0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: සුබෝදයසනක් වාසනාවන්ත දවසක්. අද ජූනි මාසයේ 21 වෙනිදා ඉරිදා දවස. අද ජාත්‍යන්තර යෝග දිනය විදිහටයි නම් කළ තියෙන්නේ. වෙලාව 5:35.

Anna Radio ITN. සුබ උදෑසනක්, වෙලා උදෑසන 5:37.

FM 93.5 FM 93.7 Lakhana Radio ITN. සුබ උදෑසනක්. වෙලාව උදෑසන 5:41.

වාසනාවන්ත සුන්දර උදෑසනක්. අද ජූනි මාසයේ 21 වෙනිදා ඉරිදා දවස ජාත්‍යන්තර යෝග දිනය අද දවසේ ඉදී තිබෙනවා. 1914 තමයි ජාත්‍යන්තර යෝග දිනය ප්‍රකාශයට පත් කරන්නේ. අද වගේ දවසක ජූනි 21 වෙනිදා ඉන්දියාවේ ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඉල්ලීමක් අනුව තමයි ජාත්‍යන්තර යෝග දිනය හැටියට අද දවස නම් කරන්නේ. ලංකාදීප ප්‍රධාන සිරස්තලයේ මත්තලට සමාගම් 45ක් කැමැත්තෙන්. ඔන්ලයින් ලබා දෙන වත්කම් බැරකම් ප්‍රකාශ, හැකරුන් අතට යන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ අපනයන වෙළඳපොළ පුළුල් කර ගැනීමට ඉන්දුනීසියාවෙන් ඉඟියක්. ඩෙංගු රෝගීන් 44,480ක්, මරණ 28ක්. පවුල් 4කින් එක් පවුලක් බඩගින්නේ. කොළඹ සරසවියේ ඩිප්ලෝමා විභාග මුදලට සමත් කළයි අල්ලස් කොමිසමට පැමිණිලි. කොළඹ නුවර දුම්රිය ධාවනය වසර අවසානයට පෙර අරඹනවා, දුම්රිය සාමාන්‍ය අධිකාරීගේ ප්‍රකාශය. අධිවේගී මාර්ගයේ ඉදිරිපස ආසන පටි නොපළඳින අයට දඩ.

සිළුමිණ අද ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන්නේ 2022 මහින්ද රනිල් සමයේ රුපියල් බිලියන 22කට සිදු වූ දෙයක් නැහැ. විගණකාධිපති අනාවරණය ගැන විශේෂ පරීක්ෂණයක්. රෝල්ස්, පැටිස්, චොක්ලට්, ක්‍රීම් බිස්කට් ඇතුළු ආහාර ලයිස්තුවක් පාසල් තුල විකිණීම සම්පූර්ණයෙන් තහනම්. පුද්ගලයන් අතුරුදන් කිරීමට යොදාගත් ගන්සයින් මහේස්ත්‍රාත් නිරීක්ෂණයට දින තුනකින් වාර්තාවක් දෙන්නයි නියෝග. දිටවසුලි කුඩාට වෙන්න සිදුරු විනාශය හේතුවෙන් පසුගිය කාලයේ පුරා බදුල්ල දුම්රිය දහවනය සිදුනේ අඹේවිල බදුල්ල අතර පමණයි. නානුවේ අඹේවිල කොටස දුම්රිය මාර්ගයේ යටින් පස් නාය ගිහිල්ලා එල්ලෙමින් තිබුණා. 20 වෙනිදා සිට මේ කොටසේ දුම්රිය දහවනය ආරම්භ වුණා. ඉතින් ඒ කොටස සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව ඡායාරූපයක් දකින්න ලැබෙනවා නානුවෙන් අඹේවිලට කියලා දුම්රිය මාර්ගය සකස් කර තිබෙන ආකාරය සහ ඒ ඡායාරූපයට ඒ සම්බන්ධ වෙච්ච පිරිස වෙඩි සිටින ආකාරයේ ඡායාරූපයක් තමයි සිළුමිණ මුල්පිටුව වාර්තා කරන්නේ. අවුරුදු 28ක තරුණයෙකුට පොලිසියෙන් වද දීලා ලක්ෂ 3ක් වන්දි ගෙවන්න නියම කරයි. වෙස්ගත් පොලිස් හොරුන්ට හසු නොවන්න පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ටාසය මෙහෙම සඳහන් කරන්නේ. මහවැලි ඉඩමක හැදූ දේපලට වන්දි ගැනීමට සැක ශශීන්ද්‍ර ඇතුළු පිරිසකට අධිචෝදනා. බාලදක්ෂ පොසොන් කලාපයේ 28-29 කොළඹදී රටින් පිටව යන විදේශ විනිමයට නව නියාමන රෙගුලාසි. නඩු ප්‍රමාදයට අභිචෝදක කාර්යාලයක් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අතගසයි. ගියාණ්ඩුවේ නිලධාරීන් ඇතුළු වැති ඇවතීන්ගේ වත්කම් විමර්ශන කඩිනමින් මව් විවාද ප්‍රධාන සිරස්තල හැටියට යයි වාර්තා කරන්නේ. ඉන්ධන මිල අඩු කරන තීරණය මාසිකින්. ගියවුරුදු හාලානායනය 40%කින් නැගී. ශානි රවි පත්කලේ රටේ ඉල්ලීමකට තනතුරු දීම ගැන බිමල්ගෙන් අලුත් කතාවක්. කාදිනල් හිමියන් ඉවත් වුණත් සටන නවතින්නේ නැහැ. ජුඩ් ක්‍රිෂන්ත වියතුමාගේ ප්‍රකාශය. සුගීෂ්වරට වාහන ඉන්ධන අවභාවිත ඇතුළු චෝදනා වැලක්. ජයසිරිමා බෝවලුවේ ටෙරාකොටා ගලවයි.

හෝමූස් නැව්වලට ඉරාණයෙන් පොල්ලක් දිවෙන ඉරිද සංග්‍රහයයි වාර්තා කරන්නේ. පොලිසියට අලුතෙන් ගන්නා බහුතරයක් බුද්ධි සේවයට. ගෘහස්ථ සේවය දෙස ලෝක කම්කරු ඇස. බාල ඖෂධ සහ උපකරණ 40ක් භාවිතයෙන් ඉවතට. මත්කම් විකුණා මාස 16ට කෝටි 404ක් උපයයි. එල් නිනෝ ආවත් මේ වසරේ අවුලක් නැහැ. ජීවිත 28ක් ඩෙංගු බිලිගෙන. ඉරාණ යුද්ධය නිබවීම අපටත් සහනයක්. දිවයින ඉරිදා සංග්‍රහයයි වාර්තා කරන්නේ. උපරිමාධිකරණ විදුසුරු පුරප්පාඩුවට දෝෂාභියෝගයක් නැහැ. විශ්වාස භංගයක් එයි. වෙලාව උදෑසන 6:09 ඔබ ලක්කන සමග.

0: වෙලාව දැස්න 6යි විනාඩි 12යි.
1: කැරකෙන රෝදේ කළු ගල් මෝලේ කාරෙදිය ගැම්බරේ අන්දර යායේ වැව්තාවල්ලේ දහතිය හෙළනා පියකොඩයට සිනහස පුතුම
2: සිනහස පුතා
1: ජුනි 21 ඉරිදා

0: වෙනතයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ච් ලයිට් සමාජ ගවේෂණය ලකන්ද Radio ITN

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහා ආයෝජනය කිරීමට කැමැත්තෙන් පසුන සමාගම් 45ක් පමණ මේ වන විට අභිලාෂ පළ කර ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොලිතුවක් වූ ඉරිදා ලංකාදීපයට පැවසිය කියලා තමයිද ප්‍රධාන සිරස්තලය ලංකාදීප වාර්තා කරන්නේ. රජයේ ඇතැම් නිලධාරීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ කොමිසන් සභා වෙබ්බඩවියේ මහජන ප්‍රවේශය හරහා ලබාගෙන එම නිලධාරීන්ගේ පෞද්ගලිකත්වයට හානි වන ආකාරයෙන් කටයුතු කිරීම වැළැක්වීමට නව නීති සංශෝධන ගෙනෙන බව අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව සඳහන් කරනවා. කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්වයේ සංවිධානයේ සමාජිකත්වය ලබා ගැනීම මගින් ශ්‍රී ලංකාවට එහි අපනයන වෙළඳපොළ පුළුල් කර ගැනීමට අවකාශය හිමිවන බවද වඩාත් වැදගත් වන්නේ ඉහළ ප්‍රතිලාභ අත්කර ගැනීම සඳහා වැඩි වශයෙන් විවෘත වීම බවද ශ්‍රී ලංකාවේ ඉන්දීනීසියානු තානාපති දෙවි ගුෂ්ටිනා පසුගිය දා කොළඹදී සඳහන් කළා කියලා තමයි ලංකාදීප මුල්පිටුව වාර්තා කරන්නේ.

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය මේ වසර අවසන් වීමට පෙර ආරම්භන බව දුම්රිය සාමාන්‍ය අධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය ප්‍රකාශ කරනවා. සාමාන්‍ය මාර්ගවල මෙන්ම අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් හා ඉදිරිපස ආසනයේ ගමන් ගන්නා මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කෙරෙනවා. මේ නීතියේ කඩකන පුද්ගලයන්ට එරෙහිව රුපියල් 1000කට යටත්වන දඩ මුදලක් ගෙවීමට සිදු වෙනවා කියලා තමයි මුල්පිටුව ලංකාදීප ගෙන ඉන්නේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ ඇතැම් විභාගවලට ඉදිරිපත් වන සිසුන් මුදලට සමත් කිරීම හා ඩිප්ලෝමා පාඨමාලාවන් සම්බන්ධ විභාගවලදී විශ්වවිද්‍යාල බලධාරීන් විවිධ අක්‍රමිකතාවන් කරන ලදැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කළ තියෙනවා. ඩෙංගු රෝගීන්ගේ නවතම දත්තානුව රෝගීන් 44,480 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. මේ වන විට මරණ සංඛ්‍යාව 28ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ ඩෙංගු වර්ධන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර තමයි මේ විදිහට සඳහන් කරන්නේ. ඉතින් අපට පරිසරයේ පිරිසිදුව තබා ගන්න, ජලය එක් රැස්වෙන ස්ථාන ඉවත් කිරීම සඳහා කටයුතු කරන්න කියලා හැමදාමත් ඉල්ලීම් කරනවා. මොකද මරණ 28ක් කියලා කියන්නේ ඉතාමත් කෙටි කාලයක් තුළ මරණ 28ක් සිදු වෙලා තියෙනවා. ඩෙංගු රෝගීන් 44,480ක් මේ වෙන විට හොයාගෙන තියෙනවා. වෙලාව උදෑසන 6:18. ඔබ ලක්කඩත් සමග

0: ලවු දසන හයයි විනාඩි 22යි.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

රුපියල් බිලියන 22ක රජයේ මුදල් අතුරුදන් වීම පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කළ වාර්තාවක් පදනම් කරගෙන විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට රජය තීරණය කළා තියෙනවා. 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා සකස් කරන ලද මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවට විගණකාධිපතිවරයා ඇතුළත් කළ වාර්තාව මෙසේ රජයේ විශේෂ අවධානයට ලක් වෙලා තියෙනවා.

ඩොලර් උල්පතක් බඳු ග්‍රැෆීන් නිෂ්පාදනයට මෙරට මිනරල් යොදා ගැනීම සඳහා ආයෝජකයන් පැමිණ ඇති බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරනවා. මෙතෙක් ශ්‍රී ලංකාව මිනරල් අපනයනය කරනු ලැබුවේ ප්‍රාථමික අමුද්‍රව්‍යයක් ලෙසින්. ඒ නිසා එයින් ලැබුණු ආදායම පැවතුනේ පහළ මට්ටමක. මෙතෙක් කාලයකට අපේ රටේ මිනරල් වල වටිනාකම හඳුනාගෙන ඒ නිසි ප්‍රයෝජන ගැනීමට අවධානය යොමු වී නොතිබූ බවත් ඇමතිවරයා සඳහන් කළා. රටින් පිටතට ගලා යන විදේශ විනිමය වඩාත් කාර්යක්ෂම සහ විනිවිද භාවයකින් යුතුව නිරීක්ෂණය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නව නියාමන රෙගුලාසි මාලාවක් හඳුන්වා දීමට රජයේ කටයුතු කරලා තියෙනවා. ජනාධිපති මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන ඇමති අනුර කුමාර දිසානායක විසින් අපනයන හා අපනයන පාලන පනත යටතේ මෙම නව රෙගුලාසි පනවා තියෙනවා කියලා තමයි සිළුමිණ වාර්තා කරන්නේ. 2026 ජූලි 19 සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මගින් මෙරට ආදායම් ශිෂ්ටියේ ප්‍රධාන වෙනස්කම් කීපයක් සිදු කිරීමට නියමිතයි කියලා තමයි වාර්තා වෙන්නේ. හිටපු රාජ්‍ය ඇමති ශශීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලසෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව මගින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරලා තියෙනවා. අධිකරණ පද්ධතිය තුළ පවතින නඩු ප්‍රමාද වීම වළක්වා ගැනීම සඳහා අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති නීතිඥ හර්ෂණ ඩානායක්කාර සඳහන් කරනවා. ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුර තුල පිහිටි ගන්සයින්නම් ස්ථානයේ පාත්වාගෙන ගිය වදගකාරය පිළිබඳව ඉදිරි විමර්ශන සිදු කරන ලෙසත් ඒ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් දින තුනකින් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසත් ත්‍රිකුණාමලයේ ප්‍රධාන මහේස්ත්‍රාත් MSM සම්සුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා කියලා තමයි සිළුමිණ වාර්තා කරන්නේ. මාතර තෙලිජ්ජවිල ප්‍රදේශයේ අත්අඩංගුවටගත් දිල්ෂාන් මදුසංකන ඇමති 28 හැවිරිදි තරුණයෙකු නීති විරෝධී ලෙස රඳවා තබා ගනිමින් අමානුෂික ලෙස වදහිසා පැමිණිවීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව තීන්දු කරලා තියෙනවා. මේ පිළිබඳව සිළුමිණ මුල්පිටුව වාර්තා කරනවා. රටේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ට දුරකථන ඇමතුම් ලබා දෙමින් ඔවුන්ට විරුද්ධව පොලිසියට පැමිණිලි ලැබී ඇති බවත් නැතිනම් නවගිය අපරාධකාරයන් අත්අඩංගුවට සිදු කරන විමර්ශනවලදී

මේ සිදුකද විමර්ශනවලදී ඒ පුද්ගලයාද අපරාධකාරයා සමග මූල්‍ය කඩතරු සිදු කිරීම නිසා ඔහුට විරුද්ධව පොලිසිය විමර්ශනයක් සිදු කරන බව, ලබා අපචාර සිදුවීම් ආදී නොයෙක් අපරාධ සිදුවීම් ගැන සඳහන් කරමින් රටේ විවිධ පුද්ගලයන්ට ඇමතුම් දෙමින් සිදු කරන වැඩි විමර්ශනවලින් ගැලවීමට නම් මුදලක් ලබා දෙන්නයි ඉල්ලමින් පොලිස් නිලධාරීන්සේ පෙනී සිටින ව්‍යාජ පුද්ගලයින්ගෙන් රටේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ට ඇමතුම් ලැබී ඇතැයි පොලිස් පරිකරක අපරාධ විමර්ශන කොට්ටාසේ වැඩබල අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී සන්දිබා අරුවප්පෙරුඹ සිළුමිණට සඳහන් කළා කියලා වාර්තා කරනවා.

0: මෝනෝවන රෝග ව්‍යාප්තවීමේ අවධානම අවම කිරීම සඳහා පාසල් ආපන ශාලාවල විකිණීම තහනම් කර ඇති ආහාර ද්‍රව්‍යවල සංශෝධිත ලයිස්තුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ මොනිකා විජේරත්න සඳහන් කරන්නේ පාසල් පරිසරය තුළ සිසුන්ගේ යහපත් ආහාර පුරුදු සහ දිගුකාලීන සෞඛ්‍ය සම්පන්න භාවය තහවුරු කිරීමට මේ නව සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ හඳුන්වා දුන් බවයි. කුඩා වයසේ සිටම නිවැරදි ආහාර රටාවට හුරු කිරීමෙන් අනාගතයේදී වැළඳිය හැකි මෝනවන රෝග වළක්වා ගත හැකි බවද වෛද්‍යවරිය පෙන්වා දෙනවා. අධික ලෙස මේදය සීනි එවැගේම ලුණු සහ කෘතිම රසායනික අඩංගු ආහාර ගැනීමෙන් ළමයින්ගේ දිගුකාලීන සෞඛ්‍ය සංකූලතාවලට ප්‍රධානතම හේතුවක් බව අනාවරණය වෙලා තියෙනවා කියලා තමයි අද සිල්බෙඩ වාර්තා කරන්නේ. ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරනවා රෝල්ස් පැටිස් චොක්ලට් ක්‍රීම් බිස්කට් ඇතුළු ආර් ලයිස්තුව පාසල් තුල විකිණීම සම්පූර්ණයෙන් තහනම් කියලා. වෙලාව උදැසන 6:30.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සහයෝගීතා අනුග්‍රහය.

0: සතියක ලක්හඩ.
1: බලාපොරොතු පොදි බැඳගෙන දැන් ඊරාත්‍රියේ බලන්න නොහැකිවුණු මහජන සම්පත ගොවිසෙත මෙගාපව ධන නිධානය හඳහන, එවගේම අද සම්පත ජයලොතරය සහ සුබ දවසක් ලොතරය අපට ගන්න. දැන් ඊරාත්‍රියේ බලන්න උනේ නැහැනේ කියලා කම්පා වෙන්න දෙයක් නැහැ. මේ වෙලාවේ බලන්න පුළුවන්කමක් තිබෙනවා. ප්‍රතිඵල කියන්න සූදානම් මහජන සම්පත ලොතරැයිය අතට ගන්න 6224 වන වාරයේදී කියලා බලන්න. W අක්ෂරයේ ජයග්‍රහණය කළා අංක 1 8 8 3 2 2. 6224 වන වාරයේ මහජන සම්පත ඊයේ රාත්‍රියේ දිනුම් බදින ලද ලොතරැයියේ ප්‍රතිඵලය W අක්ෂරය අංක 1 8 8 3 2 2. ගොවිසෙත 4466 වන වාරයේදී ජේ අක්ෂරයේ ජයග්‍රහණය කළා අංක 3 අංක 27 29 සහ අංක 45. 4466 වන වාරයේ ගොවිසෙත ලොතරැයිය ජේ අක්ෂරයේ ජයග්‍රහණය කළේ අංක 3 අංක 27 අංක 29 අංක 45. මෙගාපව ලොතරැයි 2572 වන වාරයේදී බී අක්ෂරයේ සුපිරි අංකය බවට පත් වුණේ අංක 8 අංක 9 අංක 27 අංක 36 සහ අංක 70යි ඔබට වාසනාව ගෙනාවේ. මෙගාපව ලොතරැයි 2572 වන වාරයේදී බී අක්ෂරයේ සුපිරි අංකය වුණ අංක 8 අංක 9 අංක 27 අංක 36 සහ අංක 70යි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. ධන නිධානය 2254 වන වාරයේදී F අක්ෂරයේ අංක 15 අංක 38 අංක 43 සහ අංක 57. 2254 වන වාරයේ ධන නිධානය F අක්ෂරයේ අංක 15 අංක 38 අංක 43 සහ අංක 57යි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. හදාහන 1533 වන වාරයේදී මකර ලග්නයයි ජයග්‍රහී ලග්නය බවට පත් වුණේ අංක 9 අංක 18 34 සහ 39 ඔබට වාසනාව උදා කළේ. 1533 වන වාරයේ හදාහන ලොතරැයිය මකර ලග්නයේ ජයග්‍රහණය කළා 9 18 34 39 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. මේ කියන සූදානම් වන්නේ අද සම්පත ලොතරැයිය 799 වන වාරයේ අංක 2 අංක 2 අංක 3 2 2 අංක 8 3 2 2 W අක්ෂරයයි රටාව උනේ. අද සම්පත 799 වන වාරයේ 2 2 3 2 2 8 3 2 2 W අක්ෂරයයි රටාව ලෙස පතුලේ. ඊයේ රාත්‍රියේ දිනුම් බදින ලද ජයලොතරැයි 492 වන වාරයේදී U අක්ෂරයේ අංක 7 අංක 9 අංක 7 අංක 4 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත් 492 වන වාරයේ ජයලොතරැයිය U අක්ෂරයේ අංක 7 9 අංක 7 සහ අංක 4යි ඔබට වාසනාව උදා කළේ. 340 වන වාරයේ සුබ දවසක් ලොතරැයි අතට ගන්න මකර ලග්නයේ ජයග්‍රහී ලග්නය බවට පත් වුණා. ඊයේ රාත්‍රියේ දිනුම් බදින ලද ලොතරැයියේ අංක සටහන අංක 5 13 26 ප්‍රවර්ධන අංකය බවට පත් වුණේ අංක 31 41. සුබ දවසක් ලොතරැයියේ 340 වන වාරයේ ඊයේ රාත්‍රියේ දිනුම් බදින ලද ලොතරැයියේ ප්‍රතිඵලය මකර ලග්නයේ ජයග්‍රහණය කළා අංක 5 13 26 අංක 31 41 ප්‍රවර්ධන අංකය වුණා. සුබ දවසක් ලොතරැයියේ ජය ලොතරැයියේ අද සම්පත හදාහන ධන නිධානය මෙගාපව ලොතරැයියේ ගොවිසෙත මහජන සම්පත මේවා බලලා ඔබ වාසනාවන්තයෙක් වාසනාවන්තියක් බවට පත් වුණා නම් ඒ බලාපොරොත්තු තුලයි ලොතරැයි ප්‍රතිඵල අරගෙන ආවේ. වෙලාව උදෑසන 6:35.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: සත්‍යයක ලක්හඬ
2: මෝර්නින් නිවුස් ඇලර්ට්.
3: අද දවස ඉතාමත්ම වැදගත් දවසක ජාත්‍යන්තරව යෝග දිනය හැටියට අද දවස නම් වෙනවා විතරක් නෙමෙයි, දැන් පියවරුන්ගේ දිනය විදිහටත් අද දවස සලකනවා. නමුත් පියවරුන් වෙනුවෙන් දිනයක් අවශ්‍යද කියලා ශ්‍රී ලංකාවේ අය කල්පනා කරાવી. මොකද හැමදාමත් තාත්තට ආදරෙන් සලකන මිනිසුන් මෙසිරලක ජීවත් වෙන නිසා ලෝකයේ මේ දිනය නම් කරන්න හේතුවක් තියෙනවා. දැන් මේ පියවරුන්ගේ දිනය නිල වශයෙන් ආරම්භ වන්නේ දැන් ඇමරිකානු ජාතික කාන්තාවක් වුණු සොනෝරා ස්මාර්ට් ඩෝඩි කියන මහත්මියගේ ඉල්ලීමක් අනුව. මොකද ඇගේ මව මිය ගියාට පස්සේ සහෝදර සහෝදරියන් 6 දෙනාව, ඇගේ පියා ඒ කියන්නේ විලියම් ජැක්සන් ස්මාර්ට් විසින් තමයි තනියෙන් ආදරයෙන් බලාගෙන තියෙන්නේ. ඉතින් මවරුන්ගේ දිනයක් පවතින වශයෙන්ම තමන් වෙනුවෙන් අපමණ කැපකිරීම කළ පියා වෙනුවෙන් සහ ලෝව පුරා සිටින පියවරුන් වෙනුවෙන් දිනයක් වෙන්විය යුතු බව ඇය තමයි කල්පනා කරන්නේ. කොමුලත් ඇගේ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස 1910 ජූනි 19 වෙනිදා ප්‍රථම වරට පියවරුන්ගේ දිනය සමුළු ලැබුවා. පසු 1972 ඇමරිකානු ජනාධිපති රිචඩ් නික්සන් විසින් ජූනි 3 වෙනිදා ජූනි 3 වෙනිදා දිනය, ඒ කියන්නේ 3 වෙනි සතියේ ඉරිදා දිනය නිල ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළා. ඉතින් කොහොමුණත් පියවරුන්ගේ දිනය පිළිබඳව ඉතිහාසයේ ගොඩාක් දීර්ඝ ලෙස කතා කරන්න වෙලාව නෙමෙයි. නමුත් තාත්තා වෙනුවෙන් ඒ කියන්නේ ජීවිත ශක්තිමත් කරන, අපව ආරක්ෂා කරන සහ අපට මඟ පෙන්වන ආදරණීය පියවරුන් ඇගීම සහ ඔවුන්ට කෘතඥතාව පළ කිරීම වෙනුවෙන් වෙනුණු සුවිශේෂ දිනයක් විදිහට තමයි අද දිනය අපිට පියවරුන්ගේ දිනය විදිහටත් තොරතුරු සමීප කරන්න ලැබෙන්නේ.

0: දැන් තාත්තව දකින්නවත් සමහරු නොගිය දරු කල්පනා කරනවා නම් අනේ මගේ තාත්තා මන් නිසා නේද මේ තාත්තා නිසා නේද මම ලෝකෙට එකතු වෙන්නේ එහෙම කියලා හිතන්න පුළුවන් නම් තාත්තා බලන්න අද දවසවත් අඩු ගානේ වෙන් කරගන්න. සමහර තාත්තලා අම්මලා අද පුදුමාකාර සතුටක් ඉදෙනවා. තව පිරිසක් දුකටපත් වෙනවා. ඒකට හේතුවක් තියෙනවා. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරුණා. විභාග අයදුම්කරුවන් 225,748 දෙනෙක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබලා තියෙනවා. ඉතින් විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය මේ විදිහට සඳහන් කරන්නේ විභාගයට පෙඩි සිටි සමස්ත සිසුන්ගෙන් 73.16% ප්‍රතිශතයක් සියලුම විෂයන් සඳහා ඒ සාමාර්ථ ලබාගත් සිසුන් සංඛ්‍යාව 11,790ක් බවත් සඳහන් වෙනවා. ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය මෙන්න මේ විදිහට සඳහන් කළා.
1: විභාගයේ සඳහා පාසල් අයදුම්කරුවන් 382,480කුත් පෞද්ගලික අයදුම්කරුවන් 69,239ක් සම්පූර්ණ අයදුම්කරුවන් සංඛ්‍යාව 451,719ක් අයදුම් කරලා තිබුණා. විභාගයේ සඳහා පෙනී සිටි සංඛ්‍යාව පාසල් අයදුම්කරුවන් 359,883ක් පෞද්ගලික අයදුම්කරුවන් 45,132ක් සම්පූර්ණ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව 405,015ක් වෙනවා. මේ විභාගයේ ප්‍රථම වතාවට විෂයන් පහක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව

0: ඒ සාමත ලබාගත් පාසල් ඇදුම්කරුවන් සංඛ්‍යාව 11,651 ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 3.7%.
1: පසුගිය වර්ෂයට සාපේක්ෂව මෙවර විද්‍යාව සහ ගණිතය විෂයන් සමත් ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතින බවද විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය මෙන්න මේ විදිහට සඳහන් කළා.
0: මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ පෙනී සිටි දරුවන් අතුරින් විද්‍යාව සහ ගණිතය විෂය සඳහා පසුගිය වර්ෂයට වඩා ඔවුන්ගේ සාධනය යම් මට්ටමින් ඉහළ ගිහින් තිබෙනවා. ඒ වගේම කැපිපෙන ආකාරයට මෙවර දෙවන බස දෙමළ විෂය සහ දෙවන බස සිංහල විෂය කියන විෂයන් දෙකෙත් විභාගයේ සමත්වීමේ ප්‍රතිශතය වැඩි වෙලා තිබෙනවා. නැවත සමීක්ෂණ අයදුම් කරන්න පුළුවන් මාර්ගගත ආකාරයට ජුනි මාසේ 25 වෙනිදා සිට ජූලි මාසේ 8 වෙනිදා දක්වා තමයි නැවත සමීක්ෂණ සඳහා අයදුම් කිරීම කාලය තියෙන. එම කාලයේ කිසිසේත්ම දීර්ඝ කරන්න නැති බවත් මේ අවස්ථාවේ අඳුම් කරවන්න මතක් කරනවා.
1: මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 7419 දෙනෙකු සියලුම විෂයන් අසමත් වී ඇති බවත් විභාග කොමසාරිස් ජෙනරාල් වරිය සඳහන් කළා. ප්‍රතිඵල නැවත සමීක්ෂණ සිදු කිරීමට අපේක්ෂා කරන අයදුම් කරුවන්ට ලබන 25 වෙනිදා සිට අයදුම් කළ හැකි බව පෙන්වා දෙමින් ඉන්දිකා මහත්මිය මෙන්න මේ විදිහට කිව්වා.
0: සියලු විෂයන් අසමත් වූ දරුවන් සංඛ්‍යාවකුත් ඉන්නවා. පාසල් අයදුම් කරුවන් අතරින් පළවෙනි හා දෙවැනි වර විභාගයට පෙනී සිටි දරුවන්ගෙන් 7419ක් සියලු විෂයන් අසමත් වෙලා තිබෙනවා. මෙවර අධ්‍යන පොත් සහතිකපත් සාමාන්‍ය පෙළ විභාගයේ විභාග ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල විභාගයෙන් දරුවන්ට බලා ගන්නටත් ඒ වගේම ප්‍රතිඵල භාගත කරගැනීමටත් පහසුකම් සලසා තිබෙනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.donors.lk හෝ www.research.exams.gov.lk කියන වෙබ් අඩවිය හරහා ප්‍රතිඵල බලා ගන්නත් ප්‍රතිඵල භාගත කරගන්නටත් හැකියාව තිබෙනවා. ඒ වගේම සියලුම විදුහල්පතිවරුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ඔවුන්ට ලබා දීලා තිබෙන පරිශීලක නාමය සහ මුරපදය භාවිතා කරමින් පාසලට අදාළ විභාග ප්‍රතිඵල ලේඛනය භාගත කරගන්නට හැකියාව තිබෙනවා.
1: විභාගයේ සමත් සහ අසමත් සියලු දෙනාගේ අනාගතය සකස් කර ගැනීම සඳහා මාර්ග විවර කර දීම දෙමව්පියන්ගේ වගකීමක් බව රාගම වෛද්‍ය පීඨයේ ළමා සහ යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා සඳහන් කරනවා. දෙමව්පියන් දරුවන්ගේ මනසට ශක්තියක් ලබා දිය යුතු බවයි එතුමා සඳහන් කළේ මේ ආකාරයට.
2: පළවෙනි දේ තමයි තමන්ගේ දරුවාගේ ප්‍රතිඵල හොඳ නම් දරුවන්ට සුබපතලා අනාගතයට අවශ්‍ය මාර්ගෝපදේශනය ලබා දෙන්න. නමුත් අපේ දරුවාගේ ප්‍රතිඵල හොඳ වුණ පළියටම අපි එක ගොඩක් සමාජ මාධ්‍යවල ෂෙයා කරලා තමන්ට බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය ලබා ගන්න බැරි දරුවන්ට දුකක් හිතෙන විදිහට කටයුතු කරන්න හොඳ නැහැ. අපි හැමෝම වැඩිහිටියෝ දරුවන්ගේ ප්‍රතිඵල දිහා සහකම්පණයෙන් හොඳින් විමසිලිමත්ව බලන්න ඕනි. ඉතින් දරුවෝ හිත කනගාටුවෙන් ඉන්නවා නම් මේ වෙලාවේ ඒගොල්ලන්ට කෑ ගහන්න, බනින්න, කරදර කරන්න එපා. ටික දවසක් හිත සංසුන් වෙන්න ඉඩ අරලා ඔබේ මානසික සහයෝගය දරුවන්ට ලබා දෙන්න. ටික දවසකට පස්සේ ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා ගුරුවරුන්ගේ උපදෙස් ලබාගෙන ඊළඟ පියවර ගන්න කටයුතු කරන්න. ඔබ අසමත් වුණා නම් එයින් මුළු ජීවිතේම තීරණය වෙන්නේ නැහැ. ඔබට ඉදිරියට යන්න පුළුවන්. ඔබට කැමති නම් නැවත සාපෙළ ඒ ඔබ අසමත් වූ විෂය ඔබට නැවත මුණ දෙන්න පුළුවන් අලුත් ගැම්මක් එක්ක.
3: FM 93.5 FM 93.7 Lakhana Radio ITN ලක්හඩ

0: දෙට්වා සුලිකුණාටුවෙන් විනාශූ උඩරට දුම්රි මාර්ගයේ අඹේවිල සහ නානුවය අතර සංවර්ධන කටයුතු සිදු කිරීමෙන් පසු නානුවය සිට බදුල්ල දක්වා දුම්රිය දහවනය ඊයේ ආරම්භ කෙරුණා. ඒ සර්වාගමික වතාවත්වලින් අනතුරුව මාස 7ක් වැනි කාලයකින් දුම්රිය මාර්ගය නවීකරණය කර යළි දුම්රිය දහවනය කිරීමට හැකිවීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සූර්යාරච්චි මහත්තයා මෙන්න මේ විදියටයි අදහස් දැක්වේ.
1: දිට්වා සුලිකුණාටුව විසින් විශේෂයෙන්ම උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 170කට ආසන්න ප්‍රමාණයක් දැවැන්ත ලෙස විනාශයට පත් වුණා. තාමත් කෙටි කාලයක තුළ මාස 5ත් 6ත් ගත වෙන්නත් මත්තෙන් ඒ දැවැන්ත අභියෝගය ජයග්‍රහණය කරලා විශේෂයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය ශූර දක්ෂ නිලධාරී මණ්ඩලයත් MBRI ආයතනයත් ඒකත් එක්ක ඊට සමගාමීව වැඩ කරපු කොන්ත්‍රාත් ආයතන මේ සියල්ල එකතු වෙලා නැවතත් සබා දහමෙන් එල්ලපු කරපු අභියෝගය ජයග්‍රහණය කරලා දේශ විදේශ සංචාරකයන්ට නැවතත් නෝර්ලි දිස්ත්‍රික්කයේ මධ්‍යම කඳුකරයේ සිරිනරඹන්න දාලා

වටපිටාවද නිර්මාණය කළ තියෙනවා. ඒ අපි දන්නවා මේක සරල වැඩක් නෙමෙයි. ඉතාම අභියෝගාත්මකක්. අඩි 100 ගණන් ප්‍රදේශ නාය ගිහිල්ලා ගිලා බැහැලා දැවැන්ත ලෙස විනාශ වෙච්ච එකක් මේ ගොඩ දාන්න. සමහර අය මේක කෑලුවට ලක් කරා, සමහර අය මේක උසුළු විසුළු කරන්න පටන් ගත්තා, කෝ වැඩ නෑ කියලා පෙන්වන්න පටන් ගත්තා. නමුත් ඒ සියලු දේවල් අද උත්තරයක් දීලා තියෙනවා.

0: Radio ITN.
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: සතියක ලක්හඬ

0: දිවයින ඉරිදස් සංග්‍රහය වාර්තා කරනවා. ජීවිත 28ක් ඩෙංගු බිලිගෙන දරුවන් 5 දෙනෙකු ඇතුළු ජීවිත 28ක් පෙරේදා වන විට බිලිගෙන ඇති බවත්, මාරාන්තික ඩෙංගු රෝගය දිවයින පුරා පැතිර යාමේ අවදානමක් පවතින බව තමයි වාර්තා වෙන්නේ. දැන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 84ක සීග්‍රයෙන් පැතිර යාමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ විශේෂ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය ඉරිදා දිවයිනට වාර්තා කළා තියෙනවා. දැන් පෙරේදා වෙනකොට ඩෙංගු රෝගයෙන් 44,480 දෙනෙකු වාර්තා වෙලා තියෙනවා. රෝහල් ගණනාවක රෝගීන්ගේ දහරිතාවය උපරිමයේ තත්ත්වයට ළඟා වෙලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. වාර්තා වුණු ඩෙංගු රෝගීන්ගෙන් 50%කට ආසන්න පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වෙලා තියෙන්නේ. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, මාතර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක් ඩෙංගු රෝගයේ පැතිර යාමේ අධි අවධානම් තත්ත්වයේ වාර්තා වෙලා තියෙනවා. ඉතින් ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ තමයි මේ තොරතුරු වාර්තා කරන්නේ. දැන් පසුගිය වර්ෂයට සාපේක්ෂව මේ වසරේදී ඩෙංගු රෝගීගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඩෙංගු මරණ සංඛ්‍යාවත් වැඩි වෙලා තියෙන බව තමයි සෞඛ්‍යංශ පෙන්වලා දෙන්නේ. තත්ත්වය වළක්වා ගැනීමට තම නිවෙස් සහ ගොඩනැගිලි ඇතුළු පරිසර ආශ්‍රිතව ජලය එක්රැස් නොවන ලෙස පිරිසිදුව තබා ගත යුතු බව තමයි ඩෙංගු කළමනාකරණ කමිටුවේ සමාජික විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහත්තයා සඳහන් කරන්නේ මේ විදිහට.
1: දැනට ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම ඉතාම විශාල වශයෙන් සිද්ධ වීමක් දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම පසුගිය වර්ෂ දෙකත් එක්ක සංසන්දනය කරන බලන විට පසුගිය මාසය තුළ ඉතා විශාල වශයෙන් ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් තියෙනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ඩෙංගු රෝගීන්ගේ වැඩිවීම සිද්ධ වන්නේ වර්ෂයේ ජූලි මාසය තුළ. ඉතින් මේ වැඩිවීම ඒ අනුව තවදුරටත් සිද්ධ වීමේ අවදානමක් පැහැදිලිවම තියෙනවා. ඉතින් දැනටමත් බොහෝ රෝහල්වල රෝගීන් ඉතිරිලා යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේකත් එක්ක දැන් අපි ඩෙංගු රෝගීන්ගේ කළමනාකරණය, රෝගී තත්ත්ව කළමනාකරණය ඉතා හොඳින් සිදු කරගෙන යනවා. ඒ නිසා අපිට හැකියාව ලැබිලා තියෙනවා රෝගීන්ගේ මරණ අනුපාත ඉතාමත්ම අඩු මට්ටමකට ගන්න. නමුත් මේ රෝගීන් මේ විදිහට වැඩි වුණොත් අපිට මේ රෝගීන්ගේ කළමනාකරණය අපහසු වෙනවා. ඒ වගේම රෝගීන්ට සත්කාර කරන වෛද්‍ය හෙද කාර්ය මණ්ඩල වලට මේ කාර්ය සිදු කරන්න ඉතාම අපහසු වෙනවා මේ රෝගීන්ගේ වැඩිවීමත් එක්ක. ඒ නිසා අපි සියලු දෙනාගේම වගකීමක් වෙනවා මේ රෝගීන් ගේ වාර්තාවීම අඩු කරගන්න. ඉතින් ඒ සඳහා කළ යුතු වෙන්නේ මේ මදුරුවන් බොවන ස්ථාන හැකිතාක් දුරට තමන් අවට පරිසරයෙන් ඉවත් කරන එක. ඒක අපි හැමෝගෙම වගකීමක්.

0: ඉදිරි මාස එකහමාරක දෙක කාලය තුළ ඉන්ධන මිලේ සහනයක් අපේක්ෂා කළ හැකි බව අමාත්‍ය බිමල් රත්නායක මහත්තයා සඳහන් කරනවා. දැන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සල්ලේ මහතා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට අමාත්‍යවරයා මෙහිදී පිළිතුරු දුන්නා. මෙන්න මේ වගේ කතාවක් කිව්වා.
1: ඇත්තරම මෙයා බලන් ඉන්න ඕනේ දිනපතා රාජපක්ෂලා. අද සලේ හංගන්නේ දරුවා වෙනුවෙන් දේවල් නෙමෙයි. අද සලේ හංගන්නේ තමන්ගේ නෝන වෙනුවෙන් දේවල් නෙමෙයි. මේ තමන් ලව්ව මේ මහා පරිමාණ අපරාධය කරේ සලේ ජනාධිපති වෙන්නේ නෙමෙයිනේ. වෙන ටීම් හැර ජනාධිපති වෙන්නේ. ඒ නිසා තමයි බෝම්බේ 21 අප්‍රේල් 21 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයේ යෝජනාවට එයා ඉදිරිපත් වෙනවා අප්‍රේල් 23. ඒ එහෙම කියන්නේ ඇයි? එයාට ඕන කරන ඩ්‍රාමා එකේ ලොකු කෑල්ල වුණා. ඊට පස්සේ දැන් එයා එනවා කියන එකනේ. ඒ නිසා සලේ දරුවා ගැන හිතනවනම් නෝනා ගැන හිතනවනම් තියෙන්නේ කඩ උත්තර හරියට දීලා තොරතුරු දීලා මේ පරීක්ෂණයට උදව් කරන්න. දැනුත් ඔබතුමාලා දන්නවා හැම ඩීසල් ලීටර් එකකම රුපියල් 100ක සහන ආධාරයක් ආණ්ඩුව දෙනවා. එතන පෙට්‍රල් වලට රුපියල් 20කට වගේ. එතකොට අපි හිතනවා ඉදිරි මාස එකහමාර දෙක ඇතුළතදී තෙල් මිලේ සහනයක් ලැබෙයි කියලා. තෙල් මිල අඩු වෙනවනම් ලෝක පරිමාණයෙන් අඩු වෙන එක. මතක ආණ්ඩුව තෙල් වලින් ලාභ උපයෝගන උපගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අපේ රටේ තියෙන තෙල් ගන්න විදිහත් එක්ක අපිට දිනපතා තෙල් මිල අඩු කරන්න බැහැ. ඉදිකිරීම ක්ෂේත්‍රය පැත්තෙන් කල්පනා කරලා හැකි විගස තෙල් මිල අඩු කරන්න.
0: අන්ජනගේ ටෝක් කාටූන් තෝරාගන්නේ සිළුමින සතුයග පත්තරවල විස්තර නිමා කරන්න සුගීස්සර එකක් ඔප්පු කළා. ඒ මොකද්ද බං? ගෝටගේ කාලෙත් එක පඩියක් අරන් ජීවත් වෙන්න බෑ කියලා. අන්ජනගේ ටෝක් කාටූනය සමගින් පත්තරවල විස්තර නිමා කරන්න මට අවසර දෙන්න. ඔබත් එක්ක එකතු වුණු මම නලින් විරාජ්. වාසනාවත් සුන්දර දවසක්.

0: අයිබෝන් වාසනාවන්ත උදෑසන කුදේ 7 විනාඩි 6යි වෙලාව. අපි අදත් සතියක ලක්හඬේ හබෝ මුණ ගහනවා. අද ජූනි මාස 21 වෙනිදා ඉද්ද දවසේ. අද විශේෂත්වයක් තියෙනවා රණි. නෙමෙයි අද විශේෂත්වයක් තියෙනවා.
1: ඔව් දැන් මේ විශේෂත්වය මම දන්නවා මම නලිනුත් කිව්වා නේද?
0: නලිනුත් කිව්වා. අද ලෝක පියවරුන්ගේ දිනේ. මේ ලෝකය නිර්මාණය වෙන තැන. මහා ශක්තියක් මහා දරා ගැනීමක් ඒ සියල්ල දරාගෙන ඊළඟ පරම්පරාවේ ජීවිත ගොඩනැගපු ආදරණීය තාත්තා වෙනුවෙන් අද දවස වෙනවෙනවා. ඉතින් අපි කල්පනා කළා අද ටිකක් උදේ පළවෙනි පැය තාත්තල වෙනුවෙන් වෙන් කරන්න තාත්තා ගැන ටිකක් කතා කරන්න. ඔබට ඇති ඔබේ තාත්තා ගැන කියන්න යමක්. ඔබට ඇති ඔබේ තාත්තට කවදාවත් නොකියපු ආදරේ කියලා කියන වචනයක්. අපි සාමාන්‍යයෙන් තාත්තලට ආදරේ කියලා කියන්නේ හරි අඩු වෙන්නේ නැනේ. අපි ජීවත් වෙලා හුස්ම ගන්න වෙලාවයි මං තාත්තාට ගොඩක් ආදරේ කියලා කියන්න බැරි වුණාට. බබු ඇතුලේ මහා ආදරයක් හිර කරගෙන ඉන්න මිනිස්සු.
1: අර මොදුසංග කියනවනේ කතාවට PSN හසට කෞකීලිය වුණා මදී කියලා. හරි එහෙම නිහඬ ආදරයක් තමයි තාත්තගේ තියෙන්නේ. ලෝකෙදම රජෙක් නොවුනත් තමන්ගේ දරුවන්ගේ ලෝකයේ ඇතුලේ සැබෑම රජෙක් වුණ දරුවන් වෙනුවෙන් මුළු ජීවිතේම දිය කරපු අසම සම චරිතය තමයි තාත්තා කියලා කියන්නේ. අපිට රිදෙද්දී අපිට වඩා හිතින් අඬපු අපි දිනද්දි ලෝකෙටම හොරෙන් සතුටු කඳුළු හෙලපු ඒ නිහඬ සෙවණැල්ල තමයි තාත්තා කියන්නේ.
0: ඉතින් එහෙම තාත්තල වෙනුවෙන් අද දවස උපහාරයක් වේවා. එහෙම නැත්නම් අපිට කෙනෙක් දෙන්න පුළුවන් මේ එක දවසක් තාත්තට. නෑ තාත්තා කියන්නේම මහා සසරක්. හැබැයි අපි එක දවසක් විශේෂ කරගෙන තාත්තා ගැන කතා කරනවා. අදේ විශේෂත්වයෙන් තාත්තව කතා කරන දවස තාත්තා වෙනුවෙන් අපේ හිතේ තියෙන ආදරේ කියන දවස. ඔබට තියෙනවනම් තාත්තා ගැන යමක් කියන්න. අපි පොඩි මැසේජ් එකක් දෙන්න කියලා කිව්වා.
1: ඔව් අපේ WhatsApp එකට අද තියෙන ඔය ප්‍රශ්නේ වෙනුවට අපි කියන්නේ ඔබේ අදහස කවියක් වෙන්න පුළුවන්, නිසදසක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වචන පෙළක් වෙන්න පුළුවන්. තාත්තා ගැන ඔබට හිතෙන දේ අපිට WhatsApp message එකක් තියන්න 0703 93 5 93 7 තමයි මේ නම්බර එක.

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: සතියක ලක්හඩ
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
2: ලක්ෂණ
1: මොඩින් සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight Night
6: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 07.03 93.5 93.7. Searchlight සමාජ ගවේෂණය.
2: කළු ගල් මූලි කරදිය ගැඹරේ අන්දර යායේ වැව්තාවල්ලේ දහතිය හෙළනා පියකුඩයට සිනිහස පුතුමු.
7: සිනිහස පුතා අම්මාවරුන් වගේ
2: ජුනි 21 ඉරිදා පියවර.

0: උදේ 7යි විනාඩි 16යි වෙලාව. අපි අද තාත්ත ගැන කතා කරගෙන ඉන්න වෙලාවනේ. තාත්තල තමයි මේ ලෝකේ නිර්මාණය කරන්න පුදුමාකාර කැපකිරීම් දෙල තමයි. ඔය අනුන රණිල් වැඩක් තියෙනවා. තමන්ගේ වහන්සියෙන් තමන් දුක් මහන්සියෙන් හරි හම්බ කරලා ගෑක් දොරක් හදා ගන්නවනේ. ඔය ගෑයේ දොරට අවශ්‍ය කරන හැමදේම සම්පාදනය කරන්නේ තාත්තා. හරි. එහෙම කරපු තාත්තා හදිස්සියරි පුටුවකවත් ෂර්ට් එකක් එහෙම ගලවලා දැම්මෝ. හරි. පුදුම විදියට බැනුම් ගන්න මේ මගේ තාත්තා ඇතුළු. හරි. ඔබ තාත්තා කෙනෙක් විදියට ඔබ ඇතුළු සමස්ත තාත්තවරුන්ගේ ගේන වාචකේ. හරි. හැමදේම කරලා තමන් මහන්සියෙන් වහා නේද කැපකිරීම් කළා ගයක් ගොඩනගලා හදිස්සියේ හරි තමන්ගේ ඇඳුමක් හරි පුටුවක් උඩින් දාලා තිබුණොත් එහෙම බැනුම් අහලා නිශ්ශබ්දව ඉන්න එක මනුස්සය තමයි තාත්තා කියලා කියන්නේ. මුගක් වෙලාවට තාත්තල මේ ගෙදර දරුවෝ වෙනුවෙන් බිරිඳ වෙනුවෙන් පුදුමාකාර කැපකිරීම් කරනවා. ඒව සමහර දෙන්වල අගය කිරීමක් සිද්ධ වෙනවද කියලාම අපිට ආයමයිම හිතන්න කාලය ඇවිල්ලා නෙදින්නේ. සමහර දෙන්වල තාත්තල අපි ගැන කරපු දේවල් දැන් මං අද උදේ ඉඳන් කල්පනා කරනවා කොහොම කොතනටද පෙළ ගහගන්නේ කියලා. එහම අපිට පෙළ ගසා ගන්න බැරි තරමට එයාගේ ජීවිත කැප වෙලා තින්නේ අපි වෙනුවෙන්. කියන්නේ තාත්තත් එක්ක තියෙන හොඳම මතකය මොකක්ද කියලා ඇහුවොත් තියෙන හැම මතකයක්ම හොඳයි. හරි. ජීවිතේ අපිට මෙන්න මේක තමයි විශේෂම කාරණේ කියලා තාත්තව අපිට ලඝු කරන්න පුළුවන් කමක් නැහැ. හරි. උඹට මතක නම් පුංචි කාලේ නූර පෙරහැර බලන්න ගියාම නේද? අර කරේ තියාගෙන පෙරහැර ඉවර වෙනකන් දලදා වන්දන්න එහා පැත්තේ ලැබායිනේ වැට අද්දර හිටපු මතකයක් උඹට ඇති.
1: මදුශංක දැන් ඔය ඔය අපි මේ මේ කියන අපේ මේ න්‍යෂ්ටික පවුල ඇතුලේ මේ සමාජය ඇතුලේ ඉස්සර තාත්ත කරේ හරි හම්බ කරන එක කියලා කියන්නේ. ඒක තමයි තාත්තගේ ඩියුටි එක. අම්මා දරුවන් හදා වඩා ගන්නවා, දරුවන් රැක බලා ගන්නවා, දරුවන් තුරුල්ලේ තියාගෙන ලොකු කරනවා කියන කතාවනේ. හැබැයි මට මේ ලස්සන නිර්මාණයක් හම්බ වෙනවා සමාජ මාධ්‍ය ඇතුලේ. ඒකේ තියෙනවා මේ හරි ලස්සන විදිහට මේ තාත්තල වෙනස් වෙලා කියලා තමයි ඒකේ මාතෘකාව. හරි. තාත්තල වෙනස් වෙලා එක කියනවා දරුවගේ නැපිමාරු කරන පාන්දර නැකිట్లా දරුවා නලවන කිරි බෝතලේ ලෑස්ති කරන බිම වාඩි වෙලා එකට සෙල්ලම් කරන කතන්දර කියලා දෙන දරුවගේ සිනහව වෙනුවෙන් තමන්ගේ වෙලාව මහන්සිය සහ ආදරේ කැප කරන ඒ හැම ආදරණීය තාත්තා කෙනෙක් වෙනුවෙන් තමයි කියන්නේ මේ වචන ටික කියලා. ඒ කියන්නේ තාත්තගේ ඩියුටිය වෙනස් වුණා කියන කාරණේ කියන්නේ. දැන් අම්මගේ ඩියුටියත් තාත්තා කරනවා සමහර වෙලාවට මේ තියෙන කාර්යබහුල තත්ත්වයක් එක්ක. කාලය තිස්සේ තාත්තා කෙනෙකුගේ වගකීම කියන්නේ පවුල වෙනුවෙන් මුදල් උපයන එක විතරයි කියලා සමාජය අපිට කියලා දුන්නා. නමුත් අද ඒ සීමාවන් බිඳ දමමින් තම දරුවන්ගේ ජීවිතයේ සැබෑ ලෙසම කොටසක් වෙන්න තීරණය කරපු ලස්සන පියවරුන් පරම්පරාවක් අද සමාජෙ බිහි වෙමින් ඉන්නවා. ඔවුන් දරුවන්ගේ ජීවිතේ දුරින් ඉන්න චරිත නෙවෙයි. නිදි නැති රාත්‍රිවලදී, දොස්තර ළඟට යන ගමන්වලදී, කෑම කවන වෙලාවලදී, දඟ වැඩ අතරේ, සතුරෙදී වගේම දුකේදීත් ඔවුන් හැම මොහොතකම තම දරුවන් ළඟින්ම ඉන්නවා. සමහර විට කාලයත් එක්ක ඔබ අරන්දුන් සෙල්ලම් බඩු ඔවුන්ට අමතක වෙන්න පුළුවන්. හැබැයි තමන් එක සිනාසෙමින් සෙල්ලම් කරපු තාත්තව, වැටුණු වෙලාවට අතල්ලපු තාත්තව, නිින්ද යනතුරු ආදරෙන් තුරුල් කරගෙන හිටපු තාත්තව, ආදරෙන් පිරුණේ මතකයන් ඔවුන්ට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මොකද දරුවන්ට අවශ්‍ය වෙන්නේ පරිපූර්ණ තාත්තා කෙනෙක් නෙවෙයි, ඔවුන්ට අවශ්‍ය වෙන්නේ තමන්ව අහගෙන ඉන්න, තමන්ව තේරුම් ගන්න, තමන් ළඟින් ඉන්න ආදරණීය සැබෑ තාත්තා කෙනෙක්.
0: තාත්තලගේ ජීවිතේ අපි පුතාල විදිහට දකින්නට වඩා රනිල් දෙවෙක් ඉන්න තාත්තා කෙනෙක් විදිහට ඒ හැඟීම, ඒ ෆීලිං එක වෙනස්.
1: තාත්තට දැනෙන විදිහ,
0: තාත්තට දැනෙන විදිහ. මගේ ජීවිතේ මගේ අත්දැකීම අනුව අපේ තාත්තා කියලා කියන්නේ හරි ශක්තිමත් මනුස්සයෙක්. මම ජීවිතේ මට බේන්න කිසිම දවසක අඬපු නැති. හරි. එහෙම බොහොම හිත හයිය දරුණු මිනිහෙක්. දරා ගැනීම කියන එක උපරිම තැනක තිබුණු මනුස්සයෙක්. හැබැයි හැම තාත්තා කෙනෙක්ම එකයි කියලා මට දැනුණු වෙලාවක් තිබුණා. මගේ නංගි විවාහ වෙලා අර අන්තිම වෙලාවේ ගෙදරින් පිට වෙලා යනකොට ඒ මංගල රථයේ පිටිපස්සෙන් මං හිතන්නේ මීටර් 500ක් 600ක් විතර අඬනඬ යන තාත්තා කෙනෙක් මං දකිනවා. ඒ තමයි මගේ පළවෙනි වතාවට ජීවිතේ මං අපේ තාත්තා අඬනවා දකින්නේ. ඇත්තටම වෙලාවකට හිතෙනවා තාත්තලාට දුවලත් එක තියෙන ආත්මීය බැඳීමක් කියලා. හැම තාත්තා කෙනෙක්ම ආසයි තමන්ගේ ජීවිතේ අන්තිම තප්පරේ දුවෙක් එක්ක ජීවත් වෙන්න. ඔබටත් එහෙම අත්දැකීමක් ඇති. අපිට කියන්න 0703 93 5 93 7.

ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න .76 366 176 අංකයට

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: සතියක ලක්හඬ.
2: විනාඩි 27 වෙලාව මේ කියන්න හදන්නේ ඔබට තියෙනවා නම් හැකියාවක් ගීත ගායනා කරන්න හැමෝම කියනවා හැම වෙලේම කියනවා නේ වාට මාර ලස්සන විදිහට සින්දු කියන්න පුළුවන් කියලා. එහෙනම් ඉතින් තව තවත් බල බල ඉන්න බා කාමරේට වෙලා නාන කාමරේට වෙලා සින්දු කිව්ව ඇති. ඔබට ඒ ඔබේ හැංගිච්ච දක්ෂතාවයේ වෙනුවෙන් දැන් මුළු රටක් හොල්ලන්න chance එකක් තියෙනවා. ඔයා වයස අවුරුදු 20ත් 50ත් අතර කෙනෙක් නම් ඔයා ආසම සින්දුවක කැමති කොටසක් රෙකෝඩ් කළා. 0706 366 166 මේ දැන්න WhatsApp කරන්න. ඒත් එක්කම ඔබේ නම ගම වයස මේ තොරතුරු ටිකත් WhatsApp කරන්න ඕනේ. මොකද කියන්නේ? තරුවක් වෙනවද නැත්නම් ඔහොම ඉන්නවද?
3: අනිවාර්යෙන් මෙහෙම ඉන්නවට වඩා තරුවක් වෙන්න හිණ දකින්න ඔයාට මේ නේද ලස්සන වැඩසටහනක් තියෙනවා. වැඩසටහනක් කියන්නේ මේ. ඇයි ගොඩක් එකනේ. ගොඩක් දේවල් හම්බ වෙන තැනක්. ඉතින් මේක හරි සරලයි. අර සමහර වෙලාවට කියනවා නේද මන්දසංකලේ සමහර රීලිටි වැඩසටහන් තියෙනවා නේද, අපි වියදම් කරගෙන ලෑස්ති වෙලා ඇඳුම් අරගෙන නේද, එහෙම ලොකු වැඩක් තියෙනවා. ඒක වෙනම වියදමක්. සමහර රීලිටි තරඟ වලට එන්නෙම නැති හේතුව තමයි මේ ඒකට වඩා ලොකු වියදමක් අපෙන් යනවා. හැබැයි මේක එහෙම නෙවෙයි. පුංචි තැනින් පටන් අරන් පුංචි විදිහට පොඩි විදිහට ලස්සනට වැඩේ පටන් අරන් ලංකාවේ හොඳම තැනින් අවසන් කරන්න පුළුවන් විදිහට මේ වැඩේ සලසුම් කරලා තියෙනවා. ඔබ වෙනුවෙන් කරන වැඩක් නිසා එහෙම අර ඔබට ලොකු කරදරයක් වෙන විදිහට නෙවෙයි, ඔබ සතුටු හිතන විදිහට, ඔබේ හැකියාව අගේන විදිහට තමයි අපි මේ වැඩේ ලෑස්ති කරලා තියෙන්නේ.
2: සාමාන්‍ය රේඩියෝකේ සින්දුවක් ඇහෙනවා කියලා කියන්නේ ඒක වෙනම එකක් නේ. අපි ඕනතරම් සින්දු කියලා තියෙනවා. යාළුවෝ සෙට් වෙන වෙලාවට, පවුලේ අය පොඩි ට්‍රිප් එකක් යන වෙලාවට එහෙම අපි සින්දු කියලා දිනනවා. ඒ නිසානේ හැමෝම දන්නේ අපිට සින්දු කියන්න පුළුවන් කියලා. ඉතින් ඒ අවස්ථාව මුළු ලෝකෙටම විඳින්න අවස්ථාවක් හදලා දෙන්න අපිට පුළුවන්කම ලැබෙනවා මේ වැඩෙත් එක්ක. විශේෂයෙන් ලක්හඬ ඔබේ හැකියාවට ඉඩක් හදලා දෙන්න ලෑස්ති. ඒ නිසා මේ දැම්ම හරි ඉක්මනටම ඔබ හොඳින්ම ගායනා කරන ගීතයේ කොටසක් පටිගත කරගන්න ඔබේ ජංගම දුරකථන. ඊට පස්සේ ඒ හඬ පටය අපිට එවන්න 0706 366 166 කියන නම්බරයකට. අපි ලොතරේ ප්‍රතිඵල බලලිමු.
3: ඔව්, ඊයේ දිනුම් මදින ලද්ද ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි වල ප්‍රතිඵල අපි ඔබට කියන්නේ. NLB සුබ දවසක් ලොතරැයියේ ලග්නයේ මකර වාසනාවන්ත අංක 5 13 26, මකර 5 13 26, විශේෂාංකය 3141, විශේෂාංකය 3141. NLB ජයලොතරැයියේ U ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 7974, U 7974. අපි ඊට පස්සේ කියන්නේ හද සම්පත ලොතරැයි අංක රටාව 2232 2 8322 W, 2232 2 8322 W. ඊට පස්සේ හඳහනේ මකර ලග්නය වාසනාවන්ත අංක 9 18 34 39, මකර ලග්නය 9 18 34 39. ධන නිධානයේ F ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 15 38 43 57, F 15 38 43 57. මෙගාපව ලොතරැයියේ B ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාදාංකය අංක 8 වාසනාවන්ත අංක 9 27 36 70, B ප්‍රසාදාංකයන්ක 9 27 36 70. ගොවිසෙදේ J ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 3 27 29 45, J 3 27 29 45. මහජන සම්පත ලොතරැයියේ W ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 1 8 8 3 2 2, W 1 8 8 3 2 2. මේ මතක් කරන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දිනු මැදපු ජයග්‍රහ ලොතරැයි වල ප්‍රති

0: සතියක ලක්හඩ.
1: තාත්ත කියන්නේ මාරම චරිතයක් නේ. මේ ඔබට මතක නම් පහුගිය කාලේ ඔය මේ එක්තරා දුම්රිය අනතුරක් සිද්ධ වෙනවා. දුම්රියේ ගැටෙනවා පාසල් වයස දැරියක්. ඇය මේ යනවා මේ පණිවිඩය ආරංචිනවා තාත්තට. හරි දුව කොච්චිට හැප්පිලා ජීවිතෙන් සමුගත්ත කියලා. ඉතින් තාත්තා පුළුවන් තරම් ඉක්මනට දුවගෙන එනවා මේ ස්ථානයට. එහෙම ඇවිල්ලා මේ දැරියගේ දේහය අර කාර්ය මණ්ඩලය මිනිස්සු එකතු වෙලා අරගෙන යන වෙලාවේ දැරිවියගේ ඇඳගෙන හිටපු පාසල් ඇඳුම ටිකක් එහෙට මෙහෙට වෙනවා. මේ තාත්තා අඬ යන ගමනේදීත් තමන්ගේ දියණියගේ කකුල් ප්‍රදේශය ආවරණය කරන ගවුම උලඟට එස වෙනකොට මේ තාත්තා නිසල දේහේ පවරණි ගවුමින් තමන්ගේ දුවගේ ගෞරවය ආරක්ෂා කරන්න කැපෙනවා. අතින්වත් අල්ලන්නේ නැතුව පපු ඇතුලේ තියාගෙන දරුව හදන වගකීම ඉටු කරන්නේ තාත්තලා. තාත්තලා කියන්නේ ඇත්තටම සසරක්. ඒ තාත්තා ගැන මෙන්න මෙහෙම ගොඩක් අය අපිට මෙසේජ් කළා තිබුණා. තාත්තව දැනෙන විදිහ අපි ඒකට අවස්ථාව දෙන්න ඕනේ.
2: ඔව් දෙක තුනක් කිව්ව මම පිටි රේණුකා කියනවා මගේ තාත්තා දැන් ජීවතුන් අතර නැහැ. එයා අපිට කවදාවත් ගහලා බැනලා නැහැ. යාළුවෙක් වගේ තමයි හිටියේ. මට දුක එයාට තව සලකන්න සලකුව මදිද කියන එක එහෙම තමයි ඒකේ අදහස කියන්නේ. මේ තුෂාර කියනවා කියාගන්න නොහැකි තරමට දුන්නු සෙනෙහස මහ හුඟක් අපිට පමණක් නම් නොවේ පිට දරුවන් නුවත් දැක්කේ තම දරුවන් ලෙසයි. ඔබේ අපරිමිත සෙනෙහේ මතකයට එන විට දීපවා තාමස් දෙක තෙමෙනවා. අපෙන් සමුගෙන බොහෝ කල් ගොස් තාත්තේ ඔබ කොහේ සිටියත් ඉක්මනින් සසරින් මිදී නිවන් භවයම ලබත්වා කියලා තමයි හලාවත තුෂාර කියන්නේ. ශාමින් කබරලස්කමෙන් කියනවා කඳුළු සංගවා සෙනෙහ ගඟ පුරවා දරුවන් තනන්නට වෙහෙස වන තාත්තා. ආදරේ තාත්තේ සිළුම පියවරුන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ශාමින්ක තමන්ගේ සටහනේ තවනවා.
1: තාත්තා කියලා කියන්නෙම පුදුම විදිහට දරාගන්න පුළුවන් මිනිස්සෙක් රැයි. ජීවිතේ සමහර තැන්වල අපි අදටත් කල්පනා කරන තාත්තලා කොහොමද මේ ප්‍රශ්න දරාගත්තේ කියලා. අපිට මේ ඉතාම පොඩි ප්‍රශ්නයක් විසඳගන්න බැරුව, අපි මේ පුංචි පුංචි සංසිද්ධියකට මුහුණ දී ගන්න බැරුව, අපි ජීවිතේ අසරණ වෙන හැම වෙලාවකම හිතෙනවා තාත්තලා කොයි තරම් දරාගත්තද ජීවිතේ.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: නොතරයියේ පෙරලිකරන NLB මෙගා පවර් තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: ජීවිතයක් නැතිකර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
0: තේක්‍යා සුරකින් මගතොට

0: සතියක ලක්හඩ.
1: උදේ 7:47 සතියක ලක්හඩහ ගිරින්. ඔබට කොහොමද ඔබේ තාත්තව දැනෙන්නේ? ඔබට මොනවද තාත්තට කියන්න තියෙන්නේ? තාත්තව වෙනුවෙන් වෙන්ගුණු දවසේ ඔබට තාත්තව මතක් වුණා නම් ඒ ඇති. සමහර වෙලාවට සමහර දෙමව්පියන් වෙනුවෙන් රණිල් පුදුමාකාර විදිහට බලාපොරොත්තු දැල්ලාගෙන තමන්ගේ පුතා, තමන්ගේ දුව, තමන්ගේ දරුවෝ බෙටව මුණුපුරන් මේ මිනිබිරියන් හැමෝම තමන්ව බලන්නේ ඒ විශ්වාසයේ බලාපොරොත්තුවත් එක්ක ජීවත් වෙන අම්මලා තාත්තලා උන තරම් ඉන්නවා. මම අර හැමදාම වගේ කියන ලස්සන කතාවක් තියෙනවා. එක්තරා දවසක තාත්ත කෙනෙක් යනවා තමන්ගේ ජංගම දුරකථනය මේ කැඩිලා කියලා හිතාගෙන ඒක හදාගන්න මේ ඒ සේවයේ සපේන ආයතනයකට. දෙතෙන්ඩි කියලා කියන පුතා මගේ මේ ෆෝන් එක පොඩ බල්ල දෙන්න, මේකට කෝල් එන්නේ නැහැ කියලා. මේ හදර මනුස්සය මේක බල්ල බල්ල කියනවනේ, නෑ එහෙම ප්‍රශ්න නෑ අංකල්, ඒ ප්‍රශ්න නෑ, මගේ ෆෝන් එක වැඩ කියලා. එයා කියනවා නෑ එහෙම වෙන්න බෑ, අනිවාර්යෙන් මගේ ෆෝන් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා, මට කෝල් එන්නේ නෑ. හරි. ඉතින් ටිකක් වෙලා බලන් ඉන්නකොට මේ දරුණයට තේරෙනවා ෆෝන් එකේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ කියලා. හරි. ඒ නිසා මේ මනුස්සයා තේරුම් ගන්න මේ තාත්තා ඉන්නේ ලොකු ප්‍රෙෂර් එකක්. ආයතන ඇයි අංකල්ව එහෙම කියන්නේ? නෑ මං බලන් ඉන්න හැමදාම මගේ ලොකු පුතා මට කෝල් එකක් ගන්නකම් මං හිතන්නේ පුතාට ගන්න බෑ. හරි. මගේ ෆෝන් එක වැඩ කරන්නේ නැති නිසා පුතාට මගේ තේ කතා කරන්න බෑ කියලා. මේ කතාවත් එක්ක සංවේදී වෙන අර තරුණ මේ ජංගම දුරකථන අලුත් වැඩියා කරන තරුණයා හිතනවා මෙයාගේ පුතා හොඳ තැනක ඉන්නවා. හැබැයි මෙයාගේ පුතාට මෙයාව මගහැරලා තියෙනවා. තාත්ත බලන් ඉන්න පුතා කතා කරගෙන, හැබැයි පුතා කතා කරන්නේ නැහැ නේද? ඒ නිසා මේ තරුණයා එයාගේ ජංගම දුරකථන අංකයේ ඇතුළත් කරන ලොකු පුතා කියලා මේ ෆෝන් එකේ. හරි. ඒ තාත්තා මේ යන දවස වෙනකන් උදේට හවසට මේ ජංගම දුරකථන අලුත් වැඩියා කරන ස්ථානයේ තරුණයා මේ තාත්තට කතා කරනවා තමන්ගේ පුතා වගේ. හරි. ඔහු මේ තාත්තා මිය ගියාට පස්සේ තමයි මේ කතාව කියන්නේ. එයා කියනවා මට මගේ තාත්ත පුංචි කාලේ මහිමි වෙච්ච කෙනෙක්. මගේ තාත්ත මට හිටියේ නෑ. ඒ නිසා මට මේ තාත්තව දැනෙන්න පටන් ගන්නවා. ඒ තාත්තත් එක්ක මං ගත කරපු මාස 3ක විතර කාල පරාසය තුලින් මං කවදාවත් ඒ තාත්තව මුණ ගැහෙන්නේ නැහැ. හැබැයි මං ඒ තාත්තට උපරිම මගේ හිතේ තියෙන ආදරය එකතු කරන එයාගේ පුතා වෙනුවට. හරි. ඒ තාත්ත මගෙත් එක්ක පුදුම ආදරණීය විදිහට කතා කරේ. මේ තාත්ත මිය යන අන්තිම මොහොත වෙනකම්ම දරුවොත් එක්කලා බිරිඳත් එක්කලා ගමට ඇවිල්ලා මාව බලන්න එන්න කියන ඉල්ලීම විතරයි කළේ. හරි තාත්ත මං අද එන්නම් හෙට එන්නම් කියලා මේ තාත්ත මිය යනකම් මං එයාගේ හිත හදන්න උත්සාහ කළා. සමහර වෙලාවට මම එමතුමක් ගන්නකොට කෝල් එකක් ගන්නකොට ළඟ අහල පහල දරුවෙක් ඉන්නවනම් ඒ දරුවට අඬ ගහලා කියනවා සීයත් එක පොඩ්ඩක් කතා කරන්න කියලා. ඒ මනුස්සයා ඒ වචනත් එක්කලා පුදුම විදිහට ජීවිතේ වින්දා. පුළුවන්කමක් තියෙනවනම් කිසිම

0: දවසක තමන්ගේ දෙමව්පිය අතාරින්න එපා කියන කතාව තමයි මේ තරුණයා ලෝකෙට කිව්වේ. දෙමව්පිය බලන් ඉන්න රණිල් අපි වෙනුවෙන්.
1: ඔව් මේ ඔය කතාව කියනකොට මදුශංක මඩතිය වලින් දර්ශනී තමන්ගේ අදහස ඉවරලා තියෙනවා තාත්තාගෙන. එයා කියනවා මට තාත්තා ගැන සටහනක් තබන්න අවසර දෙන්න. මගේ තාත්තා මට දුවටත් හොඳ හයියක් වුණා. උනේ මගේ තාත්තා. ඒ දුවට හයියක් වෙන්න එයාගේ තාත්තා ළඟ නැහැ. අම්මලා කොච්චර හිටියත් දුවට හයියක් වෙන්න තාත්තා කෙනෙක් මිසක අම්ම කෙනෙකුට ඒක අපුයි කිරීම කරන්න බෑ. මම ඒක හොඳට අත්විඳපු කෙනෙක්. මම ප්‍රාර්ථනා කරනවා මතුමතු ආත්මවලත් මගේම තාත්තා මගේම වෙලා ඉපදෙන්න කියලා. එහෙම තමයි මඩිතිය වලින් දර්ශනී එයාගේ අදහස අකුරු කරලා තියෙන්නේ.
0: තාත්තා කියලා කියන්නේ මගේ ජීවිතේ හැම අස්සක් මුල්ලක් නෑරම දන්න මනුස්සයා. ජීවිතේ හුඟක් බාධක වලින් මාව බේරගත්ත චරිතය. කිසිම ලෝභකමක් නැතුව ජීවිතේ යාට තියෙන හැමදේම මං වෙනුවෙන් කැප කරපු එකම පිරිමියා. මම මගේ තාත්තට මේ තරම් ආදරය කරන්න හේතුව එයා විතරයි. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ආදරය කරන පිරිමියෙක්ට මම දැක්කේ. අද මගේ තාත්තා ළඟ නැති වුණත් එයාගේ හැම ආශිර්වාදයක්ම මගෙත් එක්ක තියෙනවා, මගෙත් එක්ක ඉන්නවා කියන විශ්වාසය මට තියෙනවා. තාත්තේ මට නිවන් සෝය මාත් වේවා කියලා. රේණු තමයි කැබිතිගොල්ලේ ඉඳන් අපිට මැසේජ් එක දීලා තිබුණේ රණිල්. ඉතින් තාත්තාව ඔබට දැනෙන්නේ කොහොමද? ඔබට දැනුණු තාත්තා ගැන අපිට කියන්න 07.03.935.93.7 මේ අංකයට තමයි ඔබේ අදහස ඔබට දැනුණු හැඟීම කියන්න ඕනේ.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: සතියක් ලක්හඩැ.

0: ඔබ අතේ විනාඩියකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
4: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937. සර්ච් ලයිට් සමාජ කමිෂනය.
5: රටම දකිනා නාගත හිමේ
3: සර්ච් ලයිට්.

0: මුඩි අටයි විනාඩි තුනයි ජයග්‍රහය වාසනාවන්ත සුබදසන කාපි රටේ අනාගතය දකින්න මේ රටේ අනාගතය රටේ අනාගතය ගොඩනැගීම වෙනුවෙන් වර්තමානය අපි කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ වෙනුවෙන් සමාජය තුළ යම් කතිකාවක් නිර්මාණය කිරීම සර්ච් ලයිට් සමාජ කතිකාව තුළ අපි ආරම්භන බලාපොරොත්තු වෙනවා. රටේ පුනර්ජනනීය බලයෙන් බලගැන්වෙන අනාගතය පිළිබඳව අද කතා කිරීම වටිනවා කියලා අපි විශ්වාස කළා. මොකද ගොඩක් වෙලාවට ජනතාවට දැනෙන කාරණාවක් තමයි විදුලි බිල ඉහළ යාම, විදුලි බිල යම් කිසි ආකාරයකින් වෙනසක් වීම, එහෙම නැත්නම් නිකමට හරි හිතන්න කරුණිල් විදුලිය කපාදු කිරීමක් පිළිබඳව තොරතුරක් වාර්තා වුණොත් ඔන්න මිනිසුන්ට ඒක දැනෙන්න පටන් ගන්නවා. මොකද අද විදුලි බලය නැතුව, එහෙම නැත්නම් මේ පුනර්ජනනීය බලශක්ති ප්‍රබවයන් නැතුව අපිට පවතින බැරි තරමට ඒක අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙලා හමාරයි. ඒ නිසා අපි කල්පනා කළා පුනර්ජනනීය බලයෙන් බලගැන්වෙන රටේ අනාගතය, අනාගත ශ්‍රී ලංකාව පිළිබඳව කතා කරන්න.
1: අද දවසේ අපේ ආරාධිතයා මේ විශේෂයෙන්ම මේ ප්‍රශ්නය පිළිබඳව තමන්ගේ කැපවීම ලබා දෙන, තමන්ගේ මෙහෙවර ලබා දෙන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය TM විජේන්ද්‍ර ජේ බණ්ඩාර මහත්මයා ඔහුත් එක්ක එකතු වෙලා මේ රටේ හුඟක් කල් අපිට විසඳුමක් සමහර වෙලාවට පේනවා, පේන්නේ නැතුව යනවා. එහෙම ඒ කියන්නේ ලංකාව හැමතිස්සෙම අපි යැපෙන්නේ විදුලි බලය උත්පාදනය කරන්නේ කොතනින්ද? ඒ කියන්නේ අපිට මේක හැමදාම අර වෙනද වගේ අනිත් ප්‍රශ්නවලට එකතු වෙනවා. හැමදාම විදුලි බිල වැඩි වෙයිද? විදුලි බිල විතරක් නෙවෙයි, රටේ බලශක්ති උත්පාදනය වෙනුවෙන් අනිත් ව්‍යාපාර කර්මාන්ත වෙනුවෙන් මේ බලශක්තිය යොදා ගන්න අපිට හොඳ විසඳුමකට යන්න බැරි වෙයිද කියන කාරණය පිළිබඳව කතා කරන්න සූදානම්. මහාචාර්යතුමනි, අයිබෝන් සුබෝදසනයි. අපිට මුලින්ම පැහැදිලි කරගන්න අවශ්‍යයි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපතිවරයාතුමා, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය කියන එකේ පැහැදිලි කිරීම, එහෙම නැත්නම් මොකද්ද මේ ආයතනයේ දැක්ම සහ මෙහෙවර පිළිබඳවයි පොඩ්ඩක් පැහැදිලි කරගමු මුලින්ම.
2: ඔව්, අතරම සුනිත්‍ය බලශක්ති අධිකාරිය 2007 පිහිටවන්නේ පිහිටුවෙන් අනතුරුව ඒ ප්‍රධාන වශයෙන් අරමුණු දෙකක් සාක්ෂාත් කරගන්න තමයි සුනිත්‍ය බලශක්ති අධිකාරිය පිහිටවන්නේ. පළවෙනි එක තමයි අප රට තුළ තියෙන සුනිත්‍ය බලශක්තිය. ඒ කියන්නේ ඇත්තටම අප රට තුළ තියෙනවා සුලන් බලය, ඇත්තටම ජල විදුලිය, ඒ වගේම ගත්තම සූර්ය බලයෙන් අතිවිශාල බලශක්ති ප්‍රමාණයක් අපේ රටට උත්පාදනය කරගන්න පුළුවන්. එතකොට රටේ තියෙන සම්පත් වලින් බලශක්ති උත්පාදනය කරගෙන ඒ රටේ බලශක්ති අවශ්‍යතාවයන් සඳහා, විශේෂයෙන්ම අපේ විදුලි බලය උත්පාදනය සඳහා එපමණක් නෙවෙයි, අපේ බලශක්ති අතිවිශාල ප්‍රමාණයක් වැය වෙනවා අපේ ප්‍රවාහන ශාස්ත්‍රයේ. අපි ඉන්ධන මත තමයි අපේ ප්‍රවාහන ශාස්ත්‍රය, අර පොසිල ඉන්ධන මත තමයි දාහනය කරන ඩීසල් පෙට්‍රල් මත තමයි අපේ ප්‍රවාහන ශාස්ත්‍රය මූලික වශයෙන් රඳා පවතින්නේ. ඒ වගේම අපේ ආහාර පිසීම කටයුතු ගොඩක් විට දැන් අර බයෝමෑස් වලින් දරවලින් දැන් අපි ගිහිල්ලා තියෙන්නේ ආනයනිත ගෑස් වලට. නමුත් ඒක නෙමෙයි අපි යා යුත්තේ. අපේ රට තුළ බලශක්තිය උත්පාදනය කරගෙන අපේ ප්‍රභවයන්ගෙන් අපේ බලශක්තිය උත්පාදනය කරගන්න ඕනේ. ඒක විදුලි බල ශාස්ත්‍රයටත් අදාළයි, ප්‍රවාහන ශාස්ත්‍රයටත් අදාළයි, ඒ වගේම මේ අපේ ආහාර පිසීමේ වගේ කටයුතු වලටත් අදාළයි. ඒක රටේ තියෙන බලශක්ති ප්‍රභවයන්ගෙන් ගෙනීමේ කාර්යභාරය කර ගැනීම සඳහා, ඒ සඳහා නීති සකස් කිරීම සඳහා, ඒ සඳහා පහසුකම් සැපීම තමයි අප ආයතනය කරන ප්‍රමුඛතම කාර්යයක්. ඊට අමතරව තව කාර්යභාරයක් තියෙනවා. ඒ කාර්යභාරය වෙන්නේ රටේ බලශක්ති කළමනාකරණය. බලශක්ති කළමනාකරණය කියනකොට ඉස්සර ටිකක් අපිට ඒක එච්චර පුරුදු හුරු පුරුදු දෙයක් නෙවෙයි. ඒ කියන්නේ අපේ උත්පාදනය වන බලශක්තියෙන් අතිවිශාල ප්‍රමාණයක් නිසි පරිදි කළමනාකරණය නොකිරීම නිසා අපත යනවා. විශේෂයෙන්ම ඒකදි වෙන්නේ අපි විදුලි අකාර්යක්ෂම උපාංග සමහරට පාවිච්චි කරනවා. අනවශ්‍ය විදුලි පහන් දල්වනවා, අනවශ්‍ය විදුලිට විදුලි පරිභෝජනය වැඩි උපාංග යනවා. ඒ වගේම ගොඩනැගීමේ සිට විදුලිය කාර්යක්ෂම නොවන ආකාරයට තමයි ගොඩනැගිලි සමහරට සකස් වෙන්නේ. ඒ ගොඩනැගිලි ඊශ්වාස කාර්යාල, ඒ වගේම ගොඩාක් කර්මාන්ත ශාලාවල විදුලිය අපතයම වෙනවා. ඒකෙදි අපි ලොකු කාර්යභාරයක් තියෙනවා, බලශක්ති කාර්යක්ෂමතාවය වැඩි කිරීම රටේ. ඒක කියන්නේ බලශක්ති කළමනාකරණය. එතනදී අපි ගොඩාක් විට ආයතන, පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශයේ ආයතනවල බලශක්තිය කළමනාකරණය කරගෙන බලශක්තිය ඉතිරි කරගත්ත යුත්තේ කෙසේද කියන කාර්යභාරයට අපි සහාය වෙනවා සීලු ආයතනවලට. ඒ වගේම ඒ සඳහා අපි නීති රෙගුලාසි පනවනවා, දැන්ටත් පනවලා තියෙනවා යම් කිසේවා. ඒ වගේම අපි රට තුළ තියෙන බලශක්ති උපාංග, විශේෂයෙන්ම විදුලි බල්බ ගත්තත්, ඊට පස්සේ අපි ශීතකරණ යන්ත්‍ර ගත්තත්, විදුලි පංකා ගත්තත්, ඒවට අපි ලේබල් කිලීමේ වැඩ පිළිලක් සකස් කරගෙන යනවා. එතකොට අපි තරු සලකුණු ලේබල් වගේ වගෙන් අපි විදුලි කාර්යක්ෂමතාවය කර අපි හොඳම විදුලි කාර්යක්ෂමතාවයේ තියෙන උපාංග වලට තරු හතරක්, ඊළඟට තරු තුනක්, ඊට විදුලි කාර්යක්ෂමතාවයේ අඩුවේට තරු එකක් වගේ ආකාරයට දෙනවා. ඒ වගේම විදුලි අකාර්යක්ෂම උපාංග රට තුළට ඒමට වැළැක්වීමට නීති රෙගුලාසි පනවලා අපි කියන්නේ අපේ රටේ බලශක්තිය කළමනාකරණය කරනවා. ඒතකොට ප්‍රමුඛ වශයෙන් ගත්තම අපේ කාර්යභාර දෙකක් තියෙනවා. එකක් රටේ සුනිත්‍ය බලශක්තියෙන්, පුනර්ජන්‍ය බලශක්තියෙන් අපේ බලශක්ති අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීමට කටයුතු කිරීම, ඒ සඳහා පාසුකම් සැපීම සහ රටේ බලශක්ති කළමනාකරණය කියන ක්ෂේත්‍ර දෙක අපායතනයට බාරයි සහ ඒ සඳහා අපි කටයුතු කරමින් යනවා.
0: හොඳයි සභාපතිතුමනි, දැන් ඔබතුමා මේ කියන පැහැදිලි කිරීම ඉතාම වටිනවා. හැබැයි සමහර වෙලාවට අපේ තියෙන පොඩි උද්දච්චකමක්, පාරිභෝගිකය විදිහට අපි හිතනවා බිල ගෙවන්නේ මම නම් මට ඕන විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. මගේ ගෙදර විදුලි පහන් කීයක් පත් වෙනවද, මම ෆ්‍රිජ් එක කීවතාවක් දවසට අරිනවද කියන එක කාටවත් ප්‍රශ්නයක් නැහැ. මමයි බිල ගෙවන්නේ. ඒ නිසා මට ඕන විදිහට මේ සේවාව සැපයීමට රට බැඳලා ඉන්න වෙනවද, රජය බැඳලා ඉන්නවා. එහෙම කෙනෙක් හිතනවා නම් මොකද්ද ඔබතුමාට සුනිත්‍ය බලශක්තිය ගැන විදිහට කියන්නේ?
2: තාම හොඳ ප්‍රශ්නයක්. මොකද මේ ඔය කාරණේ මට ඇත්තටම මේ කාර්යභාරය මූලිකව කටයුතු කිරීමේදී මං කියන්නේ මෙතනින් නෙවෙයි, ඉහළපිලි නිලධාරීන්ගෙන් වගේ පවා මතුවෙච්ච කාරණයක්. ඕකෙනක මට සල්ලි තියෙනවා නම් මං අපේ ගෙදර බල්බ් කීයක් දාගත්තත් අනිත් අයට තියෙන ප්‍රශ්න මොකද්ද? මං ප්‍රශ්නේ ඉතාම පැහැදිලි කරන්න. අපේ රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් අතිවිශාල ප්‍රමාණයක් උත්පාදනය වෙනවා දහනය කරන පොසිල ඉන්ධන වලින්, ගල් අඟුරු වලින්, ඊට පස්සේ ඩීසල් වලින්, ඊට අමතරව ෆර්නස් ඔයිල් සහ නැප්තා. එතකොට ඒවා රට තුල තියෙන ඉන්ධන නෙවෙයි. එතකොට අපේ බලශක්ති උත්පාදනයට විශේෂම ඩීසල් වලින් ඒකකයක් උත්පාදනය කරන්න රුපියල් 120ක වගේ පිරවයක් තරම් වෙනවා. කියන්නේ කිලෝවොට් පැය එකක් හදන්න අපිට ඇත්තටම අපේ තියෙන මේ පුනර්ජන්‍ය බලශක්තියෙන් ජල විදුලියෙන් ඒකකයක් හදන්න රුපියල් 2ක් 3ක් වගේ යන්නේ. එතකොට දැන් මම කියන්නේ අපි විදුලි පරිභෝජනය අනවශ්‍ය විදිහට අපතයන විදිහට කටයුතු කරොත් රාජ්‍යයට සිද්ධ වෙනවා ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න පිට රටින් පොසිල ඉන්ධන ගේන්න, එහෙම නැත්නම් ගල් ලොඟුරු ගේන්න. එතකොට අපේ විදේශ විනිමය වැය වෙනවා, අපේ විදේශ සංස්ථිත ඉගෙන වෙනවා. ඒ කියන්නේ මට සල්ලි තිබ්බා කියලා මට එහෙම විදුලිය අපතේ යෑමට බෑ. ඒක කරන්න බෑ. මොකද රටට විදුලිය, රට විදුලිය උත්පාදනය කරන්නේ අපේ භාණ්ඩාගාරයෙන් වියදම් කළා ආනයින්ත පොසිල ඉන්ධන. ඒ සඳහා තමන්ට එහෙම කියලා දැන් පෞගිය කාලෙත් අපි ඒ සඳහා නීති පනවනවා. එහෙම අනවශ්‍ය විදියට විදුලි අපතේ යෑමට කිසියෙකුටත් එහෙම බෑ. මොකද තමන් උත්පාදනය කරගන්නව නම් ගැටලුවක් නෑ. දැන් හිතමු තමන් තමන්ගේ වහල උඩ සූර්ය පැනලා හයි කරගෙන එයා ස්වයංපෝෂිත වෙලා ඒ දේ කරනවා නම් ඒකේ ගැටලුවක් නෑ. නමුත් අපි නැෂනල් ග්‍රිඩ් එක පාවිච්චි කළා හරි, පොසිල ඉන්ධන පාවිච්චි කළා හරි, ඒ කියන්නේ ආනයිත ඉන්ධන වලින් පාවිච්චි කරන විදුලියට රජයට අතිවිශාල මුදලක් දරන්න වෙනවා. එතකොට අපේ විදේශ සංචිත ඉගෙනවා. ඒ ඉන්ධන සඳහා ගෙවන්න ඕනේ. ඒක සඳහා රටේ බලශක්තිය කළමනාකරණය කළ යුතුයි. ඒතන තමයි මම හිතන්නේ ප්‍රශ්නෙට උත්තරේ පැහැදිලි. ඒ කියන්නේ රටට පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා අපි විදුලිය අපතේ යව.
1: අපි කතා කරමින් ඉන්නේ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය TM විජේන්ද්‍ර ජේ බණ්ඩාර මහත්තයත් එක්ක. මේ මට තියෙන මතුසංග ප්‍රශ්නයක් මෙතුමගෙන් අහන්න. මේ මහාචාර්යතුමනි, අපිට පැහැදිලි කරන්න දැන් මේ අහගෙන ඉන්න අපේ පාරිභෝගිකයන්, එහෙම නැත්නම් මේ රටේ පුරවැසියන්ට, අපි ලංකාවේ විදුලි බලය නිර්මාණය කරන්න, එහෙම නැත්නම් විදුලි බලය උත්පාදනය කරන්න අපි මූලික ප්‍රභවය විදිහට භාවිතා කරේ ජලවිදුලියේ. ජලවිදුලියේ මත තමයි අපි යැපුණේ. අපිට ටික ටික කාලයක් යනකොට තේරෙන්න ගන්නවා ජලවිදුලියේ මතම අපේ විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කරගන්න බැහැ කියලා. එතකොට තමයි මේ ඒකට ආදේශක විදිහට එන්නේ ගල් අඟුරු, එහෙමත් නැත්නම් ඩීසල්, මෙන්න මේ වගේ බලාගාර තමයි එන්න පටන් ගන්නෙ. හැබැයි ලෝකේ වෙන රටවල් න්‍යෂ්ටික බලශක්තිය අපි පැත්තකින් තියමුකෝ, ලෝකේ වෙන රටවල් ස්වභාවික බලශක්තිය, එහෙම නැත්නම් පුනර්ජනනීය බලශක්තිය, එහෙම නැත්නම් සුනිත්‍ය බලශක්ති මත විශ්වාසය තියලා ඒ දෙසට ගමන් කරනකොට අපිට සිද්ධ වුණේ ඩීසල්, ගල් අඟුරු වගේ ප්‍රභවයන් වලට යන්න. ඇයි එහෙම වුණේ? දැන් ඔබතුමාගේ ශේෂ්ත්‍රයේ ඔබතුමාට යම් අධ්‍යයනයක් තියෙනවා. ඒ කියන්නේ එදා ඉඳලා ඇයි අපි එකපාරට ඒ පැත්තට යන්න පටන් ගත්තේ?
2: ඔව්, මම මේ ප්‍රශ්නේ මෙහෙම ගන්නම්. ඒ කියන්නේ ඕක ඉතාම සංකීර්ණ ප්‍රශ්නයක් සහ ඉතාම ක්‍රමානුකූලව කල්මනාකරණය ගත යුතු ප්‍රශ්නයක්. අපි ඉස්ලාම් ශ්‍රී ලංකාව කියන දූපත ගම් ශ්‍රී ලංකාව කියන දූපත සුනිත්‍ය බලශක්තිය අනූන දූපතක්. විශේෂයෙන්ම දැන්ටත් අපේ බලශක්ති අවශ්‍යතාවෙන් 50%ක් පමණ බලශක්ති ප්‍රමාණයක් උත්පාදනය වෙන්නේ. බලශක්ති අවශ්‍යතාවෙන් කියන්නේ මම කියන්නේ විදුලි බලශක්ති අවශ්‍යතාවෙන් ප්‍රවාහන ශේෂ්ත්‍රය වගේවා අයින් කළා. විදුලි බල අවශ්‍යතාවෙන් ඇත්තටම 50%, 48%ක් පමණ බලශක්ති ප්‍රමාණයක් උත්පාදනය වෙන්නේ ජල විදුලියෙන්. ඒ වගේම අපි සමකයේ ආසන්න රටක් ඉඳා අපිට අවුරුද්ද පුරාම හොඳ සූර්යාලෝකයක් ලැබෙනවා. අපේ ඉරිඩියන්ස් ගත්තම ඇත්තටම ලෝකයේ හොඳම ඉරිඩියන්ස් එකක් තියෙන රටක් තමයි. අපිට අඛණ්ඩව සාමාන්‍යයෙන් හොඳට සූර්ය බලශක්තිය අපේ පොළොව මත පතිත වෙනවා. එතකොට අපිට අතිවිශාල ප්‍රමාණයක් සූර්ය බලශක්තියෙන් අපේ බලශක්තිය උත්පාදනය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් අපි අපේ තියෙන මුළු බලශක්ති අවශ්‍යතාවයම ගිගාවොට් 3ක් විතර ඉන්නේ. කියන්නේ පීක් එනර්ජි මේ පවර් ඩිමාන්ඩ් එක ඉන්නේ ගිගාවොට් 3ක්. මේ වෙනකොට අපි සූර්ය පැනල් ස්ථාපිත කරලා තියෙනවා ගිගාවොට් 2.8ක පමණ ප්‍රමාණයක් උත්පාදනය කරන්න. ඒක මම මෙගාවොට් වලින් කිව්වොත් මෙගාවොට් 3000යි අපේ අවශ්‍යතාවය. ඒකෙන් 2800ක ප්‍රමාණයක් අපි උත්පාදනය කරන්න පුළුවන් විදිහට දැන්ට සූර්ය බලශක්තියෙන් විශේෂයෙන් වහල මත සවිකරන සූර්ය බලාගාර සහ පොළොව මත සවිකරන සූර්ය බලාගාර වලින් 2800ක් පමණ හදන්න පුළුවන්. එතනින් ගත්තම වහල මත සවිකරන සූර්ය පැනල් වලින් 2300ක පමණ ප්‍රමාණයක් අපිට උත්පාදනය වෙනවා. ඇත්තටම අපි වහල මත සවිකරන ඒවා ගත්තම සූර්ය පැනල් ගත්තම අපේ රටේ දැන්ට ස්ථාපිත කරලා තියෙන වහල්වල් 100,000ක විතර ප්‍රමාණයක්. නමුත් විදුලි බල බණ්ඩලයට පාරිභෝගික ඉන්නවා 70,000,000. ඒ කියන්නේ අපේ තව වහල්වල් විදුලි පාරිභෝගිකයේ අතිවිශාල ප්‍රමාණයක් ඉන්නවා වහල මත සූර්ය පැනල සවිකර ගැනීමට බලාපොරොත්තු වෙන. එතකොට අතිවිශාල විභවතාවයක් තියෙනවා අපේ අර තියෙන බලශක්ති 3ක ගිගාවොට් 3ක අවශ්‍යතාවය සපුර දැන්ටත් අපි සූර්ය බලෙන් මං කියේ 2.8ක් උත්පාදනය කරන්න පුළුවන් ප්‍රමාණයක් අපි ස්ථාපිත කරලා තියෙනවා. ඒකම ජල විදුලියෙන් මං කියවා අපේ බලශක්ති අවශ්‍යතාවයෙන් භාගයක් පමණ ප්‍රමාණයක් උත්පාදනය කරන්න පුළුවන් විදිහට දැනටත් අපි බලාගාර හදලා තියෙනවා. එතකොට ගත්තම සුලන් බලය ගත්තම ඇත්තටම අතිවිශාල විභවතාවයක් තියෙනවා මේ රට තුළ. විශේෂයෙන්ම එනරල් ආයතනය, ඇමරිකාවේ එනරල් ආයතනය කරපු අධ්‍යයනයක්, USAID ආයතනයේ ආධාර මත කරපු අධ්‍යයනකින් පෙන්නලා තියෙනවා අපිට උතුරු කොරේයේ අපිට ගිගාවොට් 24ක පමණ සුලන් බල ප්‍රමාණයක් උත්පාදනය කරන්න පුළුවන් කියලා. 24ක් අපේ ඇත්තටම පීක් ඩිමාන්ඩ් එකක් තියෙන ගිගාවොට් 3යි. ඒ වගේම අධ්‍යයනයකින් ලෝක බැංකුව කරපු අධ්‍යයනයකින් පෙන්නලා තියෙනවා අපිට මුහුද මත සවිකරන ඇත්තටම සූර්ය බලාගාර වලින් ගිගාවොට් 57ක ප්‍රමාණ ප්‍රමාණයක් උත්පාදනය කරන්න පුළුවන්. ඒකෙන් අර නොගැඹුරු ජලයේ සවිකරන ෆික්ස් මේ සුලන් බලාගාර වලින් ගිගාවොට් 26ක් විතර හදන්න පුළුවන්. එතකොට ගැඹුරු මුහුදේ සවිකරන සුලන් බලාගාර වලින් ගිගාවොට් 29ක් විතර හදන්න පුළුවන්. ඒකතුව 56ක් 57ක්. ඒ කියන්නේ අතිවිශාල විභවතාවයක් රට තුල තියෙනවා. මේකට අපි ආ යුතුයි අනිවාර්යයෙන්ම.
0: නමුත් අපි ඒකේ ප්‍රයෝජනෙම නේදනනේ කියන්නේ අපි අර නිදානයක් උඩ ඉඳගෙන හිඟාගෙන જાතියක්
1: කරනවා. ඔව් ඒ කියන්නේ පිටරටටත් යවන්න පුළුවන් ඔය කියන විදිහට ඔබතුමා කියන විදිහට මේ විදුලිය උත්පාදනය කළා. අපිට මේ වැඩසටහනට අද ටිකක් කාර්යබහුල ඔබතුමා එනකොට හුඟක් අයගේ ප්‍රතිචාර තියෙනවා. අපිට පළමු ඇමතුම තියෙන්නේ මේ නුවරින් රොහාන් මහත්මයා. රොහාන් මහත්මයා අයබෝවන් සුබ උදෑසනක්.
3: ආ සුබ උදෑසනක්. ඔව් මම සබවතුමාට කතා කරන්න ඇත්තටම මේ ජල විදුලි බලාගාර සම්බන්ධව ඇත්තම දැනට ඩෙවලොප් කරන්න පුළුවන් සංවර්ධනය කරන්න පුළුවන් බලාගාර ගොඩක් කැණ හිටලා තියෙනවා. මොකද ඒක මුළු 24 hours එකට සප්ලයි එක දෙන්න පුළුවන් හිම. ඉතින් ඒකට තියෙන ගැටලු ටිකක් තියෙනවා ස්වභාවතුම. අනේ ටික ඉක්මනට නිදාසන කරගන්න පුළුවන් වුණොත් අපිට ලොකු පහසුවක් වෙනවා. දැන් ඇත්තටම පොර දැල්ට තියෙනේමත් ඉරිදට ගොඩක් වෙලාවට කපනවනේ. ඒකයි ලයින් ස්ටේබල් කරගන්න පුළුවන් ලයින් එකක් අපිට තිබුණා නම් හොඳයි. අන්න එකට පොඩි පිළිතුරක් බලපොත්
2: සමාවෙන්න මට අර ප්‍රශ්නේ මුලටක මෙතන හඬ උස් පහත් වෙනින්ද ඇහුන්න.
1: මෙතුම කියන්නේ මේ මෙතුම පැහැදිලි කරන්නේ මිනි හයිඩ්‍රෝ ප්‍රොජෙක්ට්ස් ගැන කියන්නේ. මේක ප්‍රධාන පද්ධතියට එකතු කර ගැනීමේ තියෙන ගැටලු ගැන තමයි සභාපතිතුමනි අහන්නේ.
2: ඔව්. දැන් අපේ රට තුල ගත්තම ඇත්තටම අතිවිශාල ප්‍රමාණයක් විශාල ජල විදුලි බලාගාරවලින් විදුලි උත්පාදනය වෙනවා. ඊට පස්සේ ගත්තම ඇත්තටම ඉතාම හොඳ දෙයක් තමයි අර මිනි හයිඩ්‍රෝ කියන කුඩා ජල විදුලි බලාගාරවලින් අපේ පද්ධතියට එකතු වීම. මෙතුණේ ප්‍රශ්න යම් යම් තැන්වල මට පොඩ්ඩක් ඇහෙන්නේ නැතුව ගියා. එතනදී මම ගත්තොත් ඇත්තටම අපේ බලශක්ති අවශ්‍යතාවයෙන් අති විශාල ප්‍රමාණයක් මේ කුඩා ජල විදුලි බලාගාර වලින් උත්පාදනය වෙනවා. ඒක රටේ අවශ්‍යතාවයක්. ඒකෙන් අපේ විදුලි මේ ඉන්ධන ආනයනය ඒ වගේ කාරණා අඩු වෙනවා. එතකොට මට අර මෙතන මෙතුමා ප්‍රශ්න කරේ, මම හිතන්නේ පහුගිය දිත්වා විශේෂණ වේලාවේදී කුඩා ජල විදුලි බලාගාර 100කට පමණ ප්‍රමාණයකට හානි වුණා. ඇත්තටම අපි අර සුනිත්‍ය බලශක්තියෙන් අපේ ජාලයට අපි 70ක ඉලක්කයක්, මම කියන්නේ 70 කියන නම්බර් එකේ අපි ඉන්නේ. ඒක නමුත් යම් කිසි ඉලක්කයක් මිනිසුන්ට තියෙන්න බෑ. ඒ ඉලක්කයට යෑමට ඇත්තට මේ අවුරුද්දෝ ලැබුණ අවුරුද්ද තුල යෑමේ හැකියාව තිබ්බා. අපි 2030 දී යෑමට සූදානම් කළා තිබ්බත් මේ දිත්වා විශේෂණයත් එක්ක අපේ කුඩා ජල විදුලි බලාගාර විශාල ප්‍රමාණයක් හානි වුණා. ඒකත් එක්ක අපේ පොඩි යම් කිසි පසුබෑමක් වුණා අපේ ඉලක්ක වලට යන්න. ඒවා හැකි ඉක්මනින් යථා තත්ත්වයට ගෙන ඒමට අපේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම දායකත්වය දෙනවා. ඒක අතිවිශාල සමාහට යම් කිසි මුදල් මූල්‍යමය වශයෙන් සහ මේවා පෞද්ගලිකංශයේ බලාගාර විදියට තමයි ගොඩක් විට පවතින්නේ. අපි රාජ්‍ය යාන්ත්‍රණය තුළ හැකි උපරිම සහාය ඒවා හැකි ඉක්මනින් ස්ථාපිත කිරීමට දෙනවා. ඒ මොකද ඒක රටේ දැඩි අවශ්‍යතාවයක්. ඊට අමතරව ගත්තම අලුතෙන් ඉදිවන ඇත්තටම කුඩා ජල විදුලි බලාගාර ගත්තමත් ඒවා ඇත්තටම ඉදිකරන්න මං කියන්නේ ලංකාවේ ගොඩාක් විට ජල විදුලියෙන් මං හිතන්නේ ගන්න පුළුවන් ස්ථානවලින් වැඩි ප්‍රමාණයක් අපි අරගෙන තියෙනවා. නමුත් තව කුඩා ජල විදුලි බලාගාර ප්‍රමාණයක් ඉදිකරන්න පුළුවන්. ඒ කාර්යයට අනිවාර්යෙන් අපි යා යුතුයි. ඒ සඳහා පහසුකම් සපීම අප ආයතනයේ සිද්ධ කරනවා. මං හිතන්නේ සම්පූර්ණ ප්‍රශ්නට
1: උත්තර. ඔව් මෙතුමා මේ තව ප්‍රශ්නයක් ඇහුවා මේ ග්‍රිඩ් එක සම්බන්ධයෙන්. අර සමහරවිට ඉරිදට ඒගොල්ලන්ගේ ඒ ලයින් එක ඩිස්කනෙක්ට් කරලා තිනු. අපි මේ ගැන පොඩ්ඩක් ඔබතුමාගෙන් විස්තර කරන්න ඕනේ. දැන් ඔබතුමා භෞතික විද්‍යාව සහ ගණිතය සම්බන්ධ මහාචාර්යවරයෙක් අපි දන්න විදිහට. ඒතොර මේකෙදි ලංකාවේ හැමතිස්සෙම එන ප්‍රශ්නයක් තමයි මං දන්නේ ඒක කවුද කියන්නේ. එහෙම කියන්නේ අපේ රටේ මෙච්චර විද්වතුන් ඉංජිනේරුවෝ මහාචාර්යවරු ඉද්දි අපේ ග්‍රිඩ් එක අස්ථාවර වෙනවා. ඒක පාට දුවිදුලිය මේ ප්‍රධාන පද්ධතිය ඇතුල් කරගන්න අපිට නිවේදන කරන්න වෙනවා. බහල මත සූර්ය පැනල විසන්ධි කරන්න, එහෙම නැත්නම් ග්‍රිඩ් එක අස්ථාවර වෙලා විවිධ ප්‍රදේශවල විදුලිය යනවා. මේ ග්‍රිඩ් එක අස්ථාවර වෙනවා කියන එකේ තර්කය මොකද්ද? අපිට පුළුවන් විදිහට පැහැදිලි කරලා දෙන්නකෝ. අපිට තේරෙන විදිහට මේ මොකද්ද මේ ප්‍රශ්නේ කියලා.
2: මෙහෙමයි, ඇත්තටම ග්‍රිඩ් එක අස්ථාවර වෙනවා කියන්නේ අපි මෙහෙම ගමුක ඉස්සල්ලාම ඔය ඇත්තටම අභියෝගයක් තියෙනවා පුනර්ජන්‍ය බලශක්තියෙන්, විශේෂයෙන්ම අපි කියන ප්‍රබයන් වශයෙන් ගත්තම සුලන් විදුලියෙන්, ජල විදුලියෙන් සහ සූර්ය බලයෙන් අපේ පද්ධතියට, විශේෂයෙන්ම අපේ බලශක්ති ජාලයට මේ විදුලි බලය එකතු කිරීමේදී අපිට අභියෝග කීපයක් තියෙනවා ජය ගන්න. ඒ කියන්නේ ඒවා අපි ඒ ප්‍රබෑගෙන් අපේ ජාලයට බලශක්ති එකතු කරගන්නකොට අපිට විසඳාගත යුතු යම් කාරණා කීපයක් තියෙනවා. මොකද මේ කියන පුනර්ජන්‍ය බලශක්තිය ඉතාම හොඳ බලශක්තියක් වුණත්, ඉතාම හොඳයි කියන එකත් මම පැහැදිලි කරන්නම්. ඉතාම හොඳ වෙන්නේ එකක් මේ වගේ රිසෝසස් ඉන්ඩිජිනස්, ඒ කියන්නේ මේ වගේ රිසෝසස් වලට, ඉන්ධන වලට අපිට කිසිදු මුදලක් වැය කරන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ ජල විදුලිය අපි පාවිච්චි කරන්නේ විභව ශක්තියනේ, ඒක චාලක ශක්තියට පාවිච්චි කරලා විදුලි ශක්තිය කරනවා. එතකොට ඒ සඳහා වැය වෙන්නේ නැහැ. ජලයට යම් කිසි මුදලක් තිබුණත් මෙතන විදුලි බලය උත්පාදනය කරා කියන්නේ ඒ ජල ප්‍රමාණයම ආපහුසු වෙනවා. සුලන් බලය කියන්නේ එදා ඉඳන් අවුරුදු 100 ගණනක් හමපු සුලන් බලයක් තියෙනවා. සුලඟට අපි කිසිදු වියදමක් දරන්න ඕනේ නැහැ. ඒ වගේම සූර්ය බලයත් එහෙමයි, හැමදාම උදේ ඉඳන් හවස් වෙනකන් අපි ගෙදර දොරට ඉරපායනවා, වහල ඉරපායනවා වගේ විශ්වාසයි කියන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ බලය එනවා. එතකොට ඒකේ විභවතාවය අතිවිශාලයි. මම ඉස්සෙල්ලා කිව්වා වගේම අපේ තියෙන බලාගාර ඉදිකරන්න සහ අපිට නොමිලේම ලැබෙන බලශක්තිය. මේකේ තවත් හොඳ පොසිටිව් ලක්ෂණයක් තියෙනවා. ඒ කියන්නේ හොඳ ලක්ෂණයක් තියෙනවා. මේ සියලුම ප්‍රබයන් පරිසර හිතකාමීයි. විශේෂයෙන්ම ජල විදුලිය උත්පාදනය, සුලන් බල උත්පාදනය සහ සූර්ය බල උත්පාදනය කියන එක අනිත් ප්‍රබයන් ගත්තම ගල්ලඟුරු, ඩීසල්, නැප්තා, අනිත් ඒවා ගත්තම ඒවට වඩා අතිශය පරිසර හිතකාමී. එතකොට ඇත්තටම කාබන් ඩයොක්සයිඩ් විමෝචනය, විෂවායු විමෝචනය, ඒ වගේ නැහැ. අඩු ගානේ සූර්ය පැනල් එකෙන් අඩු ගානේ ගෙවෙන කොටසක්වත් නැහැ. කියන අවුරුදු 20ක් පැනල් එකේ දූවිලි ටිකක් තිබ්බොත් පියදාන්න විතරයි තියෙන්නේ. ඒ කියන්නේ ඒවා විදුලි උත්පාදනය අඛණ්ඩව සිද්ධ කරනවා, කොටස් මාරු කරන්නවත්, ගෙවෙන කොටසක්වත් අඩුම වශයෙන් ශබ්ද දූෂණයක්වත් නැහැ සූර්ය පැනල් එක. ඒ කියන්නේ අපිට ඕන තැනක සවි කරන්න පුළුවන්. ඒ වගේම ඉන්ධන වගේ භාවිත නැහැ. කියන්නේ අතිශය සුරක්ෂිතයි. ඒ කියන්නේ ගිනි ගැනීමක් කිසිත් ඉඩකඩක් නැහැ. මොකද ඒ ඉන්ධන වගේ දේවල් පාවිච්චි වෙන්නේ නැති නිසා. ඉතින් ඒ වගේ අතිවිශාල හොඳ ලක්ෂණ තියෙනවා මේ වගේ එකක් අපේ රට තුල එන ප්‍රභේ නොමිලේම ලැබෙන ඉන්ධන සහ පරිසර හිතකාමී. හැබැයි මේ ප්‍රභයන් අපේ ජාලයට එකතු කර ගැනීමේදී අපිට අභියෝග කීපයක් තියෙනවා. මේ තුනම පරිසරයම විශේෂයෙන්ම කාලගුණය දේශගුණය මත රඳා පවතිනවා. ඒ කියන්නේ අපේ මේ වගේ මේ ප්‍රභවයන්ගෙන් බලශක්තිය උත්පාදනය අපි කියනවා ඉන්ටර්මිටන්ස් කියලා. ඒ කියන්නේ විශේෂයෙන් සූර්ය බලයකම තව විනාඩියකින් සූර්ය බලය එකපාරට අඩු වෙන්න ඉඩ තියෙනවා, නැති වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒක අපි කළමනාකරණය කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි විදුලි උත්පාදනය කරන්න රටේ බලශක්තිය පාවිච්චි කරන ප්‍රමාණයට තමයි. ඒ කියන්නේ මිනිස්සු 100යි නම් පාවිච්චි කරන්නේ අර ට්‍රාන්ස්මිෂන් ලොස් එක ගත්තම 101ක් 102ක් ඒ වගේ. ඒ කියන්නේ පාවිච්චි කරන ටික තමයි හදන්නේ. ඊට වඩා වැහදුවයි කියලා ඒ දේ පාවිච්චි නැහැ. ජලය වගේ තමයි විදුලිය. ඒ කියන්නේ ගලා යාම ධාරාවක්නේ. එතකොට අපි පාවිච්චි කරන ටික විතරයි හදන්න පුළුවන්. එතකොට ඒ වෙලාවේදී අපිට අභියෝගයක් එනවා. විදුලි බල බණ්ඩලේ දැනගන්න ඕනි මේ මොහොතේ පාවිච්චිය මොච්චරද, තව මොහොතකින් අපි වෙන විදුලි බලාගාරයකට යන්න ඕනද කියලා. එතනගෙන එන එක අභියෝගයක් තමයි විශේෂයෙන්ම සූර්ය බලය සහ සුළං බලය ගත්තම ඒක ක්ෂණිකව වෙනස් වෙන්න පුළුවන් බලශක්ති උත්පාදනය. ජල විදුලිය ගත්තම ඒක අර දීර්ඝ කාලිනව අපිට ඇත්තටම කාලගුණයේ මෝසම් වැසි ඒ වැසි ආශ්‍රිතව අපේ බලාගාරවල කොච්චර තියනවද කියලා. එතකොට අපිට මේක දැනගැනීමේ පද්ධතියක් හදාගන්න වෙනවා. ඒ කියන්නේ ඒක අපි දැන් අතීතයේ ඉඳන් දැන් මම වැඩ බාර ගන්න දවසේ ඉඳන් අපිට කියවෙන කාරණයක් තමයි අපිට මේ පුනර්ජන්‍ය බලශක්තියෙන් ජනනය පේන්නේ නැහැ කියලා. පේන්නේ නැත්නම් මේ 21 සතවර්ෂයේ අපි පේන ක්‍රමයේ හදා ගන්න ඕනේ. ඒ සඳහා ඇත්තටම මේ රජයේ සැලසුම් සකස් කරලා මුදල් ප්‍රතිපාදනය වෙන් කිරීමෙන් තියෙනවා. ඒ සඳහා යෑමට නම් අපේ බලශක්ති සුහුරු බලශක්ති ජාලයක් අපිට සකස් කරගන්න වෙනවා. ඒ කියන්නේ ස්මාර්ට් මීටර් සයිකල්ලා අපිට විදුලි බල මණ්ඩලයකට ඕනෑම වෙලාවක විදුලි පරිභෝජනය, ගෙදර විදුලි පරිභෝජනය කොච්චරද, ඒ වගේම සූර්ය පැනල හරි වෙනත් බලාගාරයක් තියෙනවා නම් ඒකෙන් කොච්චර ප්‍රමාණයක් උත්පාදනය වෙනවද කියලා පේන විදිහේ සිස්ටම් එකක් හදාගන්න ඕනේ. ඒක එක කාරණයක් පමණයි. අනිත් එක තමයි අපිට ඕන වෙනවා ෆෝකාස්ටින් සිස්ටම් එකක්. ඒ කියන්නේ ඒ වත් නවීන තාක්ෂණයේ අද ලෝකයේත් එක ලොකු ගැටලු නෙවෙයි. ඒ කියන්නේ තව මොහොතකින් සූර්ය අපි වැසි කොහොම ලැබෙයිද, හිරු එළිය කොහොම වෙනස් වෙයිද, සුළං කොහොම වෙනස් වෙයිද කියන එක විශේෂම සමහරට ඕන වෙන්නේ කෙටි කාලයකට, පැය භාගයක පැයක වගේ කාලයක් වෙනවා. මොකද වෙළඳ බලාගාරයක්, ජල විදුලි බලාගාරයක් හරි වෙන ඉන්ධන මත දුවන බලාගාරයක් හරි ක්‍රියාත්මක කළා පද්ධතියට එකතු කරන්න. එතකොට මේ සඳහා අපිට එකක් ඕනේ වෙනවා. අර කියනවා වගේ අර අපිට ෆෝකාස්ටින් සිස්ටම් එකක් හදාගන්න වෙනවා. ඒ කියන්නේ අපි ඇත්තටම මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ සුනිත්‍ය බලශක්තියෙන්, සුළං බලයෙන්, ජල විදුලියෙන් සහ විශේෂයෙන්ම සූර්ය පැනල් වලින් අපේ බලශක්ති ජාලයට අතිවිශාල ප්‍රමාණයක් එකතු කරනවා. හැබැයි මේ එකතු කිරීමත් එක්ක වෙන්න ඕනි අනිත් කාරණා සිද්ධ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපි සුහුරු පද්ධතියක් හදාගත්තේ නැහැ. ඒකින්ද විදුලි බල මණ්ඩලයේ පැත්තෙන් කියවෙනවා අපිට මේක ජනනය පේන්නේ නැහැ විශේෂයෙන් වහල මත සවි කරන සූර්ය පැනල් වලින්. ඒ සඳහා දැන් සකස් කළා ඉතාම ශීඝ්‍රයෙන් කටයුතු කරගෙන යනවා අපි සූරු පද්ධතියක් හදන්න. එතකොට ඔය කියන ගැටලුව අපිට විසඳනවා. හැබැයි මේදී අපිට කරන්න තිබ්බේ ටිකක් කලකට පෙර. එහෙම නැණං මේ වෙලාවේ ඔය කියන ගැටලුව අපිට මුහුණ දෙන්න වෙන්නේ. ඒ වගේම අපිට අර කියන ෆෝකාස්ටින් සිස්ටම් එක ඕන වෙනවා. ඊට අමතරව තව ගත්තාම මම කියවා අර අපිට මේ සූර්ය බලයෙන් අපිට උත්පාදනය කරන්න ඒ කියන්නේ ඉන්ස්ටෝල් කරලා තියෙනවා 2800ක් විතර. එතකොට දවල් කාලේ විදුලි පරිභෝජනය සමහරට ඊට වඩා අඩුයි. විශේෂයෙන්ම ඉරිදා කාලේ අවුරුදු දවස්වල එහෙම ඒකින්ද තමයි ඒ කියන්නේ සූර්ය බලයෙන් ජනනයම අපි ගල්ලංගුරු වෙලාගාරය සමහරට අපිට ඕෆ් කරන්නේ නැහැ. ඒක අර ඔන් කරන්න ටිකක් කාලයක් යන හින්දා සහ ෆර්ම් එනර්ජි ඕනේ කියන කාරණා දෙක නිසා එතනදී අපිට වෙන්නේ. එතකොට එහෙමනම් දවල් කාලයේදී සූර්ය බලයෙන් අතිවිශාල ජල බලශක්ති ප්‍රමාණයක් අපේ ජාලයට එකතු වෙන හින්දා මේක ගබඩා කරගෙන විශේෂයෙන්ම වැඩි විදුලි බල ඉල්ලුමක් තියෙන රාත්‍රී කාලයේ පාවිච්චි කරන්න බැටරි ගබඩා පද්ධති හෝ වෙනත් ගබඩා පද්ධති සකස් කරගන්න ඕනි. ඊට පස්සේ දවල් කාලයේදී අපිට උත්පාදනය වෙන ඒ විදුලිය බැටරියක හෝ වෙනත් ගබඩා කරන ක්‍රමවේදයක, ඒ කියන්නේ වැඩිපුර උත්පාදනයක් තියෙනවා නම් ඒ ටික අපිට ගබඩා කරලා රාත්‍රී කාලයේදී වැඩි ඩිමාන්ඩ් එකක් තියෙන රාත්‍රී කාලයේදී පාවිච්චි කරන්න පුළුවන්. ඒ සඳහා අපි යන්න පරක්ුණා වැඩි. නමුත් ඇත්තටම මේ මොහොතේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දීලා තියෙනවා විශේෂයෙන්ම හැකි ඉක්මනින් යන්න කියලා බැටරි පද්ධති සඳහා කැබිනට් පත්‍රිකා තුනකින් අනුමැතිය දීලා තියෙනවා. පළවෙනිම එක දීලා තියෙනවා ඇත්තටම මෙගාවොට් පැය 40 ඒවා 16ක් දිවයිනේ විවිධ ස්ථානවල ස්ථාපිත කරන්න. ඊට අමතරව තව අමාත්‍ය මණ්ඩල අනුමැතියක් දීලා තියෙනවා මෙගාවොට් 50ක සූර්ය බලාගාර වලට සරිලන දැන්ට තියෙන සූර්ය බලාගාර සඳහා අවසර දෙන්න කියලා උන්ට බැටරි පද්ධති ස්ථාපිත කරන්න. ඊළඟට තව අමාත්‍ය මණ්ඩල අනුමැතියක් දීලා තියෙනවා මෙගාවොට් පැය 1000ක බැටරි පද්ධතියක් ස්ථාපිත කරන්න. එතකොට අපිට පුළුවන් ඔය කියන අර කපා හරිනවා කියන එක ජල විදුලියෙන් හෝ වේවා වෙනත් සූර්ය බලයෙන් හෝ වේවා දවල් කාලයේ තියෙන වැඩි උත්පාදනය ඔය කියන බැටරි පද්ධතිය වල ගබඩා කරලා රාත්‍රී කාලයේදී ලබා දෙන්න. මෙතන ගැටලුව එන්නේ අපි සූර්ය බලාගාර සහ අනිත් බලාගාර ඉදිකරාට දක්මක් අනුව වැඩි ගියේ නැහැ වගේ එකක් තමයි තේරෙන්නේ. දැන් තමයි අපිට සුහුරු පද්ධතියක් සකස් කරගන්න, ඊට පස්සේ රිනුවබල් එනර්ජි ජෙනරේෂන් ෆෝකාස්ටිං සිස්ටම් එකක් හදාගන්න, සහ දවල් කාලයේදී වැඩි උත්පාදනයක් තියෙනවා නම් ඒව කපා හැරලා ඒ ශක්තිය අපිට අරින්න නැතුව බැටරි පද්ධතියක් හෝ වෙනත් තාක්ෂණයක් තියෙනවා, ඉතා හොඳ තාක්ෂණයක් තියෙනවා බැටරි වලට අමතරව, ඒ තාක්ෂණයෙන් වේගයෙන්ම ගේන්න පුළුවන් එකක් තමයි බැටරි. ඒකෙන්ද අපි දැන් අපේ රජයෙන් අනුමැතිය දීලා තියෙනවා, මම කියවා මාධ්‍ය මණ්ඩල පත්‍රිකා තුනකින් අනුමැතිය දීලා තියෙනවා බැටරි පද්ධති ස්ථාපිත කරන්න. මේ ටික විසඳගත්තම මම හිතන්නේ මේ වසර තුල ඒ ටික කරගන්න පුළුවන්. ඔය කියන කපා හැරීම සිද්ධ වෙන එකක් නෑ. ඒ සඳහා අතිශීඝ්‍රයෙන් ඇත්තටම අපේ අමාත්‍යංශයේ රජයේ ජනාධිපතිතුමාගේ මැදිහත්වීම, අමාත්‍යතුමාගේ ලේකම්තුමාගේ හිටපු ඇමැතිතුමාගේ සහයෝගයෙන් මේ කාර්යභාරයන් ටික පහුගිය කාලේ ඉතා ශීඝ්‍රයෙන් සිද්ධ වුණා. නමුත් යම් කිසි කාලයක් ගත වෙනවා මේ දේ කර ගැනීමට.
0: අනිල් වැඩේ තියෙන්නේ මේ මහජනතුමා හරි බොහොම පැහැදිලිව මේ තිබිච්ච සියලු ප්‍රශ්න වලට උත්තර ලබා දුන්නා. ඒක තමයි එතුමාගේ තියෙන පරිණත භාවයේ සහ මේ ශේෂ්ත්‍රයේ සම්බන්ධයෙන් තියෙන දැනුමත් භාවයේ. අවසාන විග්‍රහය අපි තේරුම් ගත්ත කාරණේ තමයි අපි අලියා ගෙනවට හෙන්ඩුව ගෙනල් නැති ප්‍රශ්නයක් තමයි.
1: මේක ගියා කල් වැඩි කියන එකටත් විවිධ හේතු බලපාලා තියෙනවා. සමහර වෙලාවට රජයන් දෙක තුනක් යටතේවත් කරගන්න බැරි වුණු සමහර අදිසි හස්තත් මේවට බලපාලා තියෙනවා. අපි ගැන කතා කරමු මේ විරාමයෙන් පස්සේ. අතරේ ඔබට පුළුවන් කතා කරන්න 0112 775 285, 0112 775 766 ඔබේ ප්‍රශ්න, ගැටලු සහ යෝජනා ඉදිරිපත් කරන්න. මේවා කෙලින්ම මේ ප්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් කැප වෙලා ඉන්න ආයතන විදිහට මේවා නියාමනය කරන්නට ප්‍රතිපත්ති හදන්නට ඔවුන්ට මේක රුකුලක් වේවි ඔබේ අදහස්. අපි ගමු විරාමයක්. විරාමෙන් පස්සේ අපි කතා කරමු. 8:31 වෙලාව.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
5: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර, වැහි වතුර විතරක් නෙවෙයි, තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 0777 777 7374.
6: ලොතරැයියේ පෙරලි කරන NLB Mega Power, දැවැන්ත Mega Super Tag-කට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag-කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි Tag දෙන එකම ලොතරැයිය NLB Mega Power. ඔබත් අදම මිලදී ගන්න.
7: මුදලාලි
8: අනෝනා,
7: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අකිලිස් කුඩු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
9: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවතෝ තාමට මෙහෙම කරයි කියලා. ඊ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ, සරත් නැ, මිරිස් පාටත් නැ.
8: විජේ දාන්න ඔක්කොටම.
9: ඇයි මුදලාලි, නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
7: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපි තහුවෙමු.
10: මිරිස් නම් මිරිස්, විජේ මිරිස්.
11: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: दशक घातक जनता विश्वास ऐसा प्रसादी दिन आकत क्रीमी राज आयुर्वेद औषध ISO SLS 9000 एक दिदास अट साथिक सह GMP प्रमितीय साथिक कल क्रीमी राज निष्पादन कुरुलेसुए वेल्बीपनी हंदी तैले मुखसोधनीय क्रीमी राज करल गुली अतुल औषध वर्ग 300 करत वडा देन कागिल स्लाफ अतुल दिवेन पुरा सेलुम देशीय औषध वेलंद सल सह ओबट लंगम वेलंद सलेन उदय 8 विनाडी 36 आई
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
2: ඉවරයි
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න .706 366 176 අංකයට

0: සර්ච්ලයිට් සමාජ ගතිකවතුල පින්නේ උදේ 8යි විනාඩි 38යි වෙලාව. පුනරු ජනනීය බලයෙන් බලගන්න රටේ අනාගතය පිළිබඳව රණී අපි අද කතා කරමු.
1: අපි මේ කතා කරන මාතෘකාව වෙනුවෙන් අපේ සම්පත් දායකයා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ මහාචාර්ය TM විජේන්ද්‍ර ජේ බණ්ඩාර මහත්මයා එතුමන් එක්ක මේක හරි අපි කියන තාර්කික පැහැදිලි කිරීම එක්ක ඇත්තම රටට මොකද වෙන්නේ කියලා. රටේ සමහරවිට අපි දැක්ක පාර්ලිමේන්තුවෙත් එක දවසක ප්‍රශ්නයක් නගන අග්‍රාමාත්‍යතුමෙකින් මේ කොහොමද පුනර්ජනනීය බලශක්තියට ලංකාව යන්නේ, මොනවාද සැලසුම්, කොච්චර රජය මේ පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවද කියලා. අවුරුදු ගානකට කිසිම කෙනෙක්ට, ඒ කියන්නේ සමහර රජයන් කිහිපයකට, ආණ්ඩු කිහිපයකටම බැරි වුණා මේ විදුලි බලය සම්බන්ධයෙන් තියෙන මාෆියාව නතර කරන්න. හේතුව තමයි, ඒකට හේතුව කියන්නේ අපි සාක්ෂි මහාචාර්යතුමනි, අපි වැඩසටහන් ගණනාවක් දැන් අවුරුදු ගානක ඉඳන් කරනවා ලංකාවේ විදුලි බිල අඩු කරන්න. එහෙම නැත්නම් පුනර්ජනනීය බලශක්තියට, එහෙම නැත්නම් සුනිත්‍ය බලශක්තියට මේකේ තියෙන පාටිෂන් එක, එහෙම නැත්නම් ප්‍රමාණය වැඩි කරලා මිනිසුන්ට තියෙන බර අඩු කරන්න, රටට තියෙන බර අඩු කරන්න, තෙල් වලට, ගල් අඟුරු වලට අපි ගෙවන ගාණ අඩු කරන්න අපි වැඩසටහන් ගණනාවක් අවුරුදු ගාණකින් කරනවා. මට මේ යම් සටහනක් හම්බ වෙනවා, මම ඒක කියවන්නම් ඔබතුමන්ට. මම හිතනවා ඔබතුමන්ට ඊට පස්සේ ඒ ගැන කතා කරන්න පුළුවන් වෙයි කියලා. ටිකක් දිග වුණාට මම ඉක්මනට කියන්නම්. ආණ්ඩුවලට දිගින් දිගටම බලපෑම් කරමින් සිටින විදුලි බල මණ්ඩලයේ ඇතැම් කළමනාකරණ කණ්ඩායම් සහ තෙල් හා ගල් අඟුරු මත පදනම් වූ බලශක්ති ව්‍යාපාරික බලවේග මෙම ආණ්ඩුවද තම ග්‍රහණයට නතු කරගන්නට උත්සාහ කරමින් නැති බව පෙනේ. විදුලි බල මණ්ඩලයේ සමාගම බවට පත් කළද ක්‍රියාකාරීත්වයේ සැලකිය යුතු වෙනසක් දක්නට නොලැබෙ. මේ චෝදනාවක් විදිහට උන් ඉදිරිපත් කරන්නේ. අපි ඒක ආයතනය පැත්තෙන් කොහොමද පැහැදිලි කරන්නේ කියලා බලමු. පුනර්ජනනීය බලශක්ති ශේෂ්ත්‍රයේ වහල මත සූර්ය බල පද්ධති සහ මෙගාවොට් 10ට අඩු භූමිය මත පිහිටවන සූර්ය බලාගාර බැටරි බලශක්ති ගබඩා පද්ධති BESS සමග ස්ථාපිත කිරීමට SCA ඔබේ ආයතනය සමග ලියාපදිංචි ව්‍යවසායකයන්ට අවස්ථාව ලබා දීම වෙනුවට ඔවුන් අවහිර කරමින් කාලේ නාස්ති කිරීමේ ප්‍රධාන උපාය මාර්ගයක් වී ඇත. මේ කියන්නේ විදුලි බල මණ්ඩලයේ පැත්ත තමයි ඔවුන් ඇඟිල්ල දික් කරන්නේ මේ සටහනෙන්. ඒ වෙනුවට රාජ්‍ය මුදල් භාවිතා කරමින් ටෙන්ඩර් කැඳවීම සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියට ප්‍රමුඛත්වය ලබා දී ඇත. අගමැතිනියගේ ප්‍රකාශයකට අනුව අතිරේක සූර්ය බලශක්ති ධාරිතාව මෙගාවොට් 1400කින් වැඩි කළ යුතු බව සඳහන් වේ. නමුත් දැනට කතා කරන්නේ මෙගාවොට් 160ක බැටරි ගබඩා පද්ධතියක් පිළිබඳ වන අතර ඒ සැබවින්ම ලබාගත හැකි අමතර බලශක්ති දායකත්වය මෙගාවොට් 40ක් පමණ බව කියවේ. එමෙන්ම දැනට ක්‍රියාත්මක සූර්ය බලාගාර මෙගාවොට් 200ක බැටරි ගබඩා පහසුකම් එක්කන ලෙස ඉල්ලා ඇති බවද සඳහන් වේ. නමුත් පසුගිය මාස 8 තුලෙවෙනි ඉල්ලීම් තිබියදීත් කිසිදු ව්‍යාපෘතියක් බැටරි පද්ධතිය එක්කර නොමැත. ඊට ප්‍රධාන හේතුව වන්නේ දැනට පවතින විදුලි මිල ගණන් ව්‍යවසායකයන්ට ප්‍රමාණවත් වාසිදායක වීමයි. හයිඩ්‍රෝපම් ස්ටෝරේජ් ගැන කතා වසර ගානක පැරණි යෝජනාවක් මහ පොළොවේ නොකරන සීබී ඇඳිලා මේ මේකේ දිගින් දිගට පැහැදිලි කරන්නේ. මම දිගටම කියවන්නේ යන්නේ නැහැ. මේ ඔවුන් චෝදනා කරන්නේ ඔබතුමන්ලා ප්‍රතිපත්ති හදනවා. මේ ආණ්ඩුව තමයි, ඔවුන් කියනවා මේ සටහනක, මේ ආණ්ඩුව තමයි ඉතිහාසයේ නොවිරු ලෙස මේවා කඩලා ප්‍රතිපත්ති හදලා මේ ඇත්තටම පුනර්ජනනීය සහ සුනිත්‍ය බලශක්තිය රට ස්ථාපිත කරන්න තියෙන මාෆියා පරද්දලා ඉදිරියට ආපු එකම රජය. හැබැයි ඔබ තුමන්ලා ඇතුළු ගාන්නේටත් කකුලෙන් අදින පිරිස් ඉන්නවා මේ පුනර්ජනනීය බලශක්තියට රටේ එහෙම නැත්නම් ග්‍රීන් එනර්ජි වලට යන්න දෙන්නේ නැහැ කියන චෝදනාව. දැන් තැන් වලින් ඇදලා ඇදලා ඔබතුමන්ලාගේ ප්‍රතිපත්ති මගදී නවත්තන්න හදන උත්සාහයක් තියෙනවා කියන චෝදනාව තියෙනවා.
2: ඉතාම හොඳ ප්‍රශ්නයක්. ඕකේ මෙහෙමයි, ඕකේ කාරණා කීපයක් සටහන් වෙනවා. ඔය ප්‍රශ්නේ මං දෙකකට, කොටස් දෙකකට බෙදා වෙන් කළා තමයි උත්තර දෙන්න උත්සාහ කරන්නේ. එකක් අපි දේශීය වශයෙන් රට පුනර්ජනනීය බලශක්ති ශේෂ්ත්‍රය විතරක් නෙවෙයි, අපේ ඇත්තටම මම ඒකට ආව ටිකක් දීර්ඝ කාලයක් ආවොත් ආයේ මම මේ ප්‍රශ්නේ අර දෙවන කොටසට ගන්න කියලා.
1: මේක අවශ්‍යයි නේද?
2: මෙතන වෙන්නේ අප රටවල් ගත්තම යටත් විජිත විදිහට තිබිලා ඊට පස්සේ දීර්ඝ කාලයක්, ඒ කියන්නේ සමහරට යටත් විජිත නොවුණත් අපේ තිබුණ ආර්ථික අනික්‍රම වේදයන් සඳහා අපේ රටාව රටම සකස් කරලා තිබ්බේ යම් කිසි පරගැති ආකාරයකට. එතකොට අපේ රට තුල ගිය අපේ රටෙන් බිහිවෙච්ච විද්වතුන්, මම මේ කියන්නේ මම වෙනම ආකාරයකට මේ විදුලි බල ශේෂ්ත්‍රය විතරක් නෙවෙයි අප රට ඉදිරියේදී යා යුත්තේ කොතෙන්ටද, කොහොමද වෙනස් විය යුත්තේ කියන කාරණේ. ඒ කියන්නේ අපේ අධ්‍යාපන රටාවල් උනත් සමහරට අපේ ඉන්න විද්වතුන් ඔය කියන යම් යම් රාජ්‍ය ආයතන සියලුම ගොඩක් විට රාජ්‍ය ආයතනවල අධ්‍යාපනයේ සමහරට වටහිර රටවල් වලට ගිහිල්ලා තමයි අධ්‍යාපනය ලබාගෙන ඒ චින්තනයේ කොටසකුත් අපේ ඔලු තුලට කාවැදිලා තියෙනවා. මම කියන්නේ අපේම දේශීය අධ්‍යාපන රටාවකින් දේශීය චින්තනයක් දැක්මක් ඇති විද්වතුන් මේ ශේෂ්ත්‍රවලට ඇවිල්ලා අපේ දේශීය මම කියන්නේ අපේ කියන්නේ විදුලි බල නෙවෙයි අනිත් ශේෂ්ත්‍රවල ගත්තත් අපේ රට කියන්නේ සම්පත් අනූන රටක් නේ. දැන් අත්තටම බටහිර රටවල් ගත්තම ගොඩාක් විට අවුරුද්දෙන් භාගයක් සූර්යාලෝකය ලැබෙන්නේ නැහැ. හරි ආකාරයේ වින්ට් එකක් තියෙනවා. අනිත් කාලේ ගෙවල් හීතල කරන්න ඕනේ අතිවිශාල බලශක්ති ප්‍රමාණයක් තියෙනවා. සම්පත් නැහැ. අපේ අවුරුද්ද පුරාම ඇත්තටම ඉරු එළිය හොඳට ලැබෙනවා. ගහකොළ දැක්කම ඇත්තටම කොළ පාටයි අවුරුද්ද පුරාම. ඒ වගේම අපේ මිනරල්ස් ගත්තම ඛනිජ සම්පත් ගත්තම අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. වෙන එකක් තියා අපේ රට වටේ හොඳම ලුණු ඒ කියන්නේ සෝල්ටි මුහුදක් තියෙනවා. මුළු ලෝකෙම ලුණු කනවා. ඒ කියන්නේ ලුණු හදලා අපේ ආර්ථිකයට දම අපහුගේ කාලේ ලුණු ඉගයක් ආවා අපිට. ඒක අපි ලැජ්ජ වෙන්න ඕනේ අපිට ලුණු ආනෑනේ කරන්න සිද්ධ වුණා කියන එක. එතන එන්නේ මේ විදුලි බල ශේෂ්ත්‍රය නෙවෙයි ඊ සමහර ඒ කියන්නේ අපි උගුලක අහුවෙලා ඉන්නේ. ඒ උගුල දේශීය චින්තකයන් විද්වතුන් හඳුනාගත යුතුයි. ඔවුන් උපදේශකයන් විදියට රජය ඒතෙන්ට ගෙන යා යුතුයි. ඔවුන් ඇත්තටම ඒ රටට ආදරණය කරන සහ දැක්මක් චින්තනයක් ඇති අය ආණ්ඩුවට නිසි ආකාරය දීලා ඒ ඩ්‍රයිව් එක ගෙනියන්න වෙනවා. එහෙම තමයි රටවල් ඉදිරියට යන්නේ. ඒක මම අර ප්‍රශ්නේ විනාකර ගත්තේ. මම කියන්නේ විදුලි බල ශේෂ්ත්‍රය අපේ සම්පත් ගත්තත් විනාර්ථකම ඒවා ගත්තත් ඒ කියන්නේ අපේ සමහරට අපේ ගැති චින්තනයන් සහ අපේ ඔළු තුලට සමහරට අපි නොදැනුවත්වම ගිහිල්ලා තියෙනවා. මොකද අපි සමහරට අධ්‍යාපනය ලබන්නේ උසස් අධ්‍යාපනය ලබන්නේ ඔය කියන ආයතනවල පුහුණු වීම අර සැසි කොහොම වෙන්නේ ඒ අපේ රටේ අවශ්‍යතාවයන් ඇත්තටම විසඳගන්නද එහෙම නැත්නම් අපි ගැත්තන් විදියට දීර්ඝ කාලයක් යෑමට අපිට ණය ලැබෙන එක මේ ණය ගත යුතුයිද මේ ණයෙන් වෙන අවුට්පුට් එකෙන් අපිට ඇත්තටම දීර්ඝ ඒක කරන්න පුළුවන් දේශීය චින්තකයන් පිරිසක් එකතු වෙලා ඇත්තටම ඉන්නවා. එහෙමයි දැන්ටත් මේ රජයේ පිටුපස අතිවිශාල එහෙම

0: රටට අවශ්‍ය රටට ඕන විදිය විද්‍යතුන් බිහිවෙන අධ්‍යාපන රටාවක් තමයි හදන්න ඕනේ. ලෝකේ වෙනත් රටවල් වලට ඕන විදියට වෙනත් කම්පැනි වලට ඩ්‍රයිව් වෙන එකක් නෙවෙයි වෙන්න ඕනේ. ඒක දැනට සකස් වෙමින් යනවා. එතකොට ඒ අධ්‍යාපනයෙන් බිහිවෙන විද්වතුන් අනාගතයේදී රට හරිතැනට ගෙන යාමට කටයුතු කරයි. සහ මේ මොහොතේ අතිවිශාල විද්වතුන් ප්‍රමාණය රජයේ ගෙන යාමට කටයුතු කරපු විද්වතුන් සහ එතනට විද්වතුන් අතිවිශාල ප්‍රමාණයක් මේ වෙනස සඳහා දැන්ට මේ රජය ඇවිල්ලා මම හිතන්නේ අවුරුදු එකමාර වගේ කාලයන් ඊට වඩා පොඩ්ඩක් වැඩි කාලයක් ගත වෙලා තියෙන්නේ. ඒ කාලය තුර අතිවිශාල වෙනස්කම් ටිකක් වුණා. නමුත් අර කියන පරගැති මං කියන්නේ චින්තනයෙන් ගිහිලා දේශීය ආර්ථිකය දේශීය ක්‍රමයකට. මොකද මං ඉස්සෙල්ලා කිව්වා අපේ පුනර්ජන්න බලශක්තිය 99යි. මං කියන්නේ අභියෝග තියෙනවා ඒවා ජයගන්න ඒවා සකස් වෙන්න ඕනේ. එතකොට ඔය මං කියන්නේ එතකොට අර්ධ වශයෙන් අර පළවෙනි ප්‍රශ්නයට ඔකෙන් උත්තර ලැබුණා. ඇත්තටම අපේ බලශක්ති ශේෂ්ත්‍රය ගත්තම එතකොට ගැටලු කීපයක් තියෙනවා. එතකොට අපි පළවෙනිම කාරණේ වෙන්න ඕනේ රටේ බලශක්ති සම්පත් 99යි. ඒ කියන්නේ අපේ බලශක්ති අවශ්‍යතාවය අපි විසින් සකස් කරගන්න තරම් සම්පත් රට තුල තියෙනවා. දැන් ඇත්තටම අපි අතීතයේදී කතා වුණේ අපි දැන් අපේ ඉන්න විද්වතුන් දැන් කතා කරන්නේ ඉස්සර කතා කරේ බලශක්ති සුරක්ෂිතතාවයේ රටේ. ඒ කියන්නේ අවශ්‍ය තරම් බලශක්ති ප්‍රමාණයක් ඒ කියන්නේ ලබා දීමට හැකියාව. ඒක එතකොට සුරක්ෂිතතාවයේ තියෙනවා කියන එක තමයි වෙන්නේ. පොසිල ඉන්ධන තිබ්බත් හැබැයි අකණ්ඩ පොසිල ඉන්ධන සපයනවා. නමුත් ඒක විහිළුවක් වුණානේ පහුගිය කාලේ යුද්ධ කාලේ. ඒ කියන්නේ පොසිල ඉන්ධන මත රඳා පවතිනවා නම් ආනයිනිත වෙන රටක පවතින යුද්ධයක් හෝ වෙනත් කාරණයක් සහ පොසිල ඉන්ධන හිඟවීම අතිශීඝ්‍රයෙන් හිඟවීගෙන යනකොට අපේ බලශක්ති සුරක්ෂිතතාවයේ නැහැනේ. ඒකට පොතපතේ පවා බලශක්ති සුරක්ෂිතතාවය කියලා උගන්වන්නේ වෙනත් ආකාරයක. ඒකයි මම කියන්නේ අපේ චින්තකෙන්න
1: ඕනේ
0: මාතකාලින් අපි කියන්නේ මං පැහැදිලිවම කියන්නේ දැන් මේ රජයත් කියන්නේ බලශක්ති ස්වාධිපත්‍ය රටකට අත් කළ යුතුයි. අපේ බලශක්තිය අපි විසින් සාකච්ඡා කරගත්තාම සුරක්ෂිතතාවය ඉබේම තියෙනවා. එතකොට එන්නේ නැහැ ඒ සුරක්ෂිතතාවය ඇතුළේ අපි අඛණ්ඩ බලශක්ති සැපීමක් ලබා දීමේ සහ අඩුමිලට ඒ බලශක්තිය ලබා දීමේ ක්‍රමවේදයට යන්න ඕනේ. ඒ ඒ ගමනේ තමයි අපි ඉන්නේ. ඉතින් ඒ ගමනට යෑමේදී අපි කියන්නේ යම් කිසි ගමනක් යනකොට සරල රේඛිය කෙලින්ම ඉහළට
2: යන්න
0: යම් යම් බාධක තියෙනවා. විශේෂයෙන්ම අර දැන් මෙතනදී කියවුණා බැර කියපු අනිත් කාරණාවලට කියන්නේ විශේෂිත කාරණාවලට නම් බැටරි බල පද්ධතියක් යන්න තියෙන බාධා මොනවාද, ඇයි ඒවට යන්නේ නැත්තේ, පොසිල ඉන්ධන මත රඳා පවතින කාරණා තාම තියෙනවා. මෙහෙමයි වෙනස යෑමට රජය දැඩි ලෙස උපදෙස් දීලා තියෙනවා. විශේෂයෙන්ම එතන මතු කරපු කාරණා මම හිතන්නේ සමහර කාරණා මම නම් හිතන්නේ අපේ විදුලි බල මණ්ඩලය ඔය ආකාරයට කටයුතු කරනවා කියලා. මම කියන්නේ
2: නැතුවා නෙවෙයි
0: මං කියන්නේ ඒක තමයි දේශීය විද්වතුන් දේශීය චින්තකයන් ඒ චින්තනයයි මෙතන එන්න ඕනේ. ඒ කියන ආකාරයට අපේ අමාත්‍යංශයේ රජය මං හිතන්නේ නමුත් ඔය ඒ ප්‍රශ්නේ මං හිතන්නේ යොමු යුත්තේ ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයට. මොකද සුනිත්‍ය බලශක්ති අධිකාරී සභාපති විදිහට වෙනත් ආයතනයකට අර යොමු වෙන ප්‍රශ්නයකට උත්තර දීමේදී යම් කිසි ගැටලුවක් එන්න පුළුවන්. නමුත් එතන කියන්නේ මං විශ්වාස කරනවා විදුලි බල මණ්ඩලයේ ඇත්තටම අපි මේ සුනිත්‍ය බලශක්තිය ගෙන ඒම සඳහා අතිවිශාල කාර්යභාරයක් කරලා තියෙනවා, ඉදිරියට කරගෙන යනවා. ඒක තමයි දැන් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිලා බැටරි පද්ධති මං කිය තුනකට අමාත්‍ය පත්‍රිකා තුනක
2: සමාවෙන් මහාචාර්යතුමනි දැන් බැටරි පද්ධති සම්පාදනය කරන්නේ බැටරි පද්ධති බලාගාර සම්පාදනය කරනකොට ප්‍රතිපත්ති එහෙම නැත්නම් ටෙන්ඩර් කැඳවනකොට ඔබතුමාලා තමයි ඒකට අවශ්‍ය ප්‍රතිපත්ති ටික සම්පාදනය කරන්නේ, ඒකට ඕන නීති රීති ටික සම්පාදනය කරන්නේ. හැබැයි විවිධ ස්ථානවලින් අනුමැතියක් ගන්න ඕනේ. අපි හොයලා බලපු විදිහට විවිධ ස්ථානවලින් අනුමැතියක් ගන්න ඕන. ඔබතුමාලාගේ මූලික වැඩ කටයුතු ඇරෙද්දී ඒ අනුමැතියට යොමු කරාම යම් යම් බාධා කිරීම කල් ගත කිරීම මොනවා වෙනවා කියලා තමයි යෝන් මේක ඇතුලේ චෝදනා කරලා
0: තිබ්බේ. මේ අපේ ක්‍රමවේදයේ තුල සමහර ව්‍යාපෘතියක් ගෙනීමේදී ඇත්තටම ඒ කියන්නේ අපේ තියෙන සමහර අර මම ඇත්තටම කාලෙකට ඉතිරිකේ මේ බියුරොක්‍රසි කියනක මෙරිටොක්‍රසි කියලින් රිප්ලේස් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි අර සමහර රාජ්‍ය ආයතන ඔවුන්ට ලැබිලා තියෙන ව්‍යවස්ථාපිත බලතල පාවිච්චි කරන්නේ අර ඒ ඒ ඒ රටේ අවශ්‍යතාවයක් මේ සිද්ධ විය යුතුයි කියන චින්තනයෙන් නෙමෙයි සමහරට දැන් මේ සුනිත්‍ය බලශක්තිය ගෙනීමෙන් ඒ කියන්නේ අර ග්ලෝබල් පිච්චර් එක උඩින් බලන එක දැන් මට මගේ ආයතනයේ යම්කිසි නීතිමය මේකක් තියෙනවා නම් මම අර ග්ලෝබල් පිච්චර් එක බලන්නේ නැතුව හරි මගේ ආයතනයේ මේකින්ද මේක ගේන්න බෑ ගේන්න දෙන්න බෑ එහෙම යන එක නෙවෙයි මේක විශේෂයෙන්ම අද

0: කාලේ වෙනස්. මම අර මුලදිම මතු කරා වගේ විශේෂයෙන්ම අපේ රට ඉස්සර තිබ්බේ අර කෘෂිකාර්මික වටපිටාවක් එක්ක ගිය එකක් නේ. දැන් අපේ අනපනත් ගත්තම කුඹුරු පනත ගත්තා, තනිත් එක වනජීවි වයිල්ඩ් ලයිෆ් විශේෂයෙන්ම මේ වගේ බැටරි පද්ධතියක් හෝ වේවා සුළං පද්ධතියක් හෝ වේවා ආයතන 15කින්වත් විතර අවසර ගන්න ඕනේ. එන්වයර්මන්ට් ස්ටඩි එකක් කරන්න ඕනේ. එතකොට ඒවා කරන්ඩ යම් කිසි කාලෙ වපසරයක් ගත වෙනවා. මං හිතන්නේ හිතාමතා කවුරුවත් ඒවා ඒ කියන්නේ බ්ලොක් කරන්න කටයුතු කරනවා කියලා ඒවා මෙහෙම සුළු වශයෙන් නැත්තේමත් නොවේ. නමුත් සමස්තයක් වශයෙන් සියලු දෙනාම එක්ක අපි මොකද අපේ රට අපේ දූදරුව ජීවත් වෙන රට ඔවුන්ට අනාගතයේ මේ කියන්නේ පොසිල ඉන්ධන කියන එක අනිවාර්යම ෂේ වෙනවනේ. ඒක අවුරුදු 10කින් වෙයිද 20කින් වෙයිද 30කින් වෙයිද 50කින් වෙයිද දන්නේ නැහැ. අපි දන්නවා තෙල් නැවකට අපිට ඉන්ධන වලට ගෙවන්න බැරි වුණාම අපේ ජීවිත කොච්චර බලපෑම් වුණාද පාරේ වුණාද. අපි ඒ විඳපු දුක මගේ දරුවට දෙනවද කියන ප්‍රශ්නේ නේ තියෙන්නේ. පොසිල ඉන්ධන ෂේ වෙනවා. ඒක පිළිබඳ කිසි දුක් ගැටලුවක් නැහැ. සමහරු කියලා තියෙනවා තව මම නම් හිතන්නේ අවුරුදු 10 කියලා. මොකද තව ඉන්ධන සොයාගෙන අවුරුදු 50ක් හෝ 100ක් යන්නේ ලොකු කාලයක් නෙමෙයි.
1: සාමිල වැඩි වෙනවා. අගේ වැඩි වෙනවා.
0: 100ට 10කට පමණ ප්‍රමාණයකට අඩුයි කියලා පුරෝකථනය කරලා තියෙනවා විවිධ විද්‍යාඥයන් විවිධ අවුරුදු 50න් කියලා තියෙනවා. උපරිම 100ක්ම 100ක් කියන්නේ ජෙනරේෂන් කීයද අපේ දරුවන්ට. ඒ කියන්නේ ඔවුන්ට අපි එතකොට අවුරුදු 100ට 10කට අඩු වුණොත් ඔවුන් අපිට ඉන්ධන විකුණයිද? එතකොට අපි මං කියන්නේ අපේ දරුවන්ට අපි ආදරේ නම් මං කියන්නේ අපි ඔවුන්ට උගන්නලා මේවා කරන එක අමතරව අපිට ඔවුන්ට මං කියන්නේ සියලුම නිලධාරීන් හිතන්න ඕනි මේ මගේ දරුවගේ අනාගතය තමයි මේ සකස් කරන්න කියලා. ඒ හින්දා මං කියන්නේ මේ වෙනස්කම් සඳහා සියලුම නිලධාරීන් අපි හැකි ඉක්මනින් යා යුතුයි. මොකද අනාගත ලෝකයේ බලශක්තිය මත තමයි රඳා පවතින්නේ. මොකද සියලුම කර්මාන්තශාලා සියලුම නිෂ්පාදන වලට අතිවිශාල ප්‍රමාණයක් විදුලි බලය සහ ඉන්ධන පාවිච්චි කළා තමයි යන්නේ. අපේ ගෙදර දොර ගත්තත් අපි මං කියත් අපි ඉස්සරට වඩා වෙනස්. ඉස්සර අපි කෘෂිය වැඩ කරගත්තත් අපි සමහරට වීටිකාරී පොල් මම්රණ පොල් මිරිකන එකාරී අතින් කෙරේ. නමුත් දැන් අපි උපාංග උපකරණ මොබයිල් ෆෝන් අතිවිශාල විදුලි ප්‍රමාණයක් වැය කරනවා. ඒ විදුලි ප්‍රමාණය උත්පාදනය කරලා දෙන්න ඕනි. එහෙම නැත්නම් අපේ දූදරුව අනාගතයේ අර්බුදයකට යනවා. ඒකින්ද අපේ සම්පත් වලින් හැකි ඉක්මනින් මේ ගබඩා පද්ධති ටික හදාගෙන ඊට පස්සේ අර ඉන්ටර්මිටන් නේචේකට අපි විහාර ෆෝකාස්ටින් සිස්ටම් එකක් හදාගෙන සුහුරු විදුලි පද්ධතියක් හදාගෙන ඒ ටිකට යන්න ඕනි. එහෙම නැත්නම් අපේ දූදරුව අනිවාර්යයෙන්ම දැඩි අර්බුදයකට යනවා. අපි මොන වෙනස කරා? මොකද බලශක්තිය තමයි අනාගත ලෝකයේ ප්‍රමුඛම වෙන්නේ. ඒකට හොඳම උදාහරණය තමයි ලෝකයේ පටන් ගන්න යුද්ධ. සියල්ලම පටන් ගන්න බලශක්ති මූලාශ්‍රපත් කර ගැනීමේ අපේක්ෂාවෙන්. මොකද ඒගොල්ලෝ දන්නවා ලෝකයේ තව ටික කාලයක් යනකොට බලශක්තියට තියෙන ඉල්ලුම පොසිල ඉන්ධන ටිකේ ෂේ වෙනකොට ඒක සඳහා මැද පෙරදිග රටවල් පවා සූර්ය බලාගාර ඉදි කරමින් යනවා. අපි ඒ වෙනසට යනවා. ඇත්තටම ඔය කියන රාජ්‍ය ආයතන කටයුතු කරන ඔබතුමා අතන ඇහුව අර වහල මත සවි කරන සූර්ය බලාගාර ඒ පාරිභෝගිකයන්ට බැටරි පද්ධතියකට ඇත්තටම ඒ සඳහා මං හිතන්නේ දැනට එතන දෙන ටැරිෆ් එක හදලා දෙන්නම. කලින් නම් තිබ්බ විදුලි බල බණ්ඩල යතේ දැන් නම් ඒක තියන්නේ පාරිභෝගික සේවා අධිකාරියෙන්. ඒ තිබ්බ අපි තිබ්බ සාකච්ඡාවලදී පාරිභෝගික සේවා අධිකාරිය හැකි ඉක්මනින් කටයුතු කරගෙන යනවා මේ බැටරි පද්ධති සඳහා ටැරිෆ් එකක් දෙන්න. මොකද අර ඉස්සෙල්ලා කියපු අනික් කාරණයටත් මං එන්නම්. මගේ උත්තර සමහරට දීර්ඝ වෙන්න පුළුවන්. මේ වැය වෙන පිරිවැය ගත්තම මම පිරිවැය ගැන නිකන් සරල හැඳින්වීමක් දෙන්නම්. අ කියන්නේ විදුලි උත්පාදනය. මොකද අපේ මෙතන ප්‍රමුඛතම කාර්යයක් වෙන්නේ එකක් අඛණ්ඩ බලශක්ති සැපයීමක් ලබා දීම, අනිත් එක අඩු මිලට මේ බලශක්තිය ලබා දීම. මොකද මේක හැම ගෙදරකම කෙනෙක් හැම ගෙදරක්ම විදුලි බිලක් ගෙවනවා. එතකොට විදුලි බිලට යන පිරිවැය අඩු කරලා විදුලි බිල අඩු කරොත් හැම ගෙදරකම ආර්ථිකයට බලපානවා. අනිත් එක සියලුම නිෂ්පාදන විශේෂයෙන්ම සියලුම ඕනම නිෂ්පාදනය කරනවා අවම වශයෙන් 150ක පමණ ඒ ප්‍රඩක්ෂන් කොස්ට් එකෙන් වැඩි ප්‍රමාණයක් සමහර ඒවා 160 70 80ට විතර යනවා. බලශක්තියට තමයි ලොකු පිරිවැයක් දරන්න වෙන්නේ. එතකොට මේ සියලුම නිෂ්පාදනවල මිල අඩු කරන්න පුළුවන් බලශක්තියට යන පිරිවැය අඩු කරොත්. ඒ වගේම තමයි අපේ රට තුළට දැන් විදේශීය විශේෂම කර්මාන්තශාලා ආයෝජකයන් ගෙනීමේ ප්‍රයත්නයක් තියෙනවා. ආයෝජකයන් ඒකට පෙර බලන ප්‍රමුඛතම දෙයක් තමයි අපේ බලශක්තිය ශක්ති උත්පාදනයට කොච්චර වියදමක් යනවාද කියලා. එතකොට බලශක්තියට යන පිරිවැය අඩු කර ගැනීම ප්‍රමුඛතම කාර්යයක්. ඒකෙන් තමයි රටට ආයෝජකයන් එන්නේ, ඉන්ඩස්ට්‍රීස් එන්නේ, නිෂ්පාදනවල මිල අඩු වෙන්නේ, සහ ගෙදර දොර අපි ආර්ථිකයට සහයක් දෙන විදිහට විදුලි බිල අඩු වෙන්නේ. එතකොට අපි ඇත්තටම ආනයිනිත පොසිල ඉන්ධන වලින් පෞගේ කාලේ තිබ්බ මිල ගණන් වල අනුව ඒකයක් හදන්න රුපියල් 120ක් විතර යනවා. ඊට පස්සේ නැප්තා, ෆෝනස් ඔයිල් වගේ වගේ හදුවොත් රුපියල් 67ක් යනවා. සහ ඒවා පරිසරයට අහිත කරයි, සහ අපේ විදේශ විනිමය කරන්න ඕනේ. ඉතින් එහාට ගත්තම ජල විදුලියෙන් ගත්තම මං කියේ යුනිට් එකක් හදන්න යන්නේ රුපියල් 2ක් 3ක් වගේ ගාලනක් තමයි අපේ අර තියෙන දැන්ට ලොකු විදුලි බලාගාර වලින්. ඊට වඩා පොඩි වැඩි පිරිවැයක් යනවා අපිට අර කුඩා ජල විදුලි බලාගාර වලින්. පහුගිය කාලේ අපි සුලන් බලය සඳහා ලන්සු කැඳවල පද්ධති වලට දුන්නා. ඒ වගේ අතටම විදුලි බලය දෙන්නේ ඒකකයක් රුපියල් 13ක් වගේ ගානක, 13ක් මෙගාවට් 50යි 3ක් ස්ථාපිත කරන්න ටෙන්ඩර් ක්‍රම පටිපාටියෙන් ලබා දුන්නා. එතකොට ඉන්නේ රුපියල් 13ක්, ඒ වගේම රුපියල් 15ක් වගේ ගානක තමයි ගියේ. දැන්ට සූර්ය බලයෙන් උත්පාදනය මිල දී ගැනීම ඉන්නේ සාමාන්‍ය රුපියල් 20ක් වගේ ගානකට. ගල්ලංගුරු වල තියෙන මට ලේටස්ම කියන්නේ දැන්ට තියෙන ඩේටා නෑ, නමුත් මං ගිය අවුරුද්දේ 2023 පළවෙච්ච විදුලි බලමල්ලෙන් පළවෙච්ච ඒ ඕගලංගුරු රිපෝට් එකට අනුව රුපියල් 40ක් වගේ ප්‍රමාණයක් වෙනවා. දැන් නම් අහන්න ලැබෙන්නේ රුපියල් 21ක් 23ක් වගේ ගන්නට උත්පාදනයක් නම් නිවැරදි දත්ත නෑ. ඒ කෙසේ වෙතත් ඒ 20 ගණන් වලට આવත් මේවා ආනයිනිත ඉන්ධන වලින් දුවන ඒවා. ඒකින්ද අපේ ඒවට එන්ඩ ෆර්ම් එනර්ජි හදා ගැනීමේ ක්‍රමවේදයකට යන්න වෙනවා. එතකොට විදුලි බිල අඩු කරගන්න නම් මෙතන තියෙන සරලම කාරණය අපිට යන්න වෙනවා සූර්ය බලයට, සුලන් බලයට සහ ජල විදුලියට. මොකද මේ තාක්ෂණයෙන් එනකොට මුල් කාලේදී කිව්වේ මේවා පරිසර හිතකාමී හින්දා තමයි ගෙන ආ යුත්තේ, මේවට යන පිරිවැය වැඩි කියලා. ඇත්තටම ලෝකේ අනිත් රටවල් ඒකට ගියේ පරිසර හිතකාමී. මොකද පොසිල ඉන්ධන දහන්නේ වෙන පාරිසරික හානිය අතිවිශාලයි. විශේෂයෙන්ම පෙට්‍රල් ලීටරයක් දහනය කරොත් ඇත්තටම කාබන් ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් 2.3ක් වගේ ගානක් පිට වෙනවා. ඩීසල් ලීටරයක් පිච්චුවොත් කාබන් ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් 2.58ක් පිට වෙනවා. අතිවිශාල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් කිලෝග්‍රෑම් වලින්. මං කියන්නේ වායුවක්. වායුවක් එක ඩීසල් ලීටර් පුච්චනකොට කාබන් ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් 2.5ක්. ඉතින් ඒ අපි මේ රස්නේ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් අපේ වායුගෝලයේ තියෙන ඉතාම සුළු ප්‍රමාණයක්. 0.01ක් වගේ ප්‍රමාණයක් තියෙන. ඉතින් මේ වගේ අතිවිශාල ප්‍රමාණයක් ඉන්ධන දහනය කළා කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වෙනකොට ඒ හර්තගාර වායුව, ඒ කියන්නේ ග්ලෝබල් වෝමින් කියන එක අපි කවුරුත් කතා කරන එකක්, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, ඒකත් එක්ක එන කාරණා. ඉතින් අර සඳහා යා යුතුයි කියන කාරණේ තමයි මම කෙටියෙන්න
1: මාචරතුමා අපි කතා කරමු. අපි ප්‍රවෘත්ති විරාමයට යන්න ඕනේ. ඊට කලින් අපි වෙලා බලමු. දේ 8යි විනාඩි 58යි වෙලාව.
2: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත රටටම සම්පත. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: තොරතුරෙන් සහයෝගිතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති
3: ප්‍රදේශ රසක අද වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් ගල් බාතර මහනුවර මෙන්ම නූරෙලේ දිස්ත්‍රික්වලත් වැසි ඇතිවන බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඊට අමතරව ඌව සහ නැගෙනහිර පළාත්වලද පසුරු දෙකෙන් පසු වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලේ දිස්ත්‍රික්කේ තයිට කිලෝමීටර 40ක පමණ තරමක තද සුළඟක් ඇතිවනවා. කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දරුම් දෙන්නේ ගිගුරුම් සෙත වැස්සඹ ගැතිවේ හැකි තාවකාලික තද සුළත් සහ අකුණු අනතුරු අවම කර ගැනීමට ජනතාවට සැලකිලිමත් විය යුතු බවයි. ලෙබනනයේ ප්‍රසිද්ධ පරිසර ක්‍රියාකාරණයක වන මෝනා ඛලීල් ඒශාල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මීට සද්දයකට පෙර දකුණු ලෙබනනයේ තීරී නගරයේ ආසන්න වසූරි වෙලතීරයේ පිහිටි ඇගේ නිවසට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ඇය බරපතල තුවල් ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මේ ගොස් ඇති බවයි. වදවීමේ තර්ජනයට ලක්ව ඇති මුහුදු කැස් බෑවුන්ගේ ප්‍රධානතම බෝවන මධ්‍යස්ථානයක් බවට දකුණු ලෙබරන වෙරතීරයේ පත් කිරීම සඳහා පුරෝගාමී වූ කාන්තාවක් ලෙසයි මෝනා ඛලීල් සැලකෙන්නේ. මුහුදු කැස් බෑවුන් ආරක්ෂා කිරීම සඳහා ඇය වසර 25කට වැඩි කාලයක්ම ජීවිතය කැප කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. මෙයද විට ඇගේ වයස අවුරුදු 76ක්.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: උදේ 9යි විනාඩි 7යි අපි අද දවසේ කතා කරන්නේ පුනර්ජනනීය බලයෙන් බලගැන්වෙන රටේ අනාගතය ගැන. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය TM විජේන්ද්‍ර ජේ බණ්ඩාර මැතිතුමන් සමගින් අපි කතා කරමින් ඉන්නේ ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ශේෂ්ත්‍රය, එහෙම නැත්නම් සුනිත්‍ය බලශක්ති ශේෂ්ත්‍රයේ අනාගතය පිළිබඳව හොඳ බලාපොරොත්තු තියාගන්න පුළුවන් කියන කාරණය මේ කතාවෙන් අපිට පැහැදිලි වෙනවා. අපි මේ විරාමෙන් පස්සේ මුලින්ම ඇමතුමකට අවස්ථාව දීලා වැඩසටහන ඉස්සරහට කරගෙන යන සුනන්ද මහතා එනවා මීගමෙන්. අයිබෝන් සුනන්ද මහතා.
1: සභාපතිතුමාගෙන් අහන්න තියෙන්නේ මේ 2024 වර්ෂයේදී විදුලි බල මණ්ඩලයේ මේ දීලා තියෙන දත්තානුව සම්පූර්ණ වශයෙන් රූෆ්ටොප් සෝලා ඇර සියලුම රිනියබල් එනර්ජි ග්‍රිඩ්ඩකට සම්බන්ධ කරලා තියෙන්නේ මෙගවොට් 19.63ක්. ඒ අවුරුද්දේ ඔබතුමාලා ඉල්ලලා තියෙන ග්‍රිඩ් කන්ෆරන්ස් 220ක් මෙගවට් 1195.9 එක. ඒ වගේම 2025 ගත්තොත් එහෙම ඔබතුමාලා සස්ටේනබල් එනර්ජි ඔතොරිටිකෙන් ඉල්ලලා තියෙනවා ග්‍රිඩ් කන්ෆරන්ස් 209ක් මෙගවට් 766.7ක. නමුත් අවසාන වශයෙන් මේ ග්‍රිඩ් එකට සම්බන්ධ කරලා තියෙන්නේ මෙගවට් 86.6ක්. මේ රූෆ්ටොප් එනර්ජි නැට්වර්ක් මෙච්චර විශාල ආරම්භය මෙච්චර 10 ගණන් ඇවිල්ලා අන්තිමට 19 වගේ වෙන්න හේතුව මොකද්ද?
0: මම හිතන්නේ මහාචාර්යතුමන් පැහැදිලිද එතුමගේ ප්‍රශ්නේ අපිට?
2: ඔව්, ඉතින් පැහැදිලි. මේමයි ඇත්තටම වහල මත මම ওই දත්ත සංඛ්‍යා ලේඛන ගැන මට පොඩ්ඩක් එකඟ වීමේ ගැටලුවක් තියෙනවා. මේමයි මම කිව්වා දැනට අපිට මේ වහල මත සවිකරන සූර්ය බලාගාර වලින් මෙගාවොට්
3: 2800
2: ඔක්කොම, ඒ කියන්නේ සූර්ය බලාගාර වලින් 2800ක් එනවා, වහල මත සවිකරන සූර්ය බලාගාර වලින් 2300ක් එනවා. ඒකෙන් ඇත්තටම 800ක් මෙගාවොට් 800ක් අපේ විදුලි බල පද්ධතියට එකතු වෙන්නේ 2025 පසුගිය වසරේ. දැන් මේ වසර තුරත් සෑහෙන ප්‍රමාණයක් එකතු වෙලා තිනවා 800ක්. ඒ 2300න් ඒ කියන්නේ 800ක්ම එකතු වුණේ පසුගිය වසරේදී. ඒ කියන්නේ සුනිත්‍ය බලශක්තියෙන්, ඒ කියන්නේ සූර්ය බල වහල මත සවිකරන සූර්ය බලාගාර වලින් අපේ පද්ධතියට 800ක් එකතු වුණා 2025. ඒක ඉතිහාසගත වැඩිවීමක්. එතනින් මගේ පැත්තට අපේ සමහර චෝදනාවකුත් එනවා. අර ඒ කියන්නේ ඇත්තටම බැටරි පද්ධතිය ස්ථායි, ඒකෙන් හින්දාත් මේ අර්බුදය ඒ වගේ, ඒ කියන්නේ අපිට ඇත්තටම අර සූරු පද්ධතියක් හදා ගැනීම සහ හැකි ඉක්මනින් බැටරි ගබඩා පද්ධතියක් සපස් කර ගැනීම සහ වගේ කාරණා ඕනි. මොකද මෙතනින් අපේ පීක් ඩිමාන්ඩ් එක තියෙන්නම 3යි. හින්දා අර 2800කට වඩා වැඩි ප්‍රමාණයකින් සූර්ය බලයෙන් උත්පාදනය කළ ජාලයට එකතු කර ගැනීමේ ගැටලුවක් තියෙනවා. හැබැයි මේ සඳහා අපිට විසඳුම් නැතුවම නොවේ. හරිද? විශේෂයෙන්ම අපිට දැන් 2300කින් ආවා කියන්නේ අපි 3000ක් තියෙන එකක ඒකේ ගැටලුවක් තියෙනවනේ. එතනදී වෙන්නේ අතර එකතු වුණා ගිය අවුරුද්දේ මම දන්නවා පැහැදිලිවම සූර්ය වහල මත සවිකරන බලාගාර වලින් මෙගවොට් 800ක් එකතු වුණා. ඒක ඉතිහාසගත වැඩිම සූර්ය බල වහල මත සවිකරන සූර්ය බලාගාර වලින් එකතු වූ ප්‍රමාණය. එතන ගත්තම දැන් අපේ ඩිමාන්ඩ් එක, ඒ කියන්නේ ගිගවොට් 3න් කියන තියෙන ඉර වෙලා තියෙන ඩිමාන්ඩ් එක වැඩි කරගන්න එපයි. ඒකට කර්මාන්තශාලා රටේ බිහි වෙන්න ඕනේ. විශේෂයෙන්ම මේ මොහොතේ අපිට තාම අපිට දැන් පහුගිය කාලේ ආපු කාරණා තාම යම් කිසි විදුලි බල ප්‍රමාණයක්, සැලකිය යුතු ප්‍රමාණයක් ගල් අඟුරු වලින් සහ ඩීසල් වලින් උත්පාදනය වෙනවා. අපේ මේ බලාගාර ටිකෙන් බලශක්ති අපේ ජාලයට එකතු කරගත්තට පස්සේ අපේ ඇත්තටම අපේ වියදම ගත්තම මුළු රටේ බලශක්ති අවශ්‍යතාවය ගත්තම සාමාන්‍යයෙන් 3/1ක් විතර තමයි විදුලි බල ශේෂ්ත්‍රය තියෙන්නේ. ප්‍රවාහන ශේෂ්ත්‍රය ආසන්න වශයෙන් 3/1ක් අතර තියෙනවා ප්‍රවාහන ශේෂ්ත්‍රය. ඊළඟට ආහාර පිසීම වගේ කුකින් වලට තියෙනවා තව 3/1ක් විතර. එතකොට ඇත්තටම අපිට ඩිමාන්ඩ් එක වැඩි කරගන්න පුළුවන් පහසුම ආකාරයක් තමයි සුනිත්‍ය බලශක්තියෙන් අපේ ජාලය සුනිත්‍ය බලශක්තියෙන් වැඩි ප්‍රමාණයක් අපේ ජාලයට වහල මත සවිකරන සූර්ය බලාගාර වලින් එකතු කරගත්තම ක්‍රමානුකූලව අපිට අපේ ට්‍රාන්ස්පෝර්ට් සෙක්ටර් එක ප්‍රවාහන ක්ෂේත්‍රයේ යන්න පුළුවන් ඉලෙක්ට්‍රික් වෙහිකල් වගේ කාරණාවලට. එතකොට අපිට අපේ විදේශ විනිමය ඩීසල් වලට පෙට්‍රල් වලට යන විදේශ විනිමය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම අපි සුනිත් බලශක්තියේ අපේ ජාලයට එකතු කරගන්න පුළුවන්. අර කියපු දත්තවල ගැටලුව මං හිතන්නේ මුලදිත් මං ඉතාම පැහැදිලි කරා. මෙතන තියෙන්නේ උත්පාදනය කරන්න පුළුවන් රටේ බලශක්ති පරිභෝජනයට යන ටික විතරයි. ඒ කියන්නේ ගිගාවට් 3යි නම් පීක් ඩිමාන්ඩ් එක තියෙන්නේ. 3ට වඩා වැඩියෙන් 4ක් හැදුවා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පරිභෝජන කරන ප්‍රමාණය තමයි උත්පාදනය කරන්නේ. එතකොට අර 2800ක්ම තියෙනවා නම් සූර්ය බලාගාර වලින් සහ ජල විදුලි බලාගාර තියෙනවා, තව තියෙනවා සහ අපේ ගල්ලංගුරු බලාගාරයේ අඛණ්ඩව පවත්වාගෙන යනවා. ඒක අපේ අර ගල්ලංගුරු බලාගාරයේ ලක්ෂණයක් සහ ෆර්ම් එනර්ජි ඕනි කියන එකයි ඉනර්ෂියා ඕනි කියන කාරණා දෙකින් දා. එතකොට නමුත් දැන්ට තියෙන නවීන ක්‍රමවේද එක්ක අපිට යා හැකි මේ සඳහා. ඒ සඳහා නමුත් අපි සකස් කරගත යුතු යම් යම් කාරණා ටිකක් තියෙනවා. මේ එතන ගැටලුව තියෙන්නේ, අතන තමයි හිරවීම තියෙන්නේ.
0: අර මේවට යෝජනා සහ ආයෝජකයෝ ඉන්නවද?
2: ඉල්ලුම තියෙනවා ගොඩාක් විට ආයෝජකයෝ සූදානම්. නමුත් අපි ඩිමාන්ඩ් එක කියන්නේ 3ක හිර වෙලා තියෙනවා නම් ගිගාවොට් 2.8ක්ම මෙතනින් ඇවිල්ලා තියෙනවා නම් ඒක අපිට ඉරිදා දැන් අතනින් ආපු ප්‍රශ්න කපා හරින්න සිද්ධ වෙනවනේ. හරිද? එතකොට වෙන්නේ ගබඩා පද්ධතිය හැකි ඉක්මනින් හදා ගන්න ඕනි. ඒක ගබඩා පද්ධතිය අපි විශාල ගබඩා පද්ධති වගේම රටේ මහජනතාව සූර්ය පැනල සවි කරගත්ත පාරිභෝගික ඉන්ද්‍රණි 2008 එතන ඇත්තටම මම අතිවිශාල සමහර තැන්වල යම් යම් විවේචන ආවත් ඇත්තටම මෙගාවොට් 2300ක් ආවේ වහල මත සවි කරන සූර්ය බලාගාර වලින්. ඇත්තටම ඒ සඳහා රජයට පිරිවැයක් දරන්න ඌයේ නැති තරම්. අපි බලාගාරයක් හදනවා නම් අපිට ඇත්තටම මේ බැටරි පද්ධති වලට ඒ සඳහා රජයට යම් කිසි පිරිවැයක්. මේක මහජනතාවගේ සල්ලි. ඒකෙන් අපේ ප්‍රතිපත්තියම තියෙන්නේ. අපි හැම වෙලාවෙම බලන්නේ අපේ රටේ ජනතාව ඇති හැකියි කරන්නගෙන. ඒගොල්ලන්ට මේකට දායක වෙන ගමම්ම ඕල් ඒ රටේ ජනතාවට හැකියාව ලැබුණා අමතර ආදායමක් ලබන්න. ඒක ඉතාම හොඳ දෙයක් නේ. කියන්නේ ඒ අපේ ඇත්තටම විදේශ වලින් එන ඉන්ධන වලට යන පිරිවැය අඩු වෙනවා විතරක් නෙවෙයි, අපේ රටේ ජනතාව ඇති හැකි කර ගැනීම අපේ රජයේ ප්‍රතිපත්තියටත් ඒක අනුකූලයි. ඒ සඳහා අපි ආයුතුයි.
3: දැන් ඔබතුමා මේ වැහැදිලි කරන කාරණෙත් එක්ක අපි රටේ පුරවැසියෝ විදිහට අවබෝධ නොකරගත්ත කාරණාත් මෙතන පහුගිය කාලේ අපි දිගින් දිගටම මාධ්‍යහරය දැනුවත් කිරීම කළා. දහවල් කාලයේදී ඔබේ EV එක චාර්ජ් කරගන්න ඔබට vehicle එකක් තියෙනවා නම් එතෙන්ට යන්න. මේ බලශක්ති අර්බුදයක් නිර්මාණය වෙන්නේ ඩිමාන්ඩ් එක තියෙන වෙලාවට අපි අවිල මේ වැඩිත් කරන්න පටන් ගත්තොත් අනවශ්‍ය පහන් ටික දල්වගෙන හිටියොත් AC එක අනවශ්‍ය වෙලාවක අපි දාගෙන හිටියොත් එහෙම වුණාම රටේ බලශක්ති අර්බුදයක් නිර්මාණය වෙනවා. හැබැයි අතිරික්තයක් තියෙන වෙලාවක් තියෙනවා. මේ වෙලාව පාවිච්චි කරන්න කියන කාරණේ ජනතාවට බොහොම මාධ්‍ය හරහා අපි දිගින් දිගටම දැනුවත් කිරීම කරන්නේ. දහවල් කාලේ පාවිච්චි කරන ඔබේ වාහනේ චාර්ජ් කරගන්න ඔබේ ගෙදර අවශ්‍යතාවන් ටික පුළුවන් තරම් දහවල් කාලෙදි කරගන්න. මේකටත් විවේචන එල්ලුණා. ඔබතුමාලට දිගින් දිගටම ගිහුව අපි ගෙදර ඉඳගෙනද වාහනේ චාර්ජ් කරන්නේ, අපි ඔෆිස් වලට යන්න ඕනේ, ඔහොම කතන්දර ගොඩක් කිව්වා. හැබැයි ගෙදර ඉන්න කෙනෙක් මේක නිෂ්පාදනය කරනවා නම් එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම ගෙදර සූර්ය පැනලයක් සවි කරගෙන වාහලේ මත කෙනෙක් විදුලිය නිෂ්පාදනය කරනවා නම් ඔහු මේක ගබඩා කරගැනීමේ පද්ධතියක් ඔහුටම ස්ථාපනය කරගන්නට අවශ්‍ය වටපිටාව සකස් කර දීම සඳහා තියෙන සූදානම කොහොමද? මොකද ඇත්තටම දහවල් කාලයේ සමහර වෙලාවට අතිරික්තයක් ඔහු නිෂ්පාදනය කරනවා නම් මේක ගබඩා කරගැනීමේ පහසුවක් නෑ. එතකොට භාවිතා වීමක් වෙන්නේ නෑ. ඔය කියන බැලන්ස් කරගැනීම සඳහා එක පැත්තකින් අපි ගත්තොත් බැටරි පැක් ඔබතුමන්ලගේ පාර්ශවයෙන් ඔබතුමන්ලගේ පැත්තෙන් නිර්මාණය කරන වගේම කෙනෙක්ට මිලදී ගැනීමේ හැකියාව. එහෙම නැත්නම් තමන්ගේ නිවසේ හෝ තමන්ගේ ප්‍රදේශය තුළ මේ බැටරි පද්ධතිය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වටපිටාව නීතිමය පසුබිම සකස් වෙලා තියෙනවද? කොහොමද කියන්නේ පෞද්ගලික ආයෝජනයක් විදිහට මේ වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන්ද?
2: ඒක තමයි. දැන් එතනදී මම කිව්වේ ඉස්සල්ලාම අර ඕෆ් ග්‍රිඩ් සිස්ටම් එකක් විදිහට තමන්ගේ ගෙදර සූර්ය පැනලයක් සවි කළා. තමන්ට දැන් දවල් කාලේ විදුලි උත්පාදනය කළා, බැටරි එක ගබඩා කරගෙන රාත්‍රී කාලයේදී තමන්ගේ විදුලි අවශ්‍යතාවයන් සපුරා ගන්න තියෙනවා නම් ඒක නීත්‍යානුකූලව ලොකු ක්‍රමවේද නැහැ. තමන්ට ඒක ඉතාම පහසුවෙන් කරගන්න පුළුවන්. දෙවන කාරණේ එන්නේ දැන් දහවල් කාලයේදී උත්පාදනය වෙන ටික බැටරි පද්ධතියක ගබඩා කරලා රාත්‍රී කාලයේදී විදුලි බලමණ්ඩලයට ලබා දීම. ඒ සඳහා ඇත්තටම මම මේ දවස්වල මම දන්න විදියට සහ අපි පැවැත්වූ සාකච්ඡා එක්ක පාරිභෝගික සේවා අධිකාරිය මේමල ජූලි මාසයේ වෙනකොට ඒ සඳහා අවශ්‍ය ටැරිෆ් එක, ඒ කියන්නේ දැන්ට අර දෙන්නපැයි අපි රාත්‍රී කාලයේදී බැටරිය ගබඩා පද්ධතියකින් මිලදී ගන්නේ මෙන්න මේ මිලක කියලා. ඒක සකස් ඉතා සීග්‍රයෙන් මහන්සි වෙලා මම හිතන්නේ කාලය යන්න තිබ්බ කාලයකට කරගෙන අපේ පාරිභෝගික සේවා අධිකාරිය මම ගිය සතියේ සාකච්ඡාවට කීපයක් පැවැත්තුවා. ඒගොල්ලෝ ඉතා සීග්‍රයෙන් ඒක සකස් කරමින් යනවා. එතකොට අපේ ජනතාවට පුළුවන් වෙනවා තමන්ගේ බැටරියක් තියෙනවා නම් ඕන්නම් ඇත්තටම මේ අලුත් අපි ඉලෙක්ට්‍රිසිටි පොලිසිය කැදුවනේ ඒකේ කියලා තියෙනවා තමන්ට බැටරියක් තියෙනවා නම් සූර්ය බල පද්ධතියක් නැතුණත් දවල් කාලේදී සමහරට තමන්ගේ කාර් එක චාර්ජ් කළා කාර් එකෙන් රාත්‍රී කාලේදී විදුලි බල මණ්ඩලයට විදුලි බලය ලබා දීලත් යම්කිසි ආදායමක් ලබා ගැනීම. මොකද මේක බැටරි පද්ධති ස්ථාපිත කරන්න රජයට වියදමක් දරන්න ගියොත් අතිවිශාල පිරිවැයක් දරන්න වෙනවා. දැන්ට ඒ සඳහා කටයුතු කරමින් යනවා. මම මේක පැය 1000ක පද්ධතියක් පමණ යනවා. නමුත් මම කිව්වේ සූර්ය බලාගාර ආව 2300ක් ආව රජයට දැනුනෙත් නැහැ. එච්චර ජනතාවගේ සල්ලි ජනතාවට ආදායමකුත් ලැබුණා. මම කියන්නේ ඒ දේ සඳහා අපයාවිතුයි. මොකද අමම දන්න මේ ගෞට් 100 බලාගාරය සියම් ලාන්ඩේ දිනවා. එතකොට අපිට අක්කර මම හිතන්නේ 500කට වැඩි ප්‍රමාණයක් අරගෙන මම කියන්නේ ඒව සිද්ධ වෙන්න ඕනේ අනිවාර්යෙන්. ඒ වගේ බලාගාර ඕනි යම් යම් තාක්ෂණික කාරණා එක්කත් ඒ එකම අර දෙකම මම කියන්නේ ඔය මික්චර් එක පවත්වා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි එක ක්‍රමයක් දන්න මේ විශාල ප්‍රමාණයේ සූර්ය බලාගාර, වහල මත සවිකරන සූර්ය බලාගාර, විශාල සුළම් බලාගාර, කුඩා සුළම් බලාගාර, විශාල ජලවිදුලි බලාගාර, කුඩා ජලවිදුලි බලාගාර, ඒ මික්චර් එක අපි පවත්වාගෙන යන්න ඕනි. ඒ සඳහා මම හිතන්නේ අර බැටරි ගබඩා පද්ධති සකස් කිරීම සඳහා ලබන මාසයේ වෙනකොට මම හිතන්නේ පාරිභෝගික සේවා අධිකාරිය ඒ සඳහා අවශ්‍ය ටැරිෆ් එක දෙයි. එතකොට රටේ ඕන කෙනෙකුට පුළුවන් සුළං බලාගාර තියෙන හෝ නැති අයට පුළුවන් මේ බැටරි පද්ධතිය තියාගෙන අපේ ජාලයට රාත්‍රී කාලයේදී ලබා දෙන්න.
0: තව යෝජනාවක් තියෙනවා සහ අදහසක් තියෙනවා මධ්‍ය පරිමාණ බලාගාර ඉදි කරන්නන්ට ඔබතුමන්ලන්ට යෝජනා කරලා තියෙනවා. අවුරුදු ගාණක් කිසිම රාජ්‍යයකින් අවසර දුන්නේ නැති ව්‍යාපෘති කිහිපයක් ඔබතුමන්ලා සතුව තියෙනවා ඉදිරිපත් කළා. ඒවටත් අනුමැතිය ලැබෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා.
2: අනුමැතිය ලබා දුන්නේ නැති කිව්වම අනුමැතිය නොලැබෙන කාරණා කීපයක් තියෙනවනේ. විශේෂයෙන්ම බලාගාරයකට සුදුසු ඉඩමක් අපි බැලුවට පස්සේ ඒ සඳහා ආයතන සාමාන්‍යයෙන් අපේ දැනට තියෙන ක්‍රමවේදය අනුව ආයතන 12කින් 15කින් විතර අවසර ගන්න ඕනේ. ඊට පස්සේ පාරිසරික අධ්‍යයනයක් කරන්න ඕනේ. එතකොට ඒකට අවසර නොලැබෙන කාරණේ මොකද්ද කියලා බලන්න ඕනේ. සමාටි ඉඩම් සමාට කුඹුරක් වෙනවා නම් කුඹුරු පනතට යටත් වෙනවා, පොල් කර්මාන්තයට එනවා නම් වන ජීවී කලාපයක් නම් එතකොට මොන කාරණේ හින්දා ඒක ගන්න බැරුණාද කියන කාරණේ මතු වෙනවා. සමහර පාරිසරික අධ්‍යයනයේදී ඒක රිජෙක්ට් වෙච්ච එකක් නම් ඒක අභිභවයන්ඩ ක්‍රමවේදයක් නැහෙනේ. ඒ වගේම ඒ සියලු කාරණා සපුරලා තිබිලා ඒ අවසරයන් ලැබිලා යම් කිසි තැනක මං හිතන්නේ එහෙම ප්‍රොජෙක්ට් හිර වෙලා තියෙනවා කියලා. එතන අනිත් හිර වෙන කාරණේ තමයි එන්නේ අර විදුලි බලමණ්ඩලයට නොහැකි වෙනවා. එතන ඒ ට්‍රාන්ස්ෆෝමර් තියෙන කැපැසිටි සහ ට්‍රාන්ස්මිෂන් ලයින්, ඒ කියන්නේ ඒ ලයින් අපි ජාලයේ එන්ඩපැයි ඒක අවශෝෂණය කරගන්න ඒ ජාලයේ ඉඳි වෙලා නැහැ. එතකොට ඔය කියන කාරණා දෙක මතු වෙනවා. ඔය ඔබතුමා නගපු ප්‍රශ්නෙන් ඉතාම හොඳ කාරණයක් මතු වෙනවා. ඒ කියන්නේ මම අර ඉත කියපු කාරණා වලට අමතරව අපේ ශුනිත්‍ය බලශක්තිය අපේ ජාලයට එකතු කරගැනීමේදී තව අභියෝගයක් තියෙනවා. ඒ කියන්නේ ට්‍රාන්ස්මිෂන් ලයින් එක ඩෙවලොප් කරගන්න. ඒ කියන්නේ අපේ ඇත්තටම වින් ගත්තත් සෝලා ගත්තත් රිසෝස් ගොඩාක් විතර තියෙන්නේ උතුරු කොරියේ සහ දකුණේ. ඒකට ඒ බලාගාර හදනකොට අපි දන්නවා දැන් වික්ටෝරියා හදනකොට උනත් දැන් අඩුමිල්ල විදුලිය ලැබුණට ඒ ජාලය අපේ ඒ විදුලි බලයේ අවශ්‍ය ස්ථාන වලට රට තුල බෙදාරින්න අවශ්‍ය ඒ ජාලය සකස් කරන්න වෙනවා. ඒ සඳහා අතිවිශාල වියදමක් යනවා. එතකොට ඒ ජාලය සකස් කරගන්න ඕනි. සමහර තියෙනවා එතකොට ඒ ජාලය දැන් උතුරින් ඉඳන් ඇත්තටම ජනාධිපතිතුමා මැදිහත් වෙලා මේ අවුරුද්දේදී මේ අවශ්‍යතාවය දැඩි ලෙස අඳුරගන්න. මොකද දැන් උතුරේ සුළන් විදුලි බලාගාර දෙකක් මේ අවුරුද්ද තුල අපි ගේන්න කටයුතු කරගෙන යනවා. මේකවට 34ක 234ක සහ 204ක වෙරවිල් වල සහ පෝනරින් වල දැන් ඒව ගේන්න අර පහලට ගේන්න උතුරේ ඉඳන් ජාලේ ඉදිරිපත් වෙන්න ඕනේ. ඒක 400 kV ලයින් එකක් කියන එකට ඇත්තටම මහා භාණ්ඩාගාරයේ මේ වෙලාවේ රටේ ආර්ථික ප්‍රශ්න තුබ්බත් මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරලා දුන්නා ජනාධිපතිතුමා මැදිහත් වෙලා. ඉතින් ඒ ක්‍රමවේදය යනවා. එතකොට මම කියන්නේ මෙහෙමයි අර මට ඒකට අර උත්තරයක් දෙන්න බෑ ශනිකව. මොන කාරණේ හින්දාද එක්ක පාරිසරික අධ්‍යයනය ෆේල් වෙලාද, වෙන ආයතනයකින් ඒ ඉඩමත්පත් කර ගැනීමේ කාරණයක් හින්දාද, එහෙම නැත්නම් ජාලයේ ඉඳි වෙලා නැති හින්දාද, එහෙම නැත්නම් එතන කුඩා ටිකක් මධ්‍යම පරිමාණ කියන්නේ අර සාමාන්‍ය මට්ටමේ කන්නම් එතන ට්‍රාන්ස්ෆෝමරේ පිරලා මං කව අර පරිභෝජනය කරන ප්‍රමාණය විතරයි විදුලිය උත්පාදනය. එතන පරිභෝජනයක් නැත්නම්
0: බෙස් එකක් උනත් එහෙමයි.
2: මම බෙස් එක දෙන්නේ ගොඩක්කට රාත්‍රී කාලයේදී නේ. ගොඩක්කට රාත්‍රී කාලයේදී නම් ඩිමාන්ඩ් එක තියෙනවා. ගොඩක් ස්ථානවල තියෙනවා. ඒකින්ද බෙස් එක කියන්නේ බැටරි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් කියන ගණේ බෙස් කියන්නේ. ඒකවල බැටරි පද්ධතියක් ස්ථාපිත කිරීමේදී ගොඩක්කට රාත්‍රී කාලයේදී ඩිමාන්ඩ් එක තියෙනවා. මොකද අපේ රාත්‍රී කාලයේදී ඩීසල්, නැප්තා, ෆර්නස් ඔයිල් වලින් විදුලිය දැන්ටත් උත්පාදනය වෙනවා. එහෙනම් මම හිතන ගොඩක් ස්ථානවල බැටරි පද්ධතියකින් පද්ධතියට එකතු කරනවා නම් ලොකු ගැටලුවක් නැහැ. දවල් කාලයේදී එකතු කිරීමේදී තමයි අර කියන ගැටලු එන්නේ. විදුලි පද්ධතියට අවශෝෂණය කර ගැනීමේ ගැටලුවක් තියෙනවා. ඩිමාන්ඩ් එක නැති නිසා.
0: දැන් මහාචාර්යතුමනි, දැන් මේ කාරණේදී ලෝකේ විවිධ රටවල් අපි දන්න විදිහට මේ යම් යම් ජාත්‍යන්තර සම්මුතීන් වලට බැඳී ඉන්නවා. කියන්නේ අපි ග්‍රීන් එනර්ජි වලට, එහෙමත් නැත්නම් මේ සුනිත්‍ය බල ශක්තියට මෙන්න මේ වසර වෙනකොට යනවා කියලා විවිධ රටවල් සම්මුතිය වලට අත්සන් කරලා තිනවා. අපේ රටේ මොකද සම්මුතිය කියන්නේ? IMF හෝ යම් ලෝකේ වෙන සංවිධානයක් එක්ක අපි ග්‍රීන් වෙනවා. එහෙම නැත්නම් අපි මේ පරිසර දූෂණය අවම කළා මේ ශක්තිය ජනනය කරනවා කියන දැනට අපි මොන අවුරුද්දද යන්නේ? කියන්නේ මොකද්ද ප්‍රමාණය? සීට මොන වගේ ප්‍රමාණයකින් අපිට යන ඉලක්කයක් තියෙනවද?
2: ඔව්, අපිට ඉලක්ක තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි, ජාත්‍යන්තර ආයතන සංවිධාන එක්ක අපි ආපු සම්මුතියන් යම් යම් මේවා තියෙනවා. අපේ ඉලක්ක දෙකක් ප්‍රධාන වශයෙන්ම ගන්න පුළුවන්. අපේ ඉලක්කයක් තියෙනවා, ඒක සපුරා ගැනීම ලොකු ගැටලුවක් ඉන්නේ නැහැ. මං කිය අර දිත්ව එකේ විශේෂණාවෙ නැත්තම් ලබන අවුරුද්දේම අපි යනවා ඒ අභියෝගයක සඳහා. ඒ කියන්නේ 70%ක් අපේ බලශක්ති අවශ්‍යතාවයෙන් පුනර්ජන්‍ය බලශක්තිය උත්පාදනය කර ගැනීම. අනිත් කාරණේ තමයි අපි තියෙනවා ටාගට් එකක්, ඒක බැඳිලා තියෙනවා නිතාය රටේ විදේශීය ආයතනත් එක්ක ආපු එකඟතාවයන් වලට. කාබන් සීරෝ තාක්ෂණය සඳහා, ඒ කියන්නේ කාබන් නියෝජනය බිඳු වෙන තාක්ෂණය සඳහා 2050 වසර වෙනකොට යා යුතුයි කියන එක, ඒක තමයි අපේ තියෙන ඊළඟ ඉලක්කය. ඒතකොට ඒ කාබන් සීරෝ තාක්ෂණය කරා යනවා කියන එකේදී අපි එන්නේ මේ තියෙන සුළං බලයෙන්, ජල විදුලියෙන් සහ මේ කාරණාවලින් අපේ බල ශක්තියම උත්පාදනය කරගන්නවා කියලා. සමහරට කාබන් නියෝජනය අවම වෙන තාක්ෂණයන් ගබඩා පාසුකම් සහ විදුලි උත්පාදනය කිරීමේ තාක්ෂණන් වලට යන්න වෙනවා. එහෙම නැත්නම් කාබන් විමෝචනය අපිට අනිත් ෆොසිල් ඉන්ධන දහනෙන් සිද්ධ කරත් ඒකේ කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කළා ඒවා වෙනත් ආකාරයකින් ඉන්ධනන් වලට පරිවර්තන කරගැනීමේ හෝ එවැනි ක්‍රමවේදයකට යන්න වෙනවා. එවැනි තාක්ෂණයන් දැන් ඉතා ශීඝ්‍රයෙන් බිහිවෙමින් යනවා. විශේෂයෙන්ම ගිය මාසයේදී අමාත්‍ය මණ්ඩලය අපේ හයිඩ්‍රජන් පොලිසියකට මේ අනුමැතිය අමාත්‍ය මණ්ඩලය ඇත්තටම අනුමැතිය හිමි වුණා. එතකොට හයිඩ්‍රජන් කියන්නේ ඇත්තටම ඒ කාරණයට මම එන්නම් ඔය කාරණයත් එක්ක. ඒ කියන්නේ මේ වෙනසේදී ඒ කියන්නේ අපේ අර ඩිමාන්ඩ් එක වැඩි වෙන්නේ නැහැ කියන කාරණේ ආවනේ. එතකොට ඩිමාන්ඩ් එක වැඩි කර ගැනීම ක්‍රමවේදයක් තියෙනවා. බැටරි වලට අමතරව වෙන ගබඩා පාසුකම්ත් සකස් කරගන්න පුළුවන්. හයිඩ්‍රජන් කියන්නේ ලෝකේ තියෙන ඒ කියන්නේ ක්ලීන් එනර්ජි හොඳම ඉන්ධනය. හයිඩ්‍රජන් දහනය කරාම හැදෙන්නේ වතුර. ඇත්තටම විදුලි බලය නිෂ්පාදනය වැඩි වෙලාවල් වලට, අතිරික්ත වෙලාවල් වලට අපිට විදුලි බලය පාවිච්චි කරලා ජලයේ විද්‍යුත් විච්ඡේදනය කරලා හයිඩ්‍රජන් උත්පාදනය කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඔක්සිජනොත් නිෂ්පාදනය වෙනවා. ඒ හයිඩ්‍රජන් කියන්නේ හොඳම ඉන්ධනයක්. හැබැයි වායුවක් ඒක හොඳම ඉන්ධනයක්. දැන් ලෝකේ දන්නවා අනිත් රටවල් වල හයිඩ්‍රජන් වලින් යන යාන වාහන පවා තියෙනවා. ඉන්දියාව පවා බස් එකක් දැන් යන්න ගත්තා. ඒ කියන්නේ අපිට බැටරි පද්ධති වලට අමතරව, ඒ කියන්නේ අපි ඔක කියනවා මේ දීර්ඝ වශයෙන් සෝලා ෆියුල් කියලා. සෝලා ෆියුල් කියන්නේ හයිඩ්‍රජන් පමණක්ම නෙවෙයි, සමහරට කාබන් ඩයොක්සයිඩ් එක ඒ හයිඩ්‍රජන් එකතු කරලා අපිට ඩීසල්, පෙට්‍රල් වගේ ඒවා හදා ගැනීම සඳහා පරිවේෂණ සහ පරිවේෂණ මට්ටමින් සහ යම් යම් යම් කාරණා මෙතනෝල් එතනෝල් හදීමේ කාර්යභාරයන් සිද්ධ වෙමින් යනවා. දැන් ලෝකේ ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් යනවා. ඒ කියන්නේ මේ ගබඩා පාස් දැන් හයිඩ්‍රජන් තාක්ෂණය කියන එක ඇත්තටම දැන් ගොඩක් විට තියෙන දෙයක්. ඒ සඳහා ඒක තමයි මම කියන්නේ අපි දේශීයව හිතලා බලලා අපේ මේ විදුලිය අතිරික්තයක් තියෙන වෙලාවල් වලට හයිඩ්‍රජන් උත්පාදනය කරන්න පුළුවන්. ඒ හයිඩ්‍රජන් ප්‍රතිපත්තියට ඇත්තටම ඒ හයිඩ්‍රජන් ප්‍රතිපත්ති හදන කමිටු එකේ සභාපති විදියට වැඩ කරේ මම ඇත්තටම. ඒක රටේ ඉන්න මම කියන්නේ ඒකයි රටේ ඉන්න විද්වතුන් මේ වෙලාවේ වැඩේට ඇවිල්ලා ඉන්නේ. දැන් එතන ඉන්න ඇමරිකාවේ මහාචාර්යවරයෙක් හිටියා මේ ජෝර්ජියා ස්ටේට් යුනිවර්සිටි එකේ. ඒ විදුලි බල මේ හයිඩ්‍රජන් ප්‍රතිපත්ති හදන එකේ කටයුතු කරා. ඒ වගේම එංගලන්ත විශ්වවිද්‍යාලයේ ක්‍රැන්ක්ෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් හයිඩ්‍රජන් පිළිබඳ ඉතාම ඒ රටවල්වල පවා හයිඩ්‍රජන් ප්‍රතිපත්තිය. ඇත්තටම ඒ මහාචාර්යවරු ඒකයි මෙතන තියෙන සන්තෝෂය. ඇත්තටම කිසිදු ගෙවීමකින් තොරව ඔවුන්ට ලබා දීමට අර අපි හොනරේරිය මෙගා ලබා දෙන්න කරා. ඒ මුදලත් එපා, එක්කෝ ඒක මොකක් හරි වැඩකට යොදා ගන්න කියලා. ඉතා සුළු මුදලක්. ඒ කියන්නේ මේවා සමහරට වෙන ආයතනයකින් කරා නම් කන්සල්ටන්සි එකක් විසාරා අති විශාල මිලියන ගණනක් වැය නැහැ. අපේම විද්‍යාඥයන් 10ක් පමණ ප්‍රමාණයක් එකතුලා මන්නම් වශයෙන් මොන්නම් කියන්නම් ඕන් ඇත්තටම ඒ මුදල් ගැන හිතන්නේ නැතුව අපේ හයිඩ්‍රජන් ප්‍රතිපත්ති ඉතාම ලස්සනට හදලා දුන්නා අපේ රට යා යුතු ආකාරය විදිහට. අතර වුන්ට ගෙවීමට තියෙන මුදල් පවා ප්‍රතික්ෂේප කළා. ඒ සුන්දර මිනිස්සුත් එක්ක වැඩ කරනකොට මම කියන්නේ අර කියපු අර ඉස්සර කාරණා නෙවෙයි, ඒ මිනිස්සු අපේ රට තුල ඉන්න ඕන් දායක ලෝකයේ කොතනක හිටියත් අපේ මිනිස්සු ඒ සඳහා ඒ වෙනසේ යාමට උදව් කරන්න කැමැත්තෙන් ඉන්නවා, උදව් කරනවා. විශේෂයෙන්ම හයිඩ්‍රජන් තාක්ෂණය වගේ මම කියන්නේ අපි අර මූලිකම ප්‍රශ්නේ උනේ අර අපි ඉලක්කයන් තියනවා 2030 යන්න 2050 මේ කාබන් සීරෝ තාක්ෂණය කරා යන්න. ඒ සඳහා යන ගමනේදී මේ අපේ විදුලි උත්පාදනය වැඩි කරගෙන විශේෂයෙන්ම හයිඩ්‍රජන් වගේ තව තාක්ෂණයන් ගොඩක් තියෙනවා. මම උදාහරණයක් විදිහට අතන හයිඩ්‍රජන් වලින් අතනම ග්‍රීන් ඇමෝනියා හදන්න පුළුවන්. ග්‍රීන් හයිඩ්‍රජන් වලින් අපිට යූරියා පවා ඇදීමේ තාක්ෂණයට අනාගතයේ යන්න පුළුවන්. එතකොට අපේ විදුලි බලයට තියෙන ඉල්ලුම වැඩි කරගන්නත් පුළුවන්. ඒකෙන් රට තුල නිෂ්පාදනයන් වැඩි කරගන්නත් පුළුවන්. ඒවා ඇත්තටම අපේ අර හයිඩ්‍රජන් පොලිසි එකේ පැහැදිලිවම සඳහන් වෙනවා. දැන් ඒකට ඇත්තටම දැන් සකස් කරමින් ඉන්නවා. අමාත්‍ය මණ්ඩලයේ ඩිරෙක්ටර් එකක් අපිට දීලා තියෙනවා මේකේ ස්ට්‍රැටජික් ඉම්ප්ලිමෙන්ටේෂන් ප්ලෑන් එක හදන්න කියලා. ඒ කියන්නේ උපායමාර්ගය මේ සඳහා යන්න. ඒ සඳහා රජයේ කටයුතු කරමින් ඉන්නවා. යම් යම් කාලගත වෙනවා. එතකොට අපිට ওই කියන කර්ටේල් එක කරන්න වෙන හයිඩ්‍රජන් උත්පාදනය කරන්න පුළුවන් නම් ඇමෝනියා කියන්නේ දැන්ට නැවුදුවන්නේ ඇමෝනියා ඉන්ධනයෙන්. ඇමෝනියා අපේ තියෙන වරායන් ඉතාලොන්ද වරායන් තියෙනවා. එතකොට ඇමෝනියා වලට ලෝකයේ අතිවිශාල ඉල්ලුමක් තියෙනවා. එහෙම නැත්නම් ඇමෝනියා වලින් අපිට යූරියා වුණත් හදන්න පුළුවන්. මම කියන්නේ ඒ තාක්ෂණයන් සඳහා ඒ ගමන අපි ක්‍රමානුකූලව ගමන් කරමින් ඉන්නවා. ඒකට යම් කිසි කාලයක් වැය වෙයි. ඒ සඳහා විද්වතුන් දායකත්වය ලබා දෙමින් ප්‍රතිපත්ති සම්පාදනය වුණා. දැන් අපි ඒකේ ස්ට්‍රැටජික් ඉම්ප්ලිමෙන්ටේෂන් එක හදමින් යනවා. මං කියන්නේ ඔය එක කාරණයක් විතරයි හයිඩ්‍රජන්. තවත් තාක්ෂණ ඒ වගේ දේවල් අතිවිශාල ප්‍රමාණයක් මේ මොහොතේ වෙමින් සිද්ධ වෙනවා. රටේ විද්‍යාඥයන් ඒ සඳහා දායක වෙමින් ඉන්නවා.
3: අපිට නොපෙනෙන හුඟක් දේවල් යටින් සිද්ධ වෙනවා අපේ රටේ බලශක්තිය බලගැන්වීම සඳහා. ඒ වෙනුවෙන් ගරු සභාපතිතුමා මහාචාර්ය ටීම් විජේන්ද්‍ර ජේ බණ්ඩාර මහතා ප්‍රධාන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් ඉන්න විශේෂණ මාත්‍යංශයේ මට්ටමින් මේ සඳහා ඍජු දායකත්වයක් එකතු කරනවා. ගරු ජනාධිපතිතුමාගේ මැදිහත් වීම, එතුමා පෞද්ගලිකව ඍජුව මැදිහත් වෙලා මෙතුමාම සඳහන් කරපු විදිහට සමහර කාරණාවලදී මහා භාණ්ඩගාරයත් එක්ක ඍජු දීන්දවලට එනවා. මේක මේ වෙලාවේ වෙන්න ඕනේ වැඩක්. රට ඉතාම අමාරු මොහොතක වුණත් විය යුත්ත නිවැරදිව සිදු කරන්න තුමන්ලාගේ මෙදිහත් වීම අපි අගය කරන්න ඕනේ. රනිල් අපිට පුළුවන් ප්‍රතිඵල
0: අපි විරාමයකට යන කලින් ලොතරැයි ප්‍රතිඵල බලලයිමු. ඊයේ දවසේ දිනමෙදව ජාතක ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි වල ප්‍රතිඵල අපි ඔබට කියන්නේ. NLB සුබ දවසක් ලොතරැයි මකර ලග්නේ වාසනාවන්ත අංක 5 13 26, මකර 5 13 26, විශේෂ අංකයේ 3 1 4 1. NLB සුබ දවසක් ලොතරැයි විශේෂ අංකයේ 3 1 4 1. NLB ජය ලොතරැයි යූ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 7 9 7 4. U7 9 7 4. අද සම්පද ලොතරැයියේ අංක රටාව ගැන මතක් කරන්නම්. 2 2 3 2 2 8 3 2 2 W 2 2 3 2 2 8 2 2 2 W. හඳහන ලොතරැයියේ මකර ලග්නයේ වාසනාවන්ත අංක 9 18 34 සහ 39. මකර 9 18 34 සහ 39. දරණීදාන ලොතරැයියේ F ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 15 38 43 සහ 57. F 15 38 43 57. මෙගා බව ලොතරැයියේ B ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක ප්‍රසාද අංක 8 වාසනාවන්ත අංක 9 27 36 සහ 70. B ප්‍රසාද අංක 8 9 27 36 සහ 70. මෙගා පවල උතරයි අංක. ගොවිසත ලොතරැයියේ J ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 3 27 29 සහ 45. J 3 27 29 සහ 45. මහජන සම්පත W ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 1 8 8 3 2 2. W 1 8 8 3 2 2. මේ මතක් කිරීම ජාතක ලොතරැයි මණ්ඩලයෙන් උදේ 9:32 වෙලාව.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රට

0: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ලකඩ රේඩියෝ ITN
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ ප්‍රෝග්‍රාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 176 479
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01677479
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711
1: ලකන්ඩ රේඩියෝ ITN

0: උදේ 9යි විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
1: ඉවරයි.
3: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට පැදී දුවන්න නම් මේක තමයි.
0: ලයිට් සමාජ ගතිකාව තුළ අපි කතා කරමින් ඉන්නේ පුනර්ජනනීය බලශක්තියෙන් බලගැන්වෙන රටේ අනාගතය පිළිබඳ මහාචාර්ය ටීඑම් විජෙන් රුජේ බණ්ඩාර මහත්මයා, ශ්‍රී ලංකා සුනීත්‍ය බලශක්ති අධිකාරීගට සභාපතිතුමා සමග අපි කතා කරන මේ කතා කරන්නේ අපේ රටේ අනාගතයේ බලශක්තියෙන් අපි සුපෝෂණය වෙන්නේ කොහොමද, අපි සන්තකව හොඳ පව එකක් තියෙනවද රටේ පැවැත්මට, ආර්ථිකයට මේ බලශක්තිය කොයිතරම් වැදගත්ද, එහෙමනම් රට ස්ථාවරව පවත්වාගෙන යාමේදී අපේ කර්මාන්ත පද්ධතිය පවත්වාගෙන ප්‍රවාහනය එදිනෙදා දෛනික පරිභෝජනය මේ සඳහා අවශ්‍ය කරන බලශක්ති ප්‍රභවයන් අපි ආරක්ෂා කරගෙන ඉදිරියේ පැහැදිලි කරගන්න කොහොමද කියන කාරණේ පැහැදිලි කරමින් ඉන්නේ. ප්‍රශ්නයක් යොමු කරලා
4: තිබුණා. ඔව් මදුශංක, මේ ප්‍රශ්නේ තමයි අර ඉස්සෙල්ල කතා කරපු මහපින් නැවත ඇහුවේ, මේ මිනි හයිඩ්‍රෝ එහෙම නැත්නම් කුඩා ප්‍රමාණය ජල විදුලි බලාගාර වලට ගෙවන ටැරිෆ් එක, එහෙම නැත්නම් ඔවුන්ට ගෙවන ප්‍රමාණය යුනිට් එකට ගෙවන ප්‍රමාණය යම් වැඩිවීමක් වැඩි කිරීමක් කරන්න පුළුවන්. මොකද ඔවුන් කියන්නේ ඔවුන් විදුලි පද්ධතිය ස්ටේබල් වෙන අවස්ථාවෙත් ඔවුන්ට සපයන්න පුළුවන්නේ මේ ජල විදුලි බලාගාර හරහා. ඒ සඳහා ඔවුන්ට යම් රේට් එකේ යම් වැඩිවීමක් කරලා දෙන්න පුළුවන්ද කියන කාරණාව ඔවුන් විමසන්නේ. අපිට ඒකට උත්තරයක් දෙන්න පුළුවන්ද මහත්මයා?
5: ඇත්තටම පළවෙනිම කාර්යය අපේ රට තුළ තියෙන කුඩා ජල විදුලි බලාගාර ආරක්ෂා කර ගත යුතුයි. සහ කුඩා ජල විදුලි බලාගාර වලින් අප බලශක්ති ජාලයට හැකි තරම් විදුලි බලය එකතු කර ගැනීම ගත යුතුයි කියන කාර්යයට කිසිදු විවාදයක්
4: නැහැ.
5: ඒ සඳහා පහසුකම් සපයන ආයතනයක් තමයි අපේ ආයතනය. ඒ සඳහා අපි කටයුතු කළ යුතුයි. දැන් මෙතන ගත්තම ඒ කාර්යයේ ටැරිෆ් එක වැඩි කරන්න කියලා ඉල්ලීමේදී ඇත්තටම එතන කාරණේ නෝ මොන ආකාරයකක්ද? ඒ කියන්නේ මෙහෙමයි, විදුලි බල මණ්ඩලය කලින් ඇත්තටම විදුලිය මිලදී ගැනීම සිද්ධ කරන්නේ විදුලි බල මණ්ඩලය. එතකොට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ තිබ්බ ක්‍රමවේදය තමයි, ක්‍රමවේදයන් දෙකක් තිබ්බා. සාමාන්‍ය මෙගාවොට් 10කට වඩා අඩු බලාගාර වලට නම් ෆීඩින් ටැරිෆ් එකක් කියන එකක්, ඒ කියන්නේ ෆික්ස් ගාණක් තියෙන්නේ. ඒ මුදලට මිලදී ගැනීමට විදුලි බල මණ්ඩලය කලින් තිබු විදුලි බල මණ්ඩලය ගිවිසුම් ගත වෙනවා අවුරුදු 20ක කාලයකට. එතකොට මේ අවුරුදු 20ක කාලය තුල ඒ ගෙවීම සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේ ආයතන දෙක අතර තියෙන ඇග්‍රීමන්ට් එකක්. ඊට වඩා වැඩි මෙගාවොට් 10කට වඩා වැඩි විදුලි බලාගාර උත්පාදනය වෙනවා නම් ඒවට එන්නේ අර තරංගකාරී ලන්සු කැඳවීමේ ක්‍රමවේදයෙන් තමයි පද්ධතියට එකතු වෙන්නේ. ඒකෙනුත් උන් ඒ ලන්සුයෙන් ලබා ගන්නා එක සඳහා එතකොට අවුරුදු 20ක කාලයකට ගිවිසුම් ගත වෙනවා. එතකොට ඒක මැදදි වෙනස්කේ ගිවිසුම් ගත වෙලා තියෙන නිසා ඒක මැදදි වෙනස් වීමේ ක්‍රමවේදයක් නෑ. ඒ කියන්නේ ඕගොල්ලෝ දැනටමත් පවතිනවා අවුරුදු 20ක ප්‍රම කාලයකට විදුලි බල මණ්ඩලයේත් එක ගිවිසුම් ගත වෙලා තියෙන්නේ. ඊට පස්සේ අලුතෙන් එන විදුලි බලාගාර සඳහා ඇත්තටම ඒ ටැරිෆ් එක නිර්ණය කිරීමේ බලය තියෙන මෙගාවොට් 10ට වඩා වැඩි නම් අනිවාර්යයෙන්ම යන්න වෙන්නේ තරංගකාරී ලන්සු කැඳවීමේ ක්‍රමවේදයකට. ඊට වඩා අඩුවේ වට ටැරිෆ් එක මිලදී ගැනීමේ මිල ගණන් නියම වෙන්නේ දැන් මේ පහුගිය කාලෙකින්, දැන් මාසික විතර කාලෙක ඉඳන් ඒ අයිති වෙලා තියෙන්නේ. ඉස්සර ඒක තිබ්බේ විදුලි බල මණ්ඩලයේ සතුව, දැන් ඒ ගණනය තියෙන්නේ පාරිභෝගික සේවා අධිකාරිය යටතේ. ඕන් මිල ගණන් අධ්‍යයනය කළා ලබා දෙනවා. මේ කාරණේදී මම කියන්නේ ෆැසිලිටේටර් කෙනෙක් විදියට මම කියන්නේ අපිට ඒකෙදි තන කාරණා දෙකක් සලකා බලන්න වෙනවා. දැන් අපි මෙතනදී මෙතුමත් දැන් මෙහෙට මොහොතකදී කතා කරාම අපේ තියෙන පළවෙනිම චැලෙන්ජ් එක තමයි විදුලියට යන පිරවැය අඩු කළා, ඉතාම අඩු මුදලකට විදුලි බලය ජනතාවට ලබා දෙන්න ඕනේ. ඒකෙන් තමයි අපිට ජනතාවට යන වියදම අඩු කරන්න වෙන්නේ, කර්මාන්ත ශාලා ගේන්න වෙන්නේ. එතකොට විදුලි බලයට යන පිරිවැය අවම කරගත්තොත් තමයි අපිට විදුලි බලය අවමලක ලබා දෙන්න වෙන්නේ. එතකොට ඇත්තටම මම පිළිගන්නවා, ඒ කියන්නේ කුඩා විදුලි බලාගාර, සූර්ය බලාගාර, සුළං බලාගාර හදන අයට ඒගොල්ලොන්ගේ ආයෝජනයට සරිලන ලාභයක් ලැබීමට ක්‍රමවේදයක් සකස් වෙන්න ඕනේ. ඒ සඳහා මේ හැබැයි අපි අනවශ්‍ය විදියට ඔවුන්ට කරන ගෙවීම් වැඩි කරොත් ඒක අනිවාර්යයෙන්ම රටේ ජනතාව විදුලි බිල විදියට ගෙවන්න වෙනවා. සහ අපිට විදුලි බිල අඩු කර ගැනීම මේ දෙක අපි බැලන්ස් කරගන්න
4: ඕනේ.
5: ආයෝජකයන් ආරක්ෂා

0: අල්ලංගුරු ඩීසල් වලට බිලියන ගණන් පුච්චන එක අවම කළා මේ දේශීය ව්‍යවසායකයන්ට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ට වැඩිපුර අවස්ථාව දීලා NSO එක හරහා يعني මේ ග්‍රිඩ් එකට තනිකරම ග්‍රීන් එනර්ජි වලින් ස්වයංපෝෂිත කරගත්තා නම් අපිට මේ වැඩේට
1: රනිල් දැන් ඒ තර්කයක් විදිහට ඒක හරි නමුත් ප්‍රශ්නයක් තිබුණා දැන් දිට්වා සොලිකුණාන්ට හමු අපි දැක්කෝ ඒකේ පොඩි බලාගාරවලට යම් කිසි බලපෑමක් සිද්ධ වෙනවා. එතකොට අපිට එක පැත්තක් අරගෙන අපිට ඔය කියන ඛනිජ භාවිතා කරලා අපි කරගෙන යන උත්පාදනය නතර කරන්න එහෙම නැත්නම් ඒක පැත්තකටම කරන්න හදනවා කියන එක ඇතුළෙත් යම් අසමතුලිතතාවයක් නිර්මාණය වෙන ස්වභාවයක් නේද? අපිට සමස්තයම බැහැර කරලා මේකම විතරක් තියාගෙන යනවා කියන එකත් අපි රටක් විදිහට යම් අභියෝගාත්මකයිද?
2: නැහැ, යම් කිසි ප්‍රමාණයක් අපිට අර ග්‍රිඩ් බැලන්ස් කරන්න ෆර්ම් මැනේජර් ඕනි කියලා ඒ තාක්ෂණික කාරණා හින්දා යම් කිසි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. නමුත් දැන් පැහැදිලි ඉන්නේ මෙතන මේ කියන්නේ උන්ට යම් කිසි ගෙවීමක් කරාට ගැටලුවක් නැහැ. මොකද මේක අපි ඩීසල් වලින් හදන්න ගියොත් රුපියල් 120ක් යනවා. ඔව් ඒකනේ.
0: ඔව්
2: ඒක හින්දා මේ අනිත් ඉන්ධන වලින් ගත්තත් රුපියල් 50කට වඩා වැඩි ප්‍රමාණයක් යනවා. ඒ කියන්නේ මං කියන්නේ අතිශය විශාල මුදලක් නෙවෙයි උන්ට අපි ගොඩක් විට ඉන්නේ ওই රට තුල ඉන්න ආයෝජකයන් සහ මේකේ පැහැදිලිම කාරණා කීපයක්ම ගන්න තියෙනවනේ. ඒ කියන්නේ එකක් පරිසර හිතකාමී, අනිත් එක ඉන්ධන සඳහා අපේ විදේශ විනිමය වැය කරන්න
0: වෙන්නේ නැහැ. ඩොලර් වැය කරන්න වෙන්නේ නැහැ.
2: මේ වාසිය වෙනත් ආකාරයෙන් වක්‍රාකාරව ලැබෙනවා. ඒකින්ද මාත් පිළිගන්නවා මූන් දිරිගැන්වීමට උන්ට සැලකිය යුතු ටැරිෆ්යක් දෙන්න ඕනි. නමුත් අර ගිවිසුම් ගත වෙලා තියෙනවා නම් අවුරුදු 20ක ගිවිසුම් තියෙනවා. එතකොට අලුතෙන් එනේවට මේ කාරණා පාරිභෝගික සේවා අධිකාරී ඉතා පැහැදිලිව හඳුනාගෙන තියෙනවා. උන්ට තමයි බලතල තියෙන්නේ ටැරිෆ් එක දෙන්න මට මම පහසුකම්
0: මාචාර්යතුමනි මේ
2: බලශක්ති අධිකාරියේ පහසුකම් තමයි.
0: අනිවාර්යෙන් අපි බලාපොරොත්තු වෙන ඔබතුමන් මේකට මැදිහත් වෙයි කියලා අපි අවසාන විනාඩි කිහිපේ ඉන්න නිසා අපේ මේ මුඛ්‍ය කාරණාවක් තියෙන අපිට මගහැරුණු මේක අවසාන විනාඩි කිහිපේ ගන්න එක හොඳයි. ඒ තමයි බලශක්ති කළමනාකරණය කියන කාරණාව. ලංකාවේ ක්ලීන් ශ්‍රී ලංකා කියන වැඩසටහන විවිධ ශේෂ්ත්‍රයන් ඔස්සේ ලංකාව බල ගන්නන්ව කටයුතු කරනවා. ඒ අනුව ඔබතුමන්ලා එහෙම නැත්නම් සුනිත්‍ය බලශක්ති අධිකාරිය මූලික කරගෙන රටේ බලශක්තිය කළමනාකරණය වෙනුවෙන් පටන් ගත්ත වැඩසටහන තමයි සුරකි මුලංකා. එකතු වෙමු එළිය දෙමු. මේක තමයි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයේ බලශක්ති අමාත්‍යංශයේ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ මේ හැමෝම එකතු වෙලා පටන් ගත්ත වැඩසටහන. එතකොට මේක පටන් ගන්නකොට මාධ්‍යයේ ගියා. ඊට පස්සේ මේ වැඩේ කෙනෙක් හිතන්න පුළුවන් දැන් ඒ කියන්නේ මාධ්‍ය සම්දර්ශනයක් විතරද වැඩේ ඉවරද කියලා. අපි කතා කරමුකෝ පොඩ්ඩක් ඒක ගැන.
2: ඔව් ඇත්තටම රටක මම අර ඉස්සෙල්ලා කිව්වම අපි දැන් ගොඩාක් වෙලා කාර්යය වැය කළා කතා කරේ අපි අර එනර්ජි ජෙනරේෂන් පැත්ත. ඒ කියන්නේ සුනිත්‍ය බලශක්තියෙන් ජාලයට බලශක්තිය එකතු කිරීම. මම කිව්වා අපේ ප්‍රධානතම කාර්යභාරයක් තමයි වෙන්නේ බලශක්ති කළමනාකරණය. ඒ කියන්නේ විදුලි බලය අපත යාම, කාර්යක්ෂමතාව වැඩි කිරීම, විදුලි බල කාර්යක්ෂමතාව වැඩි උපාංග පාය කරගෙන ඇතිවීම. ඒක තුල අපේ රට තුල දැන් මුල් කාලයේදී ඒ සඳහා උත්සාහයෙන් දරුවම් මම කිව්වේ අර මතවාදයක් තිබේ මට ලයිට් සල්ලි තියෙනවා නම් මට ලයිට් දාගත්ත නම් කමක් නැහැ වගේ මතවාදයක් තමයි තිබ්බේ. අපි කොච්චර දැනුවත් කිරීම වැඩසටහන් කරන්න උත්සාහ කරත් ඒක ඇඟට දැනුන්නේ නැහැ. නමුත් පෞගේ කාලේ යුද්ධයත් එක්කම අපිට ඒක පැහැදිලිවම ඒ සඳහා අවස්ථාවක් උදා වුණා. මම කියන්නේ එවැනි අවස්ථාවන් අපි පාවිච්චි කර යුතුයි බලශක්තිය කරගන්න. ඒක ඇත්තනම අපේ කාර්යභාරයක් වුණත් ඒක තව පැත්තකින් ගත්තම ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රෝග්‍රෑම් එක යටතේත් ඇත්තටම ඒ හා සමානම කටයුතු තමයි කරන්න අධිෂ්ඨාන කරගෙන සැලසුම් සකස් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ දෙක හොඳට ගැලපුණා. ඒ කියන්නේ ජනාධිපති කාර්යාලය හරහා ක්‍රියාත්මක වෙන ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රෝග්‍රෑම් එකයි. මොකද මේ ක්ලීන් එනර්ජි සහ එනර්ජි ආරක්ෂා කිරීම බලශක්තියක හොඳට ගැලපෙනවා. එතකොට අපි දෙගොල්ලෝ එකතු වෙලා මේ සඳහා ඉතා හොඳ විශිෂ්ට වැඩපිළිවෙලක් හැදුවා. විදුලි බලය අපතේ යෑම සඳහා ඒක අවම කර ගැනීමට සහ බලශක්ති කළමනාකරණය උසස් මට්ටමකින් පවත්වා ගැනීම රාජ්‍ය ආයතනවල එනර්ජි මැනේජර්ස්ලා පත් කරන්න, එනර්ජි ඔඩිටින් කරගෙන යන්න, අනවශ්‍ය විදුලි පහන් දැල්වෙන ඒවා සහ වෙනත් විදුලි අපතේ යෑම අවම කර ගැනීම සහ අපි කියනවා අර ලෝඩ් ෂිෆ්ටින් කියලා. ලෝඩ් ෂිෆ්ටින් කියන්නේ දවල් කාලේ උත්පාදනය වැඩිනේ, රාත්‍රී කාලයේදී ඩිමාන්ඩ් එක වැඩි. එතකොට අපි ලෝඩ් එක ෂිෆ්ට් කරගා අපි ඒකනේ ක්‍රියාපවගේ කාලේ රිදි චෝදනයක පුළුවන් නම් දවල් කරන්න, EV චාර්ජින් පුළුවන් නම් ඒ ලෝඩ් එක ෂිෆ්ට් කරගන්න පුළුවන් නම් ඒ කියන්නේ රාත්‍රී කාලයේදී පරිභෝජනය අඩු කරගන්න සහ දවල් පරිභෝජනය වැඩි කරගන්න, ඒ කියන්නේ වැඩි කරගන්න කියන්නේ බැටරි චාර්ජ් කරලා රැයට යවන්න, නැත්නම් කර්මාන්තශාලා නිවාඩු දවස්වල හරි කටයුතු කරනවා නම් වැඩි උත්පාදයි. ඒ වගේ කාර්යභාරය සඳහා දැන් ඇත්තටම අපි ඉතා හොඳ සැලසුමක් ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රෝග්‍රෑම් එක හා අප ආයතනයේ සුනිත්‍ය බලශක්ති අධිකාරිය, අප අමාත්‍යංශයේ ජනාධිපති කාර්යාලයේ

0: එකතු වෙලා කරගෙන යනවා. ඒක නම තමයි සුරකිමු ලංකා ප්‍රෝග්‍රෑම් එක. ඒක ඇත්තටම අපි මේ මාසේ අන්තිමට ඒකේ ඇත්තටම නව මුහුණුවරකින් එළි දක්වනවා. ඔබතුමන්ලා රටේ ජනතාවට දැනගන්න පුළුවන් වෙයි රටේ විදුලි බලය අපතයාම විසුපල්දි කර්මනාකරණය කර ගැනීම සඳහා අපි ඉතා හොඳ වැඩපිළිවෙළක් කරමින් යනවා. දැනුවත් කිරීම වැඩසටහන්, පාසල් හරහා සිදුවත් කරන වැඩසටහන්, රාජ්‍ය ආයතන සඳහා සිදු කරන වැඩසටහන් අති විශාල ප්‍රමාණයක් සහ නව මුහුණුවරකින් ගේන්ඩ අපි වැඩ කටයුතු සකස් කරගෙන තියෙනවා. නුදුර අනාගේ සිටම ඔබට ඒ වැඩපිළිවෙල දකින්න පුළුවන්.
1: පණිල් මේ තව ප්‍රශ්නයක් යොමු කරලා තියෙන දැන් අපි විදුලිය කළමනාකරණය කරගන්න ඕනේ. සුනිත්‍ය බලශක්ති අධිකාරිය අපිව දැනුවත් කරන සුරකිමු ලංකා එකතුම එළියදීම මේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙල හරහා මේ වැඩ සියල්ල සිද්ධ වෙනවා. අපිත් ලෑස්ති රටේ බුරවැසියු විදිහට මේකට දායක වෙන හැබැයි සමහර දුෂ්කර ප්‍රදේශ තියෙන වනාඩි තර්ජනය නිසා ඒ ජනතාවට රාත්‍රී කාලයේදී රෑ පහනක සමහරට ගෙදර වත්තවටේ ලයිට් කීපයක් පත්තු කරගෙන ඉන්නවා. සමහර ලාවට අලියන නිසා ෆ්ලෑෂ් ලයිට් වගේ ලොකු ආලෝක පද්ධතිය ඔවුන්ගේ විදුලි බිලට ගෙවන්න දරාගෙන තමන්ගේ බවබෝග ටික ආරක්ෂා කරගන්න භාවිත කරනවා. අපි වෙනුවෙන් යම් කිසි සහනයක් එකතු කරන්න පුළුවන්කම තියෙනවද කියලා මේ ජනතාවගේ යම් කිසි ප්‍රශ්න කිරීමක් තියෙනවා.
0: අනිවාර්යෙන් අපිට ඒ සඳහා උදව් කරන්න පුළුවන්. අපිට ඒ සඳහා නිසිල්ලියම එනවා නම් අපි කියන්නේ මෙහෙමයි, දැන් ඇත්තටම ක්‍රමවේද සකස් කරන නව මුහුණුවරකින් එළි දකින්න පුළුවන්. අපි මෙහෙමයි, අපේ ඇත්තටම තියෙන විදුලි බල්බ ගමුකෝ, අපේ තාම තියෙනවා අර ටන්ස්ටන් ෆිලමන්ට් ලයිට්. ඒ ලයිට් එක අරගෙන අපේ මුදල් අපේ ආයතනයේ මම වැඩපිළිවෙල සකස් අපි සකස් කරමින් යනවා. ඇත්තටම ඒ බල්බ එක අයින් කරලා LED බල්බ් එකක් ගන්න මුදල් ප්‍රතිපාදන දුන්නත් රටක් වශයෙන් එතන ලොකු ගැටලුවක් නැහැ. ඒ ක්‍රමවේදය අපි සකස් කරමින් ඉන්නවා. මොකද එතනින් අඩු වෙනවා භාණ්ඩාගාරයේ සල්ලි ඉතුරු වෙනවා පොසිල ඉන්ධන ආනයනය කරන්න යන මුදලෙන්. ඒ පහසුකම ලබා දුන්නයි කියලා රජයක් වශයෙන් උත් ලොකු පාඩුවක් එන්නේ නැහැ. මං කියන්නේ විදුලි කාර්යක්ෂම උපාංග වලට යෑම තුළින් රටට ලොකු අතිවිශාල වාසියක් ලැබෙනවා. ඒ කියන්නේ පොසිල ඉන්ධන ආනයන කරලා ඒ සඳහා ඒ කියන්නේ ඒ ට්‍රාන්සිෂන් එකට, ඒ කියන්නේ එනර්ජි එෆිෂන්ට් උපාංග වලට මාරුවෙන්ද මං කියන්නේ මූල්‍ය ප්‍රතිපාදන සඳහා අප ආයතන වලින් ලබා දිය යුතුයි. ඒක සිද්ධ විය යුතුයි. ඒ සඳහා අපි කටයුතු කරමින් ක්‍රමානුකූලව කටයුතු කරමින් යනවා. විශේෂයෙන්ම සුරකිමු ලංකා වැඩසටහනේදී අපි එවැනි කාරණා හඳුනාගෙන තියෙනවා. විශේෂයෙන්ම අපි රටේ ඉන්න සාමාන්‍ය දරිද්‍රතාවය වැඩි ආයතනය මෙන්ම මිනිසුන්ටත් අපි උදව්වක් කරන්න මේ ට්‍රාන්සිෂන් එකට යන්න මුදල් මේ වශයෙන් උනත් අපි කෙලින්ම වැඩ පිළිවෙලක් රාජ්‍ය ආයතනයක් විසින් යම් කිසි කාරණා තියෙනවා, ක්‍රමවේදයන් තියෙනවා කළ යුතු. නමුත් ඒ හඳුනාගෙන අපි කළ යනවා. මොකද ඒකෙන් රටට වාසියක් වෙනවා අවසානයේ.
2: අපි ඉන්නේ අන්තිම විනාඩි. අපි දවසේ කතා කරේ පුනර්ජනනීය බලයෙන් බල ගැන්වෙන රටේ අනාගතය පිළිබඳව. මහාචාර්ය TM විජේන්ද්‍ර ජේ බණ්ඩාර, ශ්‍රී ලංකා සුනිත බලශක්ති අධිකාරියේ සභාපතිතුමන් සමගිනුයි අපි කතා කරේ. අපි හිතනවා මේ මාතෘකාවෙන් සාධාරණයක් කරන්න අපිට පුළුවන් වුණා කියලා. අපි වැඩසටහනින් සමුගන්න කලින් අවසාන වශයෙන් අන්තිම විනාඩි මං කැමති සභාපතිතුමාගෙන් අහන්න. ඔබතුමා මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතෙක්. ඔබතුමාට රැකියාවක් තියෙනවා. ඔබතුමා මේකට ඇවිල්ලා මේ වැඩේට කර ගහලා තියෙනවා. මේ පුටුවේ ඉඳලා ඔබතුමාගේ අවසාන බලාපොරොත්තු මොකද්ද? මේ ආයතනයේ කොතනටද ගෙනියන්නේ? අවසාන විෂන් එක මොකද්ද?
0: ඔව්, ඇත්තටම අපේ එකක් ප්‍රධානම කාරණය තමයි එනර්ජි ඉන්ඩිපෙන්ඩන්ස් කියන එක රටට අත්පත් කර දීම. ප්‍රධානම මගේ ප්‍රධාන අරමුණ මං හිතන්නේ යම් කිසි කාලවලදී ඒක කිසිම තැනක සඳහන් වෙච්ච නැති කාරණයක්, බලශක්ති ස්වාධීනත්වය රටට අත්පත් කර දීම තමයි. අනිත් එක තමයි දැන් ආයතනයක් වශයෙන් ගත්තම සුනිත්‍ය බලශක්ති අධිකාරියට දැන් නායකත්වය දෙන්න මම පත් වෙලා ඉන්නවා. ඒ ආයතනය මං හිතන්නේ රට තුල, මං හිතන්නේ පසුගිය කාලේ රට තුල යම් කිසි මං හිතන්නේ සාධාරණයක් වුණා කියලා හිතනවා මගේ. මොකද රටේ ජනතාව මට ඇවිල්ලා කියනවා අපි ඔබතුමාගේ ආයතනයේ වැඩ කටයුතු ආයතනයක් තියෙනවා කියලා දැනගත්තත් පහුගිය අවුරුද්ද තුල වගේ කියන කාරණා. ඒ කියන්නේ ඇත්තටම මගේ කැපැසිටි එක තුල මගේ ආයතනයට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැත්තම් සහ රටට ඒකේ කාර්යභාරය ඉෂ්ට වෙන්නේ නැත්තම් මම විද්‍යාචාර්යෙක් විදියට මම පරීක්ෂණ රාශිය කරපු විද්‍යාචාර්යෙක්, එහෙමනම් මම මේ ආයතනය තුල රැඳෙන්නේ නැහැ. නමුත් මේක අභියෝගයක් රජයක් විදියට, විශේෂයෙන්ම අභියෝග රාශියකට මුහුණ දෙන එකක් රටේ ඉන්න ඒ කියන්නේ මහාචාර්යවරයෙක් විදියට මේ කාර්යයට දායකත්වයක් දෙන්න ලැබීම මගේ ලොකු වාසනාවක්. ඒ දැනෙන වෙනස, රටට ඕනි වෙනස, රටේ බලශක්ති ස්වාධීනත්වයට යෑමේ ගමන අනිවාර්යෙන් මොන කැපකිරීමක් කළා හරි කරනවා කියන අදිෂ්ඨානයේ ඉන්නේ. ඒ වගේම ඒ ගමන යන්න බැරි නම් මට මගේ රටේ ඉන්න ඇත්තටම අපේ විශ්වවිද්‍යාලේ ඉන්න ශිෂ්‍යෝ බලාගෙන ඉන්නවා. මොකද අතිවිශාල පර්යේෂණ ටිකක් කරා. ඇත්තටම එනර්ජි ඉංජිනේරින් කියන ෆීල්ඩ් එක ගත්තම මගේ රටේ රෑන්කින් තියෙන්නේ නම්බර් 2 විද්‍යාචාර්ය විදිහට. AD සයන්ටිෆික් රෑන්කින් එකට අනුව මගේ අංක එක තියෙන්නේ. ඉතින් ඒ ශිෂ්‍යය මම පර්යේෂණ රාශියක් කරමින් ඉද්දි තමයි මෙතෙන්ට ආවේ. ඒ පර්යේෂණ ටිකත් ඉතාම අපහසුයෙන් දැන් කරගෙන යන්නේ. නමුත් මේ වෙලාව ඉතාම සන්තෝෂයෙන් මම, මොකද මෙතෙන් වෙන වෙනස රටේ සියලුම ජනතාවට දැනෙන වෙනසක්, ගෙදර ආර්ථිකයට දැනෙන වෙනසක්, රටේ සියලුම පාරිභෝගික භාණ්ඩවල මිල ඉදිකිරීමේ කාර්යභාරයේ වැඩක්. ඉතින් ඒ වැඩේට ඉතාම සන්තෝෂයෙන් දායක වෙලා ඉන්නවා සහ ඉතාම සන්තෝෂයෙන් කටයුතු කරගෙන යනවා. රජයෙන් අතිවිශාල සහයෝගයක් ලැබෙනවා. ඒ සාධාරණයේ මගේ කාර්යභාරය ඉෂ්ට වෙන්නේ නැත්නම් මට වෙන විද්‍යාඥයෙකු විදියට ලොකු කාර්යභාරයකුත් තියෙනවා ඒකට
1: කරන්න. මනෙල් මේ ලාංසු තියන්න බැරි මිනිස්සු මේ.
2: නෝ,
1: කිසිම කෙනෙක්ට ලාංසුවක් තියලා මිලක් නියම කරලා සල්ලි වලට ගන්න බැරි. රට වෙනුවෙන් සැබෑ කැක්කමකින් රුමනාවකින් මේ වගකීම් බාරගත් චරිතයක්. ඒ නිසාම අපි ඔබතුමාට බෙහෙවින් මේ ස්තුති වන්දනා අපි ආරාධනා පිළිගත්තට ඊයේ රැලි වෙනකන් තවත් ව්‍යාපෘතියක වැඩ වෙනුවෙන් මෙහෙසල් අද උදෑසනම අපේ මැදිරියට ආවට බොහොම ස්තුතියි. පුනර්ජන්මීය බලයෙන් බලගැන්වෙන රටේ අනාගතය පිළිබඳව සාකච්ඡා කරන්න ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ගරු සභාපති මහාචාර්ය ටී එම් විජේන්ද්‍ර ජේ බණ්ඩාර මහත්මයායි අද ආවේ ඔබතුමාට බෙහෙවින් ස්තුති. අපි ලබන සතියේ යලි හමු වෙන බලාපොරොත්තු ඇතිව සමුත් සටහන් එකතු කරන මේ කතාබහට ඔබට ජයග්‍රහී සුබ දවසක්. මම මදුශංක.
2: මම රනිල්.
3: ඇහිනා කියන්නේ කොතේ ගැලපෙනා කියන එකනේ.
4: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
3: කොහොම මේ බෙරිවිලා?
4: බෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
3: තුමයි මේ කඩල බලන්නකො.
5: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: සම්බහන බදස්ථානයක් බොවාවෙන් පවත්වාගෙන ගිය ගඩික අනිවාසයක් වටලා සැක්කාරයන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ දකුණ කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ බම්බලපිටිය ඕෂන් ටවර් ගොඩනැගිලි සිදු කළ වැටලීමකදී ලද තොරතුරක් මතයි වැටලීම සිදු කළේ. එහිදී අත්අඩංගුවටගත් පිරිස අතරට ගණික අනිවාසයේ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැක්කාරියක් සහ එහි ගණිකා සේවයේ සඳහා යෙදී සිටි විදෙස් ජාතික සැක්කාරියන් තුන්දෙනෙකුද ඇතුළත් බවයි පොලිසිය සඳහන් කළේ. විදෙස් කාන්තාවන් අවුරුදු 34, 41 සහ 43 යන වයස්වල පසුවන තායිලන්ත ජාතිකයන් පිරිසක්. ඊට අමතරව අවුරුදු 27, 35 සහ 38 යන වයස්වල පසුවන කලවාන සහ ගල්ගාබුවමෙන්ම ඇල්ලියන ප්‍රදේශවල පදිංචි කාන්තාවන් පිරිසක්ද අත්අඩංගුවටගෙන තිබෙනවා. බම්බලපිටිය පොලිසියයි වැඩිදුර විමර්ශන සිදු කරන්නේ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් සිය දුරේ නිල්ලාස්වීමේ සූදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව සිය ඉල්ලාස්වීම පිළිබඳව ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය විරා විසින් හෙට දිනේදී සිදු කළ හැකි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. පැවති අතුරු බැතිවෙන්නෙන් පසු ඇන්ඩි බ්‍රුහැම් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයත් සමග එරට බතු ඇති උණුසුම් දේශපාලන වාතාවරණය ඊට හේතු වී ඇති බව සඳහන් වන්නේ. එම තත්ත්වයේ මත ඉරට දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී ඇති බ්‍රිතාන්‍ය දේශපාලනයේ විශාල වෙනසක් සිදු විය හැකි බවයි. මීළඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
3: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: WITN රටට වග කියන රේඩියෝ.
1: Good morning. මුසිකරාජාග්නින වලාව උදේ 10:04.

0: with Ravi.
1: Good morning. උදේ 10:00 විනාඩි 8යි වෙලාව. ඉතින් අද ජූනි මාසයේ 21 වෙනිදා අපේ ජීවිතේ අපිට වැඩිපුරම වටින අය කවුද කියලා මං අහුවොත් මං දන්න ඔබේ ජීවිතේ උඩින්ම ඉන්නේ ඔබේ අම්මයි තාත්තයි නේද? අම්මයි තාත්තයි තරම් අපිව බලා ගන්න කෙනෙක්, අපිට ආදරය කරන කෙනෙක්, අපේ හිත රිද්දන්නේ නැති කෙනෙක් මං හිතන්නේ අපිට හම්බෙනවා කියලා. නේ ලේසියෙන් හම්බෙනවා කියලා. අම්මාවරුන්ගේ දවස ගැන කතා කරද්දී ඒක නේ හැමෝම දන්නවා. හැබැයි පියවරුන්ගේ දිනය අද කියලා කිව්වොත් ලක්කඩහන් ඉන්න ඔබ නම් දන්නවා කියලා විශ්වාස කරනවා. මොකද අද දවස පුරාවටම ඔබට අපි පියවරුන්ගේ ආදරය වගේම අපි ආදර අපේ අද විශේෂ දවස ගැන මේ හැම දෙයක් ගැනම කතා කරනවා නේද? අපි සමහර වෙලාවට හිතනවා මොකක් හරි ප්‍රශ්නකදී පිරිමි කෙනෙක් කියලා කෙන අඬන්නේ නැති අය කියලා කියනවනේ නේ. කොමුණත් අමාරුවෙන් හරි ජීවිත දේවල් දරා ගන්නවා. අපේ තාත්තත් ඒ වගේනේ. ඒ වගේමයි මං කියන්නේ විශේෂයෙන් මං ගෑල් ළමයෙක් නිසා මං හිතනවා. ගෑල් ළමයෙක් ජීවිතේ කවදාවත් හිත රිද්දන්නේ නැති පිරිමි කෙනෙක් ඉන්නවා නම් ඒ තමයි අපේ තාත්තා. සමහර ලාට අපේ ජීවිතේ කවදාවත් අපි ආට ආදරේ කියලා නැතුව ඇති. අපි අම්මත් එක්ක සමීප වෙන තරමටම සමහර ලාවට තාත්තත් කියතර නැතුව ඇති. සරයිද තාත්තා චුට්ටක්. ඒවන චුට්ටක් නේද ගෙදර. හැබැයි ඉතින් ඔය තාත්තලාගේ හිතේ තියෙන ආදරේ අපිට කවදාවත් ගොඩක් වෙලාවට කවදාවත් නෙමෙයි ගොඩක් වෙලාවට අපිට දකින්න අහන්න ලැබෙනව හරි අඩුයි. හැබැයි මම ඔබෙන් ඉල්ලන්න කැමතියි අද ලක්කඩහගෙන ඉන්න ඔබ විශේෂයෙන්ම මියුසික් ගරාජ් රොවින්ද ඇත්ත එක අහගෙන ඉන්න ඔබට පුළුවන් අද තාත්තට කතා කරලා කියන්න. තාත්තේ උඹට ගොඩාක් ආදරේ කියලා. ජීවිතේ මේ වගේ දවස් හැමදාම ඔයාට එන්නේ නැහැ. ඒ නිසා අද දවස විශේෂයෙන්ම මතක් කරලා තියාගන්න. තාත්තා වෙනුවෙන් වෙන් කරන්න අද දවස. තාත්තා ආස දෙයක් කරන් දෙන්න බැරි වුණත් කමන්නේ වචනෙන් අඩුම ගන්න තමන්ගේ හිතේ තියෙන ආදරේ තාත්තට කියන්න. තාත්තා ඔයා නිසා මමගේ ජීවිතේ දරාගත්ත තැන් ගොඩයි. ඔයා නිසා මං ජීවිතේ දිනපු තැන් ගොඩයි කියලා. හරිද? ඇත්තටම මං හිතන්නේ හැම කෙනෙක්ගේම ජීවිතේ තාත්තා කියලා කියන්නේ වටිනම වටිනම වටිනම චරිතය. අපේ අම්මා වගේමනේ. අම්මා ගැන අපි නිතරම කතා කරන, හැබැයි තාත්තා ගැන කතා කරනවා හරිම අඩු. ඒ නිසා මං හිතන දවස ගොඩක් විශේෂයි. ඒ නිසා අද විශේෂ දවස මිස් කරගන්න නම් එපා. ඒ වගේ මාද ස්පෙෂලි මියුසික් ගරාජ් ප්‍රෝග්‍රෑම් එකත් වෙන් වෙන ඔබේ ආදරණීය තාත්තට සුබ පතන්න. කොච්චර ආදරේද කියලා කියන තාත්තට මුළු ලෝකෙටම හැන්න ඔයාට අවස්ථාව තියෙනවා මැසේජ් එකක් දාන්නමට. තද තාත්තා ගැන කතා කරන්න මං අනිවාර්යයෙන්ම වැඩි ඉඩක් දෙනවා කියන පොරොන්දු ප්‍රෝග්‍රෑම් එක පටන් ගද්දිම මං ඔයාට දෙනවා. 0703 93 5 93 7 අපේ නම්බක විවෘතය වෙනුවෙන්ම ඔයාට තියෙන මට ඉක්මනින්ම මැසේජ් එකක් දාන්න. ඒත් එක්කම තාත්තගෙන කියලා මැසේජ් එකක් දාද්දී තාත්තගේ නම මට මැසේජ් එකක් දාන්නත් අමතක කරන්න එපා. තාත්තට ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්න කියලා කියනත් අමතක කරන්න එපා. එතකොට ඉතින් තාත්තට අර ඒ ස්පෙෂල් එකනේ විශේෂයෙන් හැමෝටම දෙන්න බෑනේ වගේ දෙයක්. එනිසා අනිවාර්යයෙන්ම ලක්කඩ අහගෙන ඉන්න ඔයාට දෙන ස්පෙෂල්ම gift එක තමයි අද හැමෝටම ඇහෙන ලෝකෙටම ඇහෙන තාත්තට සුබ පතන්න ඔයාට අවස්ථාවක් තියෙනවා. මං ආයෙත් නම්බක මතක් කරන්න. 0703 93 5 93 7 මන් දුවෙක් නිසා මං හිතුව සුපුන්ගේ මගේ දුවේ සින්දුවෙන් පටන් ගන්නවන් කියලා. සමහර සින්දු තියෙනවා තාත්ත කෙනෙක් නැති දුවලට ටිකක් අහන්න අමාරුයි. හැබැයි මේකත් ටිකක් ඒ වගේ සින්දුවක්. ඒත් කමක් නෑ, මං විශ්වාස කරනවා මගේ තාත්තාත් මේ ලෝකෙ කොහේ හරි ඉඳන් මන් දිහා බලාගෙන සතුට වෙනවාට කියලා. මං හරි ආදරේ අප්පච්චි වාට.

0: කළු ගල් මූලේ කාරිතිය ගැඹරේ අන්දර යායේ වැව්තාවල්ලේ දහතිය හෙළනා පියකුඩයට සිනහස පුතුමු
1: සිනහස පුතා අම්මාවරුන් වගේ
0: ජුනි 21 ඉරිදා

0: Lakhanda Radio ITN
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: මෝටර්සයිකල් නොවේ පෙරලිකාරයා TVS ලංකාවේ නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100

0: Music Garage with Ravi.
1: සිකරාශ්වේත රවි තමයි මේ අහගෙන ඉන්නේ. අද මේ පැත්තෙන් ඉන්නේ රවින්දයා. අද නෙවෙයි, ඉතින් තව ටික කාලයක් යනකම් රවින්දයා විතරයි තමයි කොහොමත් මේ පැත්තෙන් ඉන්නේ. කවිර චූටි නිවාඩුවක් දුන්නා නේද? ඉතින් අපේ ප්ලේලිස්ට් එකත් චුට්ටක් අද වෙනස් වෙලා තියෙනවා. අපි ඒ ගැනත් කතා කරන්න ඕනේ. අපි යොහන්ගේ සින්දුව ඇහුවා, ඒ වගේම අපි ෆාදර්ස් ඩේ එක වෙනුවෙන් ස්පෙෂල් සුකුන් ගැලුම් සොංග් එකත් ඇහුවා. ඉතින් ඒත් එක්කම අපි පටන් ගත්තේ ජෝගේ අලුත් සොංග් එකේ ලස්සනමගේ ජෝගේ අලුත්ම සොංග් එකක් ඊයේ රිලීස් වුණා. ඒකත් අපි අහන්න දෙනවාද ජෝ? මට එවලත් තිබුණා, අපි ප්ලේ කරමු. ට්‍රයි එකක් දෙමු කොහමද ඒකත් අහන්න. එහෙම නැත්නම් next week අනිවාර්යෙන්ම next week එක අනිවාර්යෙන්ම මං ජෝ ගලුත් song එකත් ආයිත් ඔයාලට අහන්න දෙනවා. ඕකේ. හරි, ඒත් එක්කම අපි අලුත් සින්දු ටිකක් අහන ගමන් එන අද playlist එකේ අලුතෙන් සින්දු තුනක් හතරක් විතර add වෙලා තියෙනවා. ඒ සින්දු ගැනත් කතා කරමු අපි ඉස්සරහට. ඒත් එක්කම දැන් අද Father's Day එක special, ඒ නිසා මට call එකක් ආවා. එයා ආදරේ කරන යාගේ තාත්තා මෙවනකොට ජීවිතුන් අතර නැහැ. හැබැයි ඒ වෙනුවෙන් දානයක් දෙනවා කියලා අපිට කිව්වා. ඉතින් ඒ කතා කරේ නූරෙන් සංජීව. බොහොම ස්තුතියි හැමදාම වගේ ආදරෙන් අපිව අහගෙන ඉන්නවට. එයා කියන මට පුළුවන් නම් දෙවියම මාගේ දිය කර ප්‍රාණ සින්දු දෙන්න කියලා කියන. මම try එකක් දෙන්නම් සංජීව. ඒත් එක්කම යාගේ තාත්තගේ නම කම මුදලිගේ කියලා කියනවා, අම්මා නිර්මලා මුදලිගේ, එක්කම යා සංජීව. ඉතින් තාත්තව හැම ආත්මිකම යාගේ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තමයි නූරෙන් සංජීව මැසේජ් එකක් දාලා තියෙන්නේ. අපිත් ප්‍රාර්ථනා කරන හැම ආත්මිකම ඔයාගේ තාත්තා ඔයාගෙම වෙන්න කියලා. හරිද? ඒත් එක්ක මායිබව නැකේ මම තාත්තට මගේ ගොඩාක් ආදරේ. මගේ තාත්තා සුමරත්න, ඒ ආදරේ වෙනුවෙන් පියාණනී මා නැවත පොන්නොත් සින්දුව දෙන්නකෝ කියලා කියන අද ඉල්ලීම් ගොඩක් තියෙනවා. මං අනිවාර්යයෙන්ම මේ හැම ඉල්ලීමක් ගැනම සලකා බලනවා. අද ස්පෙෂලි ෆාදර්ස් ඩේ එක නිසාම අපි ප්ලේලිස්ට් එකට අමතරව අනිවාර්යයෙන්ම ඔයාගේ තාත්තා ගැන කියවන ආදරණීය ආසම සින්දුව දෙනවා කියන ප්‍රොමිස් එක මම දෙනවා. ඉතින් මැසේජ් එකක් දාන්න පුළුවන් 0703 93.5 93.7. ඒත් එක්කම සම්පත් අපි අහගෙන ඉන්නවා, මනෝජ් ඉන්නවා, ඒ වගේම සංජු ගුඩ් මෝර්නින් ආවත් මතක් කරනවා, ප්‍රියන්ත ඉන්නවා. ඒත් එක්කම අපේ නිසංසලා කුමුදුනි හැමදාම වගේ ආදරෙන් අපි අහනවා. මැලේසියා වලින්දන් තමයි අපි අහන්නේ. තැන්ක් යූ නිෂු. ඒත් එක්කම ශාන් ඉන්නවා, චානු කියනවා සියලුම පියවරුන්ට සුබ පියවරුන්ගේ දිනයක් වේවා කියලා අනිවාර්යයෙන්ම. ඒත් එක්කම අනිෂා සියලුම පියවරුන්ට උපහාරයක් වේවා කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. ඒත් එක්කම සිල්වා ඉන්නවා, උදාරි ඉන්නවා, දේව් ඉන්නවා. දේව් කියන මේ සීවලී පින්තූර මොකටද ගෙදරකට තාත්තා ඉද්දි කියලා. ඇත්තනේ අපේ ජීවිතේ ගොඩාක් දේවල් අපිට දෙන්නේ. අපි ඉල්ලන හැම දෙයක්ම වගේ අපිට දෙන්න අපේ තාත්තානේ නේද? ඉතින් හැම බැලුවම ඉතින් මේ කතාවෙත් ඉතින් ඇත්තක් තියෙනවා. ඒත් එක්කම එලිසා මගේ හොඳම යාළුවාට යාළුව මතක් කරන්න ඕනේ කියලා කියන අනිවාර්යෙන් මතක් කරනවා. යාළුවාගේ නමක් තිබුණා නම් අපිට තිබුණේ යාව තවත් ආදරෙන් මතක් කරන්න. හරි. එහෙනම් ඉතින් මේ මියුසික් ගරාජ් ජාගනින් ලංකාවේ ලස්සනම සින්දු මේ දවස්වල හිට්ම සින්දු ටික අහන ගමන් ඉන්නේ. දැන් අපි අහන්නේ සතරි ගැලුත්ම සොංග් එක සිතා කුඹටද. මේ සොංග් එක මේ වෙනකොට 1,000,000 හිට් කරලා තිබුණා. ඉතින් ඒ තරම් කට්ටිය ආදරය කරන තැනකට මේ සින්දුවත් මේ වෙනකොට පත් වෙලා තියෙනවා. සතරජී සමරකෝන්ගේ අලුත්ම සොංග් එක සිතා කුඹටද.

වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපද වන මව්පිමේ සාරකුණය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කේල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි. ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
5: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලි
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වඩේක වින්දනය සමග ගමක රටක ලොවට ඇහෙන්න ගයන්න .76 366 176 අංකයට

0: ලක්කන මියසික් ගරාජ් හඳින්න වෙලාව උදේ 10යි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත.

0: Music Garage with Ravi.
1: මසි රජාගනන රවින්දත් එක්ක ඉතින් අද මේ හන ගමන් ඉන්නේ ලංකාවේ හිට්ම චාට්ෂෝ එක අපේ ලක්කඩින් කැමති සිදු මේ දසල හිට්ම සිදු හන ගමන්ගන්න අප දැහම මයාමයහෝගෙන මේ දසල සැහන් අපි නිතර නිතන අහන සිින්දුවක් හරි අපි ඒකත් ඇහුවා. එතකොට අපි ඒත් එක්කම දැන් තවත් සිදුටිකත් වෙන අපිට අහන්න දෙන එක්කම ෆාදර්ස් ඩේකේ ස්පෙෂල් මැසේජස් ගුඩාක් තියෙනවා. මං ඒටික ආදරෙන් මතක් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අපි බලමු. හයකි මම ෂේමිලා නිගොම්බපලි මගේ ආදරණීය තාත්තා ඉන්දිකට හැපි ෆාදර්ස් ඩේ කියලා කියනවා. මේ අපි ත්‍රිෂ් කරන පියවරුන්ගේ දිනේ වෙනුවෙන් සියලුම පියවරුන්ට සුබම සුබ පැතුම් එක් කරනවා කියලා කියන දරුවන්ගේ ජීවිතය එළිය කරන්න හැමදේම නිරහංකාර ලෙස කැප වෙන පියවරුන්ට අපේ ගෞරවය සහ ස්තුතිය. අකි පුළුවන් නම් ප්‍රේමයේ සොඳුරු ගීතයක් දෙන්නකෝ කියලා කියනවා. මම මේ සින්දු අහන්න ගොඩාක් ආසයි. මගේ ආදරණීය පවුල හැමෝම තක්කියාවත් ආදරෙන් එකතු කරගන්නවා කියලා තමයි කියන්නේ. ඕකේ, මම ට්‍රයි එකක් දෙන්නම්. සොන් එක දෙන්න. බොහොම සූති ආදරණීය මැසේජ් එකට. ඉතින් ඉන්දික ෆර්නෑන්ඩෝගේ ආදරණීය දුව තමයි අපිට මැසේජ් එක එවලා තියෙන්නේ. අයිබෝන් ලක්කඩ ලස්සන සින්දුවකට එකතු කරගන්න චෝටි දුව මදුෂී වයිෆ් ඉන්දිකා වසන්ත ලියන්ගහමුල කොටියා කුඹරෙන් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්නවත් මතක් කරනවා. ඒත් එක්කම හැපි ෆාදර්ස් ඩේ. මගේ මුළු ජීවිතේම හීරෝ තමයි තාත්තා කියලා කියනවා. ආදරේ තාත්තා මහින්ද්‍ර විජේරත්න කොටියා කුඹුර. තාත්තා දැන් ෂොප් එකේ ලක්කඩ හන ගමන් ඉන්නේ කියලා තමයි මදුෂි මැසේජ් එකේ දාලා තියෙන්නේ. ඔන්න මදුෂිගේ ආදරණීය තාත්තා මහින්ද්‍ර විජේරත්න. ඉතින් බලන්න තාත්තාට දුව කොච්චර ආදරේද කියලා නේද? අනේ මං ගොඩක් ආදරෙන් ඔය දෙනවත් එකතු කරගන්නවා. ඒත් එක්කම හායකි මං නිහාරි කොල්ලු පිටියෙන් මගේ තාත්තා නිරෝෂන් හැපි ෆාදර්ස් ඩේ කියලා කියනවා. ඒ වගේම අද පියවරුන්ගේ දින නිමෙත්තෙන් ලොවේ බලව පුරා සියලුම ආදරණීය පියවරුන්ට මගේ හදපිරි සුබ පැතුම්. ඉතින් අපේ ජීවිතවල නිහඬ වේරයන් වන ඔබට ස්තුතියි කියලා කියනවා. බොහොම ස්තුති ආදරණීය පණිවිඩයට. මට ප්‍රේමයේ සුන්දර සින්දුව දෙන්න කියලා තමයි කියන්නේ. ඒ සින්දුව අහන්න පවුල හැමෝමයි අක්කියාව එකතු කරගන්නවා කියලා කියනවා. බොහොම ස්තුතියි. ඒත් එක්කම සුබ දවසක් වේවා රාජ කදුවල සුපුන්, එතකොට වයිෆ් නිරෝධා, ඊයේ යගේ චුටි අනුදු පුතාගේ උපන්දිනය කියලා කියනවා. හා අනුද, හැපි බර්ත්ඩේ පැටියාට. ලොකෝම රංජනී, ලොකුදාත ජෝෂප් සහ පවුල හැමෝමත් එක්කම සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. අනිවාර්යෙන්ම ඔය කට්ටිය ඔක්කොම එකතු කරගන්නම්. ඉතින් ඔයත් කැමති නම් ඔයගේ තාත්තට මුළු ලෝකෙටම හැන්න සුබ පතන්න ආදරේ කියන ලක්කනට කතා කරන්න 0703 935 937 අපේ වට්ස්ඇප් නම්බර් එකට මැසේජ් එකක් කියවනම්. ඉතින් මට තවත් ලේසි නේද? ඒත් එක්කම රත්නපුරේ රත්නෙන් තමරා කුමාරි මට කෝල් කරා. හැමදාම අපි ආදරෙන් අහන කෙනේ. ඉතින් අනිවාර්යයෙන්ම මම ඔයාවත් එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. ඊළඟ සින්දුවට ශලින්ද සිල්වා, හා ඊයවත් මම මතක් කරනවා. ඒත් එක්කම ටේෂ්, හායි, ගුඩ් මෝර්නින්, කොහොමද, හොඳින් ඉන්නා නේද? ඔයාවත් මතක් කරනවා. චමිල් ආවත් මම එකතු කරගන්නවා. ඒත් එක්කම සීපී කුමාරි ඉන්නවා, ඊයවත් මතක් කරනවා. ඒත් එක්කම හර්ෂණ රණසිංහ, ඔන්න ඔය කට්ටිය තමයි මේ පැත්තෙන් ඉන්නේ, එකතු කරගන්න. ඉතින් අද ස්පෙෂල් ඩේ එකක් නෙනේ, ඔයාගේ තාත්තාගේ දවසනේ අද. එනිසා දවස මිස් කරගන්න එපා. ආදරය කරන තාත්තට ආදරණීය ලස්සන මැසේජ් එකක් මට එවන්න. මම මේ මුළු ලෝකෙටම හැන්න ඔයාගේ ආදරණීය පණිවිඩය කියන්න. 0703 935 937. ගජුද ගලුත්ම සෝන් එක තමයි දැන් අපේ ප්ලේලිස්ට් එකේ ළඟට තියෙන්නේ. මං ආයෙත් ඉක්මනින් දෙනවා තාත්තාගෙන් කියවන ලස්සන සින්දුවක්. 10:37.

0: මියසික් ගරාජාක්ටින්න වෙලාව උදේ 10යි විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්නක් මේක තමයි.
5: නොතරයියේ පෙරලි කරන NLB Mega Power දෙවන්ත Mega Super Tagකට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tagකට සුපිරි මෝටරයක් දිනන ලොකුම Super Tag දෙන එකම නොතරයිය NLB.

0: ආත්මතත්වයේ කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජය.
1: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
2: ටේක් කෙයාර් සුරකින්.

0: ඇහේ දොර ගඟේ බලනහි නහද මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න

බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ ලකන්න රේඩියෝ ITN

ඒකේ ලකන්න තින් තව එක පැයයි තියෙන්නේ නේද? ලොකු වෙලාවකුත් නැහැ. ඒ නිසා මේ පැත්තට එන්න කියලා මතක් කරනවා. අද ෆාදර්ස් ඩේ එකට ස්පෙෂලි ඔයා ආදරය කරනවාගේ තාත්තට විෂ් කරන්න අවස්ථාව තියෙනවා. 0703 93 5 93 7 අපේ නම්බර් එක විවෘතය ආවෙන වෙනවා. ඉක්මනින්ම මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා. එත් එක්ක මම යන හදන්නේ තෙප්පනාව පැත්තට. තෙප්පනාවෙන් නයන මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ ආදරණීය තාත්තා ලියන වඩුගේට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ පියවරුන්ගේ දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තමයි නයනා කියන්නේ. අපිත් ගොඩක් ආදරෙන් ඔයාලගේ තාත්තට නිදුක් නිරෝගී වාසනාවන්ත, ඔයාගේ තාත්තට විතරක් නෙවෙයි මේ ප්‍රෝග්‍රෑම් එක හදගෙන හැම කෙනාගේම තාත්තට නිදුක් නිරෝගී වාසනාවන්ත පියවරුන්ගේ දිනයක් වෙන්න කියලා ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා නේද? සුහන් දී විජේ සූර්ය කොල්ලු පිටියෙන් මං හිතන්නේ මං වාගේ මැසේජ් එක කියවෝ. ඔයාටයි වාගේ තාත්තගෙනයිත් මම මතක් කරා. සුබදසනක් මාව ආදරෙන් බලාගෙන උත්සමහත් කරපු මගේ තාත්තට ආදරේ හැමදාම. බුදු සරණයි තාත්තේ පියවරුන්ගේ දිනේට සියලුම පියවරුන්ගේ සුබ පියවරුන්ගේ දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. අවිසබෙලෙන් දිල් කී ඔන්න දිල් කී මං ආපත එකතු කරගන්නවා. එතකම මනෝෂ මම මතක් කරා නෝනි මර්ස් මං ආව එකතු කරගන්න ගොඩක් ආදරෙන්. ඒත් එක්කම චාමික ඉන්නවා. චාමිකවත් එකතු කරගන්න ඕනි. ඒත් එක්කම කවි ඉන්ද්‍රගිය සතියට පස්සේ අද තමයි නේ හම්බෙන්නේ අපි මේකනේ. සතියේ දවසයි ඉතින් එන්නේ එහෙම තමයි හම්බෙන්න වෙන්නේ. මදුසංක සංක මම ඔයාවත් මතක් කරන ඔන්න ඊළඟ සෝන් එකට ඔන්න ඔය කට්ටිය තමයි මේ පැත්තෙන් මට එකතු කරගන්න තියෙන්නේ. ඒත් එක මාටත් පුළුවන් ඔයාගේ ආදරණීය තාත්තට ලස්සන මැසේජ් එකක් එවන්න. මට මැසේජ් එකක් දාන්න. 0703 93 5 93 7. ඒත් එක්කම අපි මේ වෙනකොට චාට් එකේ දැන් කලින් ඇහුවා ඔවිඳුගේ අලුත්ම සෝන් එක අපි ආයේ හමු වෙලා. ඒත් එක්කම දිනේෂ්ගේ අලුත්ම සෝන් එක ලියමු දනාගතයේත් ඇහුවා. ඉතින් දැන් අපි හන්න යන්නේ රවින්ගේ වැස්සක් වෙලා සෝන් එක. මේකත් ඉතින් දැන් ටික දවසක් වෙනවා. හැබැයි ඉතින් තාමත් අපි ආසාවෙන් අහන සින්දුවක් නේද? ඒ නිසා තාමත් අපේ ප්ලේලිස්ට් එකේ තියෙනවා. මේ ප්ලේලිස්ට් එක වෙනස් කරන්න, අලුතෙන් දේවල් ඇඩ් කරන්න, තියෙනවා අයින් කරන්න කැමැත තියෙනවාට එනිසා මැසේජ් එකක් දාන්න. අද නිව් රිලීසස් දෙකකුත් තියෙනවා. අපි හමු වේවත්.

Anda Radio ITN රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් ලකන්ඩ Radio ITN.

0: වෙලාව පෙරවර එකොළහයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ජාතන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ලබන සතියේ දෙවෙනිට පැමිණෙනවා. ඔවුන්ගේ සංචාරය ලබන 24 සිට 30 දක්වා කාලය තුල සිදුවන බවයි සඳහන් වන්නේ. සංචාරය අතරතුර මෙරට බලධාරීන් සමග සාකච්ඡා කිහිපයක නිරත වීමටද සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික වර්ධනය තක්සේරු කිරීමට සහ මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. මධ්‍යම ගාසා තීරයේ දිවසකට එල්ල වූ ප්‍රහාරයකින් අල්ජසීරා ප්‍රවෘත්ති නාලිකාවේ කැමරා ශිල්පියෙකු ඇතුළු 7 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අල්ජසීරා ආයතනය සඳහන් කර ඇති ඒශ්‍රාලයේ එල්ල කර ඇති මෙම ප්‍රහාරය දැඩිව හෙළා දකින බවයි. සිය වාර්තාකරුවෙකු වද අහබඩ් විශ්වාස ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල වී ඇති බවද එහි සඳහන් වෙනවා. කෙසේ වෙතත් ඊශ්‍රායල් ආරක්ෂක හමුදා චෝදනා කර ඇති අහමඩ් විෂායනු හම සංවිධානයේ ස්නයිපර් ක්‍රියාකාරිකු ලෙස සේවය කර ඇති ත්‍රස්තවාදීකු බවටයි. ඔහු පසුගිය කාලයේදී ඊශ්‍රායල් හමුදාවට එරෙහිව ස්නයිපර් ප්‍රහාර සැලසුම් කර ඇති බවද ඊශ්‍රායල් ආරක්ෂකාංශය ප්‍රකාශ කර තිබෙනවා. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති 10:12
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: මියුසික් ගරාජ් හරිනේන වෙලාව 11:03.

0: Night Robbie.
1: එකලහයි විනාඩි 7යි වෙලාව. ඉතින් අපේ දෙවෙනි පැය වගේම අවසාන පැය තමයි මේ විදිහට පටන් ගන්න. මියුසික් ගරාජ් අහගෙන ඉන්නේ රවින්දත් එක්ක. අද ඉතින් ටිකක් නෙවෙයි ගොඩක් ස්පෙෂල් ඩේ එකක්. ඔයාගේ තාත්තට ගොඩක් ආදරේ නම් අද පියවරුන්ගේ දිනේ. ඉතින් ඒ ආදරේ කියන්න අමතක කරන්න එපා. ඒ ආදරේ ලෝකෙට මැහෙන්න කියන්න ඔන්න මම chance එකක් දෙලා තියෙනවා අද මියුසික් ගරාජ් වලින්. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ තාත්තට කොච්චර ආදරේද, ඔයාගේ තාත්තට ඔයාට මොනවද කියන්න තියෙන්නේ කියලා ලෝකෙට ඇහෙන්න කියන්න මට මැසේජ් එකක් දාන්න. 0703939353 අපේ නම්බර් එක විවෘතයි ඔයා වෙනුවෙන්ම. අන්න එහෙම මැසේජ් කරපු කට්ටියක් එකතු කරගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. රුවන්වැල්ල පැත්තට යනකොට විදුමිනි මර මැසේජ් එකක් දාලා තියෙනවා. එයා කියන මමත් ඉස්සර තාත්තා වැඩට ගිහින් එනකම් බලාගෙන ඉන්න මොනවද ගෙනාවේ කියලා බලන්න. ඒත් දැන් තමයි තේරෙන්නේ ටොෆියක් ගෙනාව උනත් එයාලා එක ගේන්නේ ගොඩාක් දුක් විඳලා කියලා. ඉතින් මගේ තාත්තට විතරක් නෙවෙයි ලෝකෙ සිටින සියලුම තාත්තලාට හැපි ෆාදර්ස් ඩේ කියලා කියනවා. මං විශ්වාස කරනවා විදුමිනි අපිට පුළුවන් නම් අපේ තාත්තා වගේ අනිත් තාත්තලාටත් ඒ වගේ ප්‍රාර්ථනාවක් කරන්න. එහෙම හැමෝටම කරන්න බෑ නේද? හරි ආදරණීය. ඉතින් ගොඩක් ආදරෙන් ඔයයි ඔයාගේ තාත්තාවයි මම මතක් කරනවා. ඒත් එක්කම සුබ දසනක් වේවා රවි දුවේ ඔබට ලකන මියුසික් ගරාජ් අහගෙන ඉන්නේ. අපේ තාත්තා නැති වුණේ අනිත් සෑම පියවරුන්ටම දවසක් උපහාරයක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා කියන අපිත් එහෙමයි. කොට්ටා වීරකොඩි බේකරියේ කටි ඔක්කොම ලොකු බොස් උපුල් පොඩි බොස් වරුණ එතකොට ලක්ෂ්මි මිස් දිස්ම මිස් මදුසංක එක්කම ජය මම තමයි මට මැසේජ් එක වෙලා තියෙන්නේ. බොහොම ස්තුතියි. Hi Nangi, good morning. මං ඉන්දික පෙරේරා වේයන්ගොඩින්. අද පියවරුන්ගේ දිනය වෙනුවෙන් මගේ හදපතින්ම සියලුම පියවරුන්ට සුබම සුබ පැතුම් එකතු කරනවා කියලා කියනවා. එයාගේ ආදරණීය තාත්තා විල්සන් පෙරේරා මේ වෙනකොට එයාල ළඟ නැහැ කියලා කියනවා. ඒ වුණාට ඒ ආදරය කැපවීම සහ සුන්දර මතකයන් අදත් එයාගේ හිතේ තියෙනවා කියලාත් කියනවා. ඉතින් බොහොම ස්තුති ආදරණීය මැසේජ් එකට. ආවත් මම මතක් කරනවා. ඒත් එක්කම කුමුදු තාත්තා ලෙඩින් ඉන්නේ කියලා කියන එයාගේ තාත්තට ඉක්මනටම සනීප වෙන ලැබෙන්නේ කියලා තමයි කුමුදු මැසේජ් එකක් දාලා තියෙන්නේ. අපි ප්‍රාර්ථනා කරනවා ඔයාගේ තාත්තට ඉක්මනින්ම ওই තියෙන ලෙඩ රෝගී ඉවර වෙලා නිදුක් නිරෝගීව ඉන්න ලැබෙන්න කියලා. හරිද? ඉතින් දැන් තාත්තලා ගැන කතා කරද්දි මම දන්නේ මම පෞද්ගලිකවම තාත්තා ගැන කියවන සින්දු අතරින් ආසම කැමැතිම සින්දු තමයි මේක. මම විශ්වාස කරනවා ඔයාටත් එහෙමයි. මේකේ වචන හද්දි අපිට හිතෙනවා මේ මොනවද අපි අපේ ජීවිතේ කරලා තියෙන්නේ කියලා මෙච්චර කාලෙ. ඒ තරම් ලස්සන. ඉතින් තාත්තා ගැන කියවන ලස්සනම ලස්සන සින්දුවක් මම හිතුව අද මියුසික් ගරාජ් අපේ ප්ලේලිස්ට් එකට මේ song එක ඇඩ් කරගන්නම ඕනි කියලා. අහලා බලන්න වාගේ තාත්තත් මේ වගේ වෙන්න ඇති නිසා තාත්තට අද ආදරේ කියන නම් අමතක කරන්න එපා. මේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්න හැම තාත්තකෙනිට මාත් ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගීව ඉන්න ලැබෙන්න කියලා. එකලහයි විනාඩි 10යි රවින්දත් එක්ක මියුසික් ගරාජ් අහගෙන ඉන්න වෙලාව.

ඉරිදාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: Night Robbie.
1: ්‍රපින්ද අත්තක මියසික් කරා ජහගනන මේ වෙලාවේ එළඟට අහන දෙන්න ස්පෙෂල්ම සෝං එකක් ගොඩක් අය මගින් අහපු සින්දුවක් රවින්ද මේ සෝං එක නැද්ද අපේ චාට් එක තියෙනවා තියෙනවා තියෙනවා ඔන්න අපි ඇඩ් කරලා තියෙන අලුතින් ඉතින් පොඩක් පරක් වුණා චාටක ඇඩ් කරන්න බොඩ්බුඩ හේතු ටිකක් නිසා දැන් හරි අපි චාට් එකේ තියෙනවා ඒ ගැන කතා කරන්න කලින් තාත්තගෙන ලස්සන මැසේජ් එකක් මට ආවා මම ඒක කියලා ඉන්න ඕනේ ඇස්සල කඳුළු හංගගෙන තමන්ගේ හීන ඔක්කොම මගේ හීනවලුන් කැප කරපු මගේ ජීවිතයේ මහා වෘක්ෂය තාත්තේ සුබ පියවරුන්ගේ දිනයක් වේවා කියලා ඔල්විියා ලස්සන මැසේජ් එකක් මට එවලා තියෙනවා. එහෙම තමයි අපි හැමෝගෙම ජීවිතේ අපේ හීන වෙනුවෙන් එයාලගේ හීන කැප කරන්නේ අපේ අම්මයි තාත්තයි තමයි. ඉතින් අනිවාර්යයෙන්ම තාත්තා කියන කෙනා. ඉතින් එහෙම තමයි අපිට නිතර ආදරේ කියන්නේ නැහැ. හැබැයි අපි දන්නවා එයාලා අපිට ගොඩාක් ආදරේ කියලා. ඉතින් ඔලිවියා ඔලිවියාගේ තාත්තවයි මං ගොඩාක් ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ. ඒ වගේම ගුඩ් මෝර්නින් අද මගේ පුතුගේ 15 උපන්දිනය කියලා කියනවා. සුබ උපන්දිනයක්. එයාගේ නම සිතුම් සංසිත. සුබ පැතුම් කියලා විශ් කරන්නේ අම්මයි අප්පච්චි ඒ වගේම අත්තම්මා එක්ක පවුල හැමෝම ලක්මාලි බණ්ඩාර. උඩත් තාපල කුරුණෑගලින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ලක්මාලි මං ඉතින් ඔය නම දන්නවනේ වගේ පුතාගේ චුටි පුතාගේ. ඉතින් මාත් ගොඩාක් ආදරෙන් විශ් කරනවා සුබ උපන්දිනයක් වෙන්න කියලා සිතුම් සංසිත. ගොඩාක් ආදරේ. හරිද? එතකම සුබ දවසක් රබින් දයමන් චින්තක කොරියන් වලින්නේ අපි වහගෙන ඉන්නවා කියලා කියන එයාගේ යාළුවා දුමින් දක්කා ඒ වගේම අයත් මා වහගෙන ඉන්නවා කියලා කියන වැඩ කරන එකම ලස්සන සින්දුවකට මන් දෙන්නාම ගොඩාක් ආදරෙන් එකතු කරගන්න මං හිතන්නේ ඔයාගේ නම කුෂාන් වෙන්න ඕනි. කුෂාන්වයි දුමින් දක්කවයි දෙන්නාම මං අලුතෙන් අලුතෙට ආදරෙන් එකතු කරගන්නවා. හලෝ චාට් එකට අලුත් සොංග්ස් ඇඩ් කරාද කියලා මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. යස් යස් යස් මොකද්ද අද මොකක්ද ඇඩ්ඩු අලුත් සෝන් එක දැන් මේ අහන්න දෙන්නයි හදන්නේ රුවන් අපේ ඇඩ්වෙච් අලුත්ම සෝන් එකක්. ඒත් එක්ක මක්කේ මට පුළුවන් නම් තාත්තගෙන තියෙන සින්දුවක් මම ට්‍රයි එකක් දෙන්නම් ඔයාලොප සෝන් එකක් දෙන්න. ඒත් එක්ක මම මේ පැත්තෙන් චතුව මතක් කරන්න ඕන ස්පෙෂලි මම ගොඩාක් ආදරය කරන කෙනෙක් කව මතක් කරනවා. ඒත් එක්කම නලින් කුමාරව එකතු කරගන්නවා ඉෂාර වික්‍රමසිංහවවත් මතක් කරනවා. ඒත් එක්කම දුලංජලි ඔයාවත් එකතු කරගන්නම් මං එලකට රෙඩි කරගත්ත සෝන් එකට. තමන් ඊළඟට අහන්න දෙන්නේ මේ දවස්වල හිට් කොහේ ගියත් වැඩිපුරම කට්ටිය අහන සින්දුවක්. මං හිතන්නේ මේ දවස්වල මේක මේ ට්‍රෙන්ඩින් තියෙන ට්‍රෙන්ඩින් 1 නම්බර් 1 හරිද කාංචනා ගැලුත්ම සෝන් එක සින්දුව. ඉතින් මනමාල කතා වාර මේ වෙනකොටත් දාන්න. මේක කාංචනත් එක්ක සජිත් තමයි සිං කරන්නේ. ඒත් එක්කම මේකේ මෙලඩියන් මියුසික් ඩොක්ටර් රෝහණ වීරසිංහ. ඉතින් ඒ ගැන කතා කරන දෙයක් අපිට මහා ලොකුට නෑ. මේ වගේ දවන්තයෙන් එකතු වෙලා කරපු මේ දවස්වල ගොඩාක් දෙනෙක් කතා බහට ලක් කරන සින්දුවක් තමයි මේ මනමාල කතා කියලා කියන්නේ. මම මේකේ අතීතය ගැන කතා කරන්නේ නැහැ. මොකද මම විශ්වාස කරන විදිහට නිර්මාණයක් තමන් කැමති විදිහට තමන්ගේ කරගන්න පුළුවන් නේද? මේකත් ඒ වගේ සින්දුවක්. ඉතින් අහන්න අමුතු වැඩක්, ලස්සන වැඩක්, ලොකු වැඩක්. අතර මේ දවස්වල නිතර අහන සින්දුවක් අපි අහලා බලමු. අපේ ෂාට් එකේ අද ඉඳන් දිගටම ඔයාට කාංචනාගේ මනමාල කතා සින්දුවත් අහන්න පුළුවන්. 11:23 රවින්දත් එක්ක මිනිස්සු ගරාෂ් හල් ඉන්න බලව.

0: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: පාට පොදක් තිලකලා කලල් කලාවේ
2: ආදරේ උණුසුම විරහවේ වේදනාව
1: මගේ නොව දිනී සුරු කරුපත් සහතන උබයමියන සුරු
3: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
2: ආදරණීය ජෝති
4: රණීය ජෝති
1: රසෝ ගයේ බැඳීනු රහයි ජීවිතේ
3: අහිමි ආදරේ ජීවමාන හඬ
2: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
3: ජෝතිරාජය
5: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
6: මෙමරි ලොස්
5: කවුද ඩොක්ටර්? යාද සුන්නද? මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට. සුපුරි ඩොක්ටර්නේ
2: සම
3: අනුග්‍රහය
2: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
3: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: 11:29 අය
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: with Robbie.
1: එකොළහයි විනාඩී 33යි මියුසික් ගරාජ් රාගනින්න බලාව රවින්දයත් එක්ක. ඉතින් ආදරණීය තාත්තට පණිවිඩ ගොඩක් තිබුණා අපිට මැසේජස් වල. ඉතින් තවත් පොඩි වෙලාවක් තියෙනවා. ඔයාලට පුළුවන් මේ පැත්තට මැසේජ් එකක් එවන්න. 07:03 93.5 93.7 අපේ නම්බර් එක විවෘතයි. විශේෂයෙන්ම අද ඉතින් ඔයාගේ තාත්තට විශ් කරන්න තමයි මම වැඩිපුරම අවධානය දෙන්නේ. හරිද? ගුඩ් මෝර්නින් පුත්තලම පෙරකු වාටාන්නේ බර්නාඩ් සේවේ අනීටා පුෂ්පරාණි මිලන් ජානක දිස්නා ලක්මා ලිත් එක්ක නිරෝෂන්වත් එකතු කරන් තමයි සින්දුවක් දෙන්න කියලා කියන්නේ. අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම්. ඒත් එක්කම මගේ තාත්තා විශ්‍රාමික මේජර් සැරන් කෙනෙක් කියලා කියන. එදා ඉඳන් ගොඩාක් දුක් විඳ මගේ තාත්තා. අදත් ගොඩාක් මහන්සි වෙනවා අපි වෙනුවෙන්. ඉතින් මගේ තාත්තට ගොඩාක් ආදරේ. මං එයාගේ නම නිමල් තිලකසිරි කියලා කියන. එයාගේ චුටි දුව තමයි මැසේජ් එක දාලා තියෙන ලිහිණි. අනිවාර්යම කියන්නම් තාත්තා අහගෙන ඉන්නවා කියලා කියන අපව. ඉතින් ඔයාව අපි ගොඩාක් ආදරේ මතක් කරන. ඔන්න ඔයාගේ චුටි දුව ලිහිණි වට ගොඩාක් ආදරේලු තාත්තේ. තාත්තගේ නම මොකද්ද කිව්වේ? පොඩ්ඩක් ඉන්න. නිමල් තිලකසිරි. අපි ගිනිනවටත් බොහොම ස්තුතියි. නිදුක් නිරෝගීව දිගටම ජීවත් වෙන්න, ගොඩක් කල් ජීවත් වෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ලක්කන්ඩ අපි ගොඩාක් ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. එතකම රිදීකම පැත්තට යන්න ඕනි අහගෙන ඉන්නේ කියලා චාමින්ද ශ්‍රී චන්ද්‍රසේකර ඇතුළු චන්ද්‍රසේකර පවුලේ හැමෝම එයාගේ වයිෆ් තමරා නන්දනීත් එකතු කරන් තමයි සින්දුවක් අහන්න ඕනි කියලා කියන්නේ. අනිවාර්යම කටිය ඔක්කොම එකතු කරගන්න. ඒත් එක්කම හලෝ හලෝ මාත් ඉන්නවා මෙන්ඩිස් ඉතලි වලින්. හයි මෙන්ඩිස්, හොඳින් ඉන්නා නේද? ඔයාවත් මම මතක් කරනවා. ඒත් එක්කම ආයුබෝවන් ලක්කන් අපි සද්දට මහගෙන ඉන්නේ බුත්තලෙන් චමින්ද NSRS ටෙක්ස්ටයිල් එක වැඩි කරන හැමෝමත් එකතු කරගෙන ඔයාවත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තමයි කියන්නේ. අනිවාර්යම කට්ටිය ඔක්කොම එකතු කරගන්න. ඒත් එක්කම ගුඩ් මෝර්නින් ලක්කන් අපිත් වහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්න ට්‍රින්කෝ පහේ කණුවේ පුංචි පණ්ඩා සහ පවුලේ හැමෝම එකතු කරගන්නම්. මං ගොඩක් ආදරෙන් ලක්මාලු මතක් කරන්න ඕනි මේ වෙලාවේ. ආව මතක් කරන අයත් එක්ක මధుභාෂිනී හායි අක්කේ කියලා කෙනා හායි හායි හායි. ගිහාන් කුමාර යාවත් මං එකතු කරගන්නවා. ඒත් එක්කම හරිෂ් අනේ හිරාෂ් මොකක්ද නම කියන්නේ? නම කියාගන්න බෑ. ඔයාවත් මං ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ලස්සන චුටි ගෑල් ළමේ ආවත් එකතු කරගන්නවා. මනෝජ්ජත් එකතු කරගන්නවා. හසන්වත් එකතු කරගන්නවා. ඔන්න ඔය ගෝපිව මම මතක් කරා. ඔන්න ඔය කට්ටිය තමයි ඉන්නේ. ශ්‍රී ආගේ වීඩියෝස් ලස්සනයි කියලා කියනවා. Thank you. හරියට එකම දැන් අපි ඊළඟට අහන්න යන්නේ ජෝගේ අපි වාහි සෝන් එක හැමෝම දන්න සින්දුවක් නේනේ. ඒක ටැමිල් වර්ෂන් එකක් ජෝ කරා. ඉතින් ඒකත් අපි ප්ලේලිස්ට් එකට ඇඩ් කරා. මොකද දැන් අර වාහේක දැන් ප්ලේ කරන්න බෑනේ අපිට. අවුරුද්දුත් ඉවරයි නේ. නිසා මම හිතුව මේ සෝන් එක අපේ ප්ලේලිස්ට් එකට ඇඩ් කරගන්න ඕනි කියලා. මොකද අර සෝන් එකටත් ගොඩාක් අය ආස නිසා. හිරාෂ් කරේ. හරිද? හරි. හිරුණිව එකතු කරගන්න ඕන මම ගොඩාක් ආදරෙන්. චුටි ගෑල් ළමයෝ ඇවත් එකතු කරගන්න. එහෙනම් මියුසික් ගරාජ් ආග්නියන ගමන් ආදරණීය තාත්තට ආදරණීය පණිවිඩයක් එවන මේ පැතර මැසේජ් එකක් දාන්න 07:03 93.5 93.7

0: රටට වග කියන රේඩියෝ මහජන හිස පැලඳූ කිරුළයි.
1: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: ලක්කඩ මියුසික් ගරාජ් ආගනින වෙලාව 11 විනාඩි 40යි.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
5: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
6: ඉවරයි.
7: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: Music Garage with Ravi.
1: 11 විනාඩි 48යි තව පුංචි වෙලාවයි මට මේ පැත්තේ ඉන්නේ තියෙන්නේ. ඉතින් යන්න කලින් කට්ටියක් එකතු කර ගන්නත් ඕනේ. ඔපල් ෆැෂන් එක පැත්තට යන්නයි හදන්නේ. එතන ඉන්නවා කියලා කියනවා කලමනාකාරතුමා දිලංක, එතකොට ගාමිනීස, ඒ වගේම රසික විමල, සුභා, හර්ෂණී, රේෂා, නිරෝෂා, කුමාරි, සිරි, වංශ, චන්ද්‍රාණි, ගයාන්, අංජලි, කමනි, ශාන්ති, ඒ වගේම විරංගිකා, නයනා, අනුර, ලසිත, චිනන්තු, ඒ වගේම ඉශාන්තිගේ බර්ත්ඩේ එක කියලා කියනවා. ඉතින් අපි හැමෝමත් විශ් කරනවා ඉශාන්ති උපන්දිනයක් වාට. ඒත් එක්කම ලිහිණියෝ මම මතක් කරා, හායි අක්ක අපිත් තව වහගෙන ඉන්නේ, මං මගේ තාත්තට ගොඩාක් ආදරේ කියලා කියන්න කියලාගෙන එයා ටිකක් අසනීපෙන් ඉන්නේ, ඉක්මනින් එයාට සනීප වෙන කියලා සනීප වෙනකම් බලාගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. තාත්තගේ නම සුනිල්. ඉතින් එයාට ගොඩාක් ආදරේ කියලා, එයාගේ දුව චාරු කියන කියන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් අපිත් ගොඩක් ආදරෙන් wish කරනවා ආගේ තාත්තට ඉක්මනින්ම සනීප වෙන්න කියලා. එතකොට නිර්මල අපි වහගෙන ඉන්නවා. නිර්මලත් එක්ක උතන ඉන්නවා සෝමා. උන් ඔය දෙන්නමත් ගොඩාක් ආදරෙන් මතක් කරනවා. ඒත් එක්කම හයි අපිත් අහගෙන ඉන්න රිදී ගමින් චාමින්දෝ මම මතක් කරන්නේ නේද? ආයුබෝ වේවා මඩපාතුව ලක්ෂ්මන්, තමරා, නිශාන, චේතනා, තේජ, අවෝර්පුතා, එතකොට භාග්‍ය, අවිෂ්කෙක්ක, සේරුවාවලින් කෙඩිය, සමරසිංහ, මෙන්න මේ කට්ටියත් එකතු කරගන්න ඕනි. ඒත් එක්කම දැරණිගල කට්ටිය, දෙසිනිදුවයි නෝනවයි වැඩ කරන කට්ටියව එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. එතකොට ට්‍රැවල් ගර්ල් ඉන්නවා මේ පැත්තෙන්, ඒ වගේම ලක්ෂාන් ඉන්නවා. ඔන්න ඔය කට්ටියවත් එකතු කරගන්න ඕනේ. තව පොඩි වෙලාවක් තියෙනවා මේ පැත්තෙන් ඉන්න. ඉතින් මම මතක් කරන්න, ධර්මසිරි, චාරුණී, ක්‍රිෂාන් ඔන්න ඔය කට්ටියවත් එකතු කරගෙන අපි සුපුන්ගේ සුරංගන සොන් එක අහලා තාෂට කතා කරමු.

0: අනුෂ්ක රසංජන ද සිල්වා අධ්‍යක්ෂණයක්. පට්ටිගෙදර
1: බිමූට කියන්න බැරි වුණා මං යනවා කියලා. එයාමත් එක තරහ වෙයිද දන්නේ නැහැ.
2: ඒ ගැන හිතන්න එපා, මං එයාට කියන්න.
0: සත්‍යන්තයේ රාත්‍රී 9:00 ITN බලන්න. පට්ටිගෙදර.

0: රටට වග කියන රේඩියෝ මියුසික් ගරාජ් විත් රවි
1: 11:55 ඒ කියලා කියන්නේ රවින්දයාට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඉතින් ගිහින් එන්නද ලබන සතිය නේද? ඉතින් අද පියවරුන්ගේ දිනේ. ඉතින් තවත් වෙලාව තියෙනවා දවසේදී. ඔයාට පුළුවන් ලක්නත් එක්කතුලා පියවරුන්ගේ දිනේ සමරන්න, ආදරය කරන තාත්තට සුබ පියවරුන්ගේ දිනයක් කියලා කියන්න. ඉතින් විශ් කරන්න කතා කරන්න ලක්නට මම නැති වුණා. දැන් ඉස්සරහට එනවා තව කට්ටිය නේද? එයාලත් එක්ක විශ් කරන්න චාන්ස් එකක් තියෙනවා. ඒත් එක්ක මම කියන්නේ විශ් නොකරත් කමක් නැහැ. මේ ලක්නෙ විශ් නොකරත් කමක් නැහැ. තාත්තා ළඟට ගිහින් අඩුම ගාණ කියනකෝ තාත්තේ මං වට ගොඩාක් ආදරේ කියලා. ඒ මදයනේ තාත්තලා ඒ වගේ දේවල් අහන්නේ නැහැ නිතර. ඒ නිසා අද දවසේවත් ඒක කියන්න පොඩ්ඩක් ඉතින් හිත හදාගන්න. පොඩි අහාදුවක් එහෙම දීලා තාත්ත මං වට ගොඩාක් ආදරේ. ඔයා තමයි මගේ ජීවිතේ වීරයා. ඒ කතාව ලෝකෙට ඇන්න කිව්වත් වැඩක් නැහැ. ඒක තාත්තට ඇහෙන්නේ නැත්තන්නේ. ඉතින් අද දවසේ අපි අහගෙන ඉන්න හැම තාත්ත කෙනෙක්ටම සුබ පියවරුන්ගේ දිනයක් වෙන්න කියලා රවින්දයා හදවතින්ම විශ් කරනවා. ගොඩාක් ආදරේ හැම තාත්ත කෙනෙක්ටම. ඒ වගේම තාත්තා නැති අලමයි අහගෙන ඉන්නවා නම් මේ වෙලාවේ ඒක තමයි ජීවිතයේ ස්වභාවයනේ. අපිට හැමදේම නැති වෙනවා. හැබැයි මම විශ්වාස කරනවා මේ ලෝකෙ කොහේ හරි ඉඳගෙන ඔයාගේ තාත්තා ඔයාදියා බලාගෙන ඇති කියලා මම විශ්වාස කරනවා වගේම. හරිද? එහෙනම් ගිහින් එන්නම්. ආයිත් හම්බෙමු අපි ළඟ සතියේ ඉරිදා උදේ 10ට ලංකාවේ හිට්මු සිංදු ටිකත් එක්ක. මම යනවා කියන පොරොන්දු වාට දෙනවා. ගිහින් එන්නම්. පරිස්සමෙන් සතුටින් ඉන්න අවලා ඉන්නෝනි. හරිද? මං රවින්දයා. ගොඩමු ගොඩමු ගොඩමු ගොඩක් ආදරේ. Thank you මම වහගෙන හිටියට.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: stane.
1: හෝමුස් යළි වැසෙද්දීත් ඉරාන ඇමරිකා සාකච්ඡා අද. ඩෙංගු අධි අවතානමේ රෝහල් ධාරිතාවත් ඉක්මවයි. වංචනික පෙම්වතුන් ගැනයි ආගන්තුක හිතවතුන් ගැනයි පොලිසියෙන් නිවේදනයක්. විදේශ මුදල් රටින් බැහැර කිරීමටත් කෝට ලේකනත් සැකසූ සැකකරුවෙක් අත්අඩංගුවට. ඉන්දියා ශ්‍රී ලංකා යොවුන් අවසන් සටන. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශික ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ බරෝච් කොට විතරණ. ඩෙංගු රෝගයේ අධි අවතාරම් ලෙස පැතිරියාම හිතුවෙන් රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍යාංශ පවසනවා. මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරමින් පරිසරය පිරිසිදු කර ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සියලු සහාය ලබා දෙන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කළේ. ඩෙංගු රෝගයේ සීග්‍රෙන් ව්‍යාප්ත වීමත් සමග මෙවැනි විට වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාව 44,000 ඉක්මවා තිබෙනවා. රෝගීන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති කොළඹ, ගම්පහ, කළුතර, ඩුවර, ගාල්ල, හම්බන්තොට, මාතර, බඩකලපුව, කුරුණෑගල, පුත්තලම, බදුල්ල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්වලින්. ඒ අතරින්ද වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර කොළඹ මහනගර සීමාව තුළ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතින බවයි ඩෙංගු වර්ධන ඒකකය සඳහන් කළේ. මේ අතර ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය සඳහා පසුගිය සතිය පුරා ඩෙංගු වර්ධන වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරුණා. පාසල්, රාජ්‍ය ආයතන, පොදු ස්ථාන ඇතුළු සියලුම ස්ථාන පිරිසිදු කිරීමටයි පීවර ගත්තේ. ඩෙංගු රෝග ව්‍යාප්තිය සඳහා ක්‍රියා කරන පුද්ගලයන්ට එරෙහිව අපරාධ නඩු විභාග සංග්‍රහයේ ප්‍රතිපාදන අඩුව ක්‍රියා කරන බවයි පොලිසිය අවධාරණය කරන්නේ. ඩෙංගු මදුරුවන් බෝවනි ස්ථාන පවත්වාගෙන ගිය 76 දෙනෙකුට පසුගිය සතියේදී නඩු පවරා තිබෙනවා. ප්‍රදේශ වැසක අද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වලත්, ගාල්ල, බාතර, මහනුවර මෙන්ම නූරේලිය දිස්ත්‍රික්වලත් වැසි ඇතිවන බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඊට අමතරව ඌව සහ නැගෙනහිර පළාත්වලද පසුරු දෙකෙන් පසු වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාර මහත්මිය සඳහන් කළා.
2: අස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරලිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති වෙනවා. ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන පස්සර දෙකෙන් පමණ පසු වැසි උගුරුම් සිත වැසි ඇති වෙන්න පුළුවන්. මධ්‍යම කඳුකරයේ බටහිර බෑම් ප්‍රදේශවලත්, උතුර, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ පිටිමිට හමන 5 කිලෝමීටර් 30-40 පමණ තරමක සලසුලන් ඇතිීමේ හැකියාවක් තියෙනවා.
1: විදේශ මුදල් සංචිත බිලටින් බැහැර කිරීමට සහ ඒ සඳහා කූට ලේඛන සකස් කරමින් මූල්‍ය වංචාවක් සිදු කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය සිදු කළ වැටලීමකදී දේශීය සමාගම් 89ක් විසින් භාණ්ඩ ආනයනය කරන බව සංගවා ඇමරිකා ඩොලර් විශාල මුදලක් විදෙස් රටවලට ප්‍රේෂණය කර භාණ්ඩ ආනයනය නොකිරීම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. විවිධ පුද්ගලයන්ගේ අවශ්‍යතාවන් මත මෙරට ඩොලර් සංචිත අනීතිකව මෙරටින් බැහැර කිරීම සඳහා විවිධ පුද්ගලයන්ගේ නමින් සමාගම් ලියාපදිංචි කර එම සමාගම් නමින් බැංකු ගිණුම් ආරම්භ කර තිබෙනවා. එම ගිණුම් මගින් භාණ්ඩ ආනයනය කරන බව හඟවා විදේශ මුදල් සංචිත මෙරටින් බැහැර කිරීම, කූට ලේඛන සකස් කිරීම සහ වංචා කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත්තේ මිගමුව පෙරිය බුල්ල ප්‍රදේශයේදී. වයස අවුරුදු 35ක් වන ඔහු වැල්වති ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. නීති විරෝධී ක්‍රියාකාරකම් වලින් ඔහු උපයාගත් මුදල් යොදවා දේපළහ වත්කම් උපයා ගනිමින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව වර්ධවල් සිදු කර ඇති බවටයි අනාවරණය වී තිබෙන්නේ. චෝදනා එල්ල වී ඇති සියලු සිද්ධීන් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ටාසය වැඩිදුර විමර්ශන සිදු කරනවා. වංචනික පෙම්වතුන් ලෙස පෙනී සිටින සහ ආගන්තුක හිතවතුන්ගෙන් ආරක්ෂාව වෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පොලිසිය පවසන්නේ පෙම්වතුන් සහ ආගන්තුක හිතවතුන් ලෙස පෙනී සිටීමෙන් ලිංගික අතවරයන්ට ලක් කිරීම සහ දේපළ ලබා ගැනීමේ සිද්ධීන් වැසක් වාර්තා වී තිබවයි. සමාජ බාධ්‍ය සහ විවිධ සන්නිවේදන බාධ්‍ය ඔස්සේ කාන්තාවන් රැවටීමේ වංචනික ක්‍රියා සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු වාර්තා වී තිබෙනවා. මීට අමතරව විවිධ පාන වර්ග සහ බීම වර්ග පානය කිරීමට සලස්වා මත් කිරීම තුළින් කාන්තාවන් අතවරට ලක් කිරීම සහ දේපළ සොරකම් කිරීමේ සිද්ධීන්ද වාර්තා වනවා. ඒ හේතුවෙන් වංචනික ලෙස පෙම්වතුන් ලෙස පෙනී සිටින පුද්ගලයන්ගෙන් සහ ආගන්තුක හිතවතුන්ගෙන් ආරක්ෂා වන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ. ඒ අනුව සංවේදී ඡායාරූප සහ වීඩියෝ නාඳුනන සැකකටයුතු පුද්ගලයන් වෙත ලබා දීම සිදු නොකළ යුතුයි. සමාජ බාධ්‍ය මගින් හඳුනා ගන්නා කිසිවෙකුට මුදල්, ස්වර්ණාභරණ හෝ වෙනත් දේපළ ලබා දීමෙන් වළකින ලෙසද පොලිසිය ඉල්ලා සිටිනවා. ජාතික හැඳුනුම්පත් අංක, බැංකු ගිණුම් අංක, පෞද්ගලික ලිපිනයන් හෝ වෙනත් පෞද්ගලික තොරතුරු නාඳුන පුද්ගලයන්ට ලබා නොදීම සැකසහිත දුරකථන ඇමතුම් හෝ යම් ගනුදෙනුවකට හෝ හම්වීමකට කරන ආරාධනාවන් ප්‍රතික්ෂේප කිරීම තුළින් මෙම වංචනිකයන්ගෙන් ආරක්ෂා විය හැකි බවයි පොලිසිය පෙන්වා දෙන්නේ. එවැනි වංචනික පුද්ගලයන් පිළිබඳව යම් තොරතුරක් වාර්තා වුවහොත් 118 119 107 හෝ 109 යන අංකවලට වහම දැනුම් දෙන ලෙසද පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කළා. ආර්ථික හා දේශපාලන බිඳවැටීම් හමුවේ නව සමාජයක් ගොඩනැගීමේ වගකීම සිළු දිනාට පැවරෙන බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත් මහතා පවසනවා. ඒ නාරාහම් පිට නිලමැදුර පරිශ්‍රයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින්
0: අපි ආණ්ඩුව ගන්නකොට 104ක විතර වගේ පුරප්පාඩු ප්‍රමාණයක් තිබුණා. ඒ ටික පිරවීම සඳහා අපි කටයුතු කළා. සමහර තනතුරු 2017 ඉඳලා පුරවලා තිබුණේ නැහැ. සමහර ඒවා 2021 ඉඳලා පුරවලා තිබුණේ නැහැ. ඒතර දීප ව්‍යාප්ත සේවා ඇතුළුව අනෙකුත් සියලු සේවාවන්ගේ ඒ පුරප්පාඩු පිරවීම සඳහා අපි මේ වෙනකොට කටයුතු කරමින් යනවා. ඒත් රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න, රාජ්‍ය සේවය ගුණාත්මක තත්වයකට පත් කරන්න. එතකොට ඒ වැටුප් වැඩි කරලා අලුතෙන් බඳවා ගැනීම කරලා රාජ්‍ය සේවය ශක්තිමත් කරනවා වගේම රාජ්‍ය සේවයේ තියෙන අර කතා කරපු විදිහේ යම් යම් අක්‍රමිකතා, දූෂණ, වංචා වැළැක්වීමේ අවශ්‍යතාව තියෙනවා. නීතිය ක්‍රියාත්මක වෙන බව දැනෙනවා නම් නීතිය කඩකිරීම, උල්ලංඝනය කිරීම, නීති විරෝධී කටයුතු කිරීම අඩු වෙනවා. අවම වෙන අපි කියන්න ඕනේ 100%ක් නතර වෙනවම කියලා. නමුත් හැකිතාක් අවම කරගන්න අපට මේ ක්‍රියාවලිය ඇතුලේ පුළුවන්කම තියෙනවා.
1: ජනාධිපති ලේකම් ආචාර්ය නාදික සරත් කුමාරනායක මහතා සහ අභ්‍යක්ෂ ලේකම්වරුන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්තුණා. එක් අභ්‍යක්ෂ සඳහා ප්‍රාග්ධන අයවැය යටතේ ප්‍රතිපාදනය වූ ආකාරය සහ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙන්ම මේ වසර තුල අවසන් කිරීමට නියමිත ව්‍යාපෘති කඩනම් කිරීම පිළිබඳවද එහිදී සාකච්ඡා කර තිබෙනවා. ආයෝජිත වලදී විදෙස් ආයෝජකයන් මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙන අතර මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති ප්‍රමාදකින් තොරව ආරම්භ කිරීමට ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් කඩමින් සසදී පිළිබඳවද එහිදී අවධානය යොමු කිරීමටයි පීවර ගත්තේ. අභ්‍යත්‍යාශ සහ දෙපාර්තමේන්තු ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන්ද අදහස් ප්‍රකාශ කෙරුණා. අභ්‍යත්‍යාශ ලේකම්වරුන්ගේ කාර්යසාධන ඇගීම් වෙනුවෙන් කාර්යසාධන කිවිසුම් අත්සන් තැබීමද එහිදී සිදු වුණා. වසරකට දෙවරක් මෙසේ කාර්යසාධන ඇගීමටයි තීරණය කෙරුණේ. වීයතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බිල තීරණය කිරීමේදී පක්ෂ විපක්ෂ සියලු දෙනා පොදු එකතාවයකට පැමිණ සාමූහිකව තීරණ ගත යුතු බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කළා.
3: වී මිල සම්බන්ධව තීන්දුවක් ගන්නවා නම් මගේ යෝජනාව ගොවියෙක් විදියට සතුටෙන් ජීවත් වෙලා සතුටෙන් ඒ කරන ක්‍රියාව කළා ඒ විදියෙ ජීවත් වීමේ මිලක් වී වලට හම්බෙනවා නම් නාඩු වලට රුපියල් 150ක මුදලක් ලැබෙන්න ඕන. ඒ වගේම සම්බසා කීරි සම්බවල මිල වෙනස වී වල රුපියල් 10ක වෙනසක් තියෙන්න ඕන. ඒ වගේ වෙනසක් නැත්නම් ගොවිය වැඩ කරන්නේ නාඩු වී විතරමයි. ඒක තමයි මේ තියෙන ප්‍රශ්නේ. ඉතින් මේක කුසිකර්ම අමාත්‍යාංශයත් ගොවියොත් සියලුම දේ එකට එකතු වෙලා තීන්දුව තීරණ ගන්නවා නම් මේක කිසි ගැටලුවක් ප්‍රශ්නයක් නැතුව විසඳ ගන්න පුළුවන්. විශේෂයෙන්ම වී පිළිබඳව, කිරි පිළිබඳව, රටේ විශේෂයෙන්ම නිෂ්පාදන පිළිබඳව පක්ෂ විපක්ෂ ඔක්කොම එකතු වෙලා තීන්දුවක් ගන්න ඕනේ. මේක මොනවද අපිට මේ ටික දාන්න හෙට වී මිල වැඩි කරොත් අනිත් දහාල් මිලයි. එතකොට විපක්ෂය අල්ල ගන්නවා ඒ පැත්ත. විපක්ෂය බලයට ආපු දවසකත් අනිත් ආයි විපක්ෂයෙන් නෑ කරන්නෙත් මේක. ඒක නිසා ජනතාවට වග කියන දේශපාලඥයෝ වශයෙන් මේ වාගේ තීන්දු තීරණ ගැනීමේදී එකමුතුව පොදු එකඟතාවයකට අවිලා ගන්න ඕන. නැත්තම් මේක එදා ඉඳන්ම ගොවියගේ ප්‍රශ්නෙත්, ව්‍යාපාරිකයගේ ප්‍රශ්නෙත්, ජීවත් වෙන මිනිහගේ ප්‍රශ්නෙත්, ඒක දේශපාලන ආයුධයක් කරගත්ත මිසක් ඒවට උත්තර සපයන දේශපාලන නායකව මම දැක්කේ නෑ. මම දැනුම් විශ්වාස කරනවා එහෙම තත්ත්වයක් ඇති කියලා.
1: මෙම වසරේ පළම්බාස හතර තුළ ඇමරිකා ඩොලර් මිලියන 1287ක අපනයන ආදායමක් වාර්තා වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. ඒ සභාපති බගල විජේසිංහ මහතා සඳහන් කළේ සමස්ත අපනයන ආදායමෙන් 22%ක් සේවා අංශය නියෝජනය කරන බවයි.
4: මේ වෙනකොට සමස්ත අපනයන ආදායමේ 22% ප්‍රමාණයක් නියෝජනය කරන්නේ සේවා අංශයේ අපනයන ආදායම. ඉතින් මේ එක්ස්පෝර්ට් සර්විසස් එක අපි 2025 වසරේදී බිලියන 3.7කට වැඩි අපනයන ආදායමකට ලැබුණා. මේ වසරේ මුල් මාස 4 තුල පමණක් වාර්තාගත වෙලා තියෙනවා ඇමරිකාන් ඩොලර් මිලියන 1287ක ප්‍රමාණයක්. වර්ධනය 5%කට ආසන්නයි. එහෙදිත් කැපීපේන වර්ධනයක් අපි දකිනවා. අපේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය විශේෂයෙන්ම අපේ ජාතික අපනයන සංවර්ධන සැලැස්ම අපනයන සංවර්ධන මණ්ඩලය පසුගිය මාස 10කට කාලයක් තිස්සේ සියලුම පාර්ශ්වකරුවන් එක්ක හවු කරගෙන අපි සකස් කරලා තියෙනවා. එහිදී මේ සැලැස්ම තුලින් අපි යෝජනා කරලා තියෙන සර්විස් පැත්තෙන් අපි ඉතා වැදගත් වෙන ශාස්ත්‍ර දෙකක්, ඒ තමයි ICT ශාස්ත්‍රයයි ලොජිස්ටික් ශාස්ත්‍රයත් අපි ඉස්සරහට ගේන්න ඕන කියන එක. විශේෂයෙන්ම ICT ශාස්ත්‍රය අපි දැන්ට ඩොලර් බිලියන 2 ඉඳන් ඩොලර් බිලියන 5කට වැඩි වෙනකොට විශාල ප්‍රමාණයේ රැකියා බිහි වෙනවා වගේම ලංකාවට විශාල මුදලක් ලංකාවට ලැබෙනවා. ඒ වගේම ට්‍රාන්ස්පෝර්ට් බිල්ඩින්ග් ඒ වගේ ලොජිස්ටික් ඔපරේෂන් ගන්නකොට ලංකාවේ තියෙන භූගෝලීය පිහිටීම ඒ වගේ ලංකාවට වැඩි වශයෙන් ඉතාමත්ම ඉක්මනින් විදේශ එනුම හොයා ගන්න පුළුවන් නම් මෙන්න මේ ශ්‍රේෂ්ඨ ඉතාමත්ම කැපීපෙන වර්ධනයක් වෙනවා. ඒ අනුව ජාතික අපනයන සංවර්ධන සැලැස්මේදී අපි තෝරගෙන තියෙනවා විශේෂයෙන්ම අපේ මූලික හඳුනාගත් ශ්‍රේෂ්ඨ කීපයක් අපේ දැන තියෙන ප්‍රධාන ශ්‍රේෂ්ඨවලට අමතරව ඒ කියන්නේ ප්‍රධාන ශ්‍රේෂ්ඨතාවුර දියුණු කර ගනිමින් මේ නව ශ්‍රේෂ්ඨය දියුණු කළ යුතුයි. මොකද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ භාණ්ඩ වීදාංගීකරණය ඒ වගේ වෙළඳපොළ වීදාංගීකරණය යටතේ අපි තව රටවල් කීපයකට යා යුතුයි. ඒ සැලැස්ම අන්තර්ගත වෙලා මේ ජාතික අපනයන සංවර්ධන සැලැස්මේ සේවාංශය සඳහා විශාල දායකත්වයක් අපි ලබා දීලා තියෙනවා. ලකඩ
1: විදේශීය ප්‍රවෘත්ති ඇමරිකාව සහ ඉරාන අතර සාම සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. දිනට අතර ගැටුම් අවසන් කිරීමේ අරමුණෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණේ පසුගිය සතියේදී. දින 60ක කාලයක් සඳහා එම කිවිසුම වළංගු වන අතර ඒ අතරතුර කාලයේදී දෙපාර්ශ්වයේ ගැටුම් සම්බන්ධයෙන් ස්ථිර තීරණයකට පැමිණිය යුතු වනවා. ඒ අනුවයි ඇමරිකාව සහ ඉරානය අතර සාකච්ඡා අද ස්විට්සර්ලන්තයේදී පැවැත්වෙන්නේ. සාකච්ඡා සඳහාද ඇමරිකා උපජනාධිපති ජේඩි වෑන්ස් ස්විට්සර්ලන්තයේ බලාපොරොත්තු ගොස් තිබෙනවා. සාකච්ඡාවලදී ඩැෂ්ටි ගැටලුව සහ ලෙබරනිස්ටන් විරාමය සම්බන්ධයෙන් එකතාවයකට එළඹීමට හැකිවනු ඇති බවටයි ඇමරිකා උපජනාධිපතිවරයා විශ්වාසය පළ කරන්නේ. විදේශ මාධ්‍ය වාර්තා කළේ ඉරානය නියෝජනය කරමින් එරට කතානායකවරයා සහ විදේශ අමාත්‍යවරයා මේ වන විටත් ස්විට්සර්ලන්තයට පැමිණ ඇති බවයි. කෙසේ වෙතත් ඊශ්‍රායලය ලෙබරන් ඉලක්ක කර ගනිමින් අකණ්ඩව ප්‍රහාර එල්ල කරමින් තිබෙනවා. ඒ හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය යළි වසහතබන බවයි ඉරානය ඊයේ නිවේදනය කළේ. ලෙබනන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම ඊශ්‍රායලය අත්හිටුවන තුරු හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමක් සිදු නොවන බවද ඉරානය පවසනවා. ඉන්දියාව ශ්‍රී ලංකාව සහ අෆ්ගනිස්තානයේ කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලි අවසන් මහතරගය අද පැවැත්වෙනවා. ඒ දබුල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉන්දියා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමයි අවසන් තරගයට සුසුකම් ලබා ගත්තේ. කාසි වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පන්දුර පහර දීම සඳහා පිටියට පිවිසිටින ඉන්දියා ඒ කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර පන්දු අර 26ක් අවසානයේ කඩලු දෙකක් දැවේ ලකුණු 210ක් ප්‍රස් කරගෙන සිටියා. ලකඬ ප්‍රවෘත්ති යලි සිරස්තල හෝමුස් යලි වැසෙද්දීත් ඉරාන ඇමරිකා සාකච්ඡා අද. ඩෙංගු අධි අවධානමේ රෝහල් ධාරිතාවත් ඉක්මවයි. වංචනික පෙම්වතුන් ගැනයි ආගන්තුක හිතවතුන් ගැනයි පොලිසියෙන් නිවේදනයක්. විදේශ මුදල් රටින් බැහැර කිරීමටත් කූට ලේඛනත් සැකසූ සැක්කරුවෙක් අත්තරංගුවට. ඉන්දියා ශ්‍රී ලංකා යොවුන් අවසන් සටන. මේලක ලක්හඬ ප්‍රවෘත්ති පස්වරුවෙකට බලාපොරොත්තු වන්න. දැන් ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් විශේෂාංගය.
5: ජයග්‍රහණී රිද්මය සොයා යන ක්‍රීඩා පිළගැස්ම.
6: අයිබෝන් ප්‍රිය ක්‍රීඩාලෝල හිතවතුනි, අපි ආරම්භ කරන්න සූදානම් ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් වැඩසටහන. අද අපි ආරම්භය ජයග්‍රහි ආරම්භයක්. කටාරි දොහනුවර පැවති ඩයමන්ඩ් ලීග් මල්ල ක්‍රීඩා තරගාවලියේ අවසන් වූ හෙල්ලවිසි කිරීම ආදීරේ ප්‍රථම ස්ථානයේ දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ අපේ ක්‍රීඩකයා රුමේෂ් තරංග සමත් වුණා. ලෝකේ ප්‍රබල ක්‍රීඩකින් රැසක් සහභාගී වූ මෙම තරග වටයේදී රුමේෂ් විසින් මීටර 88යි සෙන්ටිමීටර 68ක දුරක් සටහන් කරමින් පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වෙනවා. මේ තරගයේ සුවිශේෂී බවක් තිබෙනවා. ඒ තමයි ලෝක ප්‍රකට ඉන්දිය හෙල්ලවිසි මේ ක්‍රීඩක ලෝක ශූර නීරජ් චොප්‍රා රුමේෂ් තරංග හමුවේ පරාජිතපත් වෙනවා. ඔහුට හිමිවන්නේ 4 වෙනි ස්ථානය. 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී තමයි ඔහු ඒ ජයග්‍රහණය වාර්තා කරගන්නේ. ඊට පස්සේ 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ හෙල්ලවිසි කිරීමේ පාකිස්තානයේ ආර්ෂාඩ් නදීම් ජයග්‍රහණය කරගන්නවා අපි දැක්කා. දැන් අපේ පැත්තට මේ වාසිය ටික ටික ලඟ වෙමින් තිබෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන සිටිනවා තවමත් අවුරුදු 23ක පසුවන අපේ ක්‍රීඩකයා රුමේෂ් තරංග. එදා අපි දැක්ක ඉන්දියන් ක්‍රීඩකයා ජයග්‍රහණය කරේ අවුරුදු 23ේදී, පාකිස්තාන ක්‍රීඩකයා ජයග්‍රහණය කළේ අවුරුදු 27ේදී, අපේ ක්‍රීඩකයා ඊළඟ ඔලිම්පික් උළෙල පැවැත්වෙන අවස්ථාවේදී රුමේෂ් තරංගට අවුරුදු 25යි. එනිසා අපිට ජයග්‍රහණය වැඩි ඈතක නෑ. අපි ප්‍රාර්ථනා කරන්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ ජාතික ගීය වාදනය වන ආකාරය දකින්නයි අපි සියලු දෙනාගේම ප්‍රාර්ථනාව. ඒ සඳහා යන්න රුමේෂ්ට අපි සුබ ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අවධානය යොමු කරන්න සූදානම් සතිය උණුසුම් කළ ක්‍රීඩා ප්‍රවෘත්ති අතරේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර T20 තරගාවලිය. මේ තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය පෙනිපෙනි තිබියදී තරගාවලිය ජයග්‍රහණයක් ලබා ගැනීමට අවාසනාවන්ත ලෙස තරගාවලිය පරාජයට පත් වුණා. තරග 3කින් සමන්විත තරගාවලිය ශ්‍රී ලංකාව එක් තරගයක් පමණයි ජයග්‍රහණය කරන්නේ. ඒ අනුව තරගාවලිය ජයග්‍රහණය බටහිර ඉන්දිය කොදෙව්වන් සතු කරගන්නට සමත් වුණා. ඊළඟට දැන් ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගයට මූණ දීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග දෙකක් තිබෙනවා. එම තරග දෙකට ශ්‍රී ලංකා කණ්ඩායම මූණ දෙනවා. අපි ඒ තරග දෙක දිහාත් බලාගෙන සිටිනවා. ජුනි මාසේ 25 වෙනිදා සිට 29 වෙනිදා දක්වා පළමු ටෙස්ට් තරගය, ඊළඟ ජූලි 3 වෙනිදා සිට 7 වෙනිදා දක්වා දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වීමට නියමිතයි. ඊළඟට අවධානය යොමු කරන්නේ ICC ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය මේ දිනවල පැවැත්වෙනවා. කණ්ඩායම් 12ක් කාණ්ඩ දෙකක් යටතේ තරඟ වදින්නේ. ඒ කාණ්ඩ යටතේ ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, දකුණු ආප්‍රිකාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ නෙදර්ලන්තය. මේ කාණ්ඩයෙන් එංගලන්තය, නවසලන්තය, බටහිර ඉන්දිය කොදෙව්, ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය සහ ස්කොට්ලන්ත කණ්ඩායම් තරඟ වදිමින් සිටිනේ. ඒ කාණ්ඩයෙන් මේ වනවිට පෙරමුණේ සිටින ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව, දකුණු ආප්‍රිකානු කණ්ඩායම් 3, මේ කාණ්ඩයෙන් එංගලන්තය, ඊළඟට බටහිර ඉන්දිය කොදෙව්, ස්කොට්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව සිටිනවා. ශ්‍රී ලංකාව ඉන්නේ 4 වෙනි තැන. යම් අවධානම් තැනකයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන් රැඳී සිටින්නේ. ඒ නිසා ඉදිරි තරඟ තුනම ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කරන්න තිබෙනවා. බටහිර ඉන්දිය කොදෙව් තරඟය, එංගලන්ත තරඟය සහ නවසීලන්ත තරඟය තීරණාත්මකයි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලෝක කුසලානයේ ජයග්‍රහණය ඒ පහස විඳින්න අපේ ක්‍රීඩිකාවන්ට අවස්ථාව ලැබෙන්න කියලායි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඊළඟට අවධානය යොමු කරනවා ලෝක පාපන්දු කුසලානය පිළිබඳව. අමෙරිකා එක්සත් ජනපදයේ, කැනඩාව සහ මෙක්සිකෝ යන රටවල් තුනේ සත්කාරකත්වයේ සමගින් කණ්ඩායම් 48ක් කාණ්ඩ 12ක් යටතේ මේ තරගාවලියට එක්ව සිටිනවා. මෙවන විට කැපිපෙන කණ්ඩායම් ලෙස ආජන්ටිනාව ආරම්භක තරගයේ තුනට බිඳුවක් ලෙස ජයග්‍රහණය කර ගනිමින් ශක්තිමත් ආරම්භයක් ලබා ගත්තා. බ්‍රසීලය හයිටිය පරාජිත පත් කරමින් තුනට බිඳුවක ජයග්‍රහණයක් ලබාගෙන ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝලලාභී කණ්ඩායම ලෙස නැවත ඉදිරියට පැමිණ තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපදයේ අඛණ්ඩව ජයග්‍රහණ දෙකක් ලබාගෙන 32 දෙනාගේ වටේ සුසුකම් ලබා ගත්තා. ප්‍රංශය සෙනගල් කණ්ඩායම් පරාජිත පත් කරමින් ඉදිරියට ආවා. එංගලන්ත කණ්ඩායමත් ක්‍රෝයේෂියාව ටයරේව 4-2 ජයග්‍රහණයක් ලබාගෙන ප්‍රබල දස්කම් දක්වමින් සිටිනවා. ඉතින් ලෝක තරගාවලි ගණනාවක් පැවැත්වෙන මොහොතක්. පාපන්දු තරගාවලිය දෙසටයි ලෝක ක්‍රීඩා ලෝලින්ගේ අවධානය මේ දිනවල යොමු තිබෙන්නේ. ඒ තොරතුරත් එක්ක සමගන්වා ක්‍රීඩා තොරතුරු වලින් යළි ලබන සතියේ හමුවේ මේ බලාපොරොත්තු වෙන්නේ තෙක් ඔබට සුවදායි සතියාන්තය ප්‍රාර්ථනා කරමින් මම සමීර කාර්යවසම්.
5: ජයග්‍රහණී රිද්මය සොයා යන ක්‍රීඩා පිළගැස්ම.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RG හිස්තැනක්, ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: 12:22 ලක්හඬ හරිනන වෙලාව

0: ලක්කඩහගෙන වෙලාව තවල් 12යි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත. ලක්කඩ Radio ITN.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකේද

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි.
2: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ.
3: අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: එන්තික ධර්මතිලක නිර්මාණයක්.
1: අකිගේ ප්‍රෝග්‍රෑම් සරිම ලස්සනයි. මං ඒ ඔක්කොම බලනවා. හැබැයි අකිගේ ප්‍රෝග්‍රෑම්ස් වලට වඩා FP කෙරෙන කවි වලට නම් මං ගොඩක් කැමතියි. හැබැයි දැන් වැඩි ඒවත් ලියන්න නැති හින්දා අකිගේ පොඩ්ඩක් විතර මං තරහයි. මං කවි පොතක් කරන් ඉන්නේ. ඒකයි.
0: මගේ ඉපැරණි පෙම්වතිය.
1: මේ වෙනකොට අම්මයි මමයි ජීවත් වෙන්නේ බිල ශරන් දීපු ගෙදරක. ඉලේෂෝ අපේ අම්මා අඳුරන්නේ එයාට පරණ බයිසිකලේ තල්ලු කරගෙන කාලේ ඉඳන්මයි. කොටින්ම කිව්වොත් මට මීඩියා ඉගැන්නේ විලේෂ්. සමහර විට එයා හොඳ සර් කෙනෙක් වෙන්න ඇති අක්කි. හැබැයි තාවේ ලෝකෙට පෙන්වන්න හදන જાතියේ සුදනෙක් නම් නෙමෙයි.
0: මගේ ඉපැරණි පෙම්වතිය. සතියක රාත්‍රී 7:30ට ITN බලන්න. ඔබ සිහින දකින අනාගතය රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව 5:01
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: ලක්කඩ ප්‍රවෘත්තේ සමගින් බබ සුලක්ෂණ උදේශක ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩවිතාරණ
1: දයින් පැයපුවත්

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: සියලු ජනතාවගේ අයිතිවාසිකම් සුරකිමින් යහපත් සමාජ ගොඩනැගීම රජයේ අරමුණ බව අමාත්‍ය සරෝජා සාවිත්‍රී පොල් රාජ් මහත්මිය ප්‍රකාශ කළා. ඒ වත් ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා දීම වෙනුවෙන් පැවති සාකච්ඡාවකට එක්වෙමින් සාකච්ඡාව පැවැත්වුණේ බාතර කොට පොලිස් සහ පස්කොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී. එහිදී අමාත්‍යවරිය වැඩිදුරට සඳහන් කළේ වතු ජනතාව රාජකාරී ස්ථානයේට ජීවිතය සිඳ කිරීම යුගය අවසන් කිරීමට වත්මන් රජය ක්‍රියා කරමින් සිටින බවයි.
2: අපේ මේ මැදිහත් වීම උපරිමයෙන්ම කරන්නේ මේ ලංකාවේ සෑම පුරවැසියෙක්ම නිදහසේ ජීවත් වෙන්න ඕන කියන පදනමෙන්. හැබැයි මේ වතු වල ජීවත් වෙන මිනිස්සු ආණ්ඩු දෙකකට අවනත වෙන්න වෙලා තියෙනවා. එකක් මේ පොදු නීතිය, අනිත් එක දෙවැනි එක වත්තේ නීතිය. අන්න ඒකෙන් නිදහස් කර ගැනීම අවශ්‍යයි. අපි ඕනම කෙනෙකුට අපේ රාජකාරී ස්ථානයේ ජීවත් වීමේ අයිතිය සින්න කරන්නේ නැහැ. හැබැයි මේ වතුවල මිනිස්සුන්ට රස්සාව කරන්න යන වත්ත ඇතුලේ ජීවිතේ සින්න කරන්න වෙලා තියෙනවා. ඒකෙන් අපි ගලවන්නේ උප්පැන්නේ ලියාපදිංචි කරන්න කලින් වතු අධිවකාරිවරයාගෙන් ගන්න වෙනවා මෙයා වත්තේ කෙනෙක්ද නැද්ද කියන එක. මැරුණට පස්සේ සුසාන භූමිය හොයන්න මේගොල්ලන්ට නැවත යන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට ගෙදර තමන්ම ඉන්න ගෙදර වහලා තෙමෙනවා නම් රිපෙයාර් එකට අවසර ගන්න වෙලා තියෙනවා. තමන් ඉන්න ගේ කියන එක තමන්ගෙන් පස්සේ තමන්ගේ දූ දරුවන්ට පවරන්න බැරි වෙලා තියෙනවා. මෙන්න මේ තමන්ගේ ජීවිතය වත් ඇතුළට සින්න කරන්න බෑ. ඒක කිසිම පුරවැසියෙකුට එහෙම කරන්න බෑ. කැමති පුද්ගලයා කැමති කෙනෙක් වත් වැඩ කරන එක ඒක කතුරගනි. නැත්නම් මේ પરම්පරාවෙන් යා ඒ ගෙදර ඉන්නවා නම් අනිවාර්යෙන් ගෙදරින් වත් වැඩ කරන්න ඕන කියන ඒ කොන්දේසියලෙන් අපි මේගොල්ලෝ නිදහස් කරන එකට අදාළ වැඩපිළිවෙල හදන්න තමයි අපි මේ තොරතුරු එකතු කරන්නේ. ඒ නිසා නිලධාරීන් සහ අපි අතර ගැටුමක් නෙමෙයි එක. මිනිසුන් අපි නිදහස් කරන්න ඕනි.
1: ඊශ්‍රායලයේ ගසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් දරුවෙකු ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු මියගොසති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේකේ පිරිස අතර බාධවේදීන් පිරිසක්ද සිටින බවයි සඳහන් වන්නේ. ඊශ්‍රායලයේ සහ හමාස් සංවිධානය අතර සටන විරාමය ක්‍රියාත්මක වන්නේ පසුගිය ඔක්තෝබර් මාසයේ සිට. එම කාල සීමාව තුළ ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 1007 දෙනෙකු මියගොසති බවද විදෙස් මාධ්‍ය පවසනවා. මේක ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට.
3: 24 පෑම සිරුවෙන් ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: ජයග්‍රහී දහවල කකයි විනාඩි 4යි.
2: ෆ්ලෑෂ්බැක්
3: ෆීඩ්බැක්
2: සන්ෆ්ලවර්
3: ඕල් රයිට්
2: සීතුව සකුරා
3: සහරා ෆ්ලෑෂ්
2: වායෝ
3: සානිදාපා එදා මෙදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුල රජ කළ පෙරලිකාරයෝ
4: දවල් 12යි තියටර් ගී රශ්මි ප්‍රසංග වේදිකාවේ සජීවී අධ්‍යක්ෂක ලක්හඬ ගී රශ්මි
1: අයිබන් අයිබන් ප්‍රසංග වේදිකාවේ සජීව අධ්‍යක්ෂක ලක්හඬ ගී රශ්මි තමයි මේ විදිහට පටන් ගන්න මේ ප්‍රසංග වේදිකාවේ අත්‍රේහුණු ප්‍රසංග දහවලේ යලියහන කලාව ලංකාවට පුරුදු කරන්න බෝ කරන්න අපි මේට අවුරුදු ගානකට හැටදේ දැන් දසක දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ ප්‍රසංග වේදිකාවේ හැඩය ඒ විදිහටම විඳින්නට පුළුවන් ගුවන් අවකාශය අපි නිර්මාණය කළා. ඉතින් මේ පිටිපස්සේ හිටපු දෙවැන්තම ශක්තිය තමයි අපේ WP රෝහණ. එයා තමයි ලංකාව හතරවටේ කොහේ තිබුණත් අපිට ආරාධන ලැබෙන සෑම ප්‍රසංගයකින් පටිගත කරලා ලස්සන සුන්දර ප්‍රසංගයකම හිරියාව දහවලේ සමස්ත රටට විඳින්න ප්‍රසංග වේදිකාවයි රේඩියෝවයි අතර පාලම නිර්මාණය කළේ. නිසා ඉතින් අපි රෝහණට ආදරෙට කියන්නේ ගිරශ්මි රෝහණ කියලා. අදත් ඔබ ආදරය කරන ජනප්‍රිය ජනකාන්ත ගීතරුත් එක්ක ලංකාවේ ජනප්‍රිය ජනකාන්ත සංගීත කණ්ඩායම එක්ක තමයි හරියටම හවස හතර වෙනකම් මම ඉන්නේ. ලස්සන ශේෂන් එකක් අහන්න ගෙදර හැමෝම එකතු කරගන්න නිවාඩුවෙන් විවේකයෙන් ඉන්න දවසේ නේද? හැමෝටම එකතු වෙලා ලස්සන ශේෂන් එකක් අහන්න බලන් ඉක්මනටම පොඩි මැසේජ් එකක් තියන්න 0705 93 5 93 7 කියන නම්බෙක. හරිනේ 0705 93 5 93 7 කියන නම්බෙකට තමයි මැසේජ් කරන්න ඕනේ. කවුද ඉන්නේ මොනවද වෙන්නේ මේ වෙලාවේ පොඩි මැසේජ් එකක් දාලා ලස්සන සින්දුවකට නැත්තම් බෑන්ඩ් ශේෂන් එකකටම එකතු වෙන්න ඕනේ චාන්ස් එක තියෙනවා. ෆ්‍රයිඩේ අතරතුරේ කියන්න ඕනේ දැන් ඉතින් කොහේ කොතන කොයි විදිහට සින්දුවක් ඇහුණත් ඒ සින්දුවත් එක්ක මමුණන්න හිතන පිරිසක් ඉන්නවනේ. ඒ කියන්නේ මේ වෙනකොටත් ප්‍රසංග වේදිකාව අපි මුව ඉඳගෙන අනේ මටත් සින්දුවක් කියන කවදා හරි දවසක ස්ටේජ් නැගින්න තියෙනවා නම් කොච්චර වටිනවද කියලා හේන දගින නංගිලට මල්ලිලට අයියලට අක්කලට අවුරුදු 20ත් 50ත් අතර කෙනෙක් නම් වාට තමයි මේ චාන්ස් එක අපි අරගෙන වෙලා තියෙන්නේ. කාමරේට වෙලා නාන කාමරේට වෙලා සින්දු කිව්ව දැන් හොඳටම ඇති. හරි ඔබේ හැකියාව ඔබේ හැංගිච්ච දක්ෂතාවය දැන් මුළු රටම හොල්ලන්න කාලේ ඒකට චාන්ස් එකක් දෙන්න අපි ලැස්සි. ඔයා අසම සින්දුවක කැමැතිම කොටසක් රෙකෝඩ් කළා. මේ දැම්ම 0706 366 166 වට්ස්ඇප් කරන්න. තව පොඩි වැඩක් කරන්න තියෙනවා. වාගේ නම ගම වයසත් අනිවාර්යෙන් මැසේජ් කරන්න ඕනේ. එතකොට තමයි අපිට ලියාපදිංචි තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ. මොකද කියන්නේ? දරුවක් වෙනවද නැත්නම් හැංගි ඔය බාත්รูම් එකේ එහෙම නැත්නම් යාළුව සෙට් වෙන වෙලාවට විතරක් පොඩි සින්දුවක් කියාගෙන ඉන්නවද? නෑනේ. මම දන්නවා කැමති ලංකාවම දන්න ජනප්‍රිය දරුවක් වෙන්න. එහෙනම් ඉතින් ඉක්මනට වාගේ සින්දුවක කොටසක් රෙකෝඩ් කරලා 0706 366 166 කියන මගේ වට්ස්ඇප් නම්බරයකට එවන්න. වයි. වැඩිය කතන්දර ඕනේ නැහැ. 1:07 අපි යනවා ප්‍රසංගයේ පළමු කොටසට. අපේම නිර්මාණ

0: ලකන්න රේඩියෝ ITN
1: කිරෂ්මි හගිරින් එකයි විනාඩි 28යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත රටටම සම්පත.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව, දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න. බිඳුවයි 706 276 176 අංකයට ඔබ

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0771711711
1: රීදා වයි බීට් ඉක්ටර් මික්ස් වෙනර් හා

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්කි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස් කෝල්ද ඩොක්ට යාද සුන්නදේ
2: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අය මට.
3: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
0: hina vevi sindu ahanna FM 93.5 FM 93.7 handave 4 weddi tune karala tiyaganna
4: evening drive with chamit and charu.

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට

එකයි විනාඩි 33 වෙලාව. මොකද කියන්නේ ලස්සන සින්දුවක් අහමුනේ. අද සමරන ගොඩක් දේවල් දිනවනේ. අද පියවරුන්ගේ දිනේ නේ. තාත්තව වාගේ අපච්චි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න පුළුවන් මේත් එක්ක. යාඩවගේ හිතේ තියෙන ආදරය ගැන මුළු ලෝකෙටම හැම කෑ ගහලා කියන වාඩි කවසක තියෙනවා. එක් මිනිටුම මට කතා කරන්න. 2775285 2775766 මගේ නම් එක. එතකොට ආඩ පුළුවන් WhatsApp message එකක් දෙනවා නම් 0773935937 කියන නම් එකට message කරන්න. ඒ අතරතුරේ ගොඩක් අය මට message කරලා හලදිමන නේ මට පොඩ්ඩක් කියන්න කොහොමද මේ ගායකයෙක් ගායිකාවක් වෙන හේනේ හැබැයි කරගන්නේ කියලා. ඉතින් සංගීතයට පුළුවන් ජීවිත වෙනස් කරන්න. ඒ වගේම එක ලස්සන කටහඬකට පුළුවන් මිලියන ගණනකගේ හදවත් සුවපත් කරන්න. වාඩ තියෙනන්න ඒ වගේ අරුම පුදුම හිතනිවන ලස්සන හඬක් නම් ඔයා වයස අවුරුදු 20 50 අතර කෙනෙක් නම් ඔයාගේ හඬින් ඒ වටිනාකම දැනෙන විදිහට ලස්සන සින්දුවක් කියන්න ඊට පස්සේ ඒක රෙකෝඩ් කළා. මට එවන්නකො මෙන්න මේ නම්බරයකට 0706 366 166 0706 366 166 ගමේ සමහර විට ඔබ දන්න කෙනෙක් ඉන්නව, එහෙම නැත්නම් ඔබේ ඥාතියෙක්, පවුලේ හිතවතෙක් නේද, පවුලේ සමාජිකයෙක්, සහෝදරයෙක්, මේ කවුරුම හරි කමක් නැහැ. හොඳට සින්දු කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම්, එයා ලංකාවේ හැමෝම දන්න ජනප්‍රිය තරුවක් කරනවාට ඕනේ නම් කරන්න තියෙන පොඩිම පොඩි දෙයක් මෙන්න මේ නම්බරයක දීලා කියන්න. මෙන්න මේකට වාට පුළුවන් විදිහට ලස්සන සින්දුවක් රෙකෝඩ් කරලා යවන්න ඔයාගේ නම, ගම, වයස විස්තරත් එක්ක කියලා. 0706 366 166 තමයි මගේ නම්බර එක. මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා මම ඉක්මනටම කියන්නම්. මම යනවා අවිස්සාවේල්ලට. එහේ ඉඳන් තුෂාණි මාව අහගෙන ඉන්නවා ලස්සන සින්දුවකට. මාවත් මගේ ගෙදර හැමෝමත් එකතු කරගන්න, ස්පෙෂලි අපේ අපච්චි. හැමදාම ලක්කන ගීරෂ්මි හන කෙනෙක් සතියන්ත යාවත් එකතු කරගන්න. එයාගේ නම රවීන්ද්‍ර කියලා තමයි මැසේජ් කරලා තිබුණේ. ඊට පස්සේ නෙතිනු කියලා දෙනවා ලස්සන සින්දුවක් ඕනේ, මමත් ඔයාව අහගෙන ඉන්නවා. මගේ ගෙදර හැමෝම, එතකොට මගේ ක්ලාස් එකේ යාළුව හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. හරි, අනිවාර්යෙන් එකතු කරගන්නම්. පවණි කියලා තියෙනවා, අයියේ මමත් ඔයාව අහගෙන ඉන්නවා ලස්සන සින්දුවක් ඕනේ ලක්කන ගීරෂ්මියෙන්. ප්‍රසංග වේදිකාවේ හැඩය හැමදාම මවනවාට ලක්කන ගීරෂ්මියට ගොඩක් ස්තුතියි කියලා තමයි ආ කියලා තියෙන්නේ. ඊට පස්සේ මම යනවා ආඩියම්බලම් පැත්තට. එහේ ඉඳන් මේ වෙලාවේ බෝඩිමේ සෙට් එකම අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. හරි, එතන ඉන්නවා චම්පා ඉන්නවා, තුෂාරි ඉන්නවා, නයනි, එතකොට අයේෂිකා, හේමන්ති, ශාලිකා, මේ හැමෝම බෝඩිමට වෙලා අපි වහගෙන ඉන්න ගමන් කියලා තමයි මැසේජ් කරලා තිබුණේ. හරි, කට්ටියම එකතු කරගන්න ඉලක සෙෂන් එකට. අනේ අනේ අපේ අම්මා කියලා ඔයාගෙන් ලස්සන සින්දුවක් ඉල්ලලා දෙන්න කියලා වින්දි තමයි මට මේ මැසේජ් එක දුන්නේ. අම්මගේ නම රමණි අමරතුංගනේ. හරි, රමණි අම්ම කියලා කියන්නේ ඉතින් හරි හොඳ ආදරණීය අම්ම කෙනෙක්, අම්ම කෙනෙක්, ආච්චි අම්ම කෙනෙක් නේ, හැමදාම ලක්කඩත් එක්ක ඉන්න අම්ම කෙනෙක්. මම ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. එතකොට වින්ද ඔයාගේ තාත්තවත් එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. මොකද තාත්තලගේ දවසනේ නේ. එතකොට මනුති, එනුක, සෙනුක, දුවල පුදාල කට්ටියමත් එකතු කරගෙන තමයි සිද්ධාක් ගහන්න ඕනේ කියලා කිව්වේ. හරි, කට්ටියම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. මේ හැමෝම ඉන්නේ කුරුණෑගල පොතු හැර. එහෙනම් ඉතින් රමණී අම්මගේ පවුල හැමෝම එකතු කරගන්නවා ඊළඟ සෙෂන් එකට. ඊට කලින් කියන්න ඕනේ මෙන්න මේ පණිවිඩෙත්. ලස්සන සින්දුවක් අහන්න ඔයාට ඕනේ කියලා හිතනවා නම්, ඔය ආදරය කරන හැමෝම එකතු කරගන්න ඕනේ කියලා හිතනවා නම් 0112 775 285 0112 775 266 එහෙම නැත්නම් WhatsApp එකේ පොඩි මැසේජ් එකක් මට දෙන්න 0773935937 මගේ නම්බර එක.

0: ලකඩ ප්‍රසංගවේදිකාව ලකඩ ගීරෝෂ්මි හැගෙන එකයි විනාඩි 48යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා යනවා යනවා
3: ඉවරයි. TVS

ஒப்பவேத்தின்

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: දිවින පුරා ක්‍රියාත්මක අපරාධ හා භද්‍රව්‍ය දිවන්න බිහුම් යටතේ ඊයේ දිනේදී පුද්ගලයන් 28614 දෙනෙකු අත්අඩංගුවට බව පොලිසිය පවසනවා. එහිදී සැකපිට අත්අඩංගුවට ඇති පුද්ගලින්ගේ සංඛ්‍යාව 580ක්. අපරාධ සම්බන්ධයෙන් ඍජු හඳුනාගත් පුද්ගලයන් ගණන 17ක් බවයි පොලිසිය සඳහන් කළේ. වරිතකරුවන් 194 දෙනෙකු සහ විවෘත වරිතකරුවන් 108 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. බීම ත්‍රිදුරන් 73 දෙනෙකු අපරීක්ෂා කාර්ය පැදවීම හේතුවෙන් 128 දෙනෙකු මෙන්ම විනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් 4662 දෙනෙකුද අත්අඩංගුවට බවයි පොලිසිය ප්‍රකාශ කළේ. බොලීවියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එරට ජනාධිපති රොඩ්‍රිගෝ පාස් සඳහන් කළේ මහජන සාමය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන ඇති බවයි. ජනාධිපතිවරයා ඉල්ලාස් විය යුතු බවට ප්‍රකාශ කරමින් රටපුරා විරෝධතා ඇතිවීමෙන් පසුව මෙසේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ. විරෝධතා අතරතුර මරණ 17ක් වාර්තා වී ඇති අතර තවත් 37 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. 305 දෙනෙකු අත්අඩංගුවට ඇති බවයි සඳහන් වන්නේ. විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ බොලීවියාව මේ වන විට දැඩි මුල් අර්බුදයකට පත්ව සිටින බවයි. මේනක ලක්හඬ ප්‍රවෘත්ති පස්වර තුනට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

රටට වග කියන රේඩියෝ. සංගවේදිකාව ඉන්නේ 2:03.

0: Radio ITM ප්‍රසංග වේදිකාවේ සජීවි අධ්‍යක්ෂක ලක්හඬ ගීරශ්මි
1: ප්‍රසංග වේදිකාවේ සජීවි අධ්‍යක්ෂක ලක්හඬ ගීරශ්මි හැගෙනීම ලස්සන සින්දු ගොඩාක් එක්ක තමයි මම අද වේවා ආදරය කරන ගොඩාක් ජනප්‍රිය ලංකාවේ කවි කවුරුත් ආදරය කරන අඳුණි ආටිස්ලා ගොඩක් ඉන්නවා. ඉතින් ඒ හැමෝගෙම සින්දු අරගෙන ආවේ මම ඔයාලට දීලා යන්නේ. ඒ නිසා ඉක්මනටම වාගේ කරගෙන යනනම් පොඩි මැසේජ් එකක් තියන්න 0730393597 මගේ නම්බර එක. ඒ වගේම කියන්න ඕනේ 0112775285 0112775766 කියන නම්බර්ස් වලට කෝල් එකක් දීලා තෝයාගෙන විස්තර කියන්න බලන්න. මගේ එක පොඩි කයියක් දාගෙන ඉන්න බලංගම තියෙනවා. හරි. එතකොට මේ වෙලාවේ මමත් අහනවා ලක්හඬ මෙහෙන්නම් අම්බානකට ආවව. එහෙම කියන්නේ කවුද? ඔට්ටුගුලමේ තරිඳුව. Right, ඉතින් අපි දැන් ඕනේ පැත්තට කොහොමද පායන්නේ කියලා නේ. හරි හරි හරි. නියමයි දිගටම අහගෙන ඉන්න ඕනේ ඔට්ටුගුලමේ තරිඳු. එතකොට දරණියගල කට්ටියයි දේශනිදුවයි දේශනිදුවයි දෙපාරක් කියලා තියෙනවා. එතකොට අපේ නෝනවයි කඩේ වැඩ කරන අය දරණියගල සීලුම දිනා එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. අපිත් අම්මට තාත්තට මාරම ආදරේ ගොඩක් ආදරේ කියලා තමයි කියලා තියෙන්නේ. හරි. ලාභ කඩේ සෙට් එක මේ විදිහට අපි වහගෙන ඉන්නෝ. අනේ මගේ ලොකු පුතත් ඉන්නවා අහගෙන. තරිදු රුක්ෂාන් යාගේ නම කියලා මට මැසේජ් එකක් දීලා තිබුණා. කවුද මේ කිව්වේ කියලාත් කිව්වනම් තමයි වටින්නේ. හරි. අපි හැමදාම අහන්නේ ලක්හඬ අපිවත් සින්දුවකට එකතු කරගන්න අම්මා අයිරංගනී තාත්තා කරුණාදාස නංගී ධනුෂ්කා එතකොට නිලක්ෂී තමයි මෙයාගේ නම කුලියපිටින් ඉඳන් අපිට මැසේජ් එක දීලා තිබුණා නියමයි දිගටම අහගෙන ඉන්න ඕනේ. එතකොට මගේ තාත්තා විශේෂයෙන්ම එකතු කරගන්න එයා වෙනුවෙන් ලස්සන සින්දුවක් ඕනේ කියලා මනුෂ මට මැසේජ් එකක් දීලා තිබුණා අනිවාර්යෙන් එකතු කරගන්න. එතකොට මේ මොකද්ද කියලා තියෙන්නේ මගේ තාත්තා විශ්‍රාමික මේජර් කෙනෙක් අද ඉඳන් ගොඩාක් එදා ඉඳන් ගොඩාක් දුක් විඳ මගේ තාත්තා අදත් ගොඩාක් මහන්සි වෙනවා අපි වෙනුවෙන්. මගේ තාත්තට ගොඩක් ආදරෙයි මං. එයාගේ නම නිමල් තිලකසිරි. මං එයාගේ එකම චූටි දුව ලිහිණි කියලා මැසේජ් එකක් දුන්නා. අනිවාර්යෙන් කියන්න තාත්තත් අහන් ඉන්නවා කියලා තමයි කිව්වේ. එහෙනම් ඉතින් තාත්තට දැන් අර ඉතින් ජීවිත කාලේ විඳපු හැම දුකක්ම අමතක වෙලා යන්න ඇති. ඒකට හේතුව තමයි අම්මලා තාත්තලා දරුව වෙනුවෙන් හැමදේම කරන්නේ. දරුවන්ගේ මෝන හිනාවක් දකිනකොට අම්මලට තාත්තලාට ඒ හැම දුකක් වේදනාවක්ම මතක වෙලා යනවා. ඉතින් දාතව ආඩම්බරෙන්න ඕන වාඩ ලස්සන දුවෙක් ඉන්නවා. අපිට පණ වගේ ආදරේ කරන එයා තමයි කිව්වා අනිවාර්යෙන් එකතු කරගන්න කියලා මෙන්න මේ සිද්ධුවට. එතකොට ලස්සන සින්දුවක් ඕනේ අපිත් ඔයාව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දීලා තියෙන්නේ මාවරල්ලෙන් ජානක. එතකොට එයත් එක්ක ඉන්නවා කියලා කිව්වා අජිත් නිමල් අයියා. එතකොට සිරිමාම මේ කට්ටියම එකතු කරගන්න කියලා තමයි කිව්වේ. සින්දුවක් අහන්න ඕනේ මගේ නමින් මාපලගම පියල් ජේ තමයි මට එහෙම මැසේජ් එකක් දුන්නේ. අනිවාර්යෙන් ආව එකතු කරගන්නවා. අපිත් අදත් වෙනදා වගේම ඔයාගේ අහගෙන ඉන්නේ ඔයාව අහගෙන ඉන්නේ වීදිය බණ්ඩාර මාවතේ බුලත් කඩේ ටිකට් කඩේ සද්දෙට හන් ඉන්නවා. අම්ම නිල්මිණි තාත්තා චින්දක මල්ලි දිමෙත් ලොකුමාමා චාමර සීයා චන්ද්‍රසේන අද අලුතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. තුෂි ඩයස් අයියා එයාවත් එකතු කරගෙන ලස්සන සිඳුරිකක් දෙන්න මම ලිහන්සි කියලා මෙසේජ් එකක් දීලා තිබුණා. හරි ලිහන්සි ගැට්ටියම එකතු කරගන්නම්. ඊට පස්සේ කියනවා අදත් අපි මතක් කරන්න ලස්සන නන්ස්ටොප් එකක් දෙන්න ජය වේවා සියල්ලන්ටම සරච්චන්ද්‍ර ඩයස් ගාලේ කඩේ රයිගම ඉඳලා තමයි මට මෙසේජ් එකක් දුන්නේ. අපි ගිතුල්ගල සෙදු නේද ලහිරු. එතකොට තමරා එතකොට ගීරශ්මි එක ඉන්නවා කියලා තමයි කියලා තියෙන. රයිට් නියමයි නියමයි නියමයි. මට පොඩ්ඩක් මැසේජ් එක එහෙම යවුණා නම් සමා වෙන්න ඕනේ. කට්ටිය මේක දුකර ගන්න ගොඩක් ආදරෙන් සුබ දහවලක් වේවා. මදු අපිත් ඔයාව සද්දට අහගෙන ඉන්න ලව්වේ සුභාෂිනි තමයි මෙහෙම කියලා තියෙන්නේ. දුව ප්‍රභාෂිත් ඉන්නවා. ගම්බහ රත්නසිරි වදිරාජ. එතකොට යක්කලින් ප්‍රියන්ත. මාතලේ කුමාරී. නයනි පැල්ලෙවෙල. එතකොට රදවඩුනි ගාමිණි අයියා. මාතර කින්ස්ලි. මුංහෙනි වසන්ත. එල්පිටියේ සමන්. මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා කිව්වා. තප්පරයක් නෑර ලක්හඬ සමගයි කියලා තමයි කිව්වේ. අපි දන්නවා දෙක තප්පරයක් අන්නේ අපිව මගහැරලා ඉන්න පුළුවන්. සුබ දහවලක් වේවා ලක්හඬ ගීරශ්මි. අපිත් අහගෙන ඉන්නවා ලස්සන සින්දුවකට එකතු කරගන්න. ට්‍රිගෝ පහේ කණුවේ පුංචි බණ්ඩ මහත්තයාගේ පවුලේ කට්ටිය තමයි මෙහෙම කියලා තියෙන්නේ. එතකොට නාරම්මල පැත්තට යන්නම් ඉක්මනටම. CEC එකේ මම ධම්මික සරත් එතකොට සුනිල් අයියා ආයතනයේ සියලුම දෙනා වැඩ කරන හැමෝම එකතු කරගෙන සිද්ධුවක් අහන්න ඕනේ කියලා තමයි කියලා තියෙන්නේ. හරි කට්ටියම එකතු කරගන්නවා ඊළඟ සිද්ධුවට. එමනම් ඉතින් දිගටම ලක්හඬ ගීරෝෂ්මී හගෙන ඉන්න ප්‍රසංග වේදිකාවේ සජීව අධ්‍යක්ෂක ලක්හඬ ගීරෝෂ්මී.

0: රටට වග කියන රේඩියෝ ගිරෂ් මහගෙනින්නේ 2 විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
2: රිය පැතිවීමේදී ඔබ නිවිලිති වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
3: ප්‍රසංග වේදිකාවේ සජීවී අත්දැකීම ලක්හඬ ගී රශ්මිය.

0: ලකන්න රේඩියෝ ITN ගිරෂ්ම හගිනේ දෙකයි විනාඩි 51යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
1: ඉවරයි.
3: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
4: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
5: යහතුන වඩන අපේ රස විජේ.
4: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
6: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්කි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
7: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
6: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තඩපේ වෙඩ කරන්නේ අයියා මට.
7: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
8: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
9: evening drive with chamit and charu
10: sama anugrahaya
9: marksman samuha vyapare vithin genna api taharina dan navanimawakin ena domas entry wiketi miyantrika sadambara himikaruwe kumanna adumama tanna 01117979
11: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
12: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා තොරතුරු සවිස්තරව
13: ලකන මොනින් ඉස්සල්
10: සම අනුග්‍රහය
11: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
12: ප්‍රසංග වේදිකාවේ සජීවී අත්දැකීම ලක්හඬ ගීරශ්මිය.
14: සුබ දවසක් කෙරින් ඔන්න අපිත් ගීරශ්මි අහගෙන ලස්සනට වැඩදික් කරගෙන සුපිරියටම ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. වැඩ කරන ගමන් සද්දිරම අහගෙන ඉන්නේ මම බටුහේනි සුරංගේ හස්බන්ඩ් අජිත් කිත්සිරි. එතකොට පුතාලා දෙන්නෙක් ආවා අපේ ගෙදරට. දිනුවන් පුතා, දිනෙත් පුතා. ඒකනේ වැඩේ කියන්නේ සින්දුවේ දාලට දිනුවන් පුතා කෝටුවෙන් ලස්සනට වැඩ කරනවා මේසෙට ගහලා. ඔයාවත් ලංකාවාසී ලක්කඳහන සීලු දෙනාමත් එකතු කරගන්නවා කියලා තමයි මෙසේජ් එක දීලා තිබුණේ. අනිවාර්යෙන් ගැටියම එකතු කරලා ලස්සන සින්දුවක් අහමු. එතකොට අපිටත් ලස්සන සින්දුවක් දෙනවා ධම්මයි තාත්තා එකතු කරගෙන. ඇති ඇකිති හාල් දෙනී දර්ශන තමයි මට මෙසේජ් එක දුන්නේ. රයිට්වාව එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. ඊට පස්සේ කියලා තියෙනවා අයියේ මටත් ලස්සන සින්දුවක් ඕනේ අපේ ගෙදර හැමෝම එකතු කරගන්න කියලා තමයි පාලිත මට මෙසේජ් එකක් දීලා කිව්වේ. හරි, එතකොට සුබ දහාවක් වේවා සංඝ පුතා. ඒ වගේම

0: තේවරුන්ගේ දිනයක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. සින්දුව ගඩ අපිවත් එකතු කරගන්න. කොට්ටාව වීරක්කොඩි බේකරි කට්ටිය තමයි මෙහෙම කියලා තියෙන ලොකු බොස් ඉන්න උපුල්. එතකොට පොඩි බොස් වරුණා, ලක්ෂ්මී, මිස් ජයමම තමයි මට මෙසේජ් එක දුන්නේ. හරි, කට්ටියම වැඩ කරන ගමන් සද්දෙටම අපි වහගෙන ඉන්නවා. නියමයි, දිගටම මොමින් ඉන්න ඕනේ. සුබ දවසක් වේවා. මගේ තාත්තා රුවන් කුමාර, මගේ තාත්තා දුක්මහන් සිං රැකියාව කළා. මට කිසි අඩුවක් නැතුව මම බලා ගන්නවා. අද පියවරුන්ගේ දිනේ දවසේ මගේ තාත්තර නිදුක් නිරෝගී භාවය සහ තව තවත් ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආදරේ තාත්තේ බුදු සරණයි. අම්මත් ඒ වගේම මම බලා ගන්නවා. විසාවෙල්ලෙන් මහේෂා, එයා 10 වසරේ ඉන්නේ චුටි දුවෙක්. එයා තමයි එහෙම යාගේ තාත්තා ගැන යාගේ හිතට දැනුම දෙයි කියලා තියෙන්නේ. මගේ තාත්තගේ වයස අවුරුදු 75යි. නම ආර්.එම්. වීරක්කොඩි. ඔහුට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ලොකුදුව වස්ගමුවේ ශිරෝමි. එතකොට තාත්තා වෙනුවෙන් අපිට ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා තමයි අහලා තියෙන. අනිවාර්යෙන් දෙන්නම් කට්ටියම එකතු කරගෙන. අයියේ මටත් ලස්සන සින්දුවක් ඕනේ. මමත් ලක්කන ගීරෝෂ්මි සද්දරම අහගෙන ඉන්නවා පවුලේ හැමෝමත් එක කියලා. පවන් තමයි මට මෙසේජ් එකක් දෙන්නේ මීරිගමින්. හරි, ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ කියනවා මගේ ගෙදර හැමෝමයි මේ වෙලාවේ ලක්කන ගීරෝෂ්මි අහගෙන ඉන්න හැමෝමයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා හමීෂා මට මෙසේජ් එකක් දීලා තියෙනවා මීගමින්. හරි, ඔයාවත් එකතු කරගන්නවා. ඒ අතරතුරේ කියන්න ඕනේ, දැන් ඔයාට ලස්සනට සින්දු කියන්න පුළුවන් කෙනෙක් නේ. ඔයාට එහෙම ටැලන්ට් එකක් තියෙනවනේ, ඒක ඔයාට දැනෙනවනේ. එහෙනම් ඉතින් කරන්න තියෙන මෙන්න මෙච්චරයි. ඉක්මනටම ලස්සන සින්දුවක් රෙකෝඩ් කරගන්න. ඊට පස්සේ 0706-366-166 කියන නම් දෙකට WhatsApp කරන්න. ඒත් එක්කම ඔයාගේ නම, ගම, වයස, ඒ විස්තර ටිකත් අපිට එවන්න. හවස දෙකයි විනාඩි 56 අපි යන්නේ ප්‍රසංගයේ පැත්තට.
1: ඔබේ ආදරය ඩිමංක වෙල්ලාලගේ.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පස්සර 3යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙත සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ
1: දේශීය ප්‍රවෘත්ති ආගාත පිළිකා සහ හෘද රෝග ඇතුළු රෝග රසක පරීක්ෂා වටාත් අවශ්‍ය අධිතාක්ෂණික නවීනතම සීටී ස්කෑන් යන්ත්‍ර 11ක් මෙරට රෝහල් පදතියට ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ඊට වැය වෙන මුදල රුපියල් මිලියන 1950ක්. ඒ යටතේ කළුතර සහ කුරුණෑගල රෝහල්වල නව සීටී ස්කෑන් යන්ත්‍ර දැන්ටමත් ස්ථාපිත කර අවසන් පවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. අවශ්‍යතාවය පරිදි දෙවෙනි පුරා අනිකුත් රෝහල්වලටද මෙම යන්ත්‍ර ලබා දීම සිදුවනවා. ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුව ආධාර යටතේ ශ්‍රී ලංකා ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, ගාල්ල ජාතික රෝහල සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහල් සඳහාද රුපියල් මිලියන 640ක වියදමින් ලබා දී ඇති සීටී ස්කෑන් යන්ත්‍ර ස්ථාපනය කිරීමේ කටයුතු මෙවැනි විට සිදු කරමින් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ඇමරිකාවේ ග්‍රෑන්ඩ් කැනියන් ජාතික වනෝද්‍යානයේ නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා. ඒ උෂ්ණත්වය සෙල්සියස් අංශක 43 හෝ ඊට වැඩි අගයක් දක්වා ඉහළ යා හැකි බව සඳහන් කරමින් ජාතික කාලගුණ සේවා කාර්යාලයේ කාලගුණ විද්‍යාඥ ජස්ටින් ජෝන් රෝපෙන් වාදෙන්නේ පවතින උණුසුම් තත්ත්ව හේතුවෙන් ග්‍රෑන්ඩ් කැනියන් ජාතික වනෝද්‍යාන ප්‍රදේශයේ කඳු නැගීම සදායක් වීම දැඩි අවධානම් සහිත විය හැකි බවයි. අධික උණුසුම සමග පසුගිය දින කිහිපයේදීද කඳු නගින්නන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතර ඕක් ක්‍රීක් කැනියන් ප්‍රදේශය හටගෙන ඇති ලැවුගින් හේතුවෙන් අක්කර 300ක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි ගිනිනිවීම් සේවා නිලධාරී ඩික් ෆිෂ්මන් පවසන්නේ. ගින්න තදින් පැතිර යාම හේතුවෙන් භාජන ආරක්ෂාවට එල්ල විය හැකි අවධානව සැලකිල්ලටගෙන ප්‍රදේශයේ පදිංචිකරුවන් ඉවත් කිරීමටද පියවරක නැති බවයි ඔහු සඳහන් කළේ. මේක ලක්ඩ ප්‍රවෘති පස්වරු 4ට
2: 24 පෑම සිරුවෙන් ලක්ඩ ප්‍රවෘති
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
2: Lakhanda Radio ITN Prasanga Vedikave Sajeevi Addakima Lakhanda Geerashmi

0: Alut Baby
1: Lakhanda Radio RTL.
2: ලකනගී රශ්මියත් එක්ක ඉන්නේ 3යි විනාඩි 25 වෙලාව.

0: ඉදිරි රශ්මිය දෙගෙන 3 විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117769500

ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0.76 366 176 අංකයට

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ප්‍රසංග වේදිකාවේ සජීවී අත්දැකීම ලක්හඬ ගීරශ්මි.
1: ප්‍රසංග වේදිකාවේ සජීවී අත්දැකීම ලක්හඬ ගීරශ්මි හගෙනේ 3:34 වෙලාව. මම මේ කියන්න හදන්නේ ඔයාලට තියෙනෝනේ පුදුමාකාර ටැලන්ට් එකක් සින්දු කියන්න. ශාමන් ගවදාවත් හිතුවනේ ඔයාලට මෙච්චර ලස්සනට සින්දු කියන්න පුළුවන්. එයාත් එහෙම ඔයාලට කිව්වනේ. එතකොට ඔයාගේ යාළුවෝ ටික අනේ මචං අනිවාර්යෙන්ම ඔයාද සින්දුවක් කියන්න ඕනේ කියලා තමයි සාමාන්‍යයෙන් ට්‍රිප් එකක් ගේම යන සෙට් වෙච්ච වෙලාවට කියන්නේ. හරි පොඩි බොංගු බාරක් එහෙම ගහලා නේද? එහෙම සෙට් වෙන වෙලාවට අනිවාර්යෙන් ඔයාට සින්දුවක් කියන්න හැමෝම ආරාධනා කරන්නේ. එහෙම නැත්නම් චාන්ස් එකක් දෙන්නේ. ඔයා ඇත්තට මේ වැඩේට දක්ෂයෙක් කියලා ඒගොල්ලන් දන්න නිසා. ඉතින් එහෙම හැකියාවක් ඔයාට තියෙනවා කියලා වාගේ පපුව ඔයාට මේ වෙලාවේ කියනවා නම් ඉක්මනටම ෆෝන් එක අතට අරගෙන වාගේ ලස්සන සින්දුවක් රෙකෝඩ් කරන්නකෝ. ආස කරන කාගෙම හරි ගමක් නැහැ ලස්සන සින්දුවක් රෙකෝඩ් කරගන්න. ඊට පස්සේ වාගේ නම ගම වයසත් එක්ක ඉක්මනටම අපිට එවන්න 0706 366 166. 0706 366 166 කියන නම්බර් එකට තමයි WhatsApp කරන්න ඕනේ. වාගේ නම ගම විස්තරත් තියෙන්න ඕනේ වයසත් එක්කම. හරි. එහෙම නැත්නම් හුඟාක අයගේ මේ සින්දුව අපිට එවලා තිබුණා. හැබැයි ඒගොල්ලන්ට වයස නම මේ ගම්බලාද කොහෙද කියලා දාන්න බැරි වෙලා තිබුණා. ඉතින් ඒ හැමෝටම අපි කියන්නේ ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න, ඉක්මන් කරන්න. මේ ඔබ දරුවක් වෙන්න ඔන්න මෙන්න ඉන්න වෙලාව. හරි. ලෝකෙම දන්න ආදරණීය චරිතයක් බවට ඔබව පත් කරන්න. ඔබ ජනප්‍රිය ගායන ශිල්පියෙක් ශිල්පිනියක් බවට පත් කරන්න. හොඳම අවස්ථාව, හොඳම චාන්ස් එක අරගෙන තමයි අපි ඇවිල්ලා ඉන්නේ. එහෙනම් ඉතින් ලස්සන සින්දුවක් රෙකෝඩ් කරා නමගම වයස එක්ක 0706 366 166 වට්ස්ඇප් කළා. රයිට්. මේ වෙලාවේ ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා මට මැසේජ් කරපු කෝල් කරපු ගොඩක් අය ඉන්න නිසා ඒක මට මතක් කරලා ඉන්නම්. I am Sitij from Italy කියලා තමයි කියන්නේ. හරි රයිට්. ඉතාලියේ ඉඳන් Sitij message එකක් දෙනවා. එයාගේ තාත්තගෙනම චින්තක. එතකොට අම්මා ප්‍රභා, එතකොට සහෝදරිය සවිද්‍යා, especially අද එයාගේ තාත්තව එකතු කරගන්න කියලා කිව්ව. මොකද අද දවස අපේ තාත්ත වෙනුවෙන් තමයි වෙංගලා ඉන්නේ නේද? රයිට් රයිට් රයිට්. අර ලෝක පියවරුන්ගේ දිනේ I love you ලක්හඬ කියලා තයා මට මෙසේජ් එකක් දීලා තියෙනවා. රයිට්. Thank you. කොහේ හිටියත් නේද? ලෝකේ වටේ කොහේ හිටියත් අපිට දක්වන ආදරයට ගොඩක් ස්තුතියි. රයිට්. මාත් ලක්හඬ හගෙන ඉන්නවා අයියේ. අද පියවරුන්ගේ දිනේ වෙනුවෙන් සින්දුවක් දෙන්න මම මේ වෙලාවේ ලක්හඬ ගීරශ්මි අහන හැමෝමයි මගේ මහත්යවයි ආදරෙන් එකතු කරගන්නවා. මං කොස්කම කනම්පැල්ලෙන් මදුෂිකා කියලා තමයි මෙසේජ් කරලා තිබුණේ. හරි මදු, මං ආව එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. එතකොට හෝමාගම සුසිප්කා එකේ ස්ටාෆ් එක එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා තමයි මෙසේජ් එකක් දීලා තියෙන්නේ. Happy Father's Father's Day කියන්නලා කියන්න එක්කෙනා තමයි චතුර මහත්තයාට සහ සුනිල් මහත්තයාට. ඉතින් ඒකම බර්ත්ඩේ විශ් එකක් තියෙනවා. ශානක ප්‍රභාත් අපෙන් කියලා තමයි මෙසේජ් එකක් දුන්නේ. හරි ශානක, එනම් අපිත් එකතු වෙලා හැපි බර්ත්ඩේ කියලා වාර විශ් කරනවා. සුබ දවසක් මගේ තාත්තා විජේරත්න. මගේ තාත්තා දුක් මහන්සි, මම උස්මහත් කරලා බලාගත්ත මගේ තාත්තට නිදුක් නිරෝගී සුවය ලැබෙන්න ඕනේ. හැමදාම ආදරෙයි තාත්තේ බුදු සරණයි. මගේ තාත්තා විශ්වවිද්‍යාලෙ නයේෂ මට එහෙම මෙසේජ් එකක් දීලා තිබුණා. යාගේ තාත්තවත් එකතු කරගෙන සිතුවක් ගන්න ඕනේ කියලා. සුබ සන්ධ්‍යාවක්. සතියගේ ලක්හඬ ගීරශ්මි සුපිරි මාවත් ගීතයකට එකතු කරගන්න සුමිත් සෞදි වල ඉඳලා මට එහෙම මෙසේජ් එකක් දුන්නා. එතකොට ජයග්‍රහේ වාසනාවන්ත සුබ සති අන්තයක් වේවා අයියා. වාටත් ලක්හඬ ගීරශ්මි ප්‍රෝග්‍රෑම් එක අහන් ඉන්න හැම දෙනාටමත් කියලා තමයි කියන්නේ. අයියා මගේ තාත්තගේ නම රෝමරත්න, සෝමරත්න. මගේ ජීවිතේ හැමදාමත් වීරයා මගේ රත්තරන් තාත්තා. මගේ ජීවිතේ හැමදාමත් ළඟින් ඉන්න හිතට ධෛර්යය දෙන එකම කෙනා මගේ රත්තරන් තාත්තා. අපි වෙනුවෙන් ගොඩාක් වෙහෙසිලා අපිව දිනවන්න ගොඩක් කටයුතු කළා. ඉතින් රත්තරන් තාත්තට මම ගොඩක් ආදරෙයි කියලා තමයි කියන්නේ. අම්පාර මහෝයෙන් නදී රාජපක්ෂ තෙරුවන් සරණයි අයියෝ ආටත් කියලා මෙසේජ් එකක් දීලා තිබුණා. හරි, ඔවත් එකතු කරගන්නවා පවුල හැමෝමත් එක්කම. ගොඩක් ස්තුතියි මෙසේජ් එකක් දුන්නට. තවම මෙසේජ් නොකළා නම් 0706 0393 5937 කියන නම්බරයකට තමයි ඔය මෙසේජ් කරන්න ඕනේ. එතකොට කෝල් එකක් ගන්න පුළුවන් 2775285 2775 766 කියන නම්බර්ස් දෙකම වැඩ කරනවාට මේ වෙලාවේ මට කතා කරන්න. තුනයි විනාඩි 40යි වෙලාව. මොකද කියන්නේ තව මෙසේජ් එකක් ඉක්මනටම කියවලා මං යන්නද ප්‍රසංගේ පැතර. කමන්නේ නැනේ. හරි. ලස්සන සින්දුවක් ඕනේ. අපිත් ඔයාව අහගෙන ඉන්නවා කියලා ගුණකොල පැලස්සෙන් මල්ලිකාමට මෙසේජ් එකක් දීලා තිනවා. ඊට පස්සේ මම යන්නේ විතරන්දිණිය පැත්තට. නදී කියලා තිනවා අයියේ ලස්සන සින්දුවකට මම ආවයි මගේ ගෙදර හැමෝම එකතු කරගෙන මම ඔයාව ගොඩාක් සද්දට අහගෙන ඉන්නවා. ලඛණ්ඩ ගීරශ්මි අපේ හදවතේ අංගයේ ප්‍රසංගය. එහෙම කියන්නේ කවුද අනේමේ? ඉන්දික ඉන්නවා, එතකොට මල්ෂාන් ඉන්නවා, ප්‍රදීප් ජාලිය සෙට් එකම වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. හරි, නියමයිනේ. ඊට පස්සේ චතෝ කියලා දෙනවා අයිය ලස්සන සිද්ධාක් ඕනේ, අපිත් වහගෙන ඉන්නවා කියලා මහනුවරින්. ඊට පස්සේ මං හැමම යනවා මහියංගනේ පැත්තට. මහියංගනේට ගියාට පස්සේ සුරංග කියනවා මමත් ගීරෝෂ්මී අහගෙන ඉන්නවා, මගේ යාළුවෝ සෙට් එක එකතු කරගෙන සිද්ධාක් අහන්න ඕනේ කියලා තමයි කිව්වේ. ජය වේවා. එහෙනම් ඉක්මනටම අපි සිද්ධා පැත්තට යමුනේ. 3 විනාඩි 46 වෙලා.
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා යනවා යනවා
2: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් හීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

ප්‍රසංග වේදිකාවේ සජීවී අධ්‍යක්ෂක ලක්හඬ ගී රශ්මි. තුනයි විනාඩි 52 වෙලාව. එහෙමනම් ඉතින් ලක්හඬ ප්‍රසංග වේදිකාව ලක්හඬ ගී රශ්මියත් එක්ක දිගටම හිටියට ගොඩක් ස්තුතියි. අපි ආයෙත් නේද ලබන සතියේ සෙනසුරාදා හරියටම දවල් 12ට වගේ අම්මා තාත්තා වගේ ජීවිතයේ අංකයක කරගෙන හැමදාම සතුටින් ඇයව පරිස්සමෙන් බලාගෙන ඉන්න මොකද ජීවිතේ හැමදාම දෙමව්පියෝ අපේ ළඟ ඉන්නේ නැහනේ. ඉන්න කාලය තුළ අපිට පුළුවන් නම් ඒව සතුටින් දෙන්න. ඒක තමයි වෙන්න ඕනේ වැඩේ. එහෙනම් අපි ගිහලා එන්න පරිස්සමෙන් ඉන්න ජය වේවා. මම මදුෂංක. 3 විනාඩි 53 වෙලාව.

0: ලංකාවේ හඬ
1: වෙළඳ පස්වරු හතරයි.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ දුම්රි ස්ථානසේයක් නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ සමගාමීව මර්ධන දුම්රි ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වුණා. ඒ අනුව දුම්රි ස්ථානයේ තුන්වෙනි සහ හතරවෙනි වේදිකා ප්‍රතිසංස්කරණය කිරීමටයි පියවර කර තිබෙන්නේ. ක්ලීන් මර්ධන ලෙස නම් කර ඇති වැඩපිළිවෙළට කොළඹ සහිරා විද්‍යාලය, ආනන්ද විද්‍යාලය සහ ශාන්ති ජෝසප් විද්‍යාලය මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවට දායකත්වය ලබා දෙනවා. රුපියල් 1.32 ලක්ෂයක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධීව මෙරට රැගෙන ගුවන් බගයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටයුත්ත ගුවන්තොටුපලේදී ගුවන්තොටුපල රේගුලධාරී සඳහන් කළේ චීන ජාතික ව්‍යාපාරිකයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි. සැක්කරු චීනයේ සිට තායිලන්තයේ බැංකොක් නුවර වෙත පැමිණ එතෙන් සිට තායි ගුවන් සේවයට අයත් යානයකින් කටයුත්ත ගුවන්තොටුපලට පැමිණ තිබෙනවා. ඔහු රැගෙන ගමන් බලු තුළ තිබේ චීනයේ නිෂ්පාදිත දුම්වැටි 80,000ක් අඩංගු දුම්වැටි කාටුන් 440ක් සුවා ගැනීමට හැකි වුණා. කටුනායක ගොන්තුටුපොල රේගුලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. ඩොමිනිකන් රාජ්‍ය අගනුවර වන සැන්ටෝ ඩොමින්ගෝහි හෝටල් සංකීර්ණයේ හටගත් දැවැන්ත ගින්න පාලනය කර තිබෙනවා. ගිනත් සමග සංචාරකෙන් 1700කට අසන සංඛ්‍යාවක් ඉවත් කිරීමට පියවර ගෙන තිබවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගින්නට හසුවීමෙන් 46 හැවිරිදී ඉතාලි ජාතික කාන්තාවක් මියගොස් තිබෙනවා. වීවාවින් හැම් ඩොමිනිකස් බීච් හෝටලයේ ගින්න හටගෙන ඇති අතර ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. ලක්හඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
5: හවස 4:03 දැන් වෙලාව.

සුබ සතියන් දෙයක් හවස 4:08 දැන් වෙලාව. ඔයා මාව අහගෙන ඉන්න. හරියටම සතියකට පස්සේ නේද මේ ඉරිදා සතියන්තයත් එක්ක ඔයා අහගෙන ඉන්නේ. ඉතින් අද දවල් වරුවේ චුට්ටක් තිබුණේ යව්ව රස්නේ හැම ටික ටික අඩු වෙලා පොඩි පොද වැස්සක් නම් යනවා මේ පැත්තට. ආගේ පැත්තට වහිනවද? දැන් පොඩි වැස්සක් එක්ක දැන් පොඩක් මහන්සි එහෙම අඩු වෙන වෙලාවක්නේ මේ හවස් වරුව කියන්නේ නේද? ඒ අර සතියෙම තිබුණු මහන්සිය පොඩ්ඩක් පැත්තකින් තියලා හිත ටිකක් සැහැල්ලු කරගන්න එහෙම සින්දුවක් එහෙම අහලා මේ වෙලාවේ වහිනකොට රස තේ කෝප්පයක් එහෙම නැත්නම් කෝපි එකක් එහෙම හදාගෙන ඔයා අහගෙන නේද ඉන්නේ මිරිද සතියන්තය? ඉතින් අපේ ජීවිතේ දැන් අපිට පොඩ්ඩක් මහන්සි හිතුනහම එහෙම අපි පොඩ්ඩක් මහන්සි යන්නත් එක පොඩ්ඩක් නිදහසේ ඉන්න බලනවනේ. හැබැයි අපි මහන්සිය නිවා ගන්න පොඩ්ඩක් නිදහසේ පාඩුවේ පැත්තකට වෙලා හිටියට ආගේ ගෙදර ඉන්නව නේද කෙනෙක්? එයා එහෙම ඉන්නවද? මට චුට්ටක් අද මහන්සි මං ටිකක් නිදා ගන්නද? එහෙම අහනවද කවදම හරි දවසක? නෑනේ. එයාගේ තාත්තා. ඉතින් ඒ තාත්තා කවදාවත් කියන්නේ නැහැ නේද මට අද මහන්සි අද මට මේ වැඩේ කරලා දෙන්න බෑ කියලා එහෙම. කවදාවත් එයා කියන්නේ නැහැ යාගේ මහන්සිය ගැන්නේ දරුවන්ට. දරුවන් වෙනුවෙන්ම තමයි කැප වෙලා ඉන්නේ. ඉතින් අද ලෝක පියවරුන්ගේ දිනය ජූනි 21. තාත්තා කෙනෙක්ගේ නෙන් අපේ ජීවිතයට ලැබෙන දේවල් තමයි තාත්තකින්ගේ ලැබෙන ධනෙ නෙවෙයිනේ. තාත්තාගේ ධන සල්ලි ටිකවත් ඒ ලැබෙන දේවල් නෙමෙයි අපිට කවදාවත් තාත්තා කෙනෙක්ගෙන් ලැබෙන්නේ නේද? ඒ තමයි දරුවෙක්ගේ හිත තුළ තාත්තා කෙනෙක්ගේ ප්‍රතිරූපයක් මවෙනවනේ. අන්නේ ප්‍රතිරූපය තමයි ගොඩක් වෙලාවට තාත්තා කෙනෙක් වෙනුවෙන් දරුවෙක්ගේ හිතේ තියෙන ගෞරවය. ඉතින් අපේ ජීවිතවල ගොඩක් දේවල් පොත්පත් වලින් නෙවෙයි නේද තාත්තගේ ජීවිතයෙන් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් වෙහෙස මහන්සියලා වැඩ කරන විදිහ, ජීවිතය දිහා බලන විදිහ, ඉතින් කොහොම වැටුණත් කොහොමද නැගිටින්නේ, ඒ හැමදේම තාත්තගෙන් ඉගෙන ගන්න තියෙනවා නේද? ඉතින් අද මේ ලෝක පියවරුන්ගේ දිනේ දවසේ ඔයාට කියන්න ගොඩක් දේවල් ඇති තාත්ත ගැන. ඉතින් ආදරේ කියලා නැත්නම් අදම ආදරේ කියන්න නේද? මොකද ජීවත් වෙලා ඉන්න කාලේ අපි හරි ආදරෙන් බලා ගන්න ඕනේනේ. දිනාඩ පුළුවන් ආගේ හිතේ තියෙන ඕන දෙයක් කියන්න මේ පැත්තට ඇවිල්ලා 93.5 ආගෙන ඉන්න ගමන් 0.7 0.3 0.5 0.7 මැසේජ් එකකුත් තියන්න මතක් කරලා හරිද? හවස 4:10 දැන් වෙලාව.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනිම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
3: අකසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: ලුකයා මාර වෙඩනේ ඌනේ දොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
1: මම කිරිත බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට.
2: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
0: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe hather weddi tune karala thiyaganna
3: evening drive with chamit and charu
0: sama anugrahaya
3: rasayenut ihala gunayenut ihala vijaya tose mishranaya
0: vijaya products ape rasaya rate samata
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
0: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
3: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
5: I'm going to live a new green life.

0: දැන් වෙලාව සවස 4:30.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත සතියග ලකන.

හතරයි විනාඩි 30යි කියනකොට ගොඩක් අය මේ පැත්තට ඇවිල්ලා තිනවා වෙනද ආදරේම හොයාගෙන. එහෙම තමයි නේද? පුරුදු ආදරේ නැති වුණාම බෑනේ. සතියකට පස්සේ වුණත් ආවට පස්සේ හොයාගෙන එනවා කොහෙදෝ ඉඳලා. එහෙම තමයි ඉන්න ඕනේ නේද? ඉතින් ඔය ලස්සනම සින්දු අහන්න පුළුවන් ඔයාට හවස 6:30 වෙනකන් හිටියොත්. ඉන්නවා කියලා මන් දන්නවා ඉතින්. පොඩක් ඉන්නවද කියලා බලන්න තමයි එහෙම කිව්වේ. ඉතින් ඔයා දැන් ගොඩක් ආදරය කරන කෙනෙක් නිතර ඉන්න අප්පච්චි එහෙම නැත්නම් තාත්තා කියන්නේ නේද? අද වගේ දවසකත් ඔයාට පුළුවන් තාත්තා මං ඔයාට හරි ආදරෙයි කියලා කියන්නනේ. ළඟට ගිහිල්ලා දැන් වෙනදට එහෙම කිව්වේ නැති වුණාට එයාලා බලාපොරොත්තු වෙනවනේ. මෙයා මට මගේ පුතා මට ආදරෙයිද මගේ දුව මට කොයිතරම් නම් ආදරෙයි ඇතිද කියලා හිතේ තියෙනවනේද කියන්නේ නැති වුණාට. ඉතින් දැන් හිතේ තියාගෙන හිටියට වැඩක් නෑ නේද? තාත්තා ගාවට ගිහිල්ලා හරි ආදරෙන් කියන්න නේද? චූටි කාලේ වගේ ළඟට ගිහිල්ලා. ඉතින් මං කියවන්නේ දැන් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොට මට හිතේ තියෙන ඕන දෙයක් කියන්න කියලා දේ ගැන. ඉතින් එහෙම මැසේජස් ගොඩාක් එවලා තිනවා හරිම ආදරේ. ඉතින් අපි බලමු නේද එක්කෙනෙක් කියව කෙනෙක් ඉන්න විශේෂ මැසේජ් එක. එයා කියනවා මගේ තාත්තා තමයි මේ ලෝකේ ඉන්න හොඳම තාත්තලා අතර ඉන්න කෙනා. හොඳම තාත්තා කෙනෙක්. මම කවදාවත් තාත්තටයි අම්මටයි ආදරේ කියලා නෑ. ඒයි අදම කියන්න. හැබැයි මම ආදරේ. එයාලත් දන්නවා මම ආදරේ කියලා. මගේ අම්මයි තාත්තයි මට දීලා තියෙන හොඳම තෑග්ග තමයි මගේ අයියලා දෙන්න. ලොකු අයියා සංජීව, චූටි අයියා කසුන්. ඉතින් අපි අද පියවරුන්ගේ දිනේ වුණාට අපි තුන්දෙනාම තාත්තටයි අම්මටයි දීර්ඝායුෂ කියලා ප්‍රාර්ථනා කරනවා හැමදාමත්. අපි ආදරේ. අපි අපේ තැන්වලට යන්න හරි ලස්සනට පාර හදලා දුන්නේ තාත්තා. ඒවා නිසා ඔයාගේ මහන්සියයි අවුවේ හරියට කන්නේ බොන්නේ නැතුව වැඩ කරලා අපිට උගන්නපු නිසායි අපි අද මෙතනට ඇවිත් ඉන්නේ. තාත්තේ ඔයා අපේ ආයුෂත් අරගෙන නිරෝගීව ලස්සනට ජීවත් වෙන්න ඕනේ. දවසක මම ඔයාලව සතුටින් තියනවා. තව ටික දවසයි. ඉතින් හැමදාමත් අපි ආදරෙයි. අපි අපේ නමේ ආසම නම තමයි අපේ නමට අගින් ඒ තාත්තගේ නමේ කොටසක් අගට තියෙන එක. ඉතින් තරුව තමයි මේ තරම් ආදරෙන් ඒ විදිහට මට ලස්සන මැසේජ් එකක් කියලා දෙන්නේ. ඔයාටත් ඒ තරම්ම දැනෙන ආදරයක් තියෙනවනම් මේ පැත්තට එවන්න. කොළඹ ඉඳලා නොච්චියාගම පැත්තට තමයි ඒ ආදරේ යා කියුවේ. මේ විදිහට ඇහෙන්නම

0: පහර ලංකාවටම ලක්න පෙරනෝවරු
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගදන එකම ලොතරැය්‍ය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: සක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

හවස 4 විනාඩි 46 වෙලාව ඔයාම වහගෙන ඉන්න. දැන් අපි ලංකාවේ හැමදාම මේ අපි අම්මලා ගාව හැමනේ හැදිලා හැදෙන්නේ නේද? ගොඩක් වෙලාවට අම්මලාව දාලා දුරකට යනවා හැම හරි අඩුයි නේ ඒගොල්ලොත් එක්කම විවාහ වෙනකන් එහෙම අපි ඉන්නවා අම්මත් එක්ක ළඟට වෙලා පවුලයාත් එක්ක. හැබැයි පිටරට හැම නෙමෙයි. දැන් අපේ ලංකාවේ සංස්කෘතිය මෙහෙම වුණාට පෙරරටක ගොඩක් වෙලාවට අවුරුදු පොඩි කාලයක් යනකොට ඒගොල්ලෝ දැනුම් තේරුම් එනකොට අම්මලා ඒ දරුවන්ව අතහරිනවනේ. ඒගොල්ලෝ තනියම තමන්ගේ වැඩ ටික කරගන්න පුළුවන් වෙනවා, ඉගෙන ගන්න වැඩ ටික, ඒත් එක්කම වෙන රැකියාවක් කරනවා. ඒ කරගම ඉගෙන ගන්න මේ හැමදේම තනියෙන් කරන්න පුළුවන් වෙන මට්ටමකට යනවා. හැබැයි ලංකාවේ මේ දේවල් ටිකක් වෙනස් නේද? ඉතින් දැන් චීනයේ හැම පැත්ත බලද්දී දැන් චීනයේ ජෙන් ඉසට් ඒ කියන්නේ 2000න් පස්සේ වගේ ආ 2000න් පස්සේ කෙනෙක්ද ජෙන් ඉසට් කියන්නේ? දැන් ඔය වගේ පරපු කියන්නේ ඒ වගේ ළමයි ජීවත් වෙන කාලෙක දැන් ඒගොල්ලන්ගේ අම්මලාගේ ලැබෙන්නේ නැති මානසික නිදහස, ඒ වගේම මානසික සහයෝගය ලබා දෙන අම්මලාව හොයාගෙන යනවා. දැන් ඒ ළමයින්ට දැන් ගොඩක් වෙලාවට තමන්ගේ අම්මා තාත්තා මගහැරෙන්න පුළුවන් මේ තියෙන කාර්ය බහුලත්වයේත් එක්ක. ගොඩක් ඒ රටවල ඒ අම්මලත් එක්කම ඇලිලා ඉන්නවා කියන එක අඩුයි නේද? අපි ලංකාවේ වගේ නෙවෙයිනේ. ඉතින් ඒගොල්ලෝ අම්මලාගෙන් ලැබෙන්නේ නැති මානසික සහයෝගය, සෙනෙහස, මේ හැමදේම හොයාගෙන යනවා දැන් අර මවාගත්ත ලෝකෙට. ඒ කියන්නේ වර්චුවල් දෙමව්පියන් හොයාගෙන තමයි මේ ළමයි යන්නේ. මොකද තමන්ට ඒ නොලැබෙන ආදරය හොයාගෙන. ඉතින් ගොඩක් වෙලාවට මේකට හේතුවක් වෙලා තියෙන චීනයේ සම්ප්‍රදායික පවුල් ක්‍රමය තුළ දැන් ඒගොල්ලෝ අපේක්ෂාවන් බලාපොරොත්තු වෙනවා, කීකරුකම ඉහලින්ම, ඒ වගේම තමයි තම දරුවන්ගේ මානසික ත්‍රෙහෙට්ටුව තේරුම් ගන්න ඒ දෙමව්පියන්ට නොහැකි වෙලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් නිසා ඒ දරුවෝ යොමු වෙලා ඉන්න වෙනත් අම්මලාගෙන් ඒ වගේ ආදරයක් හොයාගන්න මවාගත්ත කෙනෙක්ගේ වර්චුවල් ලෝකෙක. ඉතින් ගොඩක් වෙලාවට 1979 2015 කියන කාලෙදී ගොඩක් වෙලාවට මේ පීඩනය එක වර්තමානයේ මේ දැන් තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක දරුවන්ටත් වෙලා තියෙනවානේ මේකට සහයෝගයක් දක්වන්න. ඉතින් දෙමාපියන් දැන් හඳුනා ගන්න වගේම දැන් වයස් පරතරත් එක්ක අම්මලාට බැරි වෙලා තියෙනවා ගොඩක් වෙලාවට මේ දරුවන් ගැන හිතන්න. ගොඩක් වෙලාවට දැන් ජන් කියන මේ සමාජ මාධ්‍ය නිර්මාණකරුවන් එයාලගේ සැබෑ දෙමාපියෝ වගේ වීඩියෝ පෙන්නනවා, වීඩියෝ වලින් කතා කරනවා. ඉතින් මේ දරුවෝ ගොඩක් වෙලාවට දැන් දෙමාපියන්ගෙන් ආදරේම මගහැරුණ අය ගොඩක් වෙලාවට ඒ දෙමාපියන්ගෙන් ආදරේ බලාපොරොත්තු වෙන වීඩියෝ බලන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසාම තමයි ඒගොල්ලෝ වර්චුවල් දෙමාපියන් විදිහට ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් දැන් රෙඩ් නෝට් කියන වගේ වේදිකාවල චීන දෙමාපියන් ගොඩක් වෙලාවට හෑෂ්ටැග් එකක් භාවිතා කරලා මිලියන ගණනාවකගේ ජනතාවගේ ආදරයක් ලබා ගන්න මේ වර්චුවල් දෙමාපියන්ට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් හැබැයි මේක ලංකාවේ වෙනස් නේද? ඉතින් අපිට ඕන තරම් අම්මලාගේ ආදරය අපි ළඟ තියෙනවා. ඉතින් ළඟ තියෙනකොට අපිට පුළුවන් නේද ආදරය අපිට ලබා ගන්න. ඉතින් අර චීනය වගේ වර්චුවල් දෙමාපියන් හොයාගෙන අපිට යන්න ඕනේ නේ. අපි අම්මලා තාත්තලා අපි ළඟම ඉන්නවා නේද? ඉතින් පරිස්සමට බලා ගන්න ඒගොල්ලන්ව. එතකම මතක් කරන්න ඕනේ දැන් අපි වහගෙන ඉන්න ගමන් ආදරෙන් මැසේජස් වල දෙනවා ගොඩක් දෙනෙක්. ඒක අයව මතක් කරන්නම් නේද යන්න කලින්. සවස 5 අලුත් පැයකට යන්නත් තියෙනවා අපිට.

එවෙනුවෙන් එයා ගැන හිතේ ඇඳුණු ප්‍රතිරූපය කවදාවත්ම මැකෙන්නේ නෑ. මං සීලම තාත්තලට සුබ පැතුම් එකතු කරනවා සුබ පියවරුන්ගේ දිනයක් වෙන්න කියලා. ලස්සන සින්දුවක් ඕනේ මගේ ෆැමිලික හැමෝම ආවයි ආදරෙන් එකතු කරගෙන. ප්‍රියංක තමයි මට මේ විදිහට නුවර ඉඳලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඕ හැමෝම එකතු කරගෙන අපි යමු නේද ලස්සන සින්දුවක් අහන්න. ආටත් පුළුවන් ආ කැමතිම හිතේ තියෙනම මැසේජ් එකක් මට එවන්න මේ පැත්තට 93.5 93.7.

0: ගන්නේ.
1: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු තුන පහ කුඩු ගම්මිරිස් සහ කහ කුඩු.
0: ලංකාවෙන් පිටරට තියන විජය ප්‍රොඩක්ට්ස්. රස හඳුනන දීප අග ඇති නම විජය ප්‍රොඩක්ට්.
1: ඉදර කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සැලසුම විරහවේ වේදනාව
1: මගේ නොව දිනී සුරු කරුපත් සහතර උබයන තුරු
2: හදිත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝති
3: හිරණීය ජෝති
1: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
2: අහිමි ආදරේ ජීවමාන හඬ
0: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
2: ජෝති රාජායයි

පවස පහයි විනාඩි 7යි. ඒ කියන්නේ අලුත් පැයක් මේ විදිහට පටන් ගන්නව නේද? බලන්නකෝ වෙලාව යන හරි ඉක්මන. අලුත් පැයක් මේ විදිහට පටන් ගන්නකොට ඔයා ඉක්මනට එන්න මේ පැත්තට. ලස්සනම සින්දු අහන්න. වගේම ඔයා කැමැතිම එකතු කරගෙන. ඉතින් මේ පැය දෙකක් ඉන්න පුළුවන්. හවස 6:30 වෙනකන්. ඉතින් ඔයාට ඉක්මනට එන්න කියලා තමයි මතක් කරන්නේ. 93.5 93.7 ඔයාට අහගෙන ඉන්න පුළුවන්. ඒත් එක්කම WhatsApp කරන්න පුළුවන් මැසේජ් එක. එහෙම නැත්නම් normal message එකක් විදිහට එවන්නත් පුළුවන් ඔයාට. 07.03 93.5 93.7 ඉක්මනට එවන්න. මම කියනකට කවුද මේ වෙනද වගේම ඖෂධ රත්ටිට මැසේජ් එකක් දාලා තිනවා. නවගහ ලස්සන සින්දුවකට මමත් එකතු කරගන්න කියලා ගිය සතියේ මම මැසේජ් එක කියන්න නැතුව ගියා. අදත් යන්නකෝ ඔයා හොඳද? නෑ නෑ අද වාගේ නම් මේක ආපු ගමන් මම කියෙව්වා. හරිනේද? ඒත් එක්කම ලස්සන සින්දුවකට මාව එකතු කරගන්න රක්වහණෙන් තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. අපිවත් එකතු කරගෙන දෙන්න කියනවා ආයිෂාර නංගිවයි මම කනිෂ්කා දුෂ්මන්තා වෙන්න ඇති. ඔව් කනිෂ්කාද කනිෂ්කද නිකම් එකම විදිහට ලියන්න එක හිතාගන්න අමාරු. කමක් නෑ දෙන්නම හරි එකතු කරගන්නම් නේද? ඒත් එක්කම මම හිතන යන්න කොහෙටද දන්නවද? අනුරාධපුරේ පැත්තට. සචිනි මැසේජ් එකක් දාලා තිනවා ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා. ඒත් එක්ක මෙයාගේ බෝල හැමෝම එකතු කරගන්න කියනවා. අද ගෙදර හැමෝම අනිවාර්ය දවස නිසා ගෙදරට වෙලා සොද්දට ලක්කන දාගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. ඉතින් මෙතරම් අදරින් ආව එකතු කරගන්න ඒ සින්දුවට. ඒත් එක්කම මතක් කරන්න ඕනේ අද වෙලාවේ ලස්සනයි පරිස්සම ලස්සන පරිස්සමට වැඩසටහන කරනවා කියලා තියෙනවා. ඉතින් අපිව එකතු කරගන්න කියලා තියෙනවා දෙව්තිලින. ඉතින් ආව එකතු කරගන්න හරිම ආදරේ. ඉතින් කවුද මේ හාට් එකක් දාලා බේරෙන්න හම්බ වෙන්නේ? මං ගැන කියන්න කියලා තමයි කියන්නේ. කවුද මට මේ සර්ජනය කරන්නේ? අනිවාර්යෙන් සුබ සන්ධ්‍යාවක් ඔයාට කියනවා. හරියටම සතියක් බලාගෙන හිටියා එනක හවස 4:30 කියන්නේ මං කැමතිම වෙලාවක්. ඒ වගේ වයිස්සක නිසා මට දෙන්න පුළුවන්ද? දෙන්නම් ඒ සෙන්දු අනිවාර්යෙන් වහගෙන ඉන්න මේ හවස 6:30 වෙනකන්. ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකේ සින්දු ටික හරිම ලස්සනයි. ගොඩක් විශේෂයි 90 දශක සින්දු ටික. ඉතින් ඔයාවත් එකතු කරගෙන මියන්න හදන්නේ ඒ ලස්සන සින්දු අහන්න. ඔයාට තවත් වෙලාව තියෙනවා මම අහගෙන ඉන්නකම ලස්සන සින්දුවක් අහන්න. තව කට්ටිය එකතු කරගන්න.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: මහජන හිස පැනදූ කිරුළයි
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 77 73 74

දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හඳි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳ සැල් සහ ඔබට ළඟම වෙළඳ සැලෙන් රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් ලකන්ද රේඩියෝ ITN

සවස්සු පහයි විනාඩි 29 වෙලාව ඔයාමව අහගෙන ඉන්න ලක්කන සතියන්තය අහගෙන ඉන්න වෙලාව නේද? ගෙදරට එහෙම යන ඉන්නකොට ගොඩක් අය පුරුදු වෙලා තියෙන නේද සරප්පු දෙකක් දාගෙන ඉන්නේ එහෙම. ගැන ළමයි එහෙම නම් ටිකක් විශේෂයි. ওই කාමරයට එහෙම සරප්පු දාගෙන ඉන්නව නේද? එයාත් එහෙම කෙනෙක්ද? එහෙනම් චුට්ටක් හිතන්න වෙනවා. සරප්පු දෙකක් අය පාරක් ගේ ඇතුළට එළිය දාගෙන ඇවිල්ලා ආපහු ගේ ඇතුළට දානවද කියලා වගේ එක. දැන් අම්මා හැම අපිට බණිනවනේ එළියට දාපු සරප්පු දෙක ආපහු ගේ ඇතුළට අරගෙන එන්නකොට විස බීජු දෙනවා කියලා. අපි ඔය වැඩි අම්මා කියන එක හැම ගණන් ගන්න නැතුව හැම අනේ නෑ ආ සරප්පේ ජරාව නෑ කිය කම අකුල් දෙක හොදගෙන ආවා කියලා දාගෙන යනවා. එහෙමද ඔයා? ඉතින් ආ දන්නවද දැන් අපේ අපි හිතුවාට දැන් මේක සරප්පු දෙක හොදගෙන ඇවිල්ලා ගේ ඇතුළට දාගෙන ගියාට ඒක තින විස බීජ ටික නැති වෙනවා කියලා ඒක ඇත්තටම නෑ. ඉතින් ඔයාට දැන් හේතුවක් තමයි දැන් ගොඩක් වෙලාවට මේක සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන් ඔයාට. හැබැයි පුංචි කාලේ ඉඳන් අපේ අම්මලා දැන් මේ කියන දේවල් එක්ක අපිට ඇහිලා තියෙනවා දැකලා තියෙනවා සරප්පු දෙක දාන්න එපා කියලා. ඒක දැන් නීතියක් විදිහට නැති වුණත් අපේ හිතට අම්මා කියලා තියෙනවානේ. හැබැයි දැන් ඔයා දන්නවද මේක විද්‍යාත්මක විදිහට බැලුවොත් දැන් පුරුද්දක් විදිහට මේ සරප්පු දාන තත්ත්වයත් එක්ක ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය තීරණය වෙන්නත් පුළුවන් කියලා. හිතන්නකෝ දැන් ඔයා එළියට ගිහිල්ලා ඇවිදගෙන ඇවිල්ලා සපත්තු දෙක කොයි වගේ තැන්වලට ඔයා ගිහිල්ලා එන්න පුළුවන්ද එළියට ගියාට නේද? රෝහල්, පදික වේදිකා, එහෙම නැත්නම් බෙහෙත් විසින තැනක්, වෙලක්, මේ කුඹුරක්, මේ ඕන දෙයක් වෙන්න පුළුවන්නේ. ඉතින් මේ වගේ තනකොළවල තියෙන පුළුවන්, ඒත් එක්කම ඔයා ගමන් කරන ඕනම තැනක තියෙන පුළුවන්. මේ ඒ හැමදේමත් එක්ක ඔයා ගේ ඇතුළට එන්නේ ඒ හැම විස බීජයක්ම එක නේද? ඔයාට ඇහැට පේන්නේ නැති තරම් කුණු දූවිලි තියෙනවා, විස බීජ තියෙනවා. ඉතින් ඔයා දන්නවද දැන් ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ කරන පරීක්ෂණිකින් අනාවරණය වෙලා තියෙනවා සපත්තු ඒ යටිපතුල් වල 96%ක්ම කොලිෆෝම් කියන බැක්ටීරියාව තියෙනවා කියලා. ඉතින් ඒ විතරක් නෙමෙයි දැන් මේ සපත්තු යුගලවලින් 27%ක්ම මාරාන්තික රෝගාබාධ ඇති කරන්න පුළුවන් ඒ කොලි කියන බැක්ටීරියාවත් හම්බ වෙලා දෙනවා කියලා දිනුන. ඉතින් ඒත් එක්කම අපිට අතිසාරය වගේ දේවල් ඒත් එක්කම වකුගඩු රෝග ඇති වෙන්න පුළුවන් කියලා දින, අකර්මණ්‍ය වෙන්න පුළුවන් කියලා දින. ඉතින් මේ හැමදේම එක්ක බලපානේ අන්තිමට ඔයාටම තමයිනේ ඔයාගේ සෞඛ්‍ය තත්ත්වයට ගැටලු ඇති වෙන්න පුළුවන් කියලා තමයි මේ හැම පරීක්ෂණයකින්ම තහවුරු වෙලා තියෙන්නේ. ඉතින් ඔයා පොඩ්ඩක් හිතනවා සරප්පු දෙකක් එළියට දාලා ඒක අපහු ගේ ඇතුළට දාගෙන යන කෙනෙක් නම් විස බීජ ගොඩක් එක්ක තමයි යන්නේ කියලා පොඩ්ඩක් මතක් කරගන්න මේකත් නේද? ඉතින් පුළුවන් නම් ආට පුළුවන් ඒ පුරුද්ද පොඩ්ඩක් මගහැරගන්න, අම්මා කියන දේට පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න, සරප්පු දෙක පොඩ්ඩක් පැත්තකින් තියලා පොඩ්ඩක් බලන්න නේද? කයි එහෙම කියද්දි අම්මා කියද්දි චුට්ටක් හිතලා බලන්නකෝ. දැන් එතකම මතක් කරන්න ඕනේ දැන් අපි වහගෙන ඉන්නේ කවුද කියලා. 93.5 93.7 වෙනද වගේ ආදරෙන් ජයේ මම අහගෙන ඉන්න ඔයා වැඩි කරන තැන හැමෝමත් එක්ක කොට්ටාව වීරක්කුඩි බේකරි කියේ හැමෝම එකතු කරගන්න කියන හරිම ආදරෙන් නිල්මිනී ඉන්නවා. නිල්මිනී කියනවා ටිකක් වෙනස් කතාවක්. අපි ඒ කතාව වැඩි නොකියමු නේද? කමක් නැහැ නිල්මිනී. එයාගේ අම්මට තමයි යා ගොඩක් ආදරේ. ඔයා අම්මා තමයි යා ඔල ලොකු කාලේ වෙනකම්ම හරිම ආදරෙන් බලාගෙන තියෙන්නේ. ලස්සන සින්දුවක් දෙන්න නිල්මිනි ඔයාටත්. යෂ්ගල් ගුඩ් ඉවිනින් කියනවාට ගුඩ් ඉවිනින් දෙවනි. ඔයාගේ පවුලේ හැමෝමත් එකතු කරගන්න. ඒත් එක්කම රත්නපුරේ පැත්තට යන්නත් හිතුණා. රත්නපුරේ ඉඳලා මට කෝල් එකක් දුන්න කෙනෙක්. ලස්සන සින්දුවක් දෙන්න තමරා කුමාරි. වෙනද වගේම හරිම ආදරෙන් මට කෝල් එකක් දෙනවා. මගේ පිස්සු කෙල්ල කෝ කියලා බලන්න. ඉන්නවා. කොහෙවත් ගියේ නෑ, මෙතන ඉන්නවා. ඉතින් ඔයා එකතු කරගන්නම් හරි මාදරෙන් ඔගේ පවුලේ හැමෝමත් එක්ක. ඉතින් මේ ලැස්ති කරන් ඉන්න සින්දුව මගෙන් ඔයාට අහලා බලන්නකෝ. රවින්ගේ

0: BTN
1: ජීවිතයක් නැතිකර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
2: අවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: ලුකයියා මාර වෙඩනේ ඕනේ දොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස් කෝද ඩොක්ට යාද සුන්නද?
3: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
4: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියෙනවානේ.
5: hina vevi sindu ahanna FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න.
6: Evening drive with Chamit and Charu.

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට

උරගා බලන්න. තරඟකාරී වදේක වෙන්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 1.76

0: පහයි විනාඩි 45 දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: වෙලාව පසුරු 5 විනාඩි 45යි.
1: ලක්කන් ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන සම

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: ඩෙංගු දැඩි අවතානමක රටේම රෝගීන් 46,000ක් ඉක්මවයි. රුපියල් මිලියන 1950ක වියදමින් රෝහල්වලට CT ස්කෑන් යන්ත්‍ර 11ක්. 2026 උසස් පෙළ කල් දැමීමක් නැහැ. අධ්‍යාපනයේ නිවේදනයක්. හෝමුස් වැසෙද්දී ඉරාන ඇමරිකා සාකච්ඡා මේසේ සූදානම්.
2: ලක්කන් ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයේ NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB Bankwin.
3: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: Lakhanda Radio ITN.
1: Malam semasa hari.

අලුත් පැයක් මේ විදිහට පටන් ගන්නවා හවස 6 විනාඩි 3යි දැන් වෙලාව. ඔයා ඔයා ගැන විතරයිද හිතන්නේ? නෑ නේද? ඔයා ඔයා ගැන විතරක් හිතලා හරියන්නේ නෑ. ඔයා අනිත් අය ගැනත් හිතන්නම වෙනවා නේද? මොකද මේ දවස්වල ඩෙංගු මඳුරුවා හැමෝටම වග කියන පටන් අරගෙන තියෙන්නේ. අපි දන්නේ කොයි වෙලේ ඔයාටත් වග කියයිද කියලා නේද? එතකොට gedara tiyana pol katu wathura ekathu wenna puluwan dewal me hama deema oyage gedarin paarata hema gihin danne paaneida eka hari vidihata bæhara karanna naththam hithanna puluwa ape gedara wata pitawa pirisuduwa una nan athi anithage gewalala mona unath mata wadak naha wage de hithanna bæ neida mokada maduruwa kiyana de api dannne koi welaye kohoma apita athi wedi kiyala unak athi wenna puluwa ithin me wage dengu una wage deyak athi unoth lesi wenne ne ඉතින් ඔයා ගැන විතරක් හිතන්නේ නැතුව ඔයාට අවට පරිසරෙත් එක්කම හැමෝමත් එක්ක එකතු වෙලා අවශ්‍යද කරගන්න පුළුවන් පිරිසිදු කරගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ආරක්ෂාව ගැනත් ඔයා වග කියන්න වෙනවා නේද? ඒකත් මතක් කරන ගමන් ඔයාට හිතුණා මට කියන්න. දැන් තමන් ගැන විතරක් හිතලා හරියන්නේ නැහනේ. යාළුවා ගැන හැමත් හිතන්න ඕනේ. ඔයාත් යාළුවා ගැන හිතන කෙනෙක්ද? යාළුවාට හැම ලස්සනට සින්දු කියන්න පුළුවන් කෙනෙක්ද? ඔයා දන්න සින්දු කියන්න පුළුවන් අයත් ඉන්නවද? එහෙම ඉන්න අය ඉන්නවනම් ලස්සන වොයිස් එකක් තියෙන කෙනෙක් නම් ආදරණීය කටහඬක් තියෙන කෙනෙක් නම් එයාට අවුරුදු 20ත් 50ත් අතර කෙනෙක් නම් ඔන්න හරිම චාන්ස් එක තමයි මම මේ කියන්නේ. ඔයාගේ ලස්සන වොයිස් එකක් තියෙන යාළුවාට කියන්න 07.06 366 0706 367 166 ට ඔයාගේ ලස්සන වොයිස් එකකින් කරපු සින්දුවක් WhatsApp කරන්න. ඉතින් ඔයාට මේ පණිවිඩය දෙන්න පුළුවන්. ඉතින් අපි වහගෙන ඉන්න ගමන් 93.5 93.7 ඉතින් මේ පණිවිඩය එයාට කියන්න

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස්
1: කොහොමද ඩොක්ටර්? යාර සුන්නද? මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තතපේ වෙඩ කරන්නේ අයියා මට.
2: සුපුරි ඩොක්ටර් නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
0: hina levi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
3: evening drive with chamit and charu.

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහල ගුණයනුත් ඉහල විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දළ වශයෙන් 150ක්. මේ අනතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දළ වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දළ දේශීය නිෂ්පාදනයේ 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්නේ

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි.
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය. දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල්කුලි. බඩේ අමාරුව සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල්කුලි.
4: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011176779579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
0: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සුරහා මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176779579.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: මට ගිහින් එන්න වෙලාව හරි. අතට ගිහින් එන්නම්. එතකම් පරිස්සමට සතුටින් ඉන්න. සුබ දවසක්.

0: настала.
1: ඩෙංගු දැඩි අවතානමක රටේම රෝගීන් 46,000ක් ඉක්මවයි. රුපියල් මිලියන 1950ක වියදමින් රෝහල්වලට සීටී ස්කෑන් යන්ත්‍ර 11ක්. 2026 උසස් පෙළ කල් දැමීමක් නැහැ. අධ්‍යාපනයේ නිවේදනය. වසරේ පළමු මාස හතරට ඩොලර් මිලියන 1287ක අපනයන ආදායමක්. පිය සෙනෙහසට කවිගේ ලියවෙන දවස අදයි. හෝමුස් වැසෙද්දී ඉරාන ඇමරිකා සාකච්ඡා මේසේ සූදානම්. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර. ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් කොඩ විතාරණ. දිවිනිපුරා මේවන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 46,000 ඉක්මවා ගොස් තිබෙනවා. මෙම මාසයේ මේ දක්වා ඩෙංගු රෝගීන් 1296 දෙනෙකු වාර්තා වී ඇති බවයි ඩෙංගු වර්ධන ඒකකයේ සඳහන් කළේ. ඩෙංගු රෝගී අධිවසංග තත්වයකින් පැතිරියාව හේතුවෙන් ඒ පාලනය කිරීම සඳහා සියලු පියවර ගත යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. රෝහල් රැසක ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවයි සඳහන් වන්නේ. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එන් වැඩිම පිරිස කොළඹ මහනගර සභා සීමාව තුළ වාර්තා වී ඇති බවයි ඩෙංගු වර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණාගර මහතා පෙන්වා දෙන්නේ.
2: විනිදා වෙන විට ලංකාවේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වෙනවා 46,037ක් හැටියට. ජූනි මාසයේ පමණක්ම 12,196ක් වාර්තා වෙලා තිබෙනවා. සියලුම මාස ගත්තොත් එහෙම ජනවාරි සිට මේ මාසෙ දක්වා වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ ජූනි මාසයේ මේ වන විට. තව දවස් 10ක් අපිට තියෙනවා මාසෙ. නමුත් මේ වන විට 12,196ක් වාර්තා වෙනවා. වාර්තා වෙන රෝගීන්ගෙන් 51.75% වාර්තා වෙන්නේ බස්නාහිර පළාතේ. මේ තත්ත්වය අපි බොහෝ දුරට අඩු කරගත යුතු වෙනවා. ඩෙංගු රෝගේ වැළඳීම නිසා දැනට මේ අවස්ථාව වෙනකොට මරණ 28ක් සිද්ධ වෙලා තිනවා. ඉතාමත්ම ඛේදවාචකයක් මේ වැනි රෝගවලින් මරණ සිදු විය යුතු නැහැ.
1: මේ අතර ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය සඳහා පසුගිය සතියේ පුරා ඩෙංගු වර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. පාසල් රාජ්‍ය ආයතන පොදු ස්ථාන ඇතුළු පරිශ්‍ර පිරිසිදු කිරීමටයි එහිදී කටයුතු කෙරුණේ. ඩෙංගු රෝගයේ අධිවසංගතයක් බවට පත්වී ඇති අවධානම හමු වේවොත් ජනතාව ඒ වළක්වා ගැනීමට කිසිදු සූදානමක් නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. පසුගිය සතියේ දිවාස ඇතුළු සිසු ස්ථාන පරීක්ෂා කිරීමේදී එම තත්ත්වය හඳුනාගත් බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ කොළඹ දිස්ත්‍රික් සභාපති අමිත් කුමාර මහතා සඳහන් කළේ.
3: අපේ නිරීක්ෂණය උච්ච කරුණ තමයි මහජනතාව තවම ඩෙංගු වැළැක්වීම සඳහා සූදානමක් නැහැ. පරීක්ෂා කරන ආයතන, නිවාස සහ අනෙකුත් ස්ථාන සියල්ලගෙන් වාගේ සියල්ලගේ බොහෝ ප්‍රමාණයක අපේ මදුරුගේටයන් වාර්තා වීම අපිට දැක් ගන්න පුළුවන් වෙනවා. මදුරුගේටයන් වාර්තා වීම ගත්තම තවම අපිට දැනෙන්නේ මහජනතාව ඩෙංගු මර්ධනය කිරීම සඳහා කිසිම සූදානමක් නැහැ කියලා. මේක දඩ ගහලා දුම ගහලා ඩෙංගු මර්ධනය කිරීම කරන්න බෑ. අනිවාර්යෙන් මහජනතාව මේකට සූදානම් වෙන්න ඕන. එම නිසා මේ වෙලාවේ අනිවාර්යෙන්ම මොහොතක් හිතලා සුපරීක්ෂාකාරීව තමන්ගේ පරිශ්‍රය ආයතනය සහ තමන්ගේ පොදු ස්ථාන පිරිසිදු කර ගැනීමක් කරන්න වෙනවා. මදුරු ගහනේ පාලනය කිරීමකින් තොරව අපිට මේ ඩෙංගු මර්ධන ව්‍යාප්තිය පාලනය කරගන්න බෑ. ඒ ගැන ඔබේ අවධානය කාරණක යොමු කරනවා ඉල්ලා සිටිනවා.
1: ඩෙංගු වර්ධන වැඩසටහන සඳහා දිවාස හෝ ආයතන පරිශ්‍රයන් වෙත පැමිණෙන පොලිස් නිලධාරීන්, සෞඛ්‍ය අංශ නිලධාරීන් ඇතුළු සීල් නිලධාරීන්ට පූර්ණ සහාය ලබා දෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කළා. ඩෙංගු රෝග ව්‍යාප්තිය සඳහා ක්‍රියා කරන පුද්ගලයන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව ක්‍රියා කරන බවයි පොලිසිය පවසන්නේ. ඩෙංගු වඳුරුවන් බෝවර ස්ථාන පවත්වාගෙන ගිය 76 දෙනෙකුට පසුගිය සතියේදී නඩු පැවරීමට පීවර කෙර තිබෙනවා. ආඝාත පිළිකා සහ හෘද රෝග ඇතුළු රෝග රසක පරීක්ෂාවන්ට අත්‍යවශ්‍ය අධි තාක්ෂණික නවීනතම සීටී ස්කෑන් යන්ත්‍ර 11ක් මෙරට රෝහල් පද්ධතියට ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ඊට වැය වෙන මුදල රුපියල් මිලියන 1950ක්. ඒයටතේ කළුතර සහ කුණ්ඩෑගල රෝහල්වල නව සීටී ස්කෑන් යන්ත්‍ර දැන්ටමත් ස්ථාපිත කර අවසන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. කළුතර ශික්ෂණ රෝහලට ලබා දී ඇති සීටී ස්කෑන් යන්ත්‍රයේ වටිනාකම රුපියල් මිලියන 200කට අධිකයි. කුරුණෑගල ශික්ෂණ රෝහලටද රුපියල් මිලියන 160ක වටිනාකමකින් යුත් සීටි ස්කෑන යන්ත්‍රයක් ලබා දීමටයි පියවර ගෙන තිබෙන්නේ. අවශ්‍යතාවයේ පරිදි දිවයින පුරාණිකුත් රෝහලවලටද මෙම යන්ත්‍ර ලබා දීම සිදු වෙනවා. එය දුබ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරය යටතේ ශ්‍රී ලංකා ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, ගාල්ල ජාතික රෝහල සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහල් සඳහාද රුපියල් බිලියන 640ක වියදමින් ලබා දී ඇති සීටි ස්කෑන යන්ත්‍ර ස්ථාපනය කිරීමේ කටයුතු මෙවැනි විට සිදු කරමින් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ඊට අමතරව කුලියාපිටිය ශික්ෂණ රෝහල් සහ දඹුල්ල ඩවලපිටිය හලාවත මෙන්ම මන්නාර විහාර දිස්ත්‍රික් මහ රෝහල් සඳහාද රුපියල් බිලියන 950ක වටිනාකම ඉදියොත් අති නවීන සීටි ස්කෑන යන්ත්‍ර මිලදී ගැනීම සඳහා කටයුතු කරනවා. මෙම යන්ත්‍ර ස්ථාපිත කිරීමත් සමග රෝග රසක ප්‍රතිකාර සේවාවන්හිදී ඉතා කෙටි වේලාවක් තුළ වඩාත් නිවැරදි රෝග විනිශ්චයන් ලබා ගැනීමට වෛද්‍යවරුන්ට හැකියාව ලැබෙන බවයි සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. 2026 උසස් පෙළ විභාගයේ කල් නොදමන බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කළා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ විභාගයේ සදහා සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් පවතින බැවින් විභාගයේ කල් දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි. 2026 උසස් පෙළ විභාගයේ අගෝස්තු මාස 10 වනදා ආරම්භ කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙන්නේ. කෙසේ වෙතත් විභාගයේ කල් දමන ලෙස විවිධ පාර්ශ්ව ඉල්ලීම් සිදු කර ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය අද නිකුත් කළ මෙම විශේෂ නිවේදනයෙන් අවධානය කර තිබුණේ විභාගයේ පැවැත්වෙන කාල සීමාව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. ජාතික අධ්‍යාපන ආයතනය නිකුත් කළ ගුරු මාර්ගෝපදේශයන්ට අනුව උසස් පෙළ විෂය නිර්දේශයන් ආවරණය කිරීමට අවශ්‍ය වන දින සංඛ්‍යාව 300ක් බව අදාළ නිවේදනයේ සඳහන්. 2026 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටසුන් සඳහා ඉගැන්වීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කළ දින සිට 2026 අගෝස්තු 7 වනදා දක්වා පාසල් පැවැත්වෙන දින ගණන 343ක් බවයි නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. මෙවර උසස් පෙළ විභාගයට දෙවන සහ තුන්වන වර පෙනී සිටසුන් සඳහාද පෙර විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ දිනේ සිට මෙවර විභාගයේ පැවැත්වෙන දින දක්වා පරතරය මාස 4ක් සහ දින 10ක් බවද එහි සඳහන්. ඒ අනුව 2026 උසස් පෙළ විභාගය සඳහා සූදානම් වීමට නියමිත කාලය ලැබී ඇති බැවින් අදාළ විභාගයේ පැවැත්වෙන කාලවකවානුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දී තිබෙනවා. ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය අදයි. සෑම වසරකම ජුනි මාස 3 වන ඉරිදාවයි ලෝක පුරා පියවරුන්ගේ දිනය ලෙස සැමරෙන්නේ. ඒ අනුව ලෝකයේ බොහෝ රටවල් මෙම දිනය පියවරුන්ට ගෞරව දක්වමින් විශේෂ උත්සව පැවැත්වීම සිදු කරනු ලබනවා. පේවරුන්ගේ දිනය සැබරීම 1910 වසරේදී ප්‍රථමයෙන් ආරම්භ වූයේ ඇමරිකාවෙන් බවයි ඉතිහාසය සඳහන් වන්නේ. එන්පසුව 1972 වසරේදී එවකට ඇමරිකා ජනාධිපති රිචඩ් නික්සන් විසින් පේවරුන්ගේ දිනය එරට ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළා. මෙවන විට ලොව රටවල් 111ක පේවරුන්ගේ දිනය සැබරීම සිදුවනවා. දරුවන්ගේ ජීවිත ගොඩනැගීමට වෙහෙසෙන නිහඬ ආදරවන්තයෙකු ලෙසයි පියවරුන් සැලකෙන්නේ. ඒ අනුව දරුවන් වෙනුවෙන් පියවරුන් සිදු කරන නිහඬ සටන සහ කැපවීම අද්දිනේදී ලෝපුරා සිහිපත් කරන්නේ පිය සෙනෙහසට එක්කෙරෙන අපරිමිත ගෞරවයක් ලෙසයි. මෙම වසරේ පළමු මාස 4 තුළ ඇමරිකා ඩොලර් බිලියන 1287ක අපනයන ආදායමක් වාර්තා වී ඇති බව අපරණ සංවර්ධන මණ්ඩලයේ පවසනවා. එහි සභාපති බග්ගල විජේසිංහ මහතා සඳහන් කළේ සමස්ත අපනයන ආදායමෙන් 22%ක් සේවා අංශය නියෝජනය කරන බවයි.
0: මේ වෙනකොට සමස්ත අපනාන ආදායමෙන් 22% ප්‍රමාණයක් නියෝජනය කරන්නේ සේවා අංශයේ අපනාන ආදායම. ඉතින් මේ එක්ස්පෝර්ට් සර්විසස් එක අපි 2025 වසරේදී බිලියන 3.7කට වැඩි අපනාන ආදායමකට ලැබුණා. මේ වසරේ මුල් මාස 4 තුළ පමණක් වාර්තාගත වෙලා තියෙනවා ඇමරිකාන් ඩොලර් මිලියන 1287ක ප්‍රමාණයක්. වර්ධනය 5%කට ආසන්නයි. එහිදීත් කැපේ පේන වර්ධනයක් අපි දකිනවා. අපේ තොරතුරු තාක්ෂණ ශේත්‍රය විශේෂයෙන්ම අපේ ජාතික අපනයන සංවර්ධන සැලැස්ම අපනයන සංවර්ධන මණ්ඩලය පසුගිය මාස 10 කට කාලයක් තිස්සේ සියලුම පාර්ශවකරුවන් එක්කව කරගෙන අපි සකස් කරලා තියෙනවා. එහිදී මේ සැලැස්ම තුළින් අපි යෝජනා කරලා තියෙනවා සර්විස් පැත්තෙන් අපි ඉතා වැදගත් වෙන ශේත්‍ර දෙකක්. ඒ තමයි ICT ශේත්‍රයයි ලොජිස්ටික් ශේත්‍රයත් අපි ඉස්සරහට ගේන්න ඕන කියන එක. විශේෂයෙන්ම ICT ශේත්‍රය අපි දැන්ට ඩොලර් බිලියන 2 ඉඳන් ඩොලර් බිලියන 5කට වැඩි වෙනකොට විශාල ප්‍රමාණයේ රැකියා බිහි වෙනවා වගේම ලංකාවට විශාල මුදලක් ලංකාවට ලැබෙනවා. ඒ වගේම ට්‍රාන්ස්පෝට් බිල්ඩින් ඒ වගේ ලොජිස්ටික් ඔපරේෂන් ගන්නකොට ලංකාවේ තියෙන භූගෝලීය පිහිටීම ඒ වගේ ලංකාවට වැඩි වශයෙන් ඉතාමත්ම ඉක්මනින් විදේශ වෙනුම හොයා ගන්න පුළුවන් නම් මෙන්න මේ ශේෂ්ඨ ඉතාමත්ම කැපිපෙන වර්ධනයක් වෙනවා.
1: ආර්ථික හා දේශපාලන බිඳවැටීම් හමුවේ ලව සභාජක් ගොඩ ඇගීමේ වකීම සිළු දිනට පැවරෙන බව අභාත්‍ය භාචාර්ය චන්දන අබේරත්න මහතා පවසනවා. ඒ නාරහම්පිට නිලමැදුර පරිශ්‍රයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින්
4: අපි ආණ්ඩුව ගන්නකොට 104ක විතර වගේ පුරප්පාඩු ප්‍රමාණයක් තිබුණා. ඒ ටික පිරවීම සඳහා අපි කටයුතු කළා. සමහර තනතුරු 2017 ඉඳලා පුරවලා තිබුණේ නැහැ. සමහර ඒවා 2021 ඉඳලා පුරවලා තිබුණේ නැහැ. ඒතන දීප ව්‍යාප්ත සේවා ඇතුළුව අනෙකුත් සියලු සේවාවන්ගේ ඒ පුරප්පාඩු පිරවීම සඳහා අපි මේ වෙනකොට කටයුතු කරමින් යනවා. ඒත් රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න, රාජ්‍ය සේවය ගුණාත්මක තත්වයකට පත් කරන්න. එතකොට මේ වැටුප් වැඩි කරලා අලුතෙන් බඳවා ගැනීම කරලා රාජ්‍ය සේවය ශක්තිමත් කරනවා වගේම රාජ්‍ය සේවයේ තියෙන අර කතා කරපු විදිහේ යම් යම් අක්‍රමිකතා, දූෂණ, වංචා වැළැක්වීමේ අවශ්‍යතාව තියෙනවා. නීතිය ක්‍රියාත්මක වෙන බව දැනෙනවා නම් නීතිය කඩකිරීම, උල්ලංඝනය කිරීම, නීති විරෝධී කටයුතු කිරීම අඩු වෙනවා. අවම වෙන අපි කියන්න ඕනේ 100%ක් නතර වෙනවම කියලා. නමුත් හැකිතාක් අවම කරගන්න අපට මේ ක්‍රියාවලිය ඇතුලේ පුළුවන්කම තියෙනවා.
1: සියලු ජනතාවගේ අයිතිවාසිකම් සුරකිමින් යහපත් සමාජයක් ගොඩනැගීම රජයේ අරමුණ බව අභාත්‍ය සරෝජා සාවිත්‍රී පොල්රාජ් මහත්මිය ප්‍රකාශ කළා. ඒ වතු ජනතාව මුහුණ දෙන ගැටුවලට විසඳුම් ලබා දීම වෙනුවෙන් පැවති සාකච්ඡාවකට එක්වෙමින් සකච්ඡාව පැවතුනේ බාතර කොටපුළ සහ පස්කොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී. එහිදී අභාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ වතු ජනතාව රාජකාරී ස්ථානයේට ජීවිතය සිඳ කිරීමේ යුගය අවසන් කිරීමට වත්මන් රජය ක්‍රියා කරමින් සිටින බවයි.
5: අපේ මේ මැදිහත් වීම උපරිමයම කරන්නේ මේ ලංකාවේ සෑම පුරවැසියෙක්ම නිදහසේ ජීවත් වෙන්න ඕන කියන පදනමින්. හැබැයි මේ වතුවල ජීවත් වෙන මිනිස්සු ආණ්ඩු දෙකකට අවනත වෙන්න වෙලා තියෙනවා. එකක් මේ පොදු නීතිය, අනිත් එක දෙවැනි එක වත්තේ නීතිය. අන්න ඒකෙන් නිදහස් කර ගැනීම අවශ්‍යයි. අපි ඕනම කෙනෙකුට අපේ රාජකාරී ස්ථානයේ ජීවත් වීමේ අයිතිය සින්න කරන්නේ නැහැ. හැබැයි මේ වතුවල මිනිස්සුන්ට රස්සාව කරන්න යන වත්තේ තුලේ ජීවිතේ සින්න කරන්න වෙලා තියෙනවා. ඒකෙන් අපි ගලවන්න ඕනේ. උප්පැන්නේ ලියාපදිංචි කරන්න කලින් වතු අධිවකාරිවරයාගෙන් ගන්න වෙනවා මෙයා වත්තේ කෙනෙක්ද නැද්ද කියන එක. මැරුණට පස්සේ සුසාන භූමිය හොයන්න මේගොල්ලන්ට නැවත යන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට ගෙදර තමන්ම ඉන්න ගෙදර වහලා දෙමෙනවා නම් රෙපෙයාර් එකට අවසර ගන්න වෙලා තියෙනවා. තමන් ඉන්න ගේ කියන එක තමන්ගෙන් පස්සේ තමන්ගේ දූ දරුවන්ට පවරන්න බැරි වෙලා තියෙනවා. මෙන්න මේ තමන්ගේ ජීවිතය වත් ඇතුළට සින්න කරන්න බෑ. ඒක කිසිම පුරවැසියෙකුට එහෙම කරන්න බෑ. කැමති පුද්ගලයා කැමති කෙනෙක් වත් වැඩ කරන එක ඒක අතුරගනි. අනිවාර්යෙන් වත් වැඩ කරන්න ඕන කියන ඒ කොන්දේසි වලින් අපි මේගොල්ලෝ නිදහස් කරන එකට අදාළ වැඩපිළිවෙල හදන්න තමයි අපි මේ තොරතුරු එකතු කරන්නේ.
1: යල්පෙනක සැති විහාර දේවලංගම් පනත හා පුරවිද්‍යා පනත කඩමින් සංශෝධනය කිරීමට රාජ්‍ය අවධානය යොමු ඇති බව නියෝජ්‍ය අභාත්‍ය ගම්බගෙදර දිසානායක මහතා පවසනවා. ඒ යළි පිබිදෙන පිදුරංගල සසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවයට එක්වෙමින් වසර ගණ්ඩාවක් පුරා සංවර්ධනය කෙරුණු පිදුරංගල පුදබිම දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ ආධාරය යටතේ සංවර්ධනය කෙරුණේ පිබිදෙන පිදුරංගල යන තේමාවෙන්. ඒ අර්ථයේ පිදුරංගල රජමහ විහාරයේ විදුලි ආලෝකය, ගාන්ටාර කුළුණු අලුත් වැඩියාව, බුදුමැදුර ප්‍රතිසංස්කරණ ඇතුළු ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කෙරුණා. යළි පිබිදෙන පිදුරංගල සසුනට පූජා කිරීමේ සන්නස්පත්‍රය නියෝජ්‍ය අභාත්‍ය ගම්බගෙදර දිසානායක මහතා විසින් විහාර භාරකාර පූජ්‍ය දැනියගම ආනන්ද ස්වාමීන් වහන්සේ වෙත ලබා දීම සිදු වුණා. එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අභාත්‍යවරයා
6: ත්‍රිස්තුවරස 4 වෙනි සීවසේ 5 වෙනි සීවසේ සීගිරි ආරම්භ වෙනකොට ඊට සමගාමීව පිදුරංගල විහාරස්ථානයේ ආගමික වතාවත් වෙනුවෙන් විවර වෙනකොට තිබිච්ච තත්වයන්ට වඩා වෙනස් තත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. නීත්‍යානුකූල පදනමක් මේ ස්ථානවලට ගොඩනගන්න 31 විහාර දේවාලගම් පනත ගේනකොට පුරාවිද්‍යා පනත ගේනකොට තිබිච්ච තත්වයට වඩා වෙනස් තත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. කාලානුරූපව ඊට ගැළපෙන විදිහට නීති රීතීන් වෙනස් විය යුතුයි කියන ස්ථාවරය අපි ඉන්නවා. අපේ ගෞරවනීය අනුනායක මාහිමිපාණන් වහන්සේත් නියෝජනය කරන ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට පිහිටවලා ක්‍රියාත්මක කරන බුද්ධ ශාසන සභාව. ඒ තුළ මේ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවන් වරින් වර සිද්ධ වෙනවා. ඒ අනුව මේ වෙනුවටත් අපි විහාර දේවාලගම් පනත යම් යම් සංශෝධනයන් සඳහා ඉදිරිපත් කළා තිබෙනවා. අපි විශ්වාස කරනවා පුරාවිද්‍යා පනත ඉතාම මුදුරේදීම එවැනි ආකාරයේ වෙනස් කිරීම වලට පවතින තත්ත්වයන්ට අනුගත වෙන විදිහේ සකස් කිරීම වලට ලක් විය යුතු තිබෙන පනත. ඒ පිළිබඳවත් අපි රජයේ අවධානය යොමු කළා තිබෙනවා.
1: ජාතිවාදයේ පතුරු වන සංවිධානාත්මක කණ්ඩායම් ඒ වෙනුවෙන් කොතෙක් ක්‍රියාත්මක වුද ඊට කිසිදු ඉඩක් නොමැති බව අමාත්‍යකේඩි ලාල්කන්ත මහතා පවසනවා. ඒ මහනුවර අකුරණ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්
7: අපේ සමාජයේ පහුගිය කාලේ කොච්චර සංවිධානාත්මකව ජාතිවාදය මේ වන සංවිධාන මොනතරම් දුරට සමාජය තුල ජාතිවාදය පතුරවනවද, සමාජයක් කොයිතරම් ඒවට ගොදුරු වෙනවද? සංවිධානාත්මක ඌමනාවල් එන්න පුළුවන් එක එක ඌමනාවන් මත. හැබැයි ඒ සංවිධාන පවතින්නේ අපේ පුරවැසියොත් ඒවට සම්බන්ධ වෙනවා නම් විතරයි. නැත්තම් එවැනි සංවිධාන පැවැත්මක් නැහැ. අපි මේ වෙනකොට පුළුවන් තරම් එවැනි සංවිධානවල පැවැත්ම අහෝසි කරමින් යන්නේ. මොකද අපේ රට ගොඩාක් ජාතිවාදයෙන් බැටකාපු රටක්. එතකොට ඒ ජාතිවාදයට ඉඩක් නැති වෙන අධ්‍යාපනයක් අපි ලබා දිය යුතුයි. හැම ජාතියකටම වටිනාකමක් තියෙනවා. අපිට තාම බයක් තියෙනවා සංවිධානාත්මක ජාතිවාදී කල්ලි කණ්ඩායම් පක්ෂ අපේ සමාජයේ ජාතිවාදයට කොවිලාරි ගොදුරු කරගෙන හිටිය කියලා. මොකද අපිට තේරෙනවා සමාජයේ තාම ඒක යටපත් වුණත් තිබෙනවා. එතන පාසලට ලොකු වගකීමක් තියෙනවා. වෘත්ති අධ්‍යාපනය විතරක් නෙමෙයි දරුවන්ට ලොකු වගකීමක් තියෙනවා. අපේ සමාජයේ පොදු පැවැත්මට සරිලන පුරවැසියෙක් බවට පත් වෙන්නේ.
1: වියතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල තීරණය කිරීමේදී පක්ෂ විපක්ෂ සියලු දෙනා පොදු එකතාවකට පැමිණ සාමූහිකව තීරණ ගත යුතු බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කළා.
8: මේ මිල සම්බන්ධව තීන්දුවක් ගන්නවා නම් මගේ යෝජනාව ගොවියෙක් විදියට සතුටෙන් ජීවත් වෙලා සතුටෙන් ඒ කරන ක්‍රියාව කරලා ඒ විදිහේ ජීවත් වීමේ මිලක් වියෝල්ට හම්බෙනවා නම් නාඩු වලට රුපියල් 150ක මුදලක් ලැබෙන්න ඕන. ඒ වගේම සම්බසා කීරි සම්බවල මිල වෙනස වියෝල රුපියල් 10ක වෙනසක් තියෙන්න ඕන. ඒ වගේ වෙනසක් නැත්නම් ගොවිය වැඩ කරන්නේ නාඩු වී විතරමයි. ඒක තමයි මේ තියෙන ප්‍රශ්නේ. ඉතින් මේක කුසිකර්ම අමාත්‍යාංශයත් ගොවියොත් සියලුම දේ එකට එකතු වෙලා තීන්දුව තීරණ ගන්නවා නම් මේක කිසි ගැටලුවක් ප්‍රශ්නයක් නැතුව විසඳ ගන්න පුළුවන්. ජනතාවට වග කියන දේශපාලඥයෝ වශයෙන් මේ වාගේ තීන්දුව තීරණ ගැනීමේදී එකමුතුව පොදු එකඟතාවයකට අවිලා ගන්න ඕන. නැත්තම් මේක එදා ඉඳන්ම ගොවියගේ ප්‍රශ්නේත්, ව්‍යාපාරිකයගේ ප්‍රශ්නේත්, ජීවත් වෙන මිනිහගේ ප්‍රශ්නේත්, ඒක දේශපාලන ආයුධයක් කරගත්ත මිසක් ඒවට උත්තර සපයන දේශපාලන නායකයෝ මම දැක්කේ නැහැ. මම දැනුම් විශ්වාස කරනවා
1: විදෙස් මුදල් සංචිත බිරටින් බැහැර කිරීමට සහ ඒ සඳහා කූට ලේඛන සකස් කරමින් මූල්‍ය වංචාවක් සිදු කළ සැක්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය සිදු කළ වැටලීමකදී දේශීය සමාගම් 89ක් විසින් බාණ්ඩ අණනය කරන බව හඟවා ඇමරිකා ඩොලර් විශාල මුදලක් විදෙස් රටවලට ප්‍රේෂණය කර බාණ්ඩ අණනය නොකිරීම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල විය ඇති බවයි පොලිසිය සඳහන් කළේ. විවිධ පුද්ගලයන්ගේ අවශ්‍යතාවන් මත මෙරට ඩොලර් සංචිත අනීතිකව මෙරටින් බැහැර කිරීම සඳහා විවිධ පුද්ගලයන්ගේ නමින් සමාගම් ලියාපදිංචි කර එම සමාගම් නමින් බැංකු ගිණුම් ආරම්භ කර තිබෙනවා. එම ගිණුම් මගින් බාණ්ඩ අණනය කරන බව හඟවා විදේශ මුදල් සංචිත මෙරටින් බැහැර කිරීම, කූට ලේඛන සකස් කිරීම සහ වංචා කිරීම සම්බන්ධයෙන් මෙම සැකරු අත්අඩංගුවට ගත්තේ මිගමුව පෙරියබුල්ල ප්‍රදේශයේදී. වයස අවුරුදු 35ක් වන ඔහු වැල්ලවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. නීති විරෝධී ක්‍රියාකාරකම් වලින් ඔහු උපයාගත් මුදල් යොදවා දේපළහ වත්කම් උපයා ගනිමින් මුදල් විශුද්ධීකරණ වැළැක්වීමේ පනත ප්‍රකාරව වරද වසිදු කර ඇති බවටයි අනාවරණය වී තිබෙන්නේ. චෝදනා එල්ල වී ඇති සියලු සිද්ධීන් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ටාසය වැඩිදුර විමර්ශන සිදු කරනවා. වංචනික පෙම්වතුන් ලෙස පෙනී සිටින සහ අගන්තුක හිතවතුන්ගෙන් ආරක්ෂාවන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පොලිසිය පවසන්නේ පෙම්වතුන් සහ අගන්තුක හිතවතුන් ලෙස පෙනී සිටීමෙන් ලිංගික අතවරයන්ට ලක් කිරීම සහ දේපළ ලබා ගැනීම සිද්ධීන් වැසක් වාර්තා වී ඇති බවයි. සමාජ බාධ සහ විවිධ සන්නිවේදන බාධ ඔස්සේ කාන්තාවන් රැවටීමේ වංචනික ක්‍රියා සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු වාර්තා වී තිබෙනවා. බීට අමතරව විවිධ පාඩ වර්ග සහ බීම වර්ග පාඩේ කිරීමට සලස්වා මත් කිරීම තුළින් කාන්තාවන් අතවරට ලක් කිරීම සහ දේපළ සොරකම් කිරීමේ සිද්ධීන්ද වාර්තා වනවා. ඒ හේතුවෙන් වංචනික ලෙස පෙම්වතුන් ලෙස පෙනී සිටින පුද්ගලයන්ගෙන් සහ ආගන්තුක හිතවතුන්ගෙන් ආරක්ෂාවන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ. ඒ අනුව සංවේදී ඡායාරූප සහ වීඩියෝ නාඳුනට සැකකරිත පුද්ගලයන් වෙත ලබා දීම සිදු නොකළ යුතුයි. සමාජ මාධ්‍යමගින් හඳුනා ගන්නා කිසිවෙකුට මුදල්, ස්වර්ණ ආභරණ හෝ වෙනත් දේපළ ලබා දීමෙන් වළකින ලෙසද පොලිසිය ඉල්ලා සිටිනවා. ජාතික හැඳුනුම්පත් අංක, බැංකු ගිණුම් අංක, පෞද්ගලික ලිපිනයන් හෝ වෙනත් පෞද්ගලික තොරතුරු නාඳුන පුද්ගලයන්ට ලබා නොදීම, සැකසහිත දුරකථන ඇමතුම් හෝ යම් ගනුදෙනුවකට හෝ හම්වීමකට කරන ආරාධනාවන් ප්‍රතික්ෂේප කිරීම තුළින් මෙම වංචනිකයන්ගෙන් ආරක්ෂා විය හැකි බවයි පොලිසිය පෙන්වා දෙන්නේ. එවැනි වංචනික පුද්ගලයන් පිළිබඳව යම් තොරතුරක් වාර්තා වුවහොත් 118-119-1.7 හෝ 1.9 යන අංකවලට වහාම දැනුම් දෙන ලෙසද පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

0: එයට වයි ඇමරිකාව සයිරානය අතර සකච්ඡා අද ස්විට්සර්ලන්තයේ දී පැවැත්වෙන්නේ. සකච්ඡා සඳහා ඇමරිකා උපජනාධිපති ජෙඩි වෑන්ස් ස්විට්සර්ලන්තයේ බලාපොරොත්තු ගොස් තිබෙනවා. සකච්ඡාවලදී න්‍යෂ්ටික ගැටලුව සහ ලිබරල් සටන් විරාමය සම්බන්ධයෙන් එංගතාවයකට එළඹීමට හැකිවනු ඇති බවටයි ඇමරිකා උපජනාධිපතිවරයා විශ්වාසය පළ කරන්නේ. විදේශ මාධ්‍ය වාර්තා කළ ඉරානයේ නියෝජනය කරමින් ඉරට කතානායකවරයා සහ විදේශ අමාත්‍යවරයා මෙවන විටත් ස්විට්සර්ලන්තයට පැමිණ ඇති බවයි. කෙසේ වෙතත් ඊශ්‍රායලය ලිබරල් ඉලක්ක කරගනිමින් අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් පවතිනවා. ඒ හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය යළි වසහතවන බවයි ඉරානය ඊයේ නිවේදනය කළේ. ලිබරල් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීම ඊශ්‍රායලයේ අතිරේකතුරු හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමක් සිදු නොවන බවද ඉරානය පවසනවා. විස්ස කාතා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර අද පැවති තරගයේ ජය ගැනීමට බටහිර ඉන්දිය කණ්ඩායම සමත් වුණා. ප්‍රථමයෙන් පන්දුර පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවර 19යි පන්දු 4කදී සියලු ක්‍රීඩිකාවන් දැවි රස කළේ ලකුණු 98ක් පමණයි. පිළිතුරු නිබ ක්‍රීඩා කළ බටහිර ඉන්දිය කාන්තාවන් පන්දුවර 16යි පන්දු 2කදී කඩලු 5ක් පමණක් දැවේ ලකුණු 99ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය කිරීමට සමත් වුණා.
1: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල.
0: ඩෙංගු දැඩි අවතානබක රටේම රෝගීන් 46,000ක් ඉක්මවයි. රුපියල් බිලියන 1950ක වීදමින් රෝහල්වලට සීටි ස්කෑන් යන්ත්‍රය 11ක්. 2026 උසස් පෙළ කල් දැමීමක් නැහැ. අධ්‍යාපනයේ නිවේදනයක්. වසරේ පළමු මාස හතරට ඩොලර් බිලියන 1287ක අපනයන ආදායමක්. පියසෙනි හසට කවිගේ ලියවෙන දවස අදයි. හෝමුස් වැසෙද්දී ඉරාන ඇමරිකා සාකච්ඡා බේසේ සූදානම්. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මේ නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: පාට පොතක් තිලකලා කලල් කලාවේ
2: ආදරේ උණුසුම විරහවේ වේදනාව
0: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
2: ආදරණීය ජෝතිරණීය ජෝති ඉරිදා රාත්‍රී හතට හිමාලික
0: සහයෝගීතා අනුග්‍රහය
3: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය. වැඩි විස්තර සඳහා 0776 325 25 අමතන්න.

0: ලක්හද ජෝතිරාත්‍රිය
1: රාත්‍රී 7:08 වෙලාව. පස්වරු 7ට හැම ඉරුදින ගුවන්තලේ රැව්පිලි රැව් දෙනවා හඬ ජෝතිකි මෙකලේ. ලක්හඬ ඔබයි ඒ හඬ ගුවනට එකතු කළේ. ඒ පින් බලෙන් වැජ බේවා ඔබ මේ ගුවන්තලේ. එහෙම කියලා ඉවලා තියෙන්නේ කුරණ කරුණායක දයානන්ද. අද වැඩසටහන අපි ආරම්භ කරන්නේ මේ විදිහට. ඒ පින් බලෙන් වැජ බේවා ඔබ මේ ගුවන්තලේ. එහෙම කියන්නේ ලක්හඬට. ඉතින් කොහොමද ජීවිතේ? හරියටම දින 7කින් ඔන්න ඉතින් අපි ඉරිදා 7ට අවිල්ල දිනවා. ආදරණීය ජෝතිගේ ආදරය අරගෙන රාත්‍රී 9 වෙනකන් අපිට මේ උණුහුමේ ඉන්න පුළුවන්. ආදරණීය ජෝති ඔබේ හදවත ළඟින්ම තියාගෙන ඉතින් රාත්‍රී 9 වෙනකන් කතා කරන්න ඕන. අපිට මේ ආදරේ බෙදා ගන්න පුළුවන්. 011 2 75 766 011 2 75 285 285 අපේ සුබුරුදු දුරකථන අංක දෙකම විවෘතයි රාත්‍රී 9 වෙනකන්. ඒ වගේම තමයි ඉතින් WhatsApp එකට මැසේජ් එකක් තියනවා මතක් කරන්න පාදරණීය ජෝති වෙනුවෙන් 07 03 93 5 93 7. ඔන්න අපි ලක්කඩ ඔෆිෂියල් Facebook page එකට ගියොත් live එක බලන්න පුළුවන්. comment එකක් දාන්න මතක් කරන්න පාදරණීය ජෝති වෙනුවෙන් නේද? මේ ආදරේ බෙදා ගන්න ඉතින් එක එක විදි දිනනවා. post card එකක් උනත් එවන්න පුළුවන් ආදරණීය ජෝතිට දෙන ආදරේ හිඳම. කොහොමද ඉතින් අපි කියන්නේ creative විදිහට මැසේජ් එකක් තියන ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් සතියක් ගෙවිලා ඉවරයි. තව අලුත් සතියක් පටන් ගන්න ජීවිතේ ඉතින් එහෙම තමයි. ටික ටික කාලෙ ගෙවිලා යනවා. අපිට අල්ලන්න නතර කරන්න බෑ මේ කාලය. ඉතින් මේ කාලේ කොහොම වුණත් අපි ඉන්න ටික කාලෙ සතුටින් සනීපෙට ඉන්න ඕන. සතුටින් ඉන්න නම් ඔබට දුකක් දරුණාම ඔබේ හදවත තනි වුණාම තනි වුණ ඕන කෙනෙක්ට ආදරණීය ජෝතිගේ හඬ ඇහුණු සැනින් ඔබේ හිත නිවා ගන්න පුළුවන්. හොඳයි, හිමාල් කියන්නේ බොරුද? පොඩ්ඩක් හිතලා බලන්න. ඒ විතරක් නෙමෙයි ඉතින් නේද? අපි සතුටින් ඉන්න වෙලාවක උනත් ආදරණීය ජෝතිගේ ගීතයක් අහලා අපි සතුටු වෙන්න පුළුවන්. තනිකමක් විතරක් නොවේ. ඔබ විලාව විඳින වෙලාවට විතරක් නොවේ. ආදරණීය ජෝතිගේ ගීත ඔබට මේ ජීවිත කාලෙටම ජීවිත කාලෙම ඔබේ ඕනම අවස්ථාවකට කැළපෙන විදිහට ඒ හඬ ඔබ වෙනුවෙන්ම තියනවා. අන්න ඒ හින්දමයි ලක්හඬ ජෝති රාත්‍රියෙන් මේ හඬ ඔබට ගෙනෙන්නේ. ඒ ආදරණීය ජෝතිගේ හඬ. ඉතින් ඉන්න රාත්‍රී 9 වෙනකන් මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN. ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
1: විජය
2: නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණය දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
5: කටේ පිටිපසට එන්නකො
6: මෑණියෝ.
5: සෙව්වන්දි මෑණියෝ.
6: සෙව්වන්දි මෑණියෝ, අපි දන්නවා මේ රටේ ඔබතුමේක කියලා. ඒත් අපිට කාරණාවකට මේ රටේ සර්ච් කරන්න සිද්ධ
5: වෙනවා. ඔබ හදන්නේ කළු ගලේ ඔළුව ගහගන්න.
4: දෙයියන්ගෙම පිහිටයි.
7: අයියෝ,
4: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
8: Channel that shaped generations, from the stories you grew up with, movies that resonate, musicals that ignite the soul, documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
9: රාත්‍රී 7:25 ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාව. ඉතින් ඔන්න අපි අනදන ද වැඩසටහනේ මුලින්ම ගණේ මුල්ල පැතරයි බොවන්. ඉතින් කොහොමදයි ජීවිතේ?
10: හොඳින් ඉන්නවා මාත්‍යා. මේ පොඩිදී අසනීපත් වෙනවා. ඒවල හොඳින් ඉන්නවා.
9: අසනීපයක් තිබුණාට ඉතින් මේ පැය දෙක නම් ඉතින්
10: නේද? මේ අවතක වෙනවා ජ්‍යොති රාත්‍රිය අහන.
9: ඒකනේ ඒකනේ. ඉතින් අද කවදා ආදරෙන් එකතු කරගන්න අපි ආදරණීය ජ්‍යොති වෙනුවෙන්?
10: මේ ගීතයක් මේ සින්දුවක් මේ කවියක් කියමු අපි ජ්‍යොති ගන්න.
9: ආ කියමු.
10: විජයගාමිනි රටදී ගැයූ ජ්‍යොති, සිංහල සිනමාව ඔබවත් කළ ජ්‍යොති, ප්‍රේමවන්තයින් හතගී ගැයු ජෝති, සමදා දිනේවා ලක්නඳ සුල ජෝතිකි.
9: එසේම වේවා ඉතින් නේද? අපි ආදරෙන් එකතු කරගමු ඊළඟ ගීතයට. කාවද එකතු කරගන්නේ?
10: එකතු කරගන්නා මේ සුදර්ශන දේශප්‍රිය පුතා එකතු කරගන්න. එතකොට ගණේ මුල්ල කළුවල පාරේ මේ කොත්තු කලේ ජගත් එකතු කරගන්න. එත්‍යාවචි මහත් එකතු කරගන්නවා. බැලුම් මහරින් ඉතිරික රාජපක්ෂ, ජයතිරික රාජපක්ෂ, නිහාර රාජපක්ෂ, ප්‍රේමතිරික රාජපක්ෂ එකතු කරගන්නවා. මේ වීයන්ගොඩ රජවත්නි එකතු කරන මංගලික රාජපක්ෂ රත්නායි.
9: ලස්සන ගීතයක් අහමු. ඉතින් ආයෙ දවසකදී මේ ආදරේ බෙදා ගන්න අපි කතා කරන්න ඕන. එහෙනම් ජෝතිමත් රාත්‍රියක් වේවා.
10: ජෝති රාත්‍රියක් වේවා.
9: ඒ කවිය ගනේ මුල්. සුබම සුබ ජෝති රාත්‍රියක් වේවා පියවරුන්ගේ දිනේ දවසේ දවසෙත්. ඔන්න අපි අද මාතලේ රන්මුතු ගමින් සම්පත් තමයි මේ මැසේජ් ගෙවලා තියෙන්නේ. අපි ආදරණීය ජෝතිව ආදරෙන් අහන් ඉන්නවා අපේ තාත්තට ලස්සන ගීතයක් දෙන්න. ඒක තමයි වෙන්න ඕන නේද? තාත්තා හිම්බණ්ඩා, බිරිඳ නාලිකා, ඒ වගේම පුතාලා තුන්දෙනා, සහන් කවිස චතුර, ඒ වගේම වැඩසටහන අහන් ඉන්න සියලු දෙනාමත් අපි ආදරෙන් එකතු කරගමු අද දවසේ. එහෙමයි ඔන්න සම්පත් කියන්නේ. සම්පත්, ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. හිතවත් හිමා, සුබ ජෝති රාත්‍රියක් වේවා. මේ මැසේජ් එක නම් ඉවත දාන්න එපා. ඉතින් 20/26/26 ජූලි 7 වෙනිදා ජෝතිපාල මහත්මයා දිවියෙන් සමුහරගෙන ගිහිල්ලා නොදැනීම අවුරුදු 39ක් සැපිරෙනවා. ගොඩක් විශේෂයි. අසාය ගායක එච්.ආර්. ජෝතිපාල කලාකරුවන් මිය ගිහිල්ලා අවුරුදු 36ක් වෙනකොට මොකද කියනවා නම් එතුමා මිය ගිහිල්ලා මීට අවුරුදු 39කට කලින් 1987 අවුරුදේ යෙදුණු දින දර්ශනයමයි මේ 2026 අවුරුද්දේ තියලා තියෙන්නේ. ජෝතිපාල මහත්මයාගේ ලස්සන විරහ ගීතයක් තමයි ඉල්ලන්නේ. පිටිකල බොරුළු හෙනින් සුසන්ත සම්පත්. ඔන්න තවත් සම්පත් කෙනෙක්ගෙන් සම්පතක් තමයි අපිට විශේෂ කාරණාවක් කියනවා. ඉතින් ඒක ඇත්තටම වටින දෙයක් නේද? 1987 ඒ තිබිච්ච දින දර්ශකේම මේ විදිහට තියෙනවා කියලා ඉතින් හොඳ ගවේෂණයක් එක තමයි අපිට කියන්නේ. ඉතින් එහෙම අපිව දැනුවත් කිරීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි සුසන්ත සම්පත් වාට. යනදන්නේ බණ්ඩාරගම පැත්තට. බණ්ඩාරගම බෙල්ලනින් තමයි මේ මැසේජ් එක එවන්නේ ගීතා මහත්මිය. මහත්තයා වික්‍රමදුව, පූර්ණිකා, ඒ වගේම බෑන දමිත්, තිස්සමාරාමෙන් පුතාව ආදරෙන් එකතු කරගන්න කිව්ව උදිත, ඒ වගේම ලේලි කල්යාණි, කලණි නේද, කලණි, කලණිවත් ආදරෙන් එකතු කරගෙන මේ වෙලාව ජ්‍යෝතිරාත්‍රිය හංගින සියලු දෙනාමත් ආදරෙන් එකතු කරගෙන ආදරණීය ජ්‍යෝති ලස්සන ගීතයක් අහමු කියලා තමයි කියන්නේ. ඉතින් ඔන්න තාම මැසේජ් එකක් එවපු නැති යාළුවන්ට මේ කියන්නේ 0703939534 අපිට දැනගන්න දෙයක් අර විදියට ක්‍රියේටිව් මැසේජ් එකක් කවියක් ආදරණීය ජ්‍යෝති වෙනුවෙන් නෙවන්න ඕන. ඒගොම තමයි 0112757665 0112757685. ඉරිද රාත්‍රී 7 ඉඳලා 9 වෙනකන් අතිශයම කාර්යබහුල අංකයක නේද? කොහොම හරි කතා කරන්න මේ ආදරේ බෙදා ගන්න. මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: Lakhanda Radio ITN රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
1: I'm going to live a new green life.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න.

එයාගෙන ආදරය ඉතුරු වෙලාවේ ජීවිතය දුකීද සතුටද හැම වෙලාවකදින ඇහුණේ එයාගේ හඬ.

0: රාත්‍රී 7:39 වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාව. ඉතින් අපි මේ උණුහුමේ යන්න දන්නේ කළුතර පැත්තට. අයිබෝවන්.
1: අයිබෝවන්. මම දකුණු කළුතර සිවිලිකා චිරෝමි දෙන්නද ගම. ඇත්තටම මේ වා කාලයකට පස්සේ තමයි මේ අවස්ථාව මට හම්බුනේ. මොකද මේ ගොඩක් කමක් නැහැ ලැබෙන අවස්ථාව ගොඩාක් මගේ යාළුවෝ තිබුණේ. ඉතින් ඒත් උත්සාහ ගන්නවා. මොකද හරි ආදරණීය පැය දෙකක්.
0: ඉතින්
1: ඒ නිසා මේ මම අද එකතු කර ගන්නවා, විශේෂයෙන් එකතු කර ගන්නවා බදුල්ලෙන් ඥාන කුමාරි පෙරේරා. ඒගොල්ලෝ හැමදාමත් නිතරම උත්සාහ කරන අය. නාහල්ලේ සුමිල් විතාන, පස්යාලේ ජගත් ජන්ශ්‍රී මිතුරා, ඒ වගේම මාජි කල්දේරා පිළියන්දල මාතේ ගොඩානින් මෙන්දි, ගන්තුනේ මාලින් ප්‍රේම කුමාර, ඒ වගේම ඒ මහනුවර ඉරෝමි බිනරගම, ඒ වගේම ඇසුගත් ජානක රාජපක්ෂ නිගම කසුවෙන් ඉන්නවා ඉන්දී විල්සන් චාමන් කලුගම් පිටිය සුදුදුව හසන්ති. ඇත්තරම මේ ගොඩාක් සතුටුයි. නමුත් අද අවස්ථාව ලැබුණ මාස ගානකට පස්සේ තමයි මම මේ කතා කරන්නේ. මොකද මම මෙහෙම අදහසක් ඉදිරිපත් කරනවා, අමනාපයක් වෙන්නට එපා. සමහර අයට අහඹු ලෙස තමයි ගන්න ලැබෙන්නේ. නමුත් සමහර අය මේ සතියේ කතා කරොත් ඊළඟ සතියේ කතා කරනවා, එස්එම්එස් සෙවනවා. ඒක බොහොම හොඳ නැහැ. මොකද අනිත් අයට හැම කෙනෙකුටම අවස්ථාව ලැබලා දෙන්න ඕනනි. ඒක ඔබතුමාගේ වැරද්දක් නෙමෙයි. නමුත් ඒ අය දැනගන්නට ඕනි ඒ පිළිබඳව. ඒක සතුටුයි. අද මාස ගානකට පස්සේ මම ගත්තේ බොහොම ස්තුතියි.
0: ඉතින් හරි, ඉතින් අද දවසේදී මේ ආදරේ බෙදාගෙන අපි කතා කරන්න ඕන. ජෝතිමත් රාත්‍රියක් වේවා. ඉතින් එහෙම තමයි නේද? ආදරණීය ජෝති වෙනුවෙන් ඉතින් ඔබ හැම දෙනාම කොහොම හරි මෙතන කතා කරලා ඉතින් නම් ටිකක් කියන්න, ගීතයක් කිල්ලන්න, කොයිතරම් වේසක් දරනවා කියලා අපි දන්නවා. ඒ වගේ තමයි මැසේජස්. ඉතින් ඇත්තටම කිව්වොත් දවසට කියවෙන්නේ නැති මැසේජස් ගොඩාක් තියෙනවා. මම දන්නවා ඔබ තරහ වෙන්නේ නැහැ කියලා. ඉතින් අපි මේ විදිහට මේ ආදරේ බෙදාගමු කොහොම හරි. හරි, ඉතින් ඔන්න අපි යන්න හදන චැට් එක පැත්තට. හිමාලයේ කොහොමද ඉතින් සද්දරම ජ්‍යොතිරාත්‍රිය අහන් ඉන්නේ ලයිව් එකත් බලන ගමන් අයියේ. අද අපේ අයියගේ උපන්දිනය කියලා තමයි ඔන්න අපිට මදු මැසේජ් එකක් දාලා තින්නේ. ඔන්න මදුගේ අයියගේ නම ශාලික. ඔන්න ශාලිකට ඉතින් අපි ජ්‍යොතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ආදරණීය ජ්‍යොති වෙනුවෙන් ඉතින්. සුබම සුබ ජ්‍යොතිරාත්‍රියක් වේවා. ජ්‍යොතිකල මාත්මගේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න අක්කර 40න් පත්ම තමයි මේ මැසේජ් ගෙවල් තියෙන්නේ. ශානිකා අක්කා, ඒ වගේම ප්‍රසන්න අයියා, සමාධි දුව දිල් පුතාවත්, මාවර කන්දවතේ නිර්මිනි අක්කා, තෙරයන්තර ගාමන්ට කේ වයිසි ජයසිස අයියා, ඒ වගේම මා දොලින් අලසන්ති අක්කා, ඒ වගේම ගිහන්ස දුවත් මේ වෙලාවේ ලක්නහන සියලු දෙනාමත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි පත්මවන්න අපිට කියන්නේ. ඒ වගේම අපි යන දන්න ඊට පස්සේ ටිකක් දුර කර නේද? සුබ ජෝති රාත්‍රියක් වේවා. වස්කඩුවේට වස්කඩුවෙන් තමයි මැසේජ් එකවන්නේ. වෙලේ පන්සල පාරේ හසින්දු හසින්දු තමයි මැසේජ් එක. අම්මා ලසන්ති, ඒ වගේම තාත්තා ලක්ෂ්මන්, ලොකු අක්කා මල්මි, පොඩි අක්කා පෙසදි, ඒ වගේම තාත්තාගේ හොඳ යාළුවෙක් එයා පොකුණු විට ත්‍රිවිල් පාකිකේ නිමල් ඇතුළු මේ වෙලාවේ ජ්‍යොතිරාත්‍රිය අහන සියලු දෙනාම අපි ආදරෙන් එකතු කරගමු කියලා තමයි හසින්දු කියන්නේ. හසින්දු ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඉතින් හසින්දුගේ මැසේජ් එකෙන් පස්සේ අපි යන්න හදන්නේ බිබිල පැත්තට. සුබ ජ්‍යොතිරාත්‍රියක් වේවා ලක්කන අහන හැමෝටම. ඉතින් කොහොමද අද නම් මැසේජ් එක කියවන්න ඕන. අපේ පවුල සියලු දෙනා මේ වෙලාවේ අහන් ඉන්නවා. ඒ වගේම අඟුණුගලස්සේ අඟුණුගල පැලැස්සෙන් නංගි පුෂ්පා, මල්ලි උපුල්, ඒ වගේම පුතාලා දෙන්නා ලෝචන සහ කලන, විබිලෙන් රෝහිත, ඒ වගේම සුනීතා, ඔන්න සඳරේකයි වගේම ලක්කන කාර්ය මල්ලත් ආදරෙන් එකතු කරගමු. විබිලෙන් මැසේජ් එකවන්නේ කල්යාණී දීප්තිකා. ඔන්න කල්යාණී වගේ මැසේජ් එක තමයි අපි ඒ විදියට කිව්වේ. ඒ වගේම මතක් කරන්න විශේෂයෙන්ම අපිට හැමදාම මැසේජ් එකක් එවන මතක් කරන්නේම නැහැ. ආරිදාස බින්දිනි මහත්මයා මේ වෙලාවේ ගෙදර හැමෝමත් එක්ක ජ්‍යොතිරාත්‍රිය අහනවා කියලා අදත් මැසේජ් එකක් එවලා තියෙනවා. ඉතින් ඔන්න අපි තුමාවත් ආදරෙන් එකතු කරගමු ආදරණීය ජ්‍යොති කීලඟ ගීතේර. ඉතින් තාම මැසේජ් එකක් කියවුණ නැති යාළුවන්ට මේ කියන්නේ 0703 93 5 93 4 හතර ආදරණීය ජ්‍යොති වෙනුවෙන් මැසේජ් එකක් එවන්න. මේ ආදරේ ආදරණීය ජ්‍යොතිගේ.

0: ලකන්න රේඩියෝ ITN
1: නතරයේ පෙරලිකරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679574

0: උත්කර්ෂය
1: ආදරණීය ජෝතිරණීය ජෝති ජෝති
2: රාත්‍රී 7:00 විනාඩි 53යි වෙලාව. චැට් එක පිටර තමයි අපි යන්න ගන්න ඉතින්. ඔන්න වාද්දු වෙන අපිට මැසේජ් එකක් කියලා දෙන හිමාල් මල්ලී අපිට දෙන්න ආදරණීය ජෝතිගේ මියුරු චිත්‍රපටි ගීතයක්. එකක් දෙකක් දුන්නා නේද? තව තියෙනවා. හරි, රෝහණ ඒ වගේම රූපසේන සුනන්දනී තිරිණි පොඩි අයියායි පොඩි අක්කායි ඇතුළු මේ වෙලාවේ ජෝතිරාත්‍රිය අහන හැමෝම අපි ආදරෙන් එකතු කරගමු කියලා තමයි අපිට රූපසේන කියන්නේ. ඉතින් ඔන්න රූපසේන ඉතින් ඔන්න වාගේ ආදරණීය හිතවතුන් අපි ආදරෙන් එකතු කරගමු ඊළඟ ගීතයට. සුබ රාත්‍රියක් වේවා සියලු දෙනාටම. අපිට ජෝතිරාත්‍රිය අහනම හැම ඉරිදම මිලානි සහ භද්‍රදෝ ඒ වගේම බිරිඳ අසෝමෙනිකේ ලක්ෂිත මහේෂ් යොවින් පුතාවත් මේ වෙලාවේ කුරුම්පෙල විමලනන්දව ආදරෙන් එකතු කරගන්න රඹුකන මුංකොඩුවෙන් විමලසිරි මහත්මයා මේ මැසේජ් එක එවන්නේ. ඉතින් ආදරණීය ජෝති වෙනුවෙන් ඔන්න අපි ඊළඟ ගීතයට ආදරෙන් එකතු කරගන්නවා අපේම ලක් හඬ ජෝතිරාත්‍රිය. ඒක තමයි කියන්නේ, අපේ තමයි. ඉතින් කුරුණෑගල පොතුහැරෙන් තමයි මැසේජ් එක එවන්නේ ප්‍රේමසිරි. බිරිඳ තුෂාරිකා ඒ වගේම පුතා කසුන් මේ වෙලාවේ ජෝතිරාත්‍රිය අහන් ඉන්නවා. ජෝතිරාත්‍රිය අහන සිරු දෙනාම ආදරෙන් එකතු කරගන්න මල්ලේ කියලා තමයි අපි කියන්නේ. ඉතින් එහෙම තමයි වෙන්න ඕන නේද? ආදරණීය ජෝති වෙනුවෙන් අපි මේ ආදරේ බෙදාගන්න eBay. ජෝතිරාත්‍රියක වේවා. ඇත්තමයි තනිකම පාළුව පුරවන හඬ ජෝතිරාත්‍රිය. ඉතින් මල්ලී පින් සිද්ධ වෙනවා මේ කරන වැඩේට. මේ මැසේජ් එක එවන්නේ අක්කා තෙරෙස්. අන්න හලාවතින් තමයි මේ අක්කා මැසේජ් එක එවන්නේ. තෙරෙස් අක්කගේ මැසේජ් එක තමයි අපි අව්‍යාජ හැංගීම තමයි අපිට කියලා දේවල් තියෙන්නේ. ඒක අපිට දැනනවා ආදරණීය ජෝති වෙනුවෙන්. සුබම සුබ ජෝතිමත් ජෝතිරාත්‍රියක් වේවා. ආදරණීය තාත්තා ගුණපාල ඇතුළු ලෝකවාසී සියලුම පියවරුන්ට සුබ පියවරුන් ගී දිනයක් වේවා. එහෙමයි මැසේජ් එක පටන් ගන්න තියෙන්නේ. ලස්සන සින්දු වල එකතු කරගන්න මේ වෙලාව ජෝතිරාත්‍රිය අහන හැමෝම මේ මැසේජ් එක එවන්නේ මොරවක ප්‍රියදර්ශනී. ජෝති නමට පුදනා මේ උපහාරය සදා ණය ගැති ලක්කඳ මිතුරු කැල. ගුවන්තලේ රැව් පිළි රැව් දෙන නාදය. හිමාල් සොයුරු ඔබටයි මේ තුති පඬුරු. ඉතින් තුති පඬුරු මොනවටද නේද ආදරණීය ජෝති වෙනුවෙන් ඔබ හැමදාම මේ විදිහට අපිත් එක්ක ඉන්නව නම් ඒක තමයි අපිට දෙන එකම පඬුර. හරි, පිළියන්දර පැත්‍ර තමයි අනදන්නේ. සුවාරිපුල හැඬිගම අලුත් පාරේ ලයිනල් ගුණතිලක ශ්‍රීමා විජේසිංහ තුෂාරිකා සමනලී චත්‍රිකා ප්‍රියදර්ශනී සමිත් රුක්ෂන් තුෂර සසිත පුතා ඒ වගේම සනෙත් සස්මිත චෝටි පුතා ඇතුළු ලක්කනහන සියලු දෙනාම ආදරෙන් එකතු කරන ජ්‍යොතිවර මහත්මයාගේ ලස්සන ගීතයක් අපි අහමු කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ආදරණීය ජ්‍යොතිගේ නම් ඉතින් හැම ගීතයක්ම ලස්සනයි. එහෙම නේද? සියලුම පියවරුන්ට උපහාරයක් වේවා. බුදු සරණයි. මෙමයි ලොව වැළපෙන රසිකයන් හඬවන කොහෙද ඔබ ගියේ ජෝති, කොතෙක් ඇසුවත් එපා නොවෙන ඔබේ මිහිරි හඬ ජෝති, මගතුටේ හිටියත් ඇසුණු තොවේ හඬ නැවතිලා අහනවා ජෝති, කවුරුත් නොවේ අපේ හද දිනු හඬ ඔබමයි නිවන් සුව පතනවා ජෝති. මේ මැසේජ් ගෙවන්නේ රත්නපුරෙන් රත්නපුරේ රන්දෙන් තමරා කුමාරි. එහෙම තමයි ඒ හඬ අපිට දැනෙනවා. ඒ හිඳ ලක්කඬ ඔබ වෙනුවෙන් ආදරණීය ජෝතිගේ ආදරය අරන් හැම ඉරිදම රාත්‍රී 4:00. ඉතින් මේ ආදරේ බෙදා ගන්න ඉන්න ඕන. මේ ආදරේ ජීවමානයි. මේ ජීවමාන ආදරේ ආදරණීය

0: FM 93.7 Lakhana Radio ITN
1: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: ලුකයා මාර වෙඩනේ ඌනේ දොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
5: මෙමරි ලොස් කවුද ඩොක්ට? යාද සුන්නද?
4: මම කිරික බුන්නේ අය සීමි වෙඩනේ මුකු තතපයි වෙඩ කරන අය මට. සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියෙනවානේ.
3: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
2: evening drive with chamit and charu
3: sama anugrahaya
2: marksman samuha vyapare vithin gen wabe taharina dan navanimawakin ena domas entry wiketi miyantrika sadambara himikaru ekuwanna adumama tanna 01176 679 579
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: ඔබට එල්ලාම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
9: ජීවිතයේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහුනේ එයාගේ හඬ.

0: රාත්‍රියටයි විනාඩි 16යි වෙලාව. ඉතින් අපි දෙවෙනි පැය ඉතින් මේ විදිහට ආතරෙන් ඉන්න වෙලාවේ යන්න හදන්නේ 50 කඩුව පැත්තට. අයබෝන්. රුවන් මට ඔයා පොඩ්ඩක් හිමින් ඇහෙන්නේ.
1: අයබෝන්.
0: රුවන් කොහොමද ඉතින්? ඉතින් අද මේ වෙලාවේ මොකද කරන්නේ?
1: මේ වෙලාවේ ඉතින් ඕකට තමයි මම කල් දෙන්නේ.
0: අද ගෙදරද ඉන්නේ වැඩ කරන ගමන්ද? ගෙදර නේද? ඉතින් අපි කවදා ආදරෙන් එකතු කරගන්නේ?
1: ගායන ඉන්නවා.
0: හ්ම්.
1: අවින් ඉන්නවා.
0: හරි.
1: අවින් ඉන්නවා.
0: හ්ම්.
1: දෙනුත් ඉන්නවා.
0: හ්ම්.
1: දෙන කන්දනේ හන්දිත් ඉන්නවා.
0: හ්ම්.
1: දෙන ගමෙන් ධර්මෙන් ඉන්නවා.
0: හ්ම්.
1: ආවරණ අම්මත් ඉන්නවා.
0: හරි.
1: මල්ලිකායි උලෙනගේ මහත්මියයි ඔයාවයි එකතුම ලස්සන ඉඳ ගන්න.
0: අපි ලස්සන ගීතයක් අහමුරුවන්. ඉතින් ආයෙත් දවසක මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න ජ්‍යොතිමත් රාත්‍රියක් වේවා. ඉතින් තාම මැසේජ් එක කියපු නිදී යාළුවන්ට මේ කියන්නේ 0703935943 ක්‍රීඩක විදලා ආදරේට මැසේජ් එකක් කියවන ආදරණීය ජ්‍යෝති වෙනුවෙන් මේ ආදරේ ආදරණීය ජ්‍යෝතිගේ

0: 2013 ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි. ඔබ කැමතිම ලක්කඩ වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කඩ YouTube නාලිකාවට.
1: ලක්කඩ YouTube channel එක දැන්ම subscribe කරන්න.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කඩ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඩ.

0: උත්කර්ෂය
1: ආදරණීය ජෝති
2: රාත්‍රියටයි විනාඩි 30යි වෙලා. ටික ටික වෙලාව යනව නේද? ටික ටික කිව්වට ඉක්මනටම වෙලාව යනවා. ජෝතිමත් රාත්‍රියක් වේවා. ජෝති රාත්‍රියට ගතට සිසිලකි. ලක්හඬමා හදට සුවයකි. ගීතයක් සේ රස මවන්නකි. ජෝති හඬ මා ජෝති හඬේමා වෙලේ ඉන්නකි. ඒක ඇත්ත නේද? ලක්හඬ ඔබේ හදවතට සුවයක් ගෙනෙනවා. මේවා කියන්නේ ගිරිහුල්ලෙන් ශශිකලා. උන ශශිකලා වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. පෙම්බර සුපෙම්බර සුමිහිරි වදන් වලින් ගීපද ගලා එයි ලක්හඬ ගුවන තුලින්. සුවහස් ජෝති පෙම්බර සිත් කූත්මින් දෙහෝරාව ගත වී කාටත්ම හොරෙන්. කොහොමද හිමාල් කියලා හාර තියනවා. අපි නම් ඉතින් හොඳින් ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ලක්හඬ සද්දර මහගෙන ලයිව් එකත් බලාගෙන මේ වෙලාවේ ඉතින් ගෙදර හැමෝම එකතුලා ලක්හඬ අහන ගමන් තමයි ඉන්නේ. මෙහෙම කියන්නේ පොළොන්නරුවේ මයන්ති මාත්‍යා මහින්දවත්, ඒ වගේම දුව සිත්මේවත් දරණේකල පොලිසියෙන් පුතා සජිත්වත් ආදරෙන් එකතු කරලා ලස්සන ගීතයක් අහමු කියලා තමයි මයන්ති අක්ක කියන්නේ. ඉතින් ඔන්න ඒක ඇත්ත නේද? අපේ හදවත කොහෙද නතර වෙන්නේ මේ වෙලාවට? ලක්හඬ ළඟ තමයි. සුභ ජෝති රාත්‍රියක් වේවා. මැසේජ් ගෙවන්නේ තලාවෙන් විමලදාස මහත්මයා ඉරිගොල්ලා ගමින්. අද ලස්සන සින්දුවල එකතු කරගන්න මිනිබිරිය බිනාය, ඒ වගේම මියුකි සයුරි සෙනුරි, ඒ වගේම සදලි සමාධි මුණුබුරෝ දෙන්න මිහෙන් තඹරු මේ මිනිබිරිය මිහෙලිවත් ආදරෙන් එකතු කරගන්න ලස්සන ගීතයක් අපිට දෙන්න. වගේම තව මගේ ලස්සන නෝනා සියාත් එයාවත් ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් ඔන්න හොඳමයි කියන්නේ. ඉතින් පරම්පරාවෙන් පරම්පරාවට අපි මේ ආදරේ බෙදලා දෙන්න ඕන. එහෙම නේද? අපි ආදරේ බදාගෙන හරියන්නේ නැහනේ. එහෙම තමයි වෙන්න ඕන. ආදරණීය ජෝතිගේ ප්‍රාර්ථනාවත් ඒක වෙන්නදී. අන්න ඒ හින්දා තමයි මේ වගේ අනාගත පරම්පරාවත් ආදරණීය ජෝතිත් එක්ක එකතු කරන්න දන්නේ. එහෙම කියලා යන්න හදන්නේ. ලස්සන ගීතයක් දෙන්න ඕන අපිත්. ජෝති රාත්‍රියේ සද්දෙට මහන් ඉන්නවා. ජෝතිබාල මහත්මයාගේ කොච්චර සින්දු ඇහුවත් එපා වෙන්නේ නැහැ. ඒ තරම් ඒ කටහඬ ඇහෙනකොට මුළු හිතම නිවෙනවා. අපි ලස්සන ගීත එකතු කරගන්න. හස්බන් ලක්මාල්, තාත්තා ආරියරත්න, ඒ වගේම මේ වෙලාවේ අම්මව ආදරෙන් එකතු කරගන්න කියන චාන්දනී, තාත්තා කරුණාරත්න, නංගි දිලන්ති, අක්කා ක්‍රිෂාන්ති, නෑනා සංජීවනී, මස්සිනා ලක්ෂිත, පුතාලා දෙන්නා යුවන්, තෙවිරු. ජෝතිරාත්‍රියහන සියලු දෙනාම ආදරෙන් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. රාගම පොඩිවි කුමරෙන් අමන්ති තමයි මැසේජ් ගෙවන්නේ. ඔන්න අමන්ති වගේ මැසේජ් එක අපි ඒ විදිහට කිව්වා. යනදෙන පානදුරේ පැත්තට, පානදුරේ මදු පිටියෙන් තමයි මැසේජ් ගෙවන්නේ කුමාර. මේ වෙලාවේ අපේ ගෙදර ජෝතිරාත්‍රිය අහන ගමන් පුතා හිරුන්, දුව යුවින්දි, බිරිඳ මදුෂිකා, අම්ම තාත්තා, ඒ වගේම වල්පොල චන්දන මාමත් ආදරයෙන් එකතු කරගන්න කියලා තමයි අපිට කුමාර කියනවා. කුමාර, ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ලක්කඩෙන් විතරක් ඇහෙන ජෝතිගේ සින්දු ලස්සනයි. එහෙම කියන්නේ දර්ශනී කුමාරතුංග අලව්වෙන්. ඔන්න අලව්වි දර්ශනී වාගේ මැසේජ් එක තමයි අපි ඒ කිව්වේ. ඉතින් ඔබට ඔබේ හදවතට දැනෙන අව්‍යාජ හැඟීම තමයි ඒ විදිහට කියන්නේ නේද? සදාදර ජෝති ඔබටයි. සෑම ඉරිදම් අපි නිවහන වෙත එන්නේ ලස්සන ගීත ගයමින්. අප සනසන්නේ කවදදායේ සැබෙවින් ඔබ දැකගන්නේ, නැවතත් ලක්දිරණේ ඔබ මතු උපදින්නේ. කොටියා කුමුරේ මල්කාන්ති තමයි මේ මැසේජ් එක කියවන්නේ. ආදරණීය ජෝති ලස්සන ගීතයක් අහමු කියලා තමයි කියන්නේ මැසේජ් එකේ. එකතු කරගන්නවලු මහත්තයා වික්‍රමසිංහ ගාල්ලෙන් අද්දුව, ඒ වගේම සිඟිති පුතා චාමර මිහින්තලෙන්, ඒ වගේම නංගි කුමාරි ඇතුළු පවුලේ සියලු දෙනාමත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙනවා. අපි ඉතින් ඒ යාළුවෝ එකතු කරගෙන ආදරණීය ජෝති ලස්සන ගීතයක් අහන්න තමයි හදන්නේ. ඉතින් ඇත්තටම අපේ ජීවිතේට වටින දෙයක් තමයි ආදරේ. ඒ ආදරේට වටිනාකමක් දෙන්න පුළුවන්ද? ඒව බෑ නේද? ඒකයි කියන්නේ ආදරණීය ජෝතිගේ ආදරෙත් ඒ වගේ තමයි. ඒ ජීවමාන ආදරේට වටිනාකමක් දෙන්න බෑ. මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

Lakhanda, Radio ITN. අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

திருவிழாவே ජීවිතය දුකීද සතුටද හැම වෙලාවකිදින ඇහනේ එයාගේ

0: රාත්‍රි 8යි විනාඩි 43යි වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාව නේද? ඉතින් ඔන්න අපි අනඳනේ බදුල්ල පැත්තේ රයිබුවන්.
1: ආයිබුවන් ජෝති. ජෝති මස්සුබ රාත්‍රි ආශේවා ආදරණීය ඔබට.
0: ඉතින් කොහොමද ජීවිතේ?
1: හොඳින් ඉන්නවා.
0: හොඳින් ඉන්නවා නම් එච්චරයි නේද? හැමෝම හොඳින් ඉන්නයි ඕනේ. ඉතින් අද අපි කවදා ආදරෙන් එකතු කරගන්නේ ආදරණීය ජෝති වෙනද?
1: මට හොඳින්ම සුබපැතුම් දෙකක් තියෙනවා. මහනුවර නිෂිනි යෝහන්සා දිසානායක ආදරණීය ජෝති දුවටත් දිනෝෂි අලිස් දුවටත් මං හදවතින්ම සුබපතනවා. ඒකම සුබපැතුමට එකතු වෙනවා. ඉෂාන්ති අලිස් වසන්ත දිසානායක යෝහස් සෙනිට සමග මායන්තර මන්තිකා නිනෙත්ති යනාය එකතු වෙනවා. සුබතතු මට පවුලු සියලු මදන්නා සියලුම දෙනා එකතු වෙනවා. ගීතයට එකතු කරගන්නවා. නාජි කල්දේරා, ආනන්ද කල්දේරා, ප්‍රසාද් කල්දේරා, වර්කාපල ප්‍රාතිම අනංගි, කොමුදිකා, ඉන්ද්‍රාණි, ජගත්චන්ද සිවිය, අනිල් මෙන්දිසි, ලක්මංචනායක, සිලක සිරිද සිල්වා, සුමන රත්න, කිංස්ලිද සිල්වා, ITN නාඩිකාවේ සියලුම දෙනා ගොඩාක් ආදරෙන් එකතු කරනවා. අවස්ථාව ලබා දුන්නට ගොඩාක් ස්තුතියි. තෙරුවන් සරණයි. ජෝතිමත් සුබ රාත්‍රියක් වේවා.
0: ජෝතිමත් සුබ රාත්‍රියක් වේවා. ඉතින් ඒ ආදරේ වෙනුවෙන් නේද? ඉතින් ඔන්න අපි අනදෙන චැට් එක පැත්තට. අයි මමත් අද අහගෙන ඉන්නේ ඔයාව. මාවද ආදරණීය ජෝතිව දහන් ඉන්නේ. එහෙම කියන්නේ සොඳුරු. ඔන්න සොඳුරු ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. කොහමද සුබ සන්ධ්‍යාවක් කියලා ලස්සන ගීතයක් එකතු කරගන්න පුරුදු විදිහටම නැදුංගමුවේ බණ්ඩාරවත්තෙන් රංජිත් රූපසිංහ, ඒ වගේම බිරිඳ චිත්‍රලතා, ඒ වගේම දුවරුන් තුන්දෙනා චරණි සජිනී සඳුන්නි, ආදරණීය රුසරු මුණුබුරා, ඒ වගේම නුවන්පුතාවත්, චම්පික මල්ලිවත්, ජයන්ත මල්ලිවත්, අනුර මල්ලිවත්, ඒ වගේම ලාල්. හරි ලස්සන්ට යන වැඩසටහනක් අපි ආදරෙන් අහන් ඉන ජෝති රාත්‍රියේ ජයන්ත මල්ලියත් ආදරෙන් එකතු කරගන්න කියලා ආයෙ කියලා තියෙනවා. ඉතින් ඔන්න අපි ජයන්ත මල්ලිය දෙපාරක්ම ආදරෙන් එකතු කරගමු ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් ඔන්න එහෙම තමයි නේද? ආදරේ වැඩිපුර දැනුණාම ඉතින් දෙපාර තුන්පාර අපි නම් කියන්න ඕන. හරි. ඉතින් එහෙම කියලා අපි යන්න හදන්නේ රත්රන් ජෝති රාත්‍රියක් වේවා. ඔන්න නන්දසිරි මහත්මයා අලුත් උපමාවක් නේද? අලුත් පදයක් එකතු කරලා දෙන රත්රන්. ඒක තමයි ඇත්ත. හරි. ඉතින් ඔන්න ආදරණීය ජෝතිගේ ඕනම ගීතයට අපිවත් එකතු කරගන්න රත්ගම පල්ලිය පාට රත්ගම පල්ලිය පිටිය නේද? රොහල් පාරෙන් ඉතින් සෞම්‍ය ලතා, ඒ වගේම ස්වර්ණ අමීර්, සචින්දු එක්ක නන්දසිරි තමයි මැසේජ් එකේ වන්නේ. ඉතින් ඔන්න HR කියද්දිම H කියද්දිම නේද රත්රන් තමයි ආදරණීය ජෝතිව අපිට මතක් වෙද්දිම වටින කියන දේවල් වලට වටිනාකමක් දෙන්න ඕන අපි. එම කියලා යනදානේ දියුල් පිටියෙන් අකිල මදුශංක පුංචි පුතාගේ මැසේජ් එක කියන්න අපි හැම ඉරදම ජෝති රාත්‍රිය අහනවා මාමේ. ඉතින් අම්මා ස්වර්ණලතා, තාත්තා රංජිත් ධර්මසිරි, අයියා ඉෂාන් නිරංග, වගේම පියවරුන්ගේ දිනේට සියලුම පියවරුන්ට සුභපතන ගමන් ලස්සන ගීතයක් අහමු මාමේ කියලා තමයි මැසේජ් එකේ තියෙන. ඔන්න අකිල මදුශංක පුංචි පුතාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කියලා ආදරණීය ජෝති ලස්සන ගීතයක් අහන්න යන්නේ. මෙලාව ටික ටික කියනවා. තා මැසේජ් එකක් කියව නැත්තම් තව වෙලාව තියෙනවා. ජන්ම මැසේජ් එකක් කියවන ආදරණීය ජෝති වෙනුවෙන් මේ ආදරේ ආදරණීය ජෝති.

0: ලකන රඩියෝ ITN
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ඔබ මෝටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
0: ටේකියා සුරකින් මගතොට.
2: එයාව දැක්ක වෙලාවේ.
3: ආදරේ හිතෙනවා දැක්කම දෙවඳන වාගේ ලස්සනයි.
2: එයාගෙන් ආදරේ හිතන වෙලාවේ.
3: කයි මහල්ලා කන්නවන්නේ මත්
2: ජීවිතේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහෙන එයාගේ හඬ.

රාත්‍රී 8යි විනාඩි 55 වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න අවසන් මිනිත්තු කීපය. ඉතින් එහෙම කියද්දි නම් චූටි දුකක් හිතට එනවා නේද? හරි කොමන චැට්ටකද යනවා ඉක්මනටම යන්න දන්නේ. ආදරණීය ජෝති ලස්සන ගීතයක් දෙන්න පොළොන්නරුවෙන් උපසේන මහත්මයා ඉන්නවා මේ වෙලාවේ කියලා දැන් මැසේජ් එකේ තියෙන්නේ. මොනපුරන් 6 දිනක් ඉන්නවා එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. මේ මැසේජ් එක කොහොම හරි කියන්න අද තාත්තලාගේ දිනය වෙනුවෙන් අපි තාත්තා හරිම ආසාවෙන් බලන් ඉන්නේ කියලා තමයි ගයන් මැසේජ් එකක් කියලා දිනන ගයන් ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. අපිවත් ජ්‍යොති රාත්‍රිය අහන්න එකතු කරගන්න අපිත් හැම ඉරදම ආසාවෙන් ජ්‍යොති රාත්‍රිය අහනවා. තාත්තා තමයි වැඩිපුර මාස ආදරණීය ජ්‍යොතිගේ ගීතවලට තාත්තා මහින්ද අම්මා ප්‍රියන්ති නංගි හන්සිනි එවැගේම මැසේජ් එක එවන්නේ අචිනි තාරිකා. කපුගම දෙවනුර ආරච්චි ගෙදරින් තමයි මැසේජ් එක වුණා අචිනි තාරිකා. ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ දින නේද? අද ඉතින් පියවරුන්ගේ දිනේ හින්දම තාත්තලා වෙනුවෙන් අපි මැසේජ් එකක් කියන්න මොන නේද ආදරණීය ජ්‍යොති වෙනුවෙන්. හරි සුබ සන්ධ්‍යාවක් ආදරණීය ජ්‍යොති රාත්‍රිය. වෙනද වගේම අදත් අපි ජ්‍යොති රාත්‍රිය අහගෙන ඉන්නේ කලතර උතුරෙන් තමයි මේ මැසේජ් එක එවන්නේ. කැයිඩෝ පාරේ අංකල්ගේ ආප්ප කඩේ කුමාරායියා ඉන්නවා කලුතර. වගේම සුරංග නිශානී නිලෝකා ලලිත් රනිදු රමිතු ඉසිදි ඉදිසි ඒ වගේම යටදොලෙන් වින්දි අදුව රාණි අම්මා පාදුක්කෙන් මේරි අම්මා සංජුලා මංජුලා ඒ වගේම අපේ ආදරණීය ගම්වැසියන් එකතු කරලා ලස්සන ගීතයක් අහමු. ස්තුතියි කියලා තමයි මැසේජ් එක දෙන්නේ. නම නම් නෑ ඉතින් ඔන්නම් කොහොමවත් කමන්නේ. ඊළඟ දවසේ වදී හරියටම නමත් එවනවා ආදරණීය ජ්‍යොති වෙනුවෙන් නේද? එමල්ලයි අදත් වෙනද වගේම සුපුරුදු ආදරෙන් සුපුරුදු ලෙංගතුකමින් ජ්‍යොති රාත්‍රිය සවන් දෙනකම ඉන්නේ. මැසේජ් එක වන්නේ කොලියා පිටියෙන් පතිරණ. ඔන්න පතිරණ වාගේ මැසේජ් එක තමයි අපි අද දවසේ අවසාන තෝරගත්තේ. ලස්සන සින්දුකට අම්මා චන්ද්‍රාවති අක්ක බුද්ධිනී ඇතුළු ජ්‍යොති රාත්‍රිය සවන් දෙන සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි පතිරණ කියන්නේ. ඉතින් පතිරණගේ මැසේජ් එකකින් අපි අද දවසට නේද ආදරණීය ජ්‍යොතිගේ ආදරෙන් අරගෙන යන්නයි හදන්නේ. වෙයි ඉතින් හරියටම දින 7කින් ඉද රාත්‍රී 4 ආදරණීය ජ්‍යොතිගේ ආදරේ යොනෝම අරගෙන පොරොන්දුර පරිස්සමෙන් සතුටින් ඉන්න ඕන. ආදරණීය ජ්‍යොතිගේ ප්‍රතුමත් එක තමයි කාලය ටික ටික යනවා. අපි බලාපොරොත්තු ඉෂ්ට කරගන්න නම් අපි උත්සාහවන්ත වෙනවා. ආදරණීය ජ්‍යොති වගේම ජීවිතේ මොන බාධක ආවත් සැලෙන්න හොඳ නැහැ. අපි ජය ගන්න නම් ජීවිතේ ජය ගන්න ඔබේ ඉලක්කය සපුර ගන්න නම් ආදරණීය ජ්‍යොතිගේ ජීවිත තාදරචිත අරගෙන හදවත ළඟින්ම තියාගෙන ඉන්න ඕන. ඒ හඬ ජ්‍යොතිගේ හඬ ඒ වගේම ලක් හඬ. ඉතින් පරිස්සමෙන් සතුටින් ඉන්න ජ්‍යොතිමත් සුබ සතියක්. මම හිමාල්. මේ ආදරේ ජීවමානයි. මේ ජීවමාන ආදරේ ආදරණීය ජ්‍යොතිගේ.

ප්‍රේමයේ ద్వාරය ඔබ මට විවර කළෙහිය. දැන් මගේ අතීතය ඔබය, මගේ වර්තමානය ඔබය, මගේ උත්තරීතර අනාගතයද ඔබය.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: රාත්‍රී 9:22යි.

0: yanı badı.
1: Lakanda Radio ITN.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 366 176 අංකයට ඔබේ

0: තනි වෙලා.
1: ඇත්තටම අයියෝ මාව මේ වගේ තැනකට එක්කන් ආවේ?
2: මම මෙතෙන්ට ටික කාසි. හරි නිස්කලංක.
1: ඇත්තටම මෙතෙන් නිස්කලංකයි තමයි. හැබැයි අපිට ඇවිදින්න යනවා නම් මීට වැඩිය ලස්සන තැන් ගොඩාක් තියෙනවා.
2: ඒ වුණාට මම මෙතෙන්ට හරි ආසයි. මෙතන තමයි මගේ ෆස්ට් ගර්ල්ෆ්‍රෙන්ඩ් මට ආදරේ කියපු තැන.
0: තිමිර උඩල් මත අධ්‍යක්ෂණයක්.
1: ඒ වුණාට මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. මට එයාට බොරු කරන්න බෑ නේද?
2: මං කියන්නේ එයාට බොරු කරන්න. මං කියන්නේ මට ආදරේ කරන්න කියලා විතරයි.
1: අපි බලමු කුෂණා.
0: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
3: සීනික තනි වෙලා.
4: රාත්‍රී 9:43.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: අයිබෝන් වාසනාවන්ත ජයග්‍රහී රාත්‍රියක්. දැන් වෙලාව රාත්‍රී 10. අද දවසේ ඔබ මිලදී ගත්ත ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් අතර ගන්න. මේ තමයි ඔබේ ජයග්‍රහී ප්‍රතිඵලය.
2: අයිබෝන් සුපෘත විදිහටම අදත් ඔබේ හීන ජයග්‍රහණය වාසනාවෙන් හැබෑ කරන හොඳම වෙලාව. වාසනාවේ සුබ අඩහෝරාව එන්.එල්.බී. ජාතික ජයග්‍රහණයේ වාසනාවන්ත ලොතරැයිපත් 8ක් තුලින් අදත් ඔබේ සුපුරුදු ජය තහවුරු කරලා දෙන්න අපි සූදානම්. අදත් ඔබේ ජයග්‍රහණය පිළිබඳ පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී චමින්ද පුෂ්පකුමාර මහතා. හඳුනාගනිමු දවසේ අධීක්ෂණ මණ්ඩලය. මුදල් කොමිසම් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්ලිව්.ජී. මනෝජා වසන්ති මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ එම්.පී.ඩී. ප්‍රියාණි පතිරණ මහත්මිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජනී අමරසේන මහත්මිය, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී එම්.ඒ.ඩී. කුමාරි මෙනවිය. එනම් මුලින්ම ඔබට වාසනාව එන්.එල්.බී. ජයෙන් උදා කරන්න අපි සූදානම්. ඔබේ වාසනාව තීරණය කරන අතර සල්ලි වෙනුවෙන් එන්.එල්.බී. ජය දැන් ඔබට හැකියාවක් තියෙනවා සන්ඩේ බෝනස් අංකය ගලපා ගැනීමෙන් රුපියල් 10,000 මුදල් ත්‍යාගවලට හිමිකම් කියන්න. එහෙනම් මේ සියලුම වාසනාව ඔබට මෙහෙවයි කියන බලාපොරොත්තු වෙන අපි සූදානම් ආරම්භ කරන්න. එන්.එල්.බී. ජය වාසනාවන්ත දිනුම් බැඳීම 493. NLP ජය දිනුම් ඇදීම තුළින් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂර සමග ජයන්ත 4 දැක්වි තෝරා ගන්නවා. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය X ජය අංක 3852. NLP ජය දිනුම් ඇදීම තුළින් රුපියල් 10,000 මුදල් ගැවීමේ කරන සන්දේ බෝනස් විශේෂ අංකය දැන් තෝරා ගන්නවා. අද සන්දේ බෝනස් අංකය 1193. අපේ ශ්‍රම බලකාය අපේ ශක්තියයි. ජාතික ශ්‍රම බලකායට සුභසාධනීය සලසන ශ්‍රම වාසනා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැයියේ එන්.එල්.බී. ජය මේ වසරට රුපියල් 105 ත්‍යාග ලාභයෙන් 221 දෙනෙකු බිහි කළා. බලමුද දවසේ එන්.එල්.බී. ජයන ඔබේ වාසනාව පිළිබඳ ස්තුති.
3: Today's selected English letter is X and the winning numbers are 3, 8, 5, and 2.
2: අදත් එන්.එල්.බී. ජය දිනුම් ඇදීම තුළින් රුපියල් 105කට හිමිකම් කියන්නේ වාසනාවන්ත එක් සවස් වෙනවා. ලොතරැයි පත අලෙවි කරනවා රංගන ආර්යදාස නාරම්මල අලෙවි නියෝජිතවරයා. ඒ වගේම රුපියල් 50,000 මුදල් ත්‍යාග වාසනාවන්තයන් 32 අතර වැඳ දවසේ බෙදා දුන්නා. ඒත් එක්කම සන්ඩේ බෝනස් අංකය ගලපා ගැනීම රුපියල් 10,000 මුදල් ත්‍යාග දිනා ගන්නට වාසනාවන්තයන් 51 දෙනෙකු සමත් වුණා. ඒ අනුව දවසේ වාසනාවන්තයන් 66,067 දෙනෙකු අතර අද දවසේ අපි බෙදා දුන්නා රුපියල් 62,49,601 මුදලක්. ඔබේ වාසනාව වෙනුවෙන් තවත් තෑගේ වැඩි වුණ නියත ධනයෝග හතහන 1534 වන වාසනාවන්ත දිනුම් ලැබීමටයි දැන් අපි යමු. එහෙනම් අතට ගන්න ඔබ මිලදීගත් හදහන උතරයිපත්. එන්.එල්.බී. හදහන දිනුම් ලැබීම තුලින් මුලින්ම අපි සෝදාන වාසනාවන්ත ලග්නය තෝරා ගන්න. අද ඔබට වාසනාව උදා කර දෙන ලග්නය කන්‍යා. දෙවන යන්ත්‍රයේ තුලින් ඔබට වාසනාව උදා කර දෙන ජය අංක 4 දැන් අපි තෝරා ගන්නවා. මේ තෝරා ගැනීම ඔබට මුලින්ම වාසනාව උදා කර දෙන පළමු ජය අංකය වාසනාවන්ත මුල්ම ජය අංකය අංක 43. ඔබේ වාසනාව වෙනුවෙන් දෙවන අංකය දැන් තෝරා ගන්නවා. ජැක්ග්‍රහී දෙවන ජය අංකය අංක 58. අංක දෙකක් තෝරගෙන අවසන් මේ ඔබේ වාසනාව වෙනුවෙන් තෝරා දෙන ජැක්ග්‍රහී තුන්වන ජය අංකය. වාසනාවන්ත දෙවන ජය අංකය අංක 31. ඔබේ වාසනාව තීරණය කරන සිව්වන ජය අංකය දැන් තෝරා ගන්නවා. අවසන් ජය අංකය අංක 5. අපේ රටේ උදව් අවැසීම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙන්නට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන හදහන ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාග 7ක් වගේම 110 ප්‍රථම ත්‍යාග ලාභින් 117ක් බිහි කළා. බොහොම ස්තුතියි. බලමු හදහනින් ඔබ වාසනාව දිනාගත් ආකාරය.
3: Today's selected zodiac sign is Virgo and the winning numbers are 43, 58, 31 and 5.
2: අදත් එන්.එල්.බී. හඳහනින් වාසනාවන්තින් බිහිවෙලා තියෙනවා. යනුව 110කට හිමිකම් කියන්න එක් වාසනාවන්තෙක් සමත් වුණා. ලොතරැයි පත අලෙවි කරනවා එම්.ජී. තිලකරත්න මීකොඩ අලෙවි නියෝජිතවරයා. යනුව වාසනාවන්තයන් 117,004 දෙනෙකු අතර අද දවසේ අපි බෙදා දුන්නා රුපියල් 81,53,741 මුදලක්. හෙටත් ඔබේ වාසනාව වෙනුවෙන් හඳහනින් අපි තිළිණ කරන සුපිරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 36,72,508,780 මුදලක්. අද ඔබේ කෝටිපති සිහින හැබෑ කරන සත් දිනම ජය නියත ගොවිසත වාසනාවන්ත දිනුම් ඇදීම 4467 වන දිනුම් ඇදීමටයි දැන් අපි යමු වෙන්නේ. එහෙනම් අපි ආරම්භ කරමු ගොවිසත දිනුම් ඇදීම. දිනපතාම ඔබව කෝටිපතියන් බවට පත් කරන ගොවිසත දිනුම් ඇදීමේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය දැන් අපි තෝරා ගන්නවා. ඉංග්‍රීසි අක්ෂරය F දෙවන යන්ත්‍රයේ තුලින් ඔබේ වාසනාව තීරණය කරන ජය අංක 4 දැන් තෝරා ගන්නවා. ගොවිසතෙන් මුලින්ම ඔබට වාසනාව උදා කර දෙන ජය අංකය අංක 3. දෙවන ජය අංකයයි දැන් අපි තෝරා ගන්නේ. ඔබේ වාසනාව තීරණය කරන දෙවන ජය අංකය අංක 40. අංක 3, අංක 40, අංක 2ක් තෝරගෙන අවසන් මේ 3 ජය අංකය. වාසනාවන්ත දෙවන ජය අංකය අංක 23. මේ සියලු තෝරා ගැනීම එක්ක සිවන ජය අංකය ගලපා ගත්තොත් ඔබේ හිණ හැබෑ කර ගන්න පුළුවන්. එබැවින් මේ සිවන ජය අංකය තෝරා ගැනීමේ සෙවන ජය අංකය අංක 29. කෘෂිකර්මාන්තයේ නගා සිටවන්න දායක වන ගොවින්ගේ බහරකාර අරමුද වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසත ලොතරැයින් මේ වසරට සුපිරිත්‍යාග 2 120 ප්‍රථම ත්‍යාග ලාභින් 51ක් වගේම රුපියල් 250,000 ත්‍යාග ලාභින් 653 දෙනෙකු බිහි කළා. ස්තුතියි. බලමු ගොවිසතින් අද දවසේ ඔබේ වාසනාව ගැන.
3: Today's selected English letter is F and the winning numbers are 3, 40, 23 and 29.
2: අදත් ගොවිසිත වාසනාවන්ත දිනුම් ඇදීම තුළින් රුපියල් 120 ප්‍රථම ත්‍යාග ලාභයක් බිහි වෙලා තියෙනවා. වාසනාවන්ත ලොතරැයි පොත අල්වි කරනවා එම් මුන්නීශ්වරන් භගවන්තලාව අල්වි නියෝජිත පෙරයා. ඒ වගේම රුපියල් 250,000 මුදල් ත්‍යාග 4 දිනා ගන්න වාසනාවන්තින් සිව් දෙනෙකු සමත් වෙලා තියෙනවා. ලොතරැයි පොත අල්වි කරනවා සිසිර ජයකොඩි මාදම්පේ, WA වික්‍රමසිංහ මාවර මණ්ඩිය, සමීර සිරිවර්ධන වාරියපොළ යන අල්වි නියෝජිත වරුන් වගේම ලකී 1 ඩිජිටල් ලොතරැයි සේවාව හරහා තවත් එක් වාසනාවන්තෙක් බිහි ලා තියෙනවා. ඒ අනුව අද දවසේ වාසනාවන්තයන් 104,474 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 93,27,800 මුදලක්. හෙටත් ඔබේ කෝටිපති සිහිනය වෙනුවෙන් ගොවිසතින් තිරල කරනවා රුපියල් 6,85,83,645,716 මුදලක්. අද දවසම සුබ කරගන්න නම් ඔබ ගන්න මොන ලොතරැයි පත තමයි සුබ දවසක් ලොතරැයි පත. දැන් අලුත්තුණු පහසුණු තෑගි වැඩුණු නවතම ත්‍යාග රටාවත් එක්ක ඔබට එකතු වෙන්නට පුළුවන්. ඔබ දන්නවා සුබ ලග්නයේ සමග අංක 3 ගලපා ගත්තොත් ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් 105,000 ඔබට දිනා ගන්නට පුළුවන්. ඒ වගේම අංක 3 ගලපා ගැනීමෙන් රුපියල් 50,000 මුදල් ත්‍යාග වගේම ප්‍රවර්තන ත්‍යාග අංකේ ගලපා ගැනීමෙන් රුපියල් 25,000 ත්‍යාග ඇතුළු මුදල් ත්‍යාග රැසක්ම අද ඔබේ වාසනාව වෙනුවෙන්ම සූදානම්. එහෙනම් මේ සියලුම සනාව ඔබට දෙලෙකට ගමන් ආරම්භ කරන්නේ සුබ දවසක් දිනුම් ඇදීම 341. NLP සුබ දවසක් දිනුම් ඇදීමෙන් අපි තෝරා ගන්නේ මුලින්ම සුබ ලග්නය. අද වාසනාවන්ත සුබ ලග්නය සිංහ. දෙවන යන්ත්‍රයේ තුයි මෝතේ රැගෙනින ඔබේ වාසනාව පිළිබඳ සුබ අංක. වාසනාවන්ත පළමු සුබ අංකය අංක 39. දෙවන සුබ අංකය අංක 54. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රටේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වසරට රුපියල් 105,000 කෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකයන් 215ක් බිහි වුණා. ඒ වගේම 50,000 ත්‍යාග ලාභීන් 1096 දෙනෙක් බිහි වුණා. ස්තුතියි. බලමු සුබ දවසක් දිනුම් වාරෙන් ඔබ වාසනාව දිනාගත් ආකාරය.
3: Today's selected zodiac sign is Leo and the winning numbers are 39, 54 and 26.
2: අදත් NLB සුබ දවසක් දිනුම් ඇදීම තුළින් රුපියල් 105,000 කෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදියකට හිමිකම් කියන වාසනාවන්තයන් තිදෙනෙක් සමත් වෙනවා. ලොතරැයි පොත් අලෙවි කරනවා M අපීල නීලවාණේ, S කන්කලිංගම් යාපනය, HM ජේද සොයිසා වවුනියාව අලෙවි නියෝජිත වරුන්. එවැකීම රුපියල් 50,000 මුදල් ත්‍යාග දිනා ගන්න වාසනාවන්තයන් 5 දෙනෙකු අද දවසේ සමත් වුණා. එත් එක්කම ප්‍රවර්තන ත්‍යාග අංකය ගලපා ගැනීමෙන් රුපියල් 25,000 මුදල් ත්‍යාග 34 දෙනෙකු අතරේ අද දවසේ අපි බෙදා දුන්නා. ඒ අනුව අදත් වාසනාවන්තයන් 94,292 දෙනෙකු අතරේ බෙදා දුන්නා රුපියල් 91,75,340 මුදලක්. වාසි වැඩි වුණු තෑගි වැඩි වුණු තවත් වාසනාවන්ත ලොතරැයි පොත් 4 තුලින් සුපුරුදු ඔබේ ජය සාහුරු කරලා දෙන්න ජානක සමගින් රුෂාන්ත ප්‍රයා සූදානම්.
3: මේලඟට මෙගා පව එක් වතාවකදී අපි රුපියල් කෝටි 23ක් ඔබට ලබා දුන්නේ කටුගස්තොට පුරවරයට. ඉන් අනතුරුව ජලිත් වතාවක් අපි රුපියල් කෝටි 47ක් ලබා දුන්නා ගොකරල්ලට. දැන් අපි සූදානම් රුපියල් කෝටි 29ක් ඔබේම කරන්නට. මේ ආරම්භ කරන්නේ ඔබේ හීන හැමදාමත් වගේ හැබෑ කරන NLB මෙගා පවර් දිනුම් භාරය. ඔව්, හැමෝගම හිතේ තියෙනවා ලස්සනම හීනයක්. ඒ තමයි අලුත්ම මෝටර් රථයක් මිලදී ගන්න එක. ඉතින් අපි සූදානම් ඔබට පුංචි රුපියල් 40කට මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේ විදියට මෙන්න මේ වගේ නවීනතම සුපිරි මෝටර් රථයක් ඔබට ලබා දෙන්නට. සුපිරි ත්‍යාග තුනක් එක්ක දැන් අපි ආරම්භ කරන්නේ මෙගා පවර් 2573 වන වාසනාවන්ත දිනුම් භාරය. මෙගා පවර් අද දිනුම් භාරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. දැන් අපි තෝරගන්නේ මේ විදිහට. අද ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය T. මේ දැන් අපි තෝරගන්නේ අද දවසේ සුපිරි අංකය. අද වාසනාවන්ත සුපිරි අංකය අංක 19. අද ඔබේ හීනේ සැබෑ වෙන වාසනාවන්තම දවසක් වේවා. දැන් අපි තෝරගන්නවා මෙගා පවර් අද දින භාරයේ වාසනාවන්ත ජය අංක. මෙන්න අද අල්ලමු ජය අංකය අපට ලබා දෙනවා යන්ත්‍රය අංක 18. මෙන්න දෙවන ජය අංකය අංක 80. අංක 63 තුන්වන ජයාංකය තීරණාත්මක අවසන් ජයාංකය අංක 11. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 4 දෙනෙක් සමගින් 20 ලක්ෂපතියන් 44 දෙනෙක් NLB අපි මේ වෙනකොටත් රටට හඳුන්වා දී අවසන් අද ඔබේ වාසනාව ගැන කියන්නටයි දැන් සූදානම්. ඔබ ස්තුතියි.
2: Today's English letter is T, super number is 19 and the winning numbers are 18, 80, 63 and 11.
3: අද දිනම් බාරෙන් දෙලක්ෂපති වාසනාවන්තින් තුන් දෙනෙක් රටට බිහි වෙලා තිබුණා. ජයග්‍රාහි ලොතරැයිපත් අලෙවි කර තිබෙනේ මෙන්න මේ අලෙවි නියෝජිතවරුන්. SG චන්ද්‍රසිරි මහනුවර, ලයිනල් ද සිල්වා කටුපත, YA ධනසිරි දෙල්වල. අද දිනම් බාරෙන් සමස්ත ජයග්‍රාහකින් 105,026 දෙනෙක් අතරේ රුපියල් 67,21,120ක මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. ඔව්, නිසැකවම දිනන්නට හැකි අති දැවැන්තම සුපිරි ත්‍යාග ඔබට ලබා දෙන ඔබේ විශ්වාසය අකණ්ඩව තහවුරු කළ මෙගා පවර් හෙට මෙගා සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 29,56,72,458යි. පවර් සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක්. ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයටත් නවීනතම සුපිරි මෝටර් රථයක්. එදින වාසනාවන්ත හිතවතුනි ඔබ දන්නවා දරණි දහනේ තුලින් ඔබට අමතරව ත්‍යාග දිනා දෙන්නට අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ තමයි සන්දේ බෝනස් සංඛ්‍යය ගලපා ගැනීමෙන් රුපියල් 10,000 ත්‍යාගය ඔබට වැඩි වැඩියෙන් දිනා ගන්නට පුළුවන්. එහෙමනම් දැන් අපි මේ ආරම්භ කරන්නේ ජාතියේ මහ ධන සම්පත දරණි දහනය 2255 වන ජයග්‍රාහි දිනුම් මැදීම. දැන් ගන්න දරණි දහනය වාසනාවන්ත ලොතරැයිපත් ඔබේ අතට. ධන නිධානය අද දිනම් භාරයේ ඔබට ජයගෙන එන ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරයයි අපි දැන් තෝරගන්න. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය F. අද නම් ඔබේ වාසනාවේ හීන සැබෑ වෙනවාමයි. දැන් අපි තෝරගන්නවා ධන නිධානය අද දිනම් භාරයේ ජයග්‍රාහි ජය අංක වැඩිය. මෙන්න අද පළමු ජය අංකය අංක 30. මෙන්න දෙවන ජය අංකය අංක 21. යන්ත්‍රය ලබා දුන්නා තුන්වන ජය අංකය විදිහට අංක 38. සුපිරි ත්‍යාගය ඔබේම කරවන තීරණාත්මක අවසන් ජය අංකය අංක 66. රුපියල් 10,000 ත්‍යාග වැඩි වැඩියෙන් ඔබට ලබා දෙන්නයි මේ සූදානම. අද ධන නිධානය සන්දේ බෝනස් සංඛ්‍යය 4,579. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභියෙක් සමගින් 20 ලක්ෂපති වාසනාවන්තින් 28 දෙනෙක් මේ වෙනකොටත් අපි රටට හඳුන්වා දී අවසන් අද නිධානයේ වාසනාව ඔබට විවර වුණේ කොහොමද? පළමු නිල ප්‍රතිඵලය ඇසුරින් බොහොම ස්තුතියි.
2: Today's English letter is F and the winning numbers are 30, 21, 38 and 66.
3: අද දින වාරෙන් දෙලක්ෂපති වාසනාවන්තයෙක් බිහි වෙනවා. රටට ජයග්‍රහයි ලොතරැයිපත අලෙවි කරන්නේ වැලිමඩ අලෙවි නියෝජිත ශාන්ත කුමාර. ඒ වගේම සන්දේ බෝනස් සංඛ්‍යය ගලපා ගනිමින් රුපියල් 10,000 ත්‍යාග 65ක් ඔබ දිනාගෙන තිබෙනවා. ඒ අනුව සමස්ත දිනුම් භාරය තුලදී සමස්ත ජයග්‍රහකින් 80,214 දෙනෙක් අතරේ රුපියල් 52,33,160ක මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. රුපියල් කෝටි 13, රුපියල් කෝටි 12, කෝටි 9, කෝටි 8 විදියට දැවැන්තම සුපිරි ත්‍යාග ඔබට ලබා දුන් ධන නිධානයෙන් හෙට ඔබ දිනන දැවැන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,50,57,605යි 152ක මුදලක්.
4: කෝටිපතියෙක් වෙන්න හරිම පාර ඔබට කියා දෙන ලොතරැයිල්ලොව රජ කිරුළ මහජන සම්පත 6225 වන දිනුම් වාරයයි මේ. දැන් හොඳම වෙලාව මහජන සම්පතේ ඔබේ වාසනාව ගලපන්නට. කෝටිපති සිහින සබෑ කර දෙන අද මහජන සම්පත දිනුම් වාරයේ ජයග්‍රහී නිසි අක්ෂරයක් වාසනාවන්ත ජය අංක 6ක් දැන් අපි තෝරගන්නේ මේ විදිහට. අද මහජන සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය ඉසෙඩ් ජයාංක 2 3 5 6 4 8. රටේ සංවර්ධන මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 9 දෙනෙක් සමගින් 25,187 දෙනෙක් NLB අපි මේ වෙනකොට රටට බිහි කර අවසන් අද මහජන සම්පතින් ඔබට ලැබුණු වාසනාව ගැන කියන්නට සූදානම් දැන්. බොහොම ස්තුතියි.
5: Today's English letter is Z and the winning numbers are 2, 3, 5, 6, 4 and 8.
4: අද දිනම් වරින් 25,000 වාසනාවන්තයෙක් රටට බිහිවෙනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කර තිබෙන්නේ බලංගොඩ අලෙවි නියෝජිත PH චන්ද්‍රපාල. ඒ වගේම අද දිනම් වරින් රුපියල් 100,000 බැගින් ජයග්‍රහකින් 19 දිනක් ජයග්‍රහණය කර තිබෙනවා. වාසනාවන්ත ලොතරැයි පත අලෙවි කර තිබෙන්නේ මෙන්න මේ අලෙවි නියෝජිත වරුන්. DD ශාන්ති අම්පාර, PS දයවංශ ඉංගිරිය, MM මුනිදාස කොට්ටාව, අනුරුද්ධිකා ප්‍රේමරත්න මැදවච්චිය, P අමරා රාජකරුණා හලාවත, ප්‍රියංග රත්නවීර හොරණ වාසනාවන්තයින් දෙදෙනෙක්, අයිරංගනී කිත්සිරි හැටන්, යසවති දසනායක කලාවැව, කුමාරී ප්‍රේමචන්ද්‍ර එප්පාවල, කේ රාසමනෝ කරන උදයාර්කට්ටු, AIK රාමනායක කොටහේන, සම්පත් ගුණරත්න දෙල්ගොඩ, IM ගුණතිලක කැස්බෑව, සනත් පද්මසිරි සපුගස්තැන්න, KKD සිරිසෝම රඹුක්කන, KGS ජයතිලක යටියන්තොට, EJ ඒකනායක සෙල්ල කතරගම, ගම්පහ දිස්ත්‍රික්කයෙන් තවත් වාසනාවන්තයෙක්. අද දින බාරෙන් සමස්ත ජයග්‍රාහකින් 227,415 දෙනෙක් අතර රුපියල් 1,89,7760 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නු. දිනක ජය නියත මහජන සම්පත හෙට ඔබ දිනන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 2,66,17,504 මුදලක්. අද වියදමට අද සම්පතේ ජයග්‍රහී නිල ප්‍රතිඵලයේ බවට පත්වන්නේ අද මහජන සම්පත දිනුම් වාරෙන් තෝරා ගන්නා ලද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසාන ජයාංක 4ත්. අද සම්පත 800 වන දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය ඉසෙඩ් ජයාංක 5 6 4 8. Today winning English letter is ඉසෙඩ් winning numbers are 5 6 4 8. අද 250,000 වාසනාවන්තයෙක් රටට බිහි වෙලා තිබෙනවා. ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කරන්නේ නීර්වේලි අලෙවි නියෝජිත ජේ තුලසිකන්. එකම රුපියල් 50,000 ත්‍යාග 42ක් ඔබ දිනාගෙන තිබෙනවා. අද දිනම් වාරයේදී සමස්ත ජයග්‍රහකින් අතරේ අපි බෙදා දුන්නා රුපියල් 99,70,280 මුදලක්. අද NLB ජාතික ජයවර්ණය තුලදී අපිට හැකියාව ලැබුණා දිවයින පුරාම සමස්ත ජයග්‍රහකින් 8,17,044 දෙනෙක් අතරේ රුපියල් 7,37,38,800 දෙවැන්ත මුදලක් බෙදා දෙන්නට. ඒ විදිහට වාසනාව ලබා දීලා අදට අපි ඔබේ නිවසින් සමු ගන්නවා. හෙටත් යලි හමු වෙන බලාපොරොත්තුෙන් ජීවිතයේ සිහිනයට
5: වාසනාවේ ආශිර්වාදය NLB.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වෙන්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිලවස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධ ඥා චක්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂා වෙමි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේ

ධෛර්යයද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සංචායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසැසින් නොවේ, අපි නුවණැසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාන වේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටත

ආක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේකවිධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

ඇයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: රජක් සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේක

ආවේ. ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජභය, සොර සතුරු කරදර, ගිනිබිය, තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරුවේ.

නිවැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි.

එසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල් වන්නේ නෑ. මා කිසිවකට වහල් වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට, අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක්, කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත්, ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් ශෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තියක්

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද, සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද, පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද, පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ විලාමේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් ද්‍රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තු වෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සාන්ත

0: FM 93.5 93.7 ලක්හඬ අහගෙන ඉන්න වෙලා උදේ 5 විනාඩි 2යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

स्थिति में ससत्यान बीत दे विकास प्रीति लयान्वितना दे स्नायु पद्धति पिनवी मत दे रुधिर पवित्रता दे मानसिक संहिंदियाव अतिवी मत दे हेतुवन बैगन मानसिक निम्न शारीरिक सुवेद धनवती ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

ඇති සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ඒ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කර

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ